මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: හරිගේ හරිම තැනට ගිහින්ද එල්ලෝල්සියකෙන් ලෝන් එකක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නොන්ස්ටොප් ඩේටා පැකේජ් එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා නොන්ස්ටොප් ඩේටා. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් රීලෝඩ් කරන්න.
4: දහම් සෙවන. උදෑසන සිත නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
5: මගේ ආදරණීය දරුවෙනි, අද දවසේ ඔබට ලොකු සුභාරංචියක් අරන් එන්න මම හිතනවා. දේව තාත්තා ලෝකේට කොතරම් ආදරය කළ සේක්ද කිවොත්, උන්වහන්සේ කළේ කුමක්දැයි අපට ජුවම්තුමා උන්වහන්සේගේ සුභාරංචි තුන්වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය කියනවා. උන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක්ද කිවොහොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුවද ලොවට දෙවා වදාළ සේක. ඔය ලොකු දිග වාක්‍යයේ වචන දෙකක් අපිට වැදගත්. ලෝකයා, උන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක්ද කිවොහොත්. මගේ ආදරණීය දරුවෙනි, ලෝකයායයි කියන්නේ කාටද? එහි ග්‍රීක යෙදුම වෙන්නේ කොස්මෝස්. කොස්මෝස් කියන එකේ තේරුම ඉර, හඳ, තාරකා, ගහකොළ, ඇළදොළ විතරක් නෙමෙයි. එහි විවිධ තේරුම් තියෙනවා. එහි එක් තේරුමක් තමයි ද කෝස් අගේන්ස් ගාඩ්. දෙවියන් වහන්සේට ප්‍රතිවිරුද්ධ වූ ලෝක පැවැත්ම. එකට අපි කොස්මෝස් කියනවා. ජුවම්තුමා කියන්නේ එයයි. දෙවියන්ට ප්‍රතිවිරුද්ධව කැරලි ගැසූ මිනිසුන් කැරලි ගසද්දීම ඒ මිනිසුන්ට කෙතරම් ආදරය කළාද කිවොත්, තමන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයා නන්ද දුන්සේක. මේ ආදරයට අපි කියනවා අගපයෝන්. අගපයෝන් කියන්නේ සිංහල භාෂාවට පරිවර්තනය කළෝදින් අගක් මුලක්, ඉමක් කොනක් නිමක් නැති ආදරය. මට මාව අහිමි වෙන ආදරය. මම අනුන්ගේ වෙන ආදරය. එහෙම වෙන්න සමිදානන් වහන්සේ ඔබට බලය දෙන සේක. ආමෙන්.
4: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන්. ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
6: මා ආදරණීය සහෝදර සහෝදරියනි, දෙමව්පියනි, අපි සෑම විටම අපගේ මේ හදවත පිරිසිදුව තබාගත යුතුයි. මේ හදවතට හැම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. නබිතුමාණන් කිව්වා ඔබගේ ශරීරයේ එක් මාංශ කැබැල්ලක් තිබෙනවා. ඒ මාංශ කැබැල්ල යහපත් වුණා නම් ඔබගේ මුළු ශරීරයම යහපත් වේ. ඒ මාංශ කැබැල්ල අයහපත් වුණා නම්, නරක වුණා නම් ඔබගේ ශරීරයේ මුළු ශරීරයම අයහපත් නරක වේ. ඒ තමා මේ හදවත කියලා නබිතුමා

0: ඒකෙන් පිරිසිදු අතර එන්නේ නැහැ. මේ වගේ මේ හදවතට අපි සෑම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. එතකොට මේ හදවත යහපත් දේවල් ලබාගෙන මේ ශරීරයේ තියෙන සෑම අවයවයක් මගින් යහපත් දේවල් පිට කරයි. එමගින් යහපත් සමාජයක් අපිට බිහි කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා ගෞරවනීය සහෝදර සහෝදරියනි, මාදින දෙමව්පියනි, මේ හදවතට අපි සෑම වෙලාවෙදීම යහපත් දේවල් ලබාගෙන යහපත් දේවල් සමාජයට ලබා දෙමු. ඒ සඳහා අල්ලා දෙවියන් වහන්සේ වාග්ය ලබා දෙනු මැනව.
1: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

උදැසන 6යි විනාඩි 6යි වෙලාව දැන්. අයිබෝන් සුබ උදැසනක් වේවා. ඔන්න කලබල පැංච තමයි පටන් ගන්නේ. අද විශේෂ දවසක්. අද මොකද දවස? අද අගෝස්තු මාසේ පළවෙනිදා. ඔන්න 2026 අවුරුද්දේ 8 වෙනි මාසෙත් අපි මේ විදිහට පටන් ගන්නවා. දන්නවද දුවේ පුතේ, ඔන්න මේ මාසේ පටන් ගන්නකොටම අපි පටන් ගන්නේ බොහෝම ජයග්‍රාහී ලීලාවෙන්. ඇයි කියලා දන්නවද? දැන් ඕගොල්ලෝ රෑ නිදාගෙන උදේ නැගිටිනකොට අපේ මේ පුංචි ලංකාව, මම මේ පුංචි කියලා කිව්වේ ප්‍රමාණින් පුංචි හින්දා, හරිද? අපේ දක්ෂතාවලින්වත්, අපේ සිතුම් පැතුම් වලින්වත්, අපේ අදහස් වලින්වත් පුංචි හින්දා නෙවෙයි. ඒ දේවල් වලින් ගොඩාක් ලොකුයි කියලා ඔන්න අද දවසේ, අද පාන්දර අපේ රොමේෂ් තරංග ඔප්පු කළා පෙන්නවා. පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මේ දවස්වල තියෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවනේ නේද? ඉතින් ඔන්න මේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාව රන් පදක්කමක් ජයග්‍රහණය කරනවා. දන්නවද? ඒ රන් පදක්කම ජයග්‍රහණය කරන්නේ අවුරුදු 76කට පස්සේ. හරි. ඉතින් මේ දවස්වල මේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ස්කොට්ලන්තයේ තමයි පැවැත්වෙන්නේ. ඉතින් රොමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ පිරිමි සව්වෙන් තමයි සහභාගී වුණේ. අද අලියුම ඔන්න මේ තරඟයට සහභාගී වුණා. මීටර් 89යි සෙන්ටිමීටර් 75ක ඉතාම ඉහළ දක්ෂතාවක් දක්වලා තමයි මේ රන් පදක්කම ජයග්‍රහණය කරේ. දන්නවද රිදී පදක්කම කාටද කියලා? ඉන්දියාවටනේ නේද? ප්‍රමාණින් ලොකු ඉන්දියාවට ඔන්න රිදී පදක්කම, ඒ කියන්නේ දෙවෙනි තැන. බලන්නකෝ, දැන් ලෝක සිතියම ගත්තම ඉන්දියාව ඉන්නේ ලංකාවට ඉහලින්නේ. අදයි හෙලවිසි කිරීමේ සාපයෙන් ලංකාව ඔන්න ඉන්දියාවට වඩා ඉහලින් ඉන්න. ඉතින් අපිට අද හරිම සතුටු දවසක්. ඒ සතුට එක්කම අපි අද දවස පටන් ගමු. ඔගලගේ මූණේ හිනාවක් තියාගෙන, ලස්සන හිනාවක් තියාගෙන. ඉතින් මේ දවස ලස්සන දවසක් වේවා, වාසනාවන්ත දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් උදයට වෙනකන් කලබල පැංච අහගෙන ඉන්න, තෑගි ගොඩාක් දිනා ගන්න පුළුවන් දවසක්, විනෝද වෙන්න පුළුවන්, දැනුමට දේවල් එකතු කරගන්න පුළුවන් දවසක්. එහෙනම් උදයට වෙනකන් අපිත් එක්ක ඉන්න ඕන කලබල පැංච අහගෙන.

0: රනයි කිචි පිචියයි දාංගලේ පුරුබුහුටි
1: ඔයා මේ අහගෙන ඉන්නේ නැත්ත ෆෙම් කලබල පැංචා
2: FM 95 FM 94.8 net FM
3: උදේ 6:13 අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ වෙනත් දීමනා රසක් ෆැෂන් බග් වෙනස් වෙන ජීවන රටාවන්ට
4: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
5: කතා
4: කරන්න 0777-3940
6: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773130036.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
8: බ්ලැක් කරේ එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයමීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
7: මාරාන්තික ඩෙංගු වතුරන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ. 100%ක් ස්වාභාවිකයි. සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ. වතුරුවන් පළවා හරින විශේෂඥයා.
0: ඉරු කිරණයි කිචි පිචියයි දාංගලේ පුරුබුහුටි
1: ඔයා මේ අහගෙන ඉන්නේ

0: අදේ 6යි විනාඩි 19යි කලබල පැංච හංගින දැන් වෙලාව දැන් උනේ සුරේෂ් මාමල ඇස්ස වෙලා ඉන්නවා ඔගලන්ට කිත්ති කුමාරයාගේ කතාව කියලා දෙන්න ගීරිදා නතර කරපු තැන ඉඳලා ඔන්න අද කතාව පටන්ගෙන තමයි ඔන්න ලෑස්ස වෙන්නේ මම දන්නවා අපේ පොඩ්ඩත් ලෑස්ස වෙලා ඉන්නේ කතාව අහන්න කියලා එහෙනම් අපි යමුද කිත්ති කුමාරයාගේ කතාව අහන්න ආසයිනේ නේද දැන් මේ රජ කතා දුවේ පුතේ මේ ඉතිහාස කතා විශේෂයෙන්ම අපි දැනගෙන ඉන්න ඕන අපි හැමදාමත් කියනවා එහෙම දැනගෙන ඉන්න ඕනේ නැත්නම් කලබල පැංච වැඩසටහනින් අපි මේ ඔයගලන්ට අහන්න දෙන්නේ නැහැනේ නේද සුරේෂ් මාමා අමාරුවෙන් මේ කතා හොයාගෙන ඔයගලන්ට කියන්නෙත් නැහැනේ මොකද මේ කතා මේ නිර්මාණය කරන්න පුළුවන් කතා නෙවෙයිනේ සේ නේද සිද්ධ වෙච්ච කතා එතකොට ඒ විදිහට හරිම නාට්‍යානුසාරින් ඔයගලන්ට කියලා දෙන්නේ ඔයගලන්ට ලේසින් මේව මතක හිටින්නත් ඕනේ හින්ද එතකොට ඉස්කෝලේදී විභාගවලට ඇහුවාම ඔයගලන්ට ඉතිහාස සම්බන්ධ කරුණු කාරණාවලදී මේ කතා ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා එහෙනම් අපි සුරේෂ් මාමට අවස්ථාව දෙමු සුරේෂ් මාමගේ කතාව කියන්න ඊට පස්සේ මොකද වෙන්නේ කියලා දන්නවනේ නේද අපි උදේ 6:45 නෙත් නියෝස අහනවා ඊට පස්සේ පැංචයි පැංචී එක ආපහු මම එනවා බලමු ඉතින් ඒකට ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න හරි එහෙනම් යමුක කතාව අහන්න
1: පොළොන්නරු රාජධානිය ඇරඹූ මහා විජේබාහු රජතුමා කීර්ති හෙවත් කිත්ති කුමාරයාගේ කතාව
2: ආයිබෝන් ලස්සනම ලස්සන සෙනසුරාදාවක් වේවා සුභ වේවා ජය වේවා නේද දැන් මේ අගෝස්තු මාසේ සරුංගල් යවන මාසෙට ඇවිල්ලා තියෙනවා සැනසීමෙන් සතුටින් විනෝදෙන් මේක කරන්න නම් ඩෙන්ගු නැති කරගන්න ඕනේ ඒ සඳහා වැඩ කටයුතු කරන්න ඕනේ හැමදාම හැමෝම කියනවානේ වකෝමත් මේ වැඩේම ඉන්න ඕනේ දැන් ඔන්න ආයි පොඩ්ඩක් ඔව් වැස්ස එන්න පටන් ගන්නකොට සක්‍රීය වෙන්න තියෙන අවස්ථාව වැඩි යාලට ඕනි කරන්න හොඳම බිම හැදෙනවානේ යාලගේ නිජ බිම ඇති කරන්න අපි දෙන්න හොඳ නෑ ඒක නිසා අපි පිරිසිදු කරමු වටපිටාව හරි සිහියෙන් ඉමු එතකොට සැනසීමෙන් සතුටින් සරුංගල් යවන්න පුළුවන් වෙනවා නේද ඒක තමයි දැන් ওই සරුංගල් කතාව කියනකොට මට මතක් වෙන්නේ තැන් තැන් වල තියෙන කඩවල් වල තියෙන සරුංගලයක් අරගෙන යවනකොට ආට සතුට තියෙනවා නම් එහෙම ඒක ලිව්වොත් 120ක් විතර හැබැයි ඔයාම මේක හදාගත්තොත් එහෙම ඔයාම මේ සරුංගලේ හදන් යවනවා නම් 100%යි සතුට පරදින්න පුළුවන් කැඩෙන්න පුළුවන් උඩ යන්නේ නැති වෙන්න පුළුවන් ආපහු ගේන්න වෙයි හදන්න වෙයි ඔයා එතකොට ඉගෙන ගන්න එක මේ සරුංගලයක් හදන එක හැදුවාට පස්සේ උඩ යන්න ඕනි විදියට හදන එක මේ සියල්ල ඔයාගේ ඔළුවට යනවා කියන්නේ ඒව ඇවිල්ලා ගණිත කර්මයට සම්බන්ධ වැඩ කටයුතුත් තියෙනවා సౌందර්යයට සම්බන්ධ වැඩ කටයුතුත් තියෙනවා විද්‍යාත්මක හේතුවත් ඔයා ඕකේ නේද ඔව් හරියටම ගැට ගහන්න ඕනි තැන් දාන්න ඕනි තැන් ඔව් වලිගේ වගේ සේරුව හදන්න ඕනි විදිය මේවා ඉගෙන ගන්නකොට ඔයාට හැම දෙයක්ම අධ්‍යාපනයක් ලැබෙනවා ඒක නිසා වාම හදාගන්න එක තමයි හොඳ කිත්ති කුමාරයා වගේ පුංචි කාලේ ඉඳලා නේද හැම දෙයක්ම ගොඩනගා ගත්තා ඊට පස්සේ රජ කෙනෙක් වුණ ගමන් ඒ සියල්ල කරන්න පුළුවන් වුණා ඇයි හැම දෙයක්ම දන්න නිසා දැන් මොකද කරේ අමාරුම කාල යුද්ධයේ දිනුවා දැන් ඒක නිසා ඔව් මහා විජේබාහු රජතුමා තමයි දැන් නම ඇයි මේ හැම දෙයක්ම කරලා ඉන්නේ ඒ නිසාම මොකද කරේ රට ස්වම්පෝෂිත කරන්න ගත්තා ඒ වගේම දැනගත්ත මිනිසුන්ගේ ආකල්ප ඒ වගේම මිනිස්සු තුල තියෙන ඕනි සදාචාරය සංස්කෘතිය ආරක්ෂා කරගන්න ඕනේ මේ හැම දෙයකට මෙහෙනම් මුදුන් මල් කඩ වගේ තියෙන්නේ ආගමික වැඩ කටයුතු බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න ඕනි ඒ නිසා ඒ ගැන වැඩ කටයුතු කරන්න ගත්තා ඒක තමයි මහා විජේබාහු රජතුමාගේ හොඳම දැක්ම උනේ මෙයන්
3: ඉතා දක්ෂ පැවිදි උතුමන් පස් නමක් රාමඤ්ඤ දේශයට පිටත් කර හැරීමට සූදානම් මහරජතුමනි උගෙන නැවත වැඩමවීමෙන් ධර්ම ප්‍රචාරය මනාව සිදු කරමු. විහෙර විහාර ප්‍රතිසංස්කරණයත් අලුතින් තැනීමත් අවසන් කොට තබන්නට ඔබ දෙන ශක්තිය රටට ඉමහත් ආශිර්වාදයක් මහරජතුමනි.
4: ඔ
2: අන්න එහෙම කල්පනා කරා නේද? දැන් ඇත්තනේ කිත්ති කුමාරයා පුංචිම කාලේ ගන්නකොටත් එයා හොඳ භද්‍ර යෞවනයේ හිටියේ. දැන් කිත්ති කුමාරයා මහා විජේ බාහු රජතුමා වෙනකොට බුදල්න වයසට ගියා. දැන් මොකද කරන්නේ? ඔන්න ඒක කියන්නකෝ හෙට. අහන්නකෝ ඒක අහන්න ඕනේ දෙයක්. හොඳේ එහෙනම් හෙට උදේ 6 වෙනකොට එන්න මාත් එනවා. හැමෝම පරිස්සමෙන් ඉන්න, හැමෝටම ආදරෙයි, සුබ දවසක්.
1: පොළොන්නරු රාජධානිය ඇරඹූ මහා විජේ බාහු රජතුමා කීර්ති හෙවත් කිත්ති කුමාරයා

0: අඳුකිරණයි කිචිපිචියයි දාංගලේ හුරුබුහුටි
1: ඔයානේ අහගෙන ඉන්නේ නැත්ත පෙන් කලබල පැංචා
0: දැවලා උදේ 6යි විනාඩි 33යි
2: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනේ.
4: රස නහර පිනා යන මයිකෝලා වෙතින් මයිකුවාවා මයිටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතුස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්.
5: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතාලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාකාව දැන් ගාල්ලට අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ වෙනත් දීමනා රසක් ෆැෂන් බග් වෙනස් වෙන ජීවන රටාවන්ට
6: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසෙදි සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
7: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
8: සංසාරයක් කියන්නෙම කතන්දර ගොඩක එකතුවක් ඒ කතන්දර තුල ඔබේ ජීවිතයක් තියෙවි හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක net fm සංසාර කතන්දර
9: යෝදේකුත් පහත් වෙනවා ගින්නි පුලිඟු විසිරෙන යකදාවකුත් වනමින්
10: යෝදේක හිසක් නේ
8: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමා එකට සති අන්තයේ අලුත් වෙනසක්
11: net fm සංසාර කතන්දර
8: සෙනසුරාද උදේ 8ට අහමු නේද?
12: FM 95 FM 94.8 net FM
0: ඉරුකිරණයි කිචිපිචියයි දාංගලේ හුරුබුහුටි
1: ඔයානේ අහගෙන ඉන්නේ

වෙලාව දැන් උදේ 6යි විනාඩි 41යි. 6:45 පහට අපි net news අහනවනේ නේද? net news අහුවට පස්සේ තමයි අපි එන්නේ කලබල පැංචා වැඩසටහනින්. හරියටම ආයේ උදේ 7 වෙනකොට පැංචවයි පැංචිවයි අරගෙනම මම ඉන්න. දිගටම අපිත් එක්ක ඉන්න ඕනේ.

0: කිරණයි කිචිපිචියයි දාංගලේ පුරුබුහුටි.
1: ඔයා මේ අහගෙන ඉන්නේ නැත්ත ෆෙම් කලබල පැංචා.
2: FM 95 94.8 net FM දිවයින පුරා
3: තවලා උදස්සන 6 විනාඩි 45.

0: Net News. ജനതാവ് വിശ്വാസകരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0767 716 3672.
0: විශ්වාස කරන සත්‍ය.
4: අයිබෝවන් අද 2026 අගෝස්තු පළමුවෙනිදා සෙනසුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක එකේ ප්‍රවෘත්ති සම්නාමය Net News සජීව මැදිරිය සිට මම ගයශ්‍රී ගමගේ ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල දශක දෙකකට පසු පොදු රද මඩලු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්. රොමේෂ් තරංග ලක්මව රනින් සරසයි. මරණ දඩුවම නියම වූ පූජිත් සහ හේමසිරි වැලිකඩට ජම්පරයත් අන්දවයි. කොළඹට සහ තවත් ප්‍රදේශ රැසකට තද සුළං. ධීවරයන්ටත් රතු නිවේදනයක්. නව යෞවනයේ පසුවන්නන් මද්‍රව්‍ය ජාවාරමට ගොදුරු වීමේ අවදානම ඉහළට. වයස 18-21 අතර තරුණයන් 7800ක් කුඩු සමග අත්අඩංගුවට. ස්පාඤ්ඤයට අයත් සෙව්ටා දේශසීමාවෙන් පැන්න සංක්‍රමණිකයන් කරන 60,000 පණි 57ක් මරුට.
0: Net News, the truth people trust.
4: දශක දෙකකට පමණ පසු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාවේ රන් සිහිනය අද සැබෑ වුණා. මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මෙලෙස රන් පදක්කමක් දිනාගන්නේ වසර 76කට පසුව වීම විශේෂත්වයක්. ලක්මව මෙලෙස රනින් සරස වූයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රොමේෂ් තරංග. රොමේෂ්, ඔබට අපිනුත් උණුසුම් සුබ පැතුම්. රොමේෂ්ගේ දස්කම වගේම දවස උණුසුම් කරන ප්‍රවෘත්ති පෙළෙහි පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: දශක දෙකකට පමණ පසු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනා දීමට රොමේෂ් තරංග අද සමත් වුණා. ඒ හෙල්ල විසිකිරීමේ පිරිමි ඉසව්වෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාවද මෙය වනවා. එමෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාව මෙලෙස රන් පදක්කමක් දිනාගත්තේ වසර 76කට පසුවයි. මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහිදී පැවැත්වෙනවා. එහිදී රොමේෂ් තරංග සහභාගී වූ හෙල්ල විසිකිරීමේ ඉසව්ව පැවැත්වුණේ අද අලුයමයි. දහසක් ශ්‍රී ලාංකික බලාපොරොත්තු සමග මෙම තරගයට සහභාගී වූ රොමේෂ් තරංග එහිදී මීටර 89යි සෙන්ටිමීටර 75ක ඉතා ඉහළ දක්ෂතාවයක් දැක්වුවා. මෙම දක්ෂතාවයත් සමගයි ඔහු රන් පදක්කම දිනාගත්තේ. ජයග්‍රහණයෙන් පසු අදහස් දක්වමින් රොමේෂ් තරංග කියා සිටියේ මෙම ජයග්‍රහණය පිළිබඳ ඉමහත්සේ සතුටු වන බවයි. මෙය රට වෙනුවෙන් ලැබූ ජයග්‍රහණයක් බවද ඔහු පැවසුවා. මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වන්නේද රොමේෂ් තරංගයි. රොමේෂ් තරංග රන් පදක්කම දිනාගත් හෙල්ල විසිකිරීමේ පිරිමි ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් දෙකම ඉන්දියාවට හිමි වුණා. රිදී පදක්කම දිනාගත්තේ මීටර 85 සෙන්ටිමීටර 83ක දක්ෂතාවයක් දක්වමින් නිර්ජා චෝප්‍රා. මීටර 85 සෙන්ටිමීටර 41ක දක්ෂතාවයක් දක්වමින් යස්වර් සිං එහි ලෝකඩ පදක්කම දිනාගත්තා. මේ අතර මීටර 400 සහය දිවීම මිශ්‍ර ඉසව්වේදී ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටේ තරගයකදී 5 වන ස්ථානයේ දිනාගත්තා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගයට සහභාගී වූයේ අයෝමාල් අකලංක, සයුරි මෙන්ඩිස්, අරුණ දර්ශන සහ ජිත්මා විජේතුංගයි. ඔවුන්ගේ තරග නිමි කාලය විනාඩි 3:22.42. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මදුෂාන් හේරත් ක්‍රීඩිකවද පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ඊයේ තරග බිමට පිවිසියා. ඒ දුරපැනීම කාන්තා ඉසව්වේ මූලික වටය සඳහායි. එහිදී ඇය දැක්වූ දක්ෂතාවය මීටර 6යි සෙන්ටිමීටර 1ක්. ඒ අනුව ඇයට හිමි වූයේ මූලික වටේ ඒකාණ්ඩයේ 8 වන ස්ථානයයි. මරණ දඩුවම නියම වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. අධිකරණයේ සිට දැඩි ආරක්ෂාවක් මැදේ බන්ධනාගාර බස් රථයකින් ඔවුන් දෙදෙනා ඊ රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාරයේ වෙත රැගෙන ආ බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. ඉනනතුරු සිරකරුවන් ලෙස ඔවුන් දෙදෙනා වැලිකඩ බන්ධනාගාරයේ ලියාපදිංචි කර තිබෙනවා. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සිරකරුවන්ට නියම කරන ජම්පරේද නිකුත් කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. පසුව ඔවුන් දෙදෙනා වැලිකඩ වාට්ටුවක රැඳවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනිමැරීමට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරු කරමින් හිටපු පොලිස්පති පූජි ජයසුන්දර මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු ඊයේ මරණ දඩුවම නියම කළා. ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ මිනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාග වුණා. පළමුව මරණ දඩුවම නියම වූයේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරටයි. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන බහුතර විනිසුරුවරු තීන්දුව කළේ අදාළ චෝදනාවලට පූජිත් ජයසුන්දර මහතා වරදකරු කරන බවයි. නරතුරු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට කොළඹ ත්‍රිපුද්ගර මහාධිකරණ මිනිසුරු මඩුල්ලේ බහුතර විනිතුරුවර විසින් මරණීය දණ්ඩනය නියම කළා. එම විනිසුරු මඩුල්ලේ ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරුවරු සිය බහුතර තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු මහතාට පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා 855න් චෝදනා 854කට වැරදිකරු කරන බවයි. මිරිස්ස මන්සන්දියේ ඊ රාත්‍රී සිදු වූ වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ අනුව පොලිස් කණ්ඩායම් දෙකකින් වෙඩිතැබීම සිදු වූ අවස්ථාවේම විමර්ශන ආරම්භ කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුට්ලර් මහතා පැවසුවේ. එම වෙඩිතැබීම සිදු වුණේ ඊ රාත්‍රී 7:20 පමණයි. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදු කර පලා ගොස් තිබුණා. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා මාතර මහරෝහලට ඇතුළත් කෙරුණා. ඔහු 34 හැවිරිදිවියේ පසුවන පුද්ගලයෙක්. මද්‍රව්‍ය ජාවාරමක් මුල් කර ගනිමින් ඔහුට විඩිතබන්නට ඇති බවටයි පොලිසිය සැකපල කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය විසින් විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය කොට්ටාශය පැවසුවා. මද්‍රව්‍ය ජාවාරම සමස්ත රටම වෙලාගත් තවමත් අවසන් කිරීමට නොහැකි වූ අතිශය කනගාටුදායක ව්‍යසනයක්. ඒ තත්ත්වය නිසා දවසින් දවස පහළට ඇදෙන බෙරට ජීවිත ගැනත් වරින් වර විවිධ සංවේදී තොරතුරු වාර්තා වෙනවා. මේ වන විට අනාවරණය වී ඇති තොරතුරු වලට අනුව ගත වූ මාස 9ක කාලය තුල පමණක් වයස අවුරුදු 18 21 අතර තරුණයන් 7866ක් මත්කුඩු හේතුවෙන් අත්අඩංගුවට පත්ව අවසන්. වයස අවුරුදු 14-18 අතර පාසල් යන වයසේ පසුවන 743 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුට්ලර් මහතා පැවසුවේ.
5: මේ මාස 9ට තව අපේදක ජනකයි වයස අවුරුදු 17 21 අතර දරුවෝ 7866 දෙනෙකුට අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙලා තියෙනවා. ඒ වයස සීමාව වයස අවුරුදු 17-24. ඒ වගේම වයස අවුරුදු 14-18 අතර දුවලා 743 දෙනෙකු අපිට අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙලා තියෙනවා. ඒසම මේක තමයි කරගන්න. මේ රටමකට මෙහෙම හරහා තමයි අපිට මේ දුවා දරුවා මේ විඳින්න බවට පත් වෙලා තියෙන අවස්ථාවකට එළිදරව් කරගන්න හැකි වුණේ. ඒසම මේකම හරහට තියෙන්නේ.
4: මද්‍රව්‍ය ව්‍යසනයෙන් දරුවන් බේරා ගැනීම සඳහා මව්පියන්ටද විශේෂ වගකීමක් පැවරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුට්ලර් මහතා පැවසුවේ. රට එකට ජාතික මෙහෙයුම ආරම්භ කර ගත වූ මාස 9ක කාලය තුළ සැකකරුවන් 239,384ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට ප්‍රධාන පෙළේ සැකකරුවන්ද ඇතුළත්. පවතින සක්‍රීය නිරිතදිග මෝසම හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද දිනේ මිලිමීටර 100ට වැඩි තද වැසිද ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමන්ත රන්දික මහතා පැවසුවේ.
6: පවතින සක්‍රිය නිරිත දිග මෝසම හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් පවතී. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවෙන්න පුළුවන්. ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවෙන්න පුළුවන්. මාතලේ, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවෙන්න පුළුවන්. දිවයිනේ අනෙක් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වේලි කාලගුණ තත්ත්වයක් තමයි පවතින්නේ. ඒ වගේම බස්නාහිර, සබරගමුව, දකුණු, උතුරු, උතුරු මැද, මධ්‍යම වයඹ පළාත්වල සහ මොනරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට හමන පැයට කිලෝමීටර 40-50ක පමණ තද සුළං ඇතිවෙන්න පුළුවන්.
4: ඊ රාත්‍රී කාලයේද කොළඹ ඇතුළු තවත් ප්‍රදේශ බොහොමයක තද සුළං පැවතියා. මේ අතර කංකසන්තුරේ සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60-70ක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මෙම මුහුදු ප්‍රදේශවලට නැවත දෙනුම් දෙනුතුරු යාත්‍රා නොකරන ලෙසයි එම දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවන්ට දෙනුම් දුන්නේ. ත්‍රිකුණාමලයේ සිට මුළුතිව් හරහා කංකසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50-60 අතර දක්වා වැඩි විය හැකි බවත්, එම මුහුදු ප්‍රදේශවල විටින් විට රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. එමෙන්ම මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර 2-2.5ක් දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ. උතුරු අප්‍රිකාවේ පිහිටි ස්පාඤ්ඤයට අයත් සෙව්ටා ප්‍රදේශයේ මොරොක්කෝවේ සිට එකවර කඩා වැදුණු නීති විරෝධී සංක්‍රමණිකයන් ගමන 60,000 දක්වා ඉක්මවා තිබෙනවා. මේ සමග එහි බරපතල අර්බුදකාරී

0: එය මිනිස් ජාවාරම් කරුවන්ගේ උපායක් බවයි. මෙමගින් ස්පාඤ්ඤයේ භූමියට හානියක් සිදුව ඇති බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා. කෙසේ වෙතත් නීති විරෝධීව සෙව්ටා ප්‍රදේශයට කඩා වැදුණු සංක්‍රමණිකයන්ගෙන් 48,000කට වැඩි පිරිසක් දැන් නැවත මොරොක්කෝවට හරවා යවා ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. නීති විරෝධීව කඩා වැදුණු සංක්‍රමණිකයන්ගෙන් 7,000කට ආසන්න ප්‍රමාණයක් කුඩා ළමයින් බවද අනුමාන කරනවා. දේශ සීමාවේ තවදුරටත් අර්බුද ඇතිවීම වැළැක්වීම සඳහා ස්පාඤ්ඤයේ විසින් යුද හමුදාවද එහි කැඳවා තිබෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ. මේ අතර පවතින ආරක්ෂක අවධානම සලකා බලා ඉතාලියේ විසින් ස්පාඤ්ඤය සමග පවතින ෂෙනගන් විදේශ ගමන් බලපත්‍ර රහිත නිදහස් ගමන් ගිවිසුම තාවකාලිකව අත්හිටුවීමට පියවරගෙන තිබෙනවා. ජර්මනිය, ෆින්ලන්තයේ ඇතුළු තවත් යුරෝපීය රටවල් කිහිපයක් සහ ඇමරිකා එක්සත් ජනපදයේද මේ පිළිබඳ දැඩි අවධානයකනුයි පසුවන්නේ. නෙට් නිවුස් නිමව. නෙට් නිවුස් මිලග ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12. එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: FM 95 94.8 Net FM දිවයින පුරා
3: දැන් වෙලාව උදේ 7:02.

0: උදේ 7යි විනාඩි 7යි වෙලාව දැන් ගුණ මම අර කලින් කිව්වා වගේම පැංචවයි පැංචිවයි මම අරගෙන අවිලා තින්නේ good morning දෙන්නටම
1: good morning සචිනි නැන්දේ
0: දැන් මට කියන්න බලන්න අද අගෝස්තු මාසේ පළවෙනිදානේ නේද අලුත් මාසයක් නේද දැන් මේ අලුත් මාසේ පළවෙනිදා අපිට හරියම සතුටුයි නේද ඇයි සතුටු
1: මොකද රුමේ ස්ටරංග අංකල් හෙල්ලවිසි කරා
0: හෙල්ලවිසි කළ මොකද දින්නේ
1: ගෝල් ගෝල් එක
0: ගෝල්
1: මෙඩල් මෙඩල් එක ගත්තා
0: ඒකනේ ගෝල් මෙඩල් එක ගත්තා දැන් අපි උදේ ඉඳලා දැන් net news වලිනුත් අපි අහුවා
1: එයාට එයාට අනිත් හැමෝටම ළඟටවත්
0: එන්න බැරි වුණා ඒකනේ දැන් එයා මීටර්
1: 80ටම
0: විසිකරා මීටර් 89යි සෙන්ටිමීටර් 75ක කොච්චර දුරයිද නේද මේ ගොඩාක් දුර හෙල්ල විසිකලා තමයි ඔන්න රන් පදක්කම ජයග්‍රහණය කරේ දන්නවද රිදී පදක්කම මොන රටද ජයග්‍රහණය කරේ කියලා රිදී පදක්කමයි ලෝකෙ පදක්කමයි ඉන්දියාව දැන් ලෝක සිතියම ඒක ඉන්දියා පැරදුනා දැන් ලෝක සිතියම ගත්තම පැංචි ලෝක සිතියම දැන් ලංකාවට උඩින්නේ ඉන්දියාව ඉන්නේ නේද හැබැයි දැන් මේ පොදු රාජ මණ්ඩලීය ක්‍රීඩා අවුලේ රුමේෂ් තරංග හින්දා ලංකාව ඉන්දියාවට වඩා උඩින් ඉන්නා නේද දැන්
1: මොකද අපේ රජ චූටි වුණාට මේ ඉන්දියාය පැරදෙනවා අපි තමයි දිනුම් වෙන්නේ
0: අපි තමයි දිනුම් වෙන්නේ නේද ලෝකෙට පදක්කමත් ඉන්දියාව තමයි දින් ඉතින් බලන්න රුමේෂ් තරංග හදිස්සින් හරි මේ රන් පදක්කම ජයග්‍රහණය කරේ නැත්නම් රන් රිදී දෙකම ඉන්දියාවටනේ හැබැයි දැන් ඒ ලොකු රට පරාජයට පත් කරන්න අපි මේ චූටි රටේ රුමේෂ් තරංගට හැකියාව ලැබුණා ඉතින් අපි හැමෝම ගොඩාක් සතුටු වෙනවා නේද බලන්න අපේ පැංචයි
1: පැංචි ඔව් සතුටු දවසක්
0: ඒකනේ සතුටු දවසක් දැන් පැංච දන්න කොහොමද හෙල විසි කරන්න
1: කියලා
0: පැංචරත් පුළුවන් එහෙම රුමේෂ් තරංග වගේ හෙල විසි කරන්න පුළුවන්ද රුමේෂ් තරංගට කියන්න ඕනේ මේ දෙන්නගෙන් පොඩ්ඩක් උපදෙස් ගන්න ඊළඟට කොහොමද හෙල විසි කරන්න කියලා නේද හරි ඉතින් අපිට දැන් අද සතුටු දවසක් හින්දා දැන් අපි මම ලස්සන සින්දුවක් ලෑස්ති කරගත්තා මොකක්ද දන්නද මේ සින්දුව මේ සින්දුව මුල් ගායනය සුනිල් සාන්තයන්ගේ රචනා කළේ අරිසෙන් අහුබුදු සූරීන් එතකොට මේ ගීතේ තමයි දකුණ නැගෙනහිර මේ ගීතේ තියෙනවා පැංචි කොටසක් එකම දයක් වී මහබලයක් වී පෙරටම යමු ලංකා කෙලේ වගේම ඉපදුණු අපහට ලක් පොළොවේ සුරුවිරුකම් උපතින් හුරුවේ ඉතින් අන්ඩ බලන්න රුමේෂ් තරංගටත් මේ සුරුවිරුකම් උපතින්ම තමයි හුරු වෙලා තියෙන්නේ. ඉතින් දක්වමු දස්කම් ලක්කම් විස්කම් විස්මවමින් මුළු ලෝ දැන් රුමේෂ් තරංගත් මේ විස්මවමින් තමයි තියෙන්නේ මුළු ලෝකෙටම අපේ ලංකාව විස්කම් පෙන්නලා තමයි තියෙන්නේ. ඉතින් අපිට හැමෝටම හරිම සතුටුයි මේ රුමේෂ් තරංග මේ රන් පදක්කම ජයග්‍රහණය කරපු එක ගැන. අපි මේ සින්දුවෙන් අපි වැඩේ පටන් ගමු නේද? උදේ 7:10යි.

0: ルベンチャー
1: සෙමිනන්දේ
2: උදේ 7යි විනාඩි 13යි වෙලාව දැන් ඕ කියන්නේ බෙන්චි
1: කසුනන්දේ
3: දැන් ඩිෂුම් ඩිෂුම් කතාවනේ
2: ඔව් දැන් තේනවා ඩිෂුම් ඩිෂුම් කතාව අහන්න ඊට කලින් තව තියෙනවා තේරවිලට උත්තරක් දෙන්න හරිද දැන් අද තේරවිල්ල මම ලෑස්ති කරගත්තා බලන්න අද දෙන්නත් එක්ක එකතු වෙලා උත්තරේ හොයන්න පුළුවන්ද කියලා බලමුද කවුද මුලින් උත්තරේ හොයන්නේ කියලා
1: හා
2: කවුද හොයන්නේ
1: මම
2: හා බලමුකෝ දෙන්නගෙන් කවුද කියලා උන් අද තේරවිල්ලේ කොර වෙන විදිය ප්‍රශ්නයක් හරිද හා ඉස්පිලි පාපිලි ඇලපිලි යන්සය එතකොට හල් කිරීම කොම්බු මේව ඉස්කෝලේදී උගන්වනවා නේද ඉගෙන ගන්නවා නේද
3: අද සිංහල ක්ලාස් යනවනම
2: ඔව් කොම්බු මේවා යෙදෙන්නේ නැති සිංහල අකුරු මොකද්ද හරිද
3: ආයි කියන්න සචිනන්දේ
2: ඉස්පිලි පාපිලි ඇලපිලි යන්සය එතකොට හල් කිරීම කොම්බු මේවා යෙදෙන්නේ නැති සිංහල අකුරු මොකද්ද එක අකුරක් තියෙනවා
1: එක අකුර
2: ඔව් එක අකුරක් තියෙනවා ඉස්පිලිත් නැහැ පාපිලිත් නැහැ ඇලපිලි දාන්නත් බෑ යන්සයක් දාන්නත් බෑ හල් කිරීමක් දාන්නත් බෑ කොම්බුවක් දාන්නත් බෑ මොකද්ද මේ එකම අකුර මොකද්ද අකුර කල්පනා කරලා කියනවද
3: එක අපිට ලියන්න පුළුවන්ද
2: ලියන්න පුළුවන්
3: ලියන්න
2: පුළුවන් නේද ආ පැන්චිට ලස්සනටම ලියන්න පුළුවන් අකුර මොකද්ද
3: කයමයි අයමයි ගොඩක් අකුර
2: ගොඩක් අකුර පැන්චට
3: මට පුළුවන්
2: මොන අකුරද ලස්සනට ආසාවෙන් ලියන්නේ ඔයා
3: මයන්න ලියන්න පුළුවන් ලයන්න
2: හා මයන්න ලයන්න
3: හයන්න
2: හයන්න ඒ ටික ලියන්න පුළුවන් ලස්සනට නේද
3: ගොඩක්
2: තියෙනවා තව ඒ කියන්නේ ඔහොම අකුර ටික කියාගෙන ආවොතින් උත්තරේ හොයාගන්න පුළුවන් හරිද පැන්චි මම මේ කල්පනා කරේ අපි පැන්ච චූටක් විතර නිදිමතේ වගේ නේද ඉන්නේ මං හොයාගත්ත ඇයි කියලා ඇයි දන්නවද
3: මොකද
2: රෝමේෂ් තරංග හෙල්ල විසිකරන එක පාන්දර නැගිටලා බැලුවා නේද ඔව් නේද ආ ඒකනේ බලන්න ඉතින් අපි ඒකනේ කියන්නේ අපේ මේ පුංචි දුවල පුතාලත් පාන්දර ඉඳලා නැගිටලා බලනවා මේ වගේ දක්ෂතා අපේ ශ්‍රී ලංකිකයන් ශ්‍රීතරයි දත් දෙක හරි දැන් එහෙනම් අපි යනවා මොකක් අහන්නද අපි යන්නේ
1: ඩිෂුම් ඩිෂුම්
2: ඩිෂුම් ඩිෂුම් අහන්න යනවා ඔන්න ප්‍රශ්නෙට උත්තර කල්පනා කරලා තවත් ආරංචිකුත් තියෙනවා මම ඒක හිමීට කියන්නම් ඕගලන්ට හරි දැන් එහෙනම් අපි ඩිෂුම් ඩිෂුම් අහන්න යනවා ඊට පස්සේ නිර්මාණ පිටුවක් තියෙනවා නිර්මාණ පිටුවේ අද අපි කලින් මාසේ ජයග්‍රාහී නිර්මාණ වලින් කොටසක් කියන බලාපොරොත්තු වෙනවා බලන්න ඕගොල්ලෝ නිර්මාණ පිටුවට නිර්මාණය උපායන තෑගි අද ඕගලන්ට තිනව වෙන්න පුළුවන් හරි අපි අමුක එහෙනම් ඩිෂුම් ඩිෂුම් අහන්න
4: දැන් තමුන් ඔය පූස් පැටියවත් මේ අපිත් කර යන්න දහදන්නේ
5: නතුයිති මේ කිසිව හිතප්පපුවක් නැතුව මෙච්චර මේ කැලේට මාව හොයන් ආපු අහිංසකයාව කැලේ සතුන්ට දාලා යන්නද කියන්නේ
6: මෙයා ඉතින් මං ඉන්න තැනම ඉඳි නේද පැට මමන් දාලා යන්නේ
4: මේ දිෂුමට තේරෙන්නේ නැති වුණාට මේ පූසත් එක්ක මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා එදා කණ්ණාඩිය නැතු වුණු එකටත් ඒ පූසගේ සම්බන්ධයක් තියෙනවනා හරි බලමුකෝ මම මේක ගැන හොඳට ඇහැ ගහගෙන ඉන්නවා
7: හරිම පරිස්සමින් යන්න ඕනේ නැත්තම් මාවත් මේ දෙන්නට අහුවෙන්න බැරි නෑ ආහ අන්න ඒ පාරේ දෙන්න අතුරු පාරකට හැරුණා මොකක්ද අර පේන්නේ පුංචි ගෙදරක් ඒ වුණත් හොර ජෝන්ට මේ කැලේ කොහෙන්ද ගියා කමක් නෑ තව ටිකක් ඉස්සරහට ගිහින් බලමුකෝ ඇයි ඇයි මේකේ ලංවෙන ලංවෙන්න මගේ ඔළුව රිදෙන්නේ? ඒ මදිවට රැදකපු හීනේ, ඒ හීනේ හරියට තිබ්බෙත් මේ වගේම කැලෑවා. අනේ මන්දා, පුරු පුරුත් ළඟ නෑ, මගේ හිතටත් බයයි.
8: මේ දෙන්නට පේන්නේ නැති වුණාට මට දැනෙනවා නිකී ළඟ ළඟම එනවා. කුමාරි මෙයාලගෙන් ගැලවිලා ගිහින් නිකීට මේ දේවල් ටික කියන්න ඕන. අනික නිකී කට්ටඩි මාමලෑ කිතරට යන්නේ කනම් ආහාරිම භයානකයි. දැන් මේ දෙන්න යන්නේ එහාටමනේ. මං කොහොමද මේක නිකීට කියන්නේ?
9: ඕ අනේ පුස් මොලේට එන්නකෝ, මොන හරි එන්න ඕනේ.
6: මුඳ සුදු බෝලිද බඩගිනිද? බඩගිනි? හරි හරි, තව පොඩ්ඩක් ඉන්නකෝ.
2: දන්නවද වෙලාව කීයද කියලා? දෙන්නම දන්නවද? උදේ 7:00 විනාඩි 19:00.
10: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
11: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
12: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
13: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
14: අලුත් ට්‍රෙන්ඩ්ස්, අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ වෙනත් දීමනා රසක්. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
15: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
16: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
17: Diva Fresh Daily Alert. එදිනදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයක සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබට ප්‍රශ්නයක්ද? එදිනදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට. අගෝස්තු 1 වෙනිදා දික්වැල්ල බස් රථ නවතුම් පෙළේදී නව වැඩි දියුණු කළ Diva Fresh එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
18: කලබල කලබල කලබල කලබල කලබල පෙන්චා.
2: උදේ 7:21 වෙලාව. පැංචි ඉස්කෝලේදී මොනවද කරේ පහුගිය දවස්වල?
1: අපේ ලයිෆ් ලර්නින් වලට ලොකු අයට විභාගේනේ.
2: ඔව්,
1: වාර විභාගේනේ.
2: හරි,
1: ඒක හින්දා අපිට ලයිෆ් ලර්නින් දුන්නා.
2: ලයිෆ් ලර්නින් දුන්නද?
1: ඔව්. ඊට පස්සේ අපි නූල් වලින් පර්ල්ස් වලින් ජාති දෙකක් අපිට ගේන කිව්වා ඉස්කෝලට.
2: හරි,
1: එකේ මාලයක් හැදුවා.
2: මාලයක් හැදුවද? හොඳයිනේ.
1: වේස්ට් වෙන දේවල් වලින් අපිට සෙල්ලම් බඩුව කියලා දුන්නා.
2: ගොඩක් හොඳයි නේද?
1: මම නම් වෑන් හැදුවේ ගොඩක් අය බස් හැබ්බයි.
2: ඔයා වෑන් එකක් හැදුවේ?
1: ඔව්.
2: හොඳයි යන්නේ ඔයා. දැන් පැංච මොකද කරේ ඉස්කෝලේදී?
1: ආසම බඩුව හදන්න ඕනේ.
2: ආසම බඩුව හදන්න ඕනේද?
1: ඔව්.
2: ඒ කියන්නේ අපතේ යන දේවල් වලින් නේද?
1: අකුරු
2: ලිව්වා. ඊට පස්සේ තව මොනවද කරේ? දැන් මේ අද අකුරක් ගැන ප්‍රශ්නයක් තියෙන්නේ. මතකයි නේද මගේ තේරවිල්ල? මතකයි නේද?
1: ගායන්න
2: නෑ, ගායන්න නෙවෙයි. ඉස්පිලි පාපිලි ඇලපිලි යන්සය හල් කිරීම කොම්බු නොයදෙන සිංහල අකුරු ඕන. දැන් අපේ නෙතෆිම් ෆේස්බුක් මේ ෆෑන් පේජ් එකෙත් මේ තේරවිල්ල ඔන්න පෝස්ට් එකක් වගේ දාලා තිනෝ. නෑ, උත්තරේ කමෙන්ට් කරන්න පුළුවන්. නෑ, දැන් සිංහල සිංහල හෝඩියම කියනවා ඔයගොල්ලෝ. හරි, ඒක නෙවෙයි, ඒක නෙවෙයි, ඒ ටික නෙවෙයි. හරි, පැංචිර සින්දුවක් තියනවා නේද කියන්න? දිග එකකින් පොඩි කොටසක් තියනවා නේ කියන්න.
1: The farmer in the dell. Hi, hurry, Dellio, the farmer in the dell. The farmer takes a wife. Hi, hurry, Dellio, the farmer takes a wife. The wife takes a child. Hi, hurry, Dellio, the wife takes a child. The child takes a nurse. Hi, holy dearie, oh, the child takes a nurse. The nurse takes a cow. Hi, holy dearie, oh, the nurse takes a cow.
2: හරිද? තව ගොඩක් දිගයට අපි ඉදිරියට නවත්තමු නේද? ආ, ඒකනේ. හරි. දැන් එහෙනම් අපි නිර්මාණ පිටුව පටන් ගමුද?
1: හා.
2: හරි, අපි බලමු. අපිට මේ පැත්තට ලස්සන ලස්සන නිර්මාණ වල තියෙනවා. එහෙනම් අපි පටන් ගන්නේ අපේ නිර්මාණ පිටුව.
19: නිර්මාණ පිටුව බලමු.
2: නිර්මාණ පිටුව බලව. මේ බාන මුලින්ම තියෙන මොකද්ද කියලා පැංචෝ?
1: මංකියෙක් ඉන්නවා අත්තක් අල්ලගෙන.
2: ඒකට
1: ටීචර් ස්ටාර් එකකුත් දාලා.
2: කෝ ස්ටාර් එක? මට පේන්නේ කෝ ස්ටාර්
1: රතු පෑන දාලා.
2: ආ, මේ තියෙන්නේ. ආ, ඒකනේ ස්ටාර් එක නේද?
1: ගහ පේනවා.
20: ගහ පේනවා.
1: ඒකේ කුරුළු ගයක් පේනවා.
20: කුරුළු ගයක් පේනවා.
1: කොළ තියෙනවා.
2: වතුර බින්දු වගේ නේද? වහිනවද කොහෙද? ආ, මේක
1: මල්ලුත් තියෙනවා. ග්‍රාස් තියෙනවා.
2: ඒක තමයි. මේක ඇඳලවල තියෙන රන්දුලි දිව්‍යාංශා පෙරේරා හෙටිපොල ප්‍රාථමික විද්‍යාලයට යන්නේ එක වසර සී පන්තියේ තමයි යාළුවා ඉගෙන ගන්නේ. ඊළඟට ඔන්න තවත් එකක් අපි කියන්නම්. ඉන්න බලන්න. හා, පැංචු කියන බලන්න. මේ මොකද පැංචු?
1: ලස්සනයි. කොළ වලින් හදලා තියෙන.
2: ඔව්, පැංචු කියන බලන්න. ඉක්මනට මොකද්ද මේ?
1: මේ මල් පෝච්චියක මල් තියෙනවා.
2: මල් පෝච්චියක මල් තියෙනවා නේද? ඒක මේ ඇඳලා නෙමෙයි හදපු එකක්. අප්පච්චිත් එක්ක හදපු මගේ බිත්ති සරසිල තමයි උනේ මාතෘකාව. උවේන් විශ්මිත අවුරුදු 4 වයස කටුපිටියේ තමයි ඉන්නේ. මට ඕනේ නැන්ද සෙල්ලම් කෝච්චිය. ඒක තමයි හරිම ලස්සනයි. අපි බලමු වා ජයග්‍රහණය කරනවාද කියලා. හරි, මේක පැංචි කියන්න බලන්න.
1: වාව්, ලස්සනයි. සමලෙක් ඉන්නවා, හාවෙක් ඉන්නවා.
2: තව
1: ගස් වලට ඇස් දෙක කුත්තිය.
2: ඒකනේ, ගහ බලාගෙන ඉන්නේ අපි දිහා නේද?
1: ඔව්.
2: ඒ චූටි ආලුවෙක් ඉන්නා පැංචි වගේ.
1: මල් තියනවා.
2: පැංචි වගේ ආලුවෙක්
1: තමන් දඩම් තියනවා.
2: මේ අහන්නකෝ, පැංචි වගේ ආලුවෙක් ගහ බදාගෙන ඉන්නා නේද? ඔව්. හාවෙකුත් ඉන්නවා.
1: කුරුල්ලෙක් ඉන්නවා.
2: කුරුල්ලෙක් ඉන්නවා. පැංච වගේ මුවෙකුත් ඉන්නවා. මේ පැංච වගේ අහිංසක මුවෙකුත් ඉන්නවා පැත්තකින්. ආරෙම් විහංගි සංජනා. හයි ශ්‍රණි.
1: අහසයි නෑ, මේ සන්නුයි ක්ලවුඩ්ුයි මේ උත් බලන්
2: ඉන්න හැමෝටම ස්තිනා මේ චිත්‍රය. ඒක තමයි විශේෂත්වය. විහංගි සංජනා අයිශ්‍රණි තමයි ඉගෙන ගන්නේ විසාකා ගර්ල්ස් හයි ස්කූල් එකට තමයිලු යන්නේ. හරි, ඊළඟට තවත් ලස්සන චිත්‍රයක් ඇඳලා වෙලා තිනවා. පැංච කියන්නේ මේ චිත්‍රේ. පැංච කියන්නේ මේ චිත්‍රේ කවුද පේන්නේ?
1: කව් අම්මෙකුයි.
2: කව් පැටියෙකුයි. පැටියෙකුයි. හරි, ඊ ජේපී සෙනිති රෙහන් සා හත ශ්‍රේණි ගෙන ගන්නේ ජයන්ති මහාවිද්‍යාලය. ඇන්ද මගේ චිත්‍ර තේරුවොත් මට චිත්‍ර අඳින්න දේවල් ඕන. බලමු ජයග්‍රහණය කරනවද කියලා. උදේ 8 වෙනකම් අහගෙන ඉන්න. එතකොට මම කියන්නම්. හරි, දැන් බලමු තවත් ලස්සන චිත්‍රයක්. මේ ගොඩක් අය දැන් ඔන්න තේරවිල්ලට උත්තරේ අපිට එවලා තියෙනවා. ආ, පැංචු, පැංචි කියන බල මේ චිත්‍රය.
1: ක්‍රිස්මස්.
2: ක්‍රිස්මස් වලට කලින්ම ක්‍රිස්මස් ඇඳලා ලැබලා අපිට නේද? මොකද්ද පේන්නේ කියන්නේ බලන්න.
1: ක්‍රිස්මස් කහකුයි, ස්නෝමෑන් දෙන්නකුයි, ලයිට් තියෙනවා.
2: ආ.
1: එතකොට ක්‍රිස්මස් මෑනුයි.
2: ක්‍රිස්මස් මෑනුයි. හරි. තවත්
1: ඉස්කෝලේ යාළුවෙකි නෝමන්දි ඕමන්දි කියලා. එයාගේ බර්ත්ඩේ කන්නේ ක්‍රිස්මස් දවසට.
2: ක්‍රිස්මස් දවසටද? අයියෝ ඉතින් නත්තල් බබෙක් කියලා තමයි සමරන්නේ නේද? හරි. ඔන්න
1: නත්තල් ක්ලැප් එක දාන Happy birthday to you girl.
2: Jingle bells කියලා බලමු ඔන්න. හරි. පෙන්චා කියන්න මේ චිත්‍රය මොකද්ද?
1: ගස්ටිස් පහක් තියෙනවා.
2: හරි.
1: පහක්ද?
2: පහක් තියෙනවා. ඔව් ගස් පහක් තියෙනවා.
1: පහයි.
2: හරි. හරි. තව?
1: Butterflies.
2: තව?
1: ඉන්න ඉර?
2: ඔව්.
1: හැංගිලා ඉන්නවා.
2: මේ ඇයි දන්නේ?
1: කඳු ආසේ.
2: නේද? ඇයි දන්නේ එහෙම හිර හැංගෙන්නේ නේද?
1: උදේ නේදකොට.
2: ආ උදේ ඉඳ හැංගෙනවද?
1: ඔව්.
2: එතන හවසට
1: හවසට ඉර පායනවනේ.
2: හවසට ඉර පායනවද?
1: නෑ.
2: බහැලා යන්නේ නැද්ද හවසට ඉර?
1: නෑ නෑ.
2: උදේට ඉර පායලා චුට්ට චුට්ට චුට්ට බහැගෙන යනවා. නේද?
1: ආ ඒකේ ඇඳලා තියෙන්නේ.
2: ඒක තමයි ඇඳලා තියෙන්නේ නේද?
1: සචින් නන්දේ අපි ඉස්කෝලේ ඉවර වෙන්න එකටනේ.
2: ඔව්.
1: ඒක ඉඳා මේ
2: ඉර
1: වැඩි වෙනවා.
2: ඌ වැඩි. එතකොට ඉර හරියට මැද තියෙන්නේ නේද?
1: ඔව්.
2: එතකොට ඉර හරිම සරයි.
1: එතකොට මේ හැංගෙන්නේ නැහැ.
2: හැංගෙන්නේ නැහැ. එතකොට ඉන්නවා නිකන් චණ්ඩිය වගේ එළියට වෙලා ඉන්නවා නේද?
1: ඔව්.
2: රෑ වෙනකොට හැංගිලා යනවා එයා.
1: ඔව්.
2: රෑ වෙනකොට ඉර බය වෙනවද කොහෙද?
1: ඔව්.
2: නේද? කාටද නැ බය? එහෙන
1: යක්කු එනවානේ.
2: ආ රෑට යක්කු එනවා.
1: යක්කු නෙවෙයි අවුල් ඉන්නවා.
2: ආ අවුල්ස්ලා ඉන්නවා නේද?
1: යක්කු කියලා මෙහෙ නැහැ.
2: නැද්ද? පැන්ටිනාද යක්කු කියලා? ඉන්නවද? ආරි බලමු. අපි එහෙනම් දවසක් මෙහෙම කරමු. දවසක් අපි තුන් දෙනා රෑට ගිහිල්ලා බලමු යක්කු ඉන්නවද කියලා. හාද?
1: ඔව් යක්කු ඉන්නවා.
2: හරි ඉන්නවද කියලා බලමුද?
1: එහෙම නැහැ.
2: හරි දැන් පැන්චි කියනවා නැහැ කියලා. පැන්චි කියනවා ඉන්නවයි කියලා. අපි තුන් දෙනාත් එක රෑට ගිහිල්ලා බලමුද යක්කු ඉන්නවද කියලා.
1: හරි මට නම් බයයි.
2: ඉතින් දැන් ඔයා යක්කු නැහැ කිව්වනම් බය වෙන්න ඕනේ නැහැනේ.
1: ඔව්.
2: අපි ගිහිල්ලා බලමු.
1: එහෙම යක්කු නැහැ.
2: එහෙනම් බය මොකටද?
1: ඉන්නවා. එහෙනම් අපේ සිංගල් ටීචර් කිව්වෙම.
2: සිංගල් ටීචර් කිව්වද නැහැ කියලා. ආ හරි ඉතින් මේ දැන් මේ චිත්‍ර කවුද ඇඳලා වෙලා තියෙන්නේ කියලා කියන්නම්කෝ. DG තරින් තරිදි නෙත් පොඩකින් නේතරා විහාංගි දෙනියාය මධ්‍ය විද්‍යාලයට යන්නේ හතර ශ්‍රේණියේ තමයි එයා ඉන්නේ. ආ පෙන්චෝ මේ පෙන්චි මේ මොකද?
1: හංසයා.
2: හංසේ තනි හංසෙක් නේද?
1: ඔව් අම්මද මන්ද.
2: ඔව් තනියෙන් ඉන්න අය. මලකුත් තියෙනවා නේද? නැවිලා තියෙනවා. බලලා හරිද ඉන්න බලන්න දැන් ඒ හංසයා ගියාන එක පාට. ආ මේ බලන්න. මලක්. නේද පෙන්චෝ? මොකක්ද ඒකේ පාට කියන්නේ බලන්න.
1: ඒකේ තියෙනවා.
2: ආ මිනෝ මිනෝ මිනෝ. එක පාටක් පෙන්චා කියන්නේ එක පාටක් පෙන්චි කියන්නේ. හා පෙන්චා පටන් ගන්න.
1: යෙලෝ.
2: හා ඊළඟට
1: ලයිට් ග්‍රීන්.
2: හා
1: ඔරෙන්ජ්. රෙඩ්. pink dark green
2: තව
1: blue
2: yellow නේද
1: කිව්වා
2: yellow කිව්වද හා purple තියෙනවා
1: නේද මම blue කිව්වේ
2: ආ වැල් blue කිව්වා හරි
1: ආ purple
2: sanushi sehan saharima lassanta මේක ඔන්න අපිට හදලා වෙලා තියෙනවා මේ බලන්න
1: මේකෙන්නි ඇසල පෙරහර දැන් යනවනේ
2: ඒකනේ විනුජි වින්හාරා විජේසේකර
1: කේජි එකේ ළමයි හිටියනේ ඒගොල්ලෝ ඇසල පෙරහර ගියා
2: ඇසල පෙරහර ගියාද
1: ඔගල ඉස්කෝලේ
2: ඔගල යන්නේ නැද්ද
1: අපි යන්නේ අපි ග්‍රේඩ් 1 නේ
2: ආ ඔගල ලොකු හින්දා ඔගල යන්නේ නැහැ නේ නේද හරි
1: මමත් ග්‍රේඩ් 1
2: ඔයත් ග්‍රේඩ් 1ද
1: මම ග්‍රේඩ් 1 B
2: ඔයා ග්‍රේඩ් 1 මොකේද පෙන්චෝ ග්‍රේඩ් 1 මතක නැද්ද පන්තිය? හරි වැඩක් වෙන්නේ දැන්. පන්තිය මතක නැද්ද?
1: ආ දන්නවා.
2: මොකද්ද?
1: සෙන්නන්ටරිස්.
2: ඒක ඉස්කෝලේනේ පන්තිය මොකද්ද?
1: පන්තිය තමයි.
2: පන්තියත් ඒකද? හරි. දැන් ඔය දෙන්න එක වසරේ. පොළු දන සචින්ෙන්ද කී වසරද කියලා?
1: අම්මා.
2: සචින්ෙන්ද කී වසරද කියලා කියන්නද?
1: හා හා.
2: කියන්නද?
1: හා.
2: මන් තුන වසරේ.
1: ඈ මොර කියන්නේ?
2: ඇත්තටම? එහෙම තමයි දැන් ඔයගලන්ගේ පන්තියෙත් නැද්ද ලොකු අය? ඉන්නනේ උසයි ඉන්න නේද? ආ ඒකනේ. මම චුට්ටක් උසයි. මම දැන් ඔගල එක වසරෙනේ. ඊළඟට ඔගලනේ දෙක වසරටනේ. නේද?
1: ඔව්.
2: ඊට පස්සේ තුන වසරටනේ. මං තුන වසරේ ඉන්නේ.
1: සචිරන්ද?
2: ඔව්.
1: දෙක වසරේ ළමයක් හිටියා.
2: හරි.
1: එයා බෑඩ් things කරනවා කියලා අපේ ක්ලාස් එකට ආවා.
2: ඒක
1: ටීචර් කෙනෙක් දැම්මේ. දැන් grade 1.
2: ආ දැන් ඕගලංගෙන් හොඳ දේවල් ඉගෙන ගන්න වෙන්නේ නැති නේ. එහෙම වෙන්නේ නැති. නේද?
1: ඔව් දැන් අපේ ටීචර් සරයිනි.
2: සරයිනි කියන්නේ සර වෙන්නේ නැතුව බෑ අනේ සමහර වෙලාවට. හරි දැන් මේ පෙරහැර ඇඳලා තින්නේ විනුජි වින්හාරා විජේසේකර අට ශ්‍රේණියේ තමයි ඉගෙන ගන්නේ. හිවහට මද විද්‍යාලයට යන්නේ අසල පෙරහැර තමයි ඇඳලා තින්නේ. හරියම ලස්සනට ඒ ආලුව ඇඳලා වෙලා තියෙනවා. හරි අපිට ගොඩාක් චිත්‍ර වෙලා තියෙනවා. ඒ අතරෙදී උත්තරෙත් වෙලා තියෙනවා. තේරෙවිට උත්තරේ. දැන් ඕගොල්ලෝ හොයාගත්තද උත්තරේ? ආ තේරෙවිට උත්තරේ හොයාගත්තද? නිතුක තෙනුල් අපිට චිත්‍රයක් ඇඳලා වෙලා තියෙනවා. ඩී එම්
1: මල්ෂා.
2: ඕ ඇඳලා වෙලා තියෙනවා. ඊ ළඟට ඩී එම් මලිෂා උන්න. ඕ කසුරින් ඇඳලා වෙලා තියෙනවා. ඊ ළඟට එහන්සාත් ලස්සන චිත්‍රයක් එක්ක තේරෙවිට උත්තරේ වෙලා තියෙනවා. ජනුදි සහන්සත් අපිට චිත්‍රයක් එවලා තියෙනවා. ඊළඟට තව සහන්සා සඳ මිනි ලස්සන චිත්‍රයක් එවලා තියෙනවා. බිත්ති සරසිල්ලක් එවලා තියෙනවා. ජෙහන්සා විතුනි. හරි අපි බලමු මොන උදේ 8 වෙනකම් ඉන්න අපි කියන ලෑස් වෙලා ඉන්නේ කවුද? ජූලි මාසේ නිර්මාණ පිටුවේ ජයග්‍රාහි නිර්මාණ අතර ඉන්නේ කියලා. අපි එනම් පුංචි විරාමයක් ගන්නවා. විරාමෙන් පස්සේ සෙල්ලම් ගෙදර තියෙනවා. සෙල්ලම් ගෙදරට එන පුළුවන් දුරකථන අංකය මතක් කරන්න බලන්න.
1: 0112553833 යාලුව අපිට කෝල් කරන්න.
2: උදේ 7:35යි.
0: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
21: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අත මෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්
17: Diva Fresh Daily Alert. එදිනදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබට ප්‍රශ්නයක්ද? එදිනදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට. අගෝස්තු පළමු වැනිදා දික්වැල්ල බස් රථ
22: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
23: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
21: හදරෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-540. සංසාරයක් කියන්නෙම කතන්දර ගොඩක එකතුවක්. ඒ කතන්දර තුළ ඔබේ ජීවිතයත් තියේවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකය අවසන අතීත කතා එක්ක net fm සංසාර කතන්දර
24: යෝදේකුත් පහත් වෙනවා ගිනි පුලිකු විසිරෙන යකදාවකුත් වනමින්
25: යෝදේට හිසක් නෑ
21: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමා එකට සති අන්තයේ අලුත් වෙනසක්
24: net fm සංසාර කතන්දර
21: සෙනසුරාද උදේ 8ට අහමු නේද?
26: FM 95 FM 94.8 net FM
18: කලබල කලබල කලබල කලබල කලබල පෙන්චා
2: දේ 7:37 වලාව දැන් ඔන්න දැන් තමයි චූටි අලෝ මේ පැතරෙන වෙලාව නේද? දැන් කවුද දෙන්නගින් දුවලා ගිහිලා සෙල්ලම් ගෙදර දොර අරින්නේ?
1: පැංචා.
2: ආ පැංචා. එතකොට දොර වහන්නේ පැංචි. හා හරි. එහෙනම් එහෙම කරමුකෝ. අපි එහෙනම් පටන් ගන්න අපේ සෙල්ලම් ගෙදර. හරි. ඔන්න මේ පැත්තේ චූටි ආලුවේ කැවිලි ඉන්නවා. පැංචි කතා කරන්න බාරන කවුද කියලා මේ?
1: ආයුබෝවන්.
3: ආයුබෝවන්.
1: නම් මොකද?
3: සයුනි.
1: කී වසරේද?
3: එක වසරේ.
1: ඉස්කෝලේ නම් කියන්නකෝ ලස්සනට.
3: විචලි ඉන්ටර්නැෂනල් ස්කූල් ගම්පහ.
1: මොකද යාද ඉදිරිපත් කරන්නේ?
3: සින්දුවක්.
1: ලස්සනට කියන්නකෝ.

Sınav

0: bless my homeland forever.
1: ලස්සන්ට කිව්වා ඒ යාළුවත් නේද? සුබ දවසක් ඔයාට. මම තවත් යාළුවෙක් අවිලි ඉන්නවා. පෙන්ච කතා කරන්න බෑනේ මේ යාළුවත් එක්ක පෙන්චෝ.
2: අයිබෝවන් සුබද සනා.
1: අයිබෝන්. කෝ මේ යාළුවා. අයිබෝන්.
0: අයිබෝවන්.
2: සුබ දවසක්.
0: සුබ දවසක්.
2: නම මොකද්ද?
0: එස්ටේලි දුලි සිදුම්ස.
2: කී වසරේද?
0: 4 වසරේ.
2: එයාගේ ඉස්කෝලේ නම කියන්නකෝ.
0: වැගිරි මඩවල ප්‍රාථමික විද්‍යාලය.
2: ඔයා අද මොකද්ද ඉදිරිපත් කරන්න යාළුවේ?
0: කවියා.
2: ලස්සනට කියන්නකෝ.

పుట్టు పుట్టు మాయా ఇతగారు ఇక పుల్

0: යාලුවත් ලස්සන්ට ඉදිරිපත් කිරීම කරා. මොන තවත් යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා මේ පැත්තට. බලමුකෝ මේ යාළුවා කවුද කියලා. පෙන්චි කතා කරන්නකො බලන්න අපේ මේ ඇවිල්ලා ඉන්න යාළුවත් එක්ක.
1: අයිබෝවන්.
2: අයිබෝවන්.
1: නම කියන්න ලස්සනට.
2: වහනෝලිත.
1: කී වසරද ඉන්නේ?
2: එක වසරේ.
1: පවුලේ කවුරු කවුරුද ඉන්නේ?
2: අම්මයි තාත්තයි අයියයි අක්කයි.
1: දැන් ලස්සන්ට කියන්න බලන්න සින්දුව.

0: හරි බලස්සන්ට ඉදිරිපත් කිරීමත් කර අපේ යාළුවත් ලොකු අපුඩියක් දෙන්නේද? හරි ඔන තවත් යාළුවෙක් ඇවිල්ලා ඉන්න. ඊළඟ යාළුවා තමයි මේ. හයි බෝන්.
1: හයි බෝන්. සුබ උදෑසනක්.
0: සුබ උදෑසනක්.
2: නම් මොකද්ද?
0: නම් මොකක්ද?
2: කී වසරද?
1: එක වසරේ.
2: ඔයාගේ ඉස්කෝලේ.
0: ආ උගුළු වගේ නේද එක වසරේ?
2: ඔව්.
0: ඉස්කෝලේ මොකද්ද?
2: ඔයා ආසම විෂය මොකද්ද?
0: මොකද්ද ආසම විෂය කියලා අහනවා අපේ පැන්ෂා. මොකද ආස?
1: ඉංග්‍රීසි.
0: හා හරි.
2: ඔයා ආස පාඩම මොකද්ද?
0: පර්පල් කලර්. අනේ මමත් හරි ආසයි පර්පල් කලර්.
2: මමත් පර්පල් කලර් ආසයි.
0: හරි. පංච මොන පාටද ආස?
2: නිල්.
0: නිල්. බ්ලූ පාටට. හරි.
2: බොයිස් ලකෝම නිල්නේ.
0: ඒක නියනේ. හරි. දැන් මොකද අපිට ඉදිරිපත් කරන්නේ?
1: සින්දුවා.
0: ක්ලාස්සෙන්ද කියන්නකෝ.
1: The farmer in the dell. Hi ho to daddy, the farmer in the dell. The farmer takes the rice. Hi ho to daddy, the farmer takes the rice. The rice takes the tire. Hi ho to daddy, the rice takes the tire. The child takes the nurse. Hi, how is it, Daddy? Oh, the nurse takes the child.
0: Hari, lassan de
2: kiyo. Magesin de my cue.
0: Ekeni, adesin de deparak apiya hua, neid?
2: Oh.
0: Hari, suba davasa ko yaata.
2: The farmer in the dill.
0: Hari, or tawati halwa kawili inga. Balamu, me halwa kawo de kiyala.
2: I bovan subu desanak.
1: I bovan.
2: Nam kadde.
1: හනයි නවදේ
2: කී වසරේද?
1: 3 වසරේ.
2: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද?
1: ශ්‍රී බුද්ධ ජයන්ති පාරිමික විද්‍යාලය.
2: බවුලේ කවුරුද තව ඉන්නේ?
1: අම්මයි තාත්තයි අක්කයි.
2: අදින්දන් ඔයාගේ නම
0: මොකද්ද? නමක් දාන්න දාන්නේ අපේ පෙන්ෂා. අපේ යාළුවාට. ආ හරි. දැන් මොකද ඉදිරිපත් කරන්නේ අපිට?
1: පොත් කියවීමෙන් මිනිසාට සතුටක් ලැබේ. පොත් කියවීමෙන් අලුත් දේවල් අපිට ලබා ගත හැකිය. පොත් කියන්නේ වටිනා දෙයකි. අපි හැමෝම පොත් කියවීමට පුරුදු වෙමු.
0: අන්න ඒකනේ, පොත් කියවන එක ගොඩාක් හොඳ දෙයක්. ඒ හොඳ දේ අපිට කියන්න ආපු අපේ යාළුවට අපි ලොකු අපුඩියක් ගහන්න ඕනේ. හරි, උන තවත් යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා. බලමු මේ යාළුවා කවුද කියලා. පැංචි කතා කරන්නකෝ බාන මේ යාළුවත් එක්ක.
2: අයිබෝන්.
0: කෝ මේ යාළුවා අයිබෝන්.
2: අයිබෝන්. නම් මොකද්ද?
1: තුලම්බ.
2: කී වසරේද?
1: එක වසරේ.
0: අද එක වසර යාළුවෝ තමයි ගොඩක් ආවේ නේද? නහරි, දැන් අපිට මොකද්ද ඉදිරිපත් කරන්නේ ඔයා?
1: සින්දුවා.
0: ලස්සනට
2: කියන්නකෝ.

0: ලස්සන් කිව්වා ඒ සින්දුවා තරි ඔන්න දැන් අපිට සෙල්ලම් ගෙදර දොර වහන්න ඇවිල්ලා වෙලාව ඇවිල්ලා තියෙන හැබැයි තව අපි එක යාළුවෙක්ට අවස්ථාව දෙමු නේද පැන්චෝ ආ හරි මේ යාළුවා බලමු කවුද කියලා කතා කරන්නකෝ පැන්චෝ
1: අයිබෝ වන් සුබුදස
2: අයිබෝ
1: නම මොකද්ද
2: බාවනා
1: කීයේ වසරද
2: එක වසරේ
1: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද
2: බීඒ රාජපක්ෂ විද්‍යාලය
1: අද මොකද්ද ඉදිරිපත් කරන්නේ
2: පැස්ස ගැන සින්දුවා
1: ලස්සන්ට කියන්නකෝ

0: Ecco tu e la ulpat hedila balain harilasere.
1: හරිද? කවුද කියලා දුන්නේ ඔයාට?
0: ටීචර්.
1: හරි, ඔන්න අපි ලොකු අපුඩියක් ගන්න ඔයාට. එහෙනම් සුබ දවසක්. හරි, එහෙනම් ඔන්න දැන් අපිට යන්න තියෙන ලස්සන සින්දුවක් අහන්න. ඊට පස්සේ මේක හරිම ලස්සන.
2: ආ මම සෙල්ලම් ගෙදර හුරා.
1: ආ, ඒකනේ සෙල්ලම් ගෙදර දොර වහන්නකෝ පැංචි ගිහිල්ලා. ඒතරදී අපි ලස්සන සින්දුවක් අහනවා. මේ සින්දුවෙන් පස්සේ අපිට තේරවිලට උත්තරේ හොයාගන්නත් තියෙනවා. ඊළඟට නිර්මාණ පිටුවේ ජයග්‍රාහි අය කවුද කියලා කියන්නත් තියෙනවා. උදේ 7:48යි.

0: Pele Pencho.
1: උදෑසනයි විනාඩි 52යි අපිට යන්න වෙලාවත් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි යන්න කලින් අපිට ගොඩක් දේවල් මතක් කරන්න තියෙනවානේ. දැන් එහෙනම් මතක් කරමු. ඒකත් තියෙනවා. දැන් අපේ netfm facebook fan page එකේ අපි දැන් මේ තේරවිල්ලට උත්තරේ අහලා දැම්මනේ. ගොඩාක් අය comment කරලා තියෙනවා. හරිද? දිනශිකා, ලක්මාලි, ඉෂාරා, දුලක්ෂි, විද්‍යාරත්න, දයානි දිසානායක, ප්‍රියන්ත පුෂ්පකුමාර, දයා දිසානායක, ඊළඟට රාජිකා, දමයන්ති, මදුභාෂිනි, විජේරත්න, රමිනි සුමේදා, නාමල් සඳුන්, ප්‍රභාත් ජිසිල්වා, චමින්ද සුමන සේකර, ඊළඟට රෝහන්, මේ ගොඩක් මාමරණන්දරත් මේකට කමෙන්ට් කරලා තියෙනවා. හරිද? ඉසුරංග, ජයමාන, දසනායක, ගයාන්, ප්‍රභා, හෂිනි, ගයනි, හර්ෂ, දිලිනි, මට හති නම් ටික කියලා. හරි, දැන් එහෙනම් කියන්න බලන්න අපේ පැන්චර තියෙනවා බර්ත්ඩේ විෂ් එකක් කරන්න නේද? කාටද පැන්චෝ කරන්න තියෙන බර්ත්ඩේ විෂ් එක?
2: සුදු බාප්පටද?
1: අද බර්ත්ඩේ එකද? ඒතර අද පාටිද? මොනවාද පාටියට පැන්චා
2: ගෙනියන්නේ?
1: කේක් එකක් ගෙනියනවාද? හැපි බර්ත්ඩේ කියලා කේක් කපනවා නේද? අනේ හැපි බර්ත්ඩේ බාප්පා කියලා කියන්න.
2: හැපි

0: ඒකනේ ඕන අපිත් සුබ පතනවා පැංචගේ බාපට සුබ උපන්දිනයක් වේවා කියලා. වගේ මන්ද උපන්දිනේ සමරන හැමෝටමත් අපි සුබ උපන්දිනයක් කියලා කියනවා නේද පැංචි? හරි, දැන් එහෙනම් මම කියන්නම් නිර්මාණ පිටුවේ ජූලි මාසේ ජයග්‍රාහී නිර්මාණ එවලා ජයග්‍රහණය කරලා තියෙන කවුද කියලා. චානුකී විහාරා හය ශ්‍රේණිය තමයි ඉගෙන ගන්නේ. ලස්සනම ලස්සන චිත්‍රයක් චෝක්කලින් පාට කළ සදැව කසරි අපිට ඇඳල වෙලා තියෙනවා. පොත් කටලයක් තමයි යෝනි කියලා සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට නදීරා මින්දුලි පහ ශ්‍රේණිය තමයි ඉගෙන ගන්නේ. එයා ලස්සන හුරතලා, මගේ හුරතලා කියලා ඔන්න ඇඳල වෙලා තියෙනවා. ස්මාර්ට් වොච් එකක් තමයි ඉල්ලලා තියෙන්නේ. වගේ ස්මාර්ට් වොච් එක අපි ගෙදරටම වෙනවා සුබ පැතුම්. ඊළඟට නදුන් චතුරංග 11 ශ්‍රේණිය ඉන්නේ. ක්‍රිකට් කට්ටලයක් ඕනි කියලා සඳහන් කළා. එයා ලස්සන කුමා සංගකාර වැඳල වෙලා තියෙනවා. ඉතින් ක්‍රිකට් කට්ටලේ වගේ ගෙදරටම වෙනවා අපේ ගුණසුම් සුබ පැතුම්. ඊළඟට නදීෂාද සිල්වා හත ශ්‍රේණිය තමයි ඉගෙන ගන්නේ. වනාන්තර සුරකිමු කියන මාතෘකාවෙන් අපිට ලස්සන චිත්‍රයක් ඇඳලා වෙලා තියෙනවා. පාසල් උපකරණ කට්ටලයක් ඕනි කියලා ඔන්න සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ කට්ටිය තමයි ඔන්න ජූලි මාසේ ජයග්‍රාහී නිර්මාණ අතරින් ඉන්න පිරිස. ඉතුරු පිරිස ඔන්න කසරින් ඇඳත් එක්ක පැංචයි පැංචී හෙට කියයි. ඒ හින්දා දුක් වෙන්නේ පානේ අද මගේ නම කියවුන්නේ නැහැනේ කියලා. හෙට අනිවාර්යයෙන්ම කියවෙයි. ඕගොල්ලෝ අපිට නිර්මාණය වෙලා තියෙනවනේ. දැන් නිර්මාණය වෙන්න පුළුවන් ලිපි නැත් අපි මතක් කරමුද? ලිපිනේ මතක් කරගෙන බලන්න. නිර්මාණ පිටුව,
1: නිර්මාණ පිටුව කලබල පැංචා නැත්ත සෙන් තැපල් පෙට්ටිය 20:45 කොළඹ.
0: අනේ කොළඹ, කොළඹ කියන ලිපිනේට එවන්න ඕන නිර්මාණ පිටුවේ ලස්සන නිර්මාණ ඔගලගේ නේද? ඒ වගේම වට්ස්ඇප් කරන්නත් පුළුවන්. අංක මතක් කරමුද අපි?
2: හා මන් දන්නවා.
0: කියන්න බලන්න.
2: 0-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5-5
1: නැන්ද කියනවා හොඳ චුට්ට කියේ.
0: ඔව් ඉතින් හොඳ චුට්ට. හොඳටම දඟයිනේ නේද? ඔයා කියනවනේ නැද්ද? ආ බලමුකො බලමුකො. හරි දැන් ඔන තේරවිල්ල. ඉස්පිලි පාපිලි ඇලපිලි යන්සේ හල් කිරීම කොම්බු නොයදෙන සිංහල අකුරු මොකද්ද කියලා නේ මං ඇහුවේ. මොකද්ද ඉතින් එහෙම නොයදෙන අකුරු? අකුරු ටික කියාගෙන ගියොත් උත්තරේ හොයාගන්න පුළුවන්.
1: ගයන්න
0: ලයන් උඩින් නම් පටන් ගන්න.
1: උඩ
0: ඉඳලා හරි කියන්නකෝ.
1: හයන්න
0: අයන්න
1: අයන්න අයන්න අයන්න යයන්න සයන්න
0: තව හයින් කියන්න
1: සයන්න
0: තව මොකද්ද?
1: තයන්න
0: ඒවත් නෙමෙයි. ඒකනේ තයන්නත් නෙවෙයි.
1: තයන්න
0: නෑ තයන්නත් නෙවෙයි. T කියන්න පුළුවන්, 2 කියන්න පුළුවන්, 2 කියන්න පුළුවන්, ඔක්කොම දාන්න පුළුවන්.
1: 2
0: නෑ.
1: මං ඒව නම්
0: මම කියනවා දැන් උත්තරේ. මං කියන්නද? යන්න. ඕ අද ගෙදර ගිහිලා දෙන්නම යන්න ලියලා බලන්න. ඉස්පිලි පාපිලි ඇලපිලි කොම්බු අංශ දාන්න පුළුවන්ද කියලා. හරිද?
1: හා
0: දාන්නකෝ.
1: දාන්න බෑ.
0: ආදී ඒකනේ උත්තරේ.
1: මම යන්න දීලා තියනවා.
0: ආ ඒකනේ දාන්න බෑ. හරි අපි එහෙනම් යමුද දැන්?
1: ඒක ලොකුයිනේ.
0: ඒක ලොකුයිනේ අනේ ඒකනේ. හරියන් යාළුවන්ට යනවා කියලා කියමු.
1: හා මම චුට්ටක් දගේ පැන්ති ටටා බයි පරිස්සමෙන් ඉන්න. මම කලබල පැංචා. ඔයිස් වෙල්. මගේ මම කලබල පැංචා බයි. ඔගල පරිස්සමෙන් ඉන්න.
0: එහෙනම් පැංචයි පැංචි කිව්ව විදිහට ඔගල පරිස්සමට ඉන්න ගිහිල්ලා
1: එන්න. පෙරුවන් සරණයි.
0: මං ඔයාලගේ ආදරණීය සචිනි නන්දා. වෙලාව දැන් උදේ 7:58.
2: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
3: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
4: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්නා.
5: කාලයත් එක ඇඟට ඇහුම් කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා. යුතුයකම් ඔබට මග හැරෙනවා. නව ඇන්ලීන් කැල්සියම් විටමින් C, D, සින්ක්, මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සන්ධි මාංශ පේශි සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ. ඇන්ලීන් සීමා බිඳලන්න.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
8: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013036.
9: ඒ කාලේ හිටම සින්දු
10: වැදවල් මල් රැඟු සිරිපාට දේදුණු සේදිරා
11: මේ කාලේ හිටම සින්දු
12: වෙරළු මල් වෙරළු මල්
13: අසිත හිටුන යන්නේ නැතුව තුරුල ඔයාගේ
9: හැම කාලෙම ට්‍රෙන්ඩින්ග් ම සින්දු එක දෙකට අහන්න
14: සෙන්සුරාදායි ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
15: Never FM Hello Hello Satyantra
9: අහන්න අහන්න
16: FM 95.8 Net FM Divaina Pura
17: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
18: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි
0: දැන් වේලාව දැස්සනටයි

0: ඔබ වෙත ගෙන එන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද. එල්ලෝල්සේකෙන් ලෝන් එක ගත්ත. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියෝ.
4: අයිබවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම ගයශ්‍රී ගමගේ. ඉදිරි පැය 48ක කාලය තුළ දෙහි ඕවිට රුවන්වැල්ල සහ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලට අයත් කැලණි ගංගා නිම්නයේ පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට මේ වන විට වැඩි තීව්‍රතාවයකින් යුතුව සැලකිය යුතු වර්ෂාවක් ලැබී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. යනු ඉදිරියේදීද වර්ෂාව ඇතිවිය හැකි බැවින් ගඟෙහි ජලමට්ටම ක්ෂණිකව ඉහළ යා හැකි. ඒ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස දෙහි ඕවිට රුවන්වැල්ල සහ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලට අයත් කැලණි ගංගා නිම්නයේ පහත් බිම් ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් ගංගාව පරිහරණය කරන්නන්ගෙන් සහ එම ප්‍රදේශය හරහා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටින බවයි වරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ. මීළඟ නෙට් නිවුස් පෙරවරු 9ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: FM 95 FM 94.8 Net FM.
6: ජීවිතේ හරියට මහ මුහුද වගේ. රැලියනවා ගොඩක් දේවල් හංගගෙන ඉන්නවා.
7: එදින අන්නේ වගේ මහ මුහුද වගේ ජීවිත ගොඩාක් එකතු වෙලා තමයි අපේ සංසාරය හැදෙන්නේ. එදින ඒ සංසාර කතන්දරත් අරගෙන අද මා තරංගත්තාවේ වෙනද සුපුරුදු ලෙන්ගතු කමින්මයි.
6: සුබ උදෑසනක් වේවා. අද අපි ඔයාට කියන්නේ සමුද්‍ර වාණිජ ජාතකය.
7: දනව තරංග දෙව්දත් තෙරුන් පොළව පලාගෙන අවීච මහ නරකාදියට කියන්නේ අන්නේ සිදුවීම මුල් කරගෙන තමයි මේ ජාතක කතාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. අපි අහලා බලමු මේ ජාතක කතාව කොයි විදිහටද පටන් ගන්න කියලා.

0: ආරක්ෂකයිනි රටින් පිටුවහල් කරන මේ පිරිස ගැන දැඩි අවධානයෙන් පසුවිය යුතුයි. මේ අවසන් මොහොතේදී කිසිවෙකුටත් පලා යන්නට ඉඩ නොතැබිය යුතුයි. කෝතමංගි නායක රුචක, කණ්ඩායම් නායක රුචක.
1: එහෙමයි පැමිණෙනවා ඇමතිතුමනි.
0: තමාගේ කණ්ඩායම දැන් පිටත් වීමට සූදානමින්ද?
1: එහෙමයි ඇමතිතුමනි.
0: හොඳයි, එසේනම් අනෙක් කණ්ඩායම් නායක සුමිත්ත
2: පැමිණෙනවා ඇමතිතුමනි.

0: සුමිත්ත ඔබ සූදානමින්ද?
1: ඇමතිතුමනි, අපේ පිරිසටත් තව සුළු වේලාවක් අවසර ලබා දෙන්න.
0: කඩිනම් කරන්න, කඩිනම් කරන්න. හිරු හුදාබෙන් තුන්වැනි හෝරාව ඉකුත්වීමට පෙර ඔබ සියලු දෙනා මේ රාජ්‍යයෙන් පිටවිය යුතුයි. එයයි අපේ රජතුමාගේ ආඥාව. බඩු කර්මාන්තේ නියලෙන්නන් වශයෙන් පොදුවේ යුස්මතුන්ට එරෙහිව නැගෙන චෝදනා සුළුපටු නැහැ. ඒ නිපැයුම් නොකෙරුණ නිසා මහජනයා ඔවුන්ගේ දැවදඩු ඉල්ලා සිටියත් ඒවා ආපසු නොදුන් නිසා ඔවුන්ට සිදූ අලාභය ගෙවීමත් යුස්මතුන් පැහැර හැර තිබෙනවා. අන්න ඒ වැරදි නිසයි
2: තමයි. අප නම් එවැනි වරදක් කළේ නැහැ.
0: යුසුමතිය නම් එවැනි වැරදි කරන්නට ඇතැයි මා වුණත් සිතන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් මට කළ හැකි කිසිවක් නැහැ. රජතුමාට මුලදිම මේ ගැන කිව හැකිව තිබුණනේ.
1: ඇමතිතුමනි, මා මේ ගැන රජතුමාට කරුණු කියා සිටියා. ඒත් එයින් පළක් වූයේ නැහැ.
0: මට වැටහෙනවා සුමිත්ත, මට වැටහෙනවා. ඒත් අපේ රජතුමාට වරදින්නේ නැහැ.
2: එහෙමයි ඇමතිතුමනි, වරදින්න ඉතින් අපටමනේ.
3: මේ සුභා, දැන් ඉතින් ඔය පිළිබඳව තවදුරටත් කතා කිරීම නිෂ්ඵලයිනේ සුභා.
2: නිෂ්ඵල වුණත් කල්කි, අපේ නිර්දෝෂභාවය අප ප්‍රසිද්ධි ප්‍රකාශ කළ යුතුයිනේ. ඔබ සියලු දෙනාම කළ වරද?
3: අපි සියලු දෙනා
2: වරද?
3: කුමක්ද මහ කළ වරද?
1: මේ සුභා, නිහඬ වෙන්න.
0: දැන් යුසුමතුන් කරයි මහජනයා තුල ප්‍රසාදයක් නැහැ. රජතුමා තුලත් අනුකම්පාවක් නැහැ. ඒ සහේතුකයි.
4: ඒ කෙසේ වුවත් ඇමතිතුමනි, රජතුමාට වැටිකල් නොගොස්ම වැටහේවි. බඩු කාර්මික ප්‍රජාව පිටුහල් කිරීමෙන් රටට සිදුවන අවාසිය ගැන.
3: ඒකනම් සැබෑව. බලාගෙන ඉමුකෝ අපි.
0: රජතුමා දැනටමත් වටහාගෙනයි සිටින්නේ. යුසුමතුන් වෙනුවට වෙනත් රටවලින් බඩු කාර්මිකයින් ගෙන්වා සේවයේ යෙදවීම වඩාත් ඵලදායී වනු ඇති බව. වෙලාව පැමිණ තිබෙන්නේ. පිටත්වන්න, පිටත්වන්න.
5: පවිටු අධමයන් රැසක් ඇසුරු කිරීම නිසා නිර්දෝෂී පිරිසකුත් අයසට පත් වුණා. නභජේ පාපකේ මිත්තේ නභජේ පුරිසුත්තම.
6: ඒකනම් ඇත්ත. පාප මිත්‍ර සේවනය තමයි ගොඩක් දේවල් විනාශ කරන්නේ.
7: මේ සුබාලගේ කල්කිලාගේ කතාව තරංග කොහොම ඉදිරියට යයිද? ඔව්, දැන් මේ වැඩු කාර්මිකයෝ පිරිසත් පිටිවහල් කරලානේ. අහගෙන ඉන්නකෝ ඊළඟ කතාංගේදී මොකද වෙන්නේ කියලා.

0: අපි බොහොම ලෙංගත කමෙන් ආදරෙන් ඉන්නේ සංසාර කතන්දරත් එක්ක.
1: ඔන්නර වඩු ශිල්පීන් පිරිස දවස් ගානක් මුහුද යාත්‍රා කරමින් ඉඳලා ඔන්න දැන් ගොඩ බිමකට සේන්දු වෙලා.
0: තරංග මේ තැන නම් හරිම ලස්සන පාරාදීසයක් වගේ. හැබැයි පොඩි පාළු ගතියකුත් තියෙනවා.
1: ඇයි සමීරේ?
0: මට හිතෙනවා ඒ පාළුව නිසාම තමයි මේ තැන මෙච්චර ලස්සන කියලා.
1: ඔව් නේද?
2: මේ සුවිත්ත දින ගණනක් සෛරවද අතරමං වූ අප අන්තිමේදී ගොඩ බැහැලා තියෙන පාළු දිවයිනකට වගේ.
3: එබඳු නිගමනයකට එක්වරම බැසීම අපහසුයි රුජක. ඈත සිට මගේ ඇසට අසුවන ආකාරය අනුව නම් මේ ඉතාම දැකුම් කළු ප්‍රසන්න අඩවියක්. අප මදක් ඔබම ඇවිද බලමු.
2: බොහොම හරි සුමිත්ත. මට පේන නම් මේක මායා අඩවියක් වගේ. මේ මිනිස් වාසයේ සුදුසු තැනක් දැයි සොයා බැලීම නුවණට හුරුයි. කොකටත් සූදානමින් ඉදිරියට යමු.
4: සුදුසුදු ඇල්ල එක දිගටම විරලී පැතිරෙනවා. අප්පා බොහොම පිරිසිදුයි.
3: බලන්න රට තුලට ක්‍රමයෙන් විහිදෙන හරිත වර්ණ වන නිල්ල බොහොම සරුසාරයි, ප්‍රියජනකයි.
2: ඒත් ඉතින් මිනිස් වාසයක් පවතින බවක් නම් පේන්නේ නැහැ. මේක රකුසන් අරක්කත් අඩවියක් වෙන්නත් පුළුවනි.
3: එසේ සිතන්නට තරම් අප ඉක්මන් වීම නුසුදුසුයි රුචක.
2: අන්න අර ගල් කුලස
3: මිනිසෙකු වගේ
2: හිසකෙස් දැලි රැවුල්වා වාගෙන ඉන වටා කොළොතු දවට ගත් එකෙක් රකුසෙකු විය හැකි. මේ හේමන්ත සූදානම් කරගන්න ඔබේ දුන්න.
5: එපා එපා විදින්න එපා.
2: මේ ඔබ කවුද?
5: මම කවුද? මම කවුද? මේ දූපතේ වාසය කරන එකම මිනිහා මමයි. මම ආජීවකේ.
2: මොනවා? හුදකලාවම?
5: දිගු කලකට පෙර වෙළඳ පිරිසක් රැගෙන ගමනේ යෙදී සිටියදී අපේ නෞකාව අනතුරකට ගොදුරු වුණා. පාවෙමින් සිටි මම රළ පහරකට හසු වී මේ වෙරළට පාවී තිබුණා.
3: අපිත් මේ දූපතට පැමිණිය අහම්බෙන්. මේ දූපතේමයි අපටත් වාසය කරන්න වෙන්නේ.
5: බොහොම සන්තෝසයි. මිනිස් වාසයට මේ තරම් යහපත් භූමියක් වෙන කොතැනකවත් ඇතැයි මා සිතන්නේ නෑ.
3: කුමක් නිසාද ඔබ එසේ සිතන්නේ?
5: ස්වන් ජාත හැල් ධාන්‍ය වර්ග නානා පළතුරු මෙහි බහුලයි. ගහකොළ ඉබේටම පැලවෙනවා මේ දූපතේ. ඒ වගේම දේවතාවන් අධිග්‍රහිත අඩවියක් මේ. ඒ නිසා පිරිසිදුකම සුරැකීම අවශ්‍යමයි.
2: ඔබ අපට උපදෙස් දෙන්නේ මේ දූපතේ පරම බලධාරියා වගේ නෑ.
5: නෑ, මා මේ දූපතේ බලධාරියා හෝ හිමිකරු නොවෙයි, වැසියෙකු පමණයි.
2: ආජීවක එසේ වුවත් අප ජීවත් වන්නේ මේ අපේ පිළිවෙලට මිසක දෙවි දේවතාවන්ගේ අභිමතයට අනුව නෙවෙයි. කුමක්ද සුමිත් ඔබ පවසන්නේ ගැන?
3: ඔබ දැනටමත් තීරණයකට පැමිණ තිබෙන්නේ තමාට සමාන හෝ වඩා යහපත් කෙනෙකු ඇසුරට නොලැබෙන්නේ නම් වඩා යහපත් වන්නේ හුදකලාව කටයුතු කිරීමයි. ඒක චරියං දල්හං කෛරා නත්ති බාලේ සහායතා.
1: ඇත්ත කතාව නේද සමීර? ඇසුරට සුදුසු කෙනෙක් නැත්නම් හුදකලාව ඉන්න එක තමයි වඩාත්ම සුදුසු නේද?
0: ඒ හුදකලාවෙත් ලස්සන කලාවක් තියෙනවා තරංග.
1: ඔව් සමීර.
0: දැන් මේ සුන්දර හුදකලා පාරාදීසයට මොනවා වේද?

0: ஜீவா ஃப்ரெஷ் டெய்லி அலர்ட் எதினதா ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද එදිනදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම ස්ට්‍රෙන් ෆයිටර් තාක්ෂණය සමග එන නව ජීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම නව ජීවා ෆ්‍රෙෂ් ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට අගෝස්තු 1 වෙනිදා දික්වැල්ල බස් රථ නැවතුම් පෙළේදී නව වැඩි දියුණු කළ ජීවා ෆ්‍රෙෂ් එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම
1: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011157555 අමතන්න
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ වෙනත් දීමනා රසක් ෆැෂන් බග් වෙනස් වෙන ජීවන රටාවන්ට
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
5: ඔන්න ඉතින් ඔයාටත් මතක ඇති අර වඩුවන් පිරිස අර ලස්සනම ලස්සන දූපතේ වාසය කරන්න පටන් ගත්තා කියලා
6: බලන්නකො සමීර අර ලස්සන දූපතට වෙච්ච දේ
5: ඒකනේ
6: ඇත්තමයි මිනිස් වාසයෙන් ඈත් වෙන්න සබදාම් හරි ලස්සන තැන් නිර්මාණය කරනවා නේද
5: අපි බලමු මොකද මේ ලස්සනට දැන් වෙන්නේ කියලා
7: සුභ තවමත් නැහෙනි. තව දුරටත් ප්‍රමාද නොවේ. යා යුතුය ඇසෝයා. ඒ පැමිණෙනවා.
8: සුභ. ඔබ සොයා මංකඩ වෙත යාමටයි මා සූදානම් වූයේ. කුමක් නිසාද මෙතරම් පමා වුනේ?
9: ස්වාමීනි මංකඩ වෙත ගියා නම් ඔබට මා හමුවන්නේ නැහැ. දිය ගැනීම සඳහා මට අද කඳුකරයට යෑමට සිදු වුණා.
8: කිමෙක්ද හේතුව?
9: ස්වාමීනි මංකඩාසල කුඹුක්කසාවට හැම තැනම අපිරිසිදු කරලා දුර්ගන්ධය නිසා දියට බැසීමට පවා අප්‍රසන්නයි. ඒ ඇරුණම ස්වාමීනි ඉරුම් පට්ටලේ ගොඩ ගැහෙන ලී කුඩු දැන් බැහැර කරන්නේ ගඟට.
7: පිරිසිදුවට තිබුණු ගඟ මුළු මනින්ම අපවිත්‍ර කරලා. ඒකනම් මහා අවාසනාවක්.
9: ඔවුන්නම් එසේ සිතන බවක් පෙනෙන්නේ නැහැ. ස්වාමීනි මා එහි යන විටත් කල්කි ඇගේ දැරියයි ජල ස්නානය කරමින් සිටියා.
7: ඔබ කතා බහ කළාද?
9: මාත් උන්නුදුටුවක් මින් ආපසු හැරුණා.
8: එතන සිට ඔබට සෑහෙන දුරක් ගමන් කරන්නට සිදු වෙන්නේ නැතිනේ.
9: නෑ. මං ගියේ වෙනත් මගකින්. විශ්වාස කරන්නත් අපහසුයි ස්වාමීනි. දැන් ඒ දිසාව වඩු කර්මාන්ත පුරයක් වෙලා.
7: සැබවින්ම?
9: මටත් ඒ ගැන පුදුම හිතුණා. අතරමඟදී මට රුචක මුණ ගැසුණා.
7: මා සමග නම් ඔහු තවමත් තමනාපෙන් ඇත්තේ.
9: ඒ බවක් නම් පෙන්වෙ නේ. බොහෝම ලෙන්ගතුව කතා බහ කළා.
7: මොනවද ඔහු විමසුවේ?
9: මාමේ කොහියන්නේ දැයි ඔහු විමසුවා. මා දිය ගින යෑමට පැමිණි බවත් මංකඩ අපවිත්‍ර නිසා කඳුකරයට යන බවත් පැවසුවා.
7: මංකඩ අපවිත්‍ර වීම ගැන ඔහු කිසිවක් පැවසුවේ නැද්ද?
9: ඔහුට නම් ඒ තරම් දෙයක් නොවේ ස්වාමීනි. තමන්ගේ බඩු කර්මාන්තේ ගැන බොහෝ පුරසාරන් දෙඩුවා. ඒ දැව බාණ්ඩ දේශ දේශාන්තරවලට අලිවි කරලා රෙදි පිළි වෙනත් දෑ මෙහි රැගෙනෙන බවත් පැවසුවා.
8: එහෙමනම් රුචකට බොහොම සරු ඇති.
9: ඒ බව නම් පෙනුණා. අලුත්ම පුටුවක් දෙන්න ගෙදරට එන්නයි මට ආරාධනා කළේ.
8: පුටු මේස නම් අපටත් හදාගන්න බැරිය සුභා.
9: ඒක හැබැයි ස්වාමීනි, ඔබත් බඩු කර්මාන්ති මොනතරම් දක්ෂයෙක්ද. මම රුචකට පැවසුවා ඕවට දෙන්න අපට කාසි නැහැ, මම්මගේ සැමියාගෙන් විමසන්න නැතුව ගන්න මනාපයකුත් නැහැයි කියලා.
8: සුභා, සුභා හැම කිව්වම රුචකගේ හිතරි දෙන්නත් ඇති.
10: ඉතින් මට මොකෝ ඒ හිතරි දුනම.
11: ඒකනේ තරංග.
10: ඒක තමයි මේ රුචකල කල්කිලා එකතු වෙලා මේ ලස්සනම ලස්සන සබදාම විනාශ කරලා දානවා නේද සමීර.

0: ඔන්න තවත් දවසක් ගෙවිලා ගිහිල්ලා මේ අපූරු දූපතට රාත්‍රිය උදා වෙලා.
1: සමීර, අපි හමුදර ෘජකලගේ කල්කිලගේ ගෙවල් පැත්තේ
0: යමු.
1: කවුරු හරි අමුත්තෙක් ඇවිල්ලා වගේ.
2: කල්කි, අද නම් වෙනද වගේ නෙවෙයි සොඳුර. මට සිදෝනා ටිකක් මහන්සි වෙන්න.
3: කෙසේ වුවත් ඇඳිරි වැටෙන්නට පෙර ඒ රාජකාරියත් සිද්ධ වුණානේ. ඒ ගැන සතුට වෙන්න පුළුවන්. මේ ස්වාමීනි, කිසිරෙකු පැමිණ ඇතුවා වගේ.
2: බලමු. කවුද මේ? ආජීවක මොනවා?
4: මක් නිසාද මේ අවේලාවේ පැමිණි?
5: රුචක, මා පැමිණියේ ඔබෙන් යහපත් ඉල්ලීමක් කරන්න. අවසාන වරට.
2: අවසාන වරට ඉල්ලීමක්? කුමක්ද?
5: මේ දූපතේ පිරිසුදු බව සුරකීම උදෙසා ඔබේ උනන්දුව.
2: පිරිසුදුකම සුරකීම?
4: එහෙමෙනුවෙන් උනන්දුවල නිසා තමයි අද අපි අපේ ප්‍රදේශයේ තිබුණු කැලිකසල මල මුත්‍රාදී අපද්‍රව්‍ය සියල්ලම බැහැර කළේ.
5: බැහැර කර තිබෙන්නේ ගඟට නෙවෙයි. එය නොකළ යුතු දෙයක්.
4: එසේනම් මේ ඔබ පවසන්නේ අපේ සියල්ලම මේ අප ළඟම රඳවා ගත යුතු තිබුණු බවද?
5: නැහැ නැහැ. අප හමු මුල් දවසේම මා පැවසුවා කැලි කසල වලලා දැමීම සුදුසු බව. කෙසේ වුවත් අපද්‍රව්‍ය සියල්ල ඔබ ගඟට බැහැර කර තිබෙනවා එවුරේ පිහිටි දෙවන්ත කොළොම් ගස අසලින්. එය දේවතාවකු අධිග්‍රහිත වෘක්ෂයක්.
4: මේ ආජීවක, මාත් ඔබ හමුවන මුල් දවසේම ඔබට පැවසුවා මේ දෙවි දේවතාවුන්ගේ අභිමතය අනුව වැඩ කිරීමට මා සූදානම් නැති බව. අප මෙහි වාසය කරන්නේ මේ අපට උවමනා විදියට.
5: හොඳමයි.
3: කතාව පිළිබඳව මාත් විමසිල්ලනුයි පසුනේ.
4: යලිත් ඔහු පැමිණෙනු ඇතැයි සිතන්ඩ අපහසුයි. පිරිසුදුකම ගැන උපදෙස් දෙන්න.
2: සොඳුර
3: ස්වාමීනි, එක්වරම මගේ දැහස නිලංකාර වුණානේ.
2: අහස තවමත් ඒකාලෝකව පවතිනවා සොඳුර.
3: හැබෑමයි
6: එම්බා දූපත්වාසීනි, තොප විසින් මෙම භූමිය කැලි කසල මල මුත්‍රාදී අපද්‍රව්‍ය වලින් කෙලෙසා ඇත. මෙම අඩවියට අරක්ගෙන සිටින දේවතාවන් වන අප ඒ කෙරෙහි උදහස්ව සිටිමු. මෙම භූමිය යළි පවිත්‍ර කරනුවස් ඉදිරි පසොළොස්වක දින චන්ද්‍රයාගේ හෝරාවෙන් මුහුදුරල තුන්යලක් ඉහළ නංවා ගලා යාමක් සිදුවනු ඇත. එසේ හෙයින් වහාම මෙම භූමියෙන් ඉවත් වී තම වාසය සඳහා වෙනත් ස්ථානයක් කරා යන ලෙස තොපට දන්වා සිටි.
2: අප කැලිකසල බැහැර කළ බව කවුරුත් දන්නවනේ. එකවරම කලබල යුතු නැහැ සොඳුර.
3: හැබැයි ඉතින් දෙවි දේවතාවුන් ගෙවුවොත් ඒ තීරණය නම් අසාධාරණයි ස්වාමීනි.
4: දූරදර්ශීව සිතා බලා මම මේ ගැන විසඳුමක් දෙන්න.
1: මේ විදිහට පරිසරයට දරුණු අදහිංසා පමුණුවනකොට දෙවි දේවතාවුන් වහන්සේලාගේ උදහසට ලක් වෙනවා කියන එකත් අහන්න දෙයක්.
0: ඒකනම් ඇත්ත තරංග. ආයෙත්ින් දූරදර්ශීව මොනව බලන්නද? මේ මිනිස්සු කවදා පරිසරයට ආදරය කරයිද මන්දා?

0: FM Anubaha, FM Anuhatrai Tashumata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕනේ
3: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
4: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද
3: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
5: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
4: උදෑසන විනාඩි 39යි
0: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය Meltol hisarathaya una semprathishyawa angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
6: BYD C-Line 87 seater SUV rathaya den million 29.9 sita handunwa di yata wedi vistara sadaha BYD pradarshanagarayata peminenna netahot 0112125 matanna
7: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළුපොල් රස සෝයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
8: ඒ කාලේ හිටම සින්දු
9: රදවල් මල් රැංගු සිරිපානාට දේනු සේදිනා
10: මේ කාලේ හිටම සින්දු
11: වෙරළු මල් වෙරළු මල්
12: වෙරසෙත් හිටුන යන්නේ නැතුව
8: කාලෙම ට්‍රෙන්ඩිංම සින්දු එක දෙකට අහන්න සෙනසුරාදායි ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
13: Net FM Hello Hello සතියන්ත

0: සමීර දැන් නම් ඉතින් දෙවියන් කෝප වෙන එක නවත්තන්න බෑ. මොකද මේ නරක නපුරු මිනිස්සු මේ ලස්සන දූපත මහ පුදුමාකාර විදිහට විනාශ කළානේ.
1: අපේ බෝධිසත්ව නායකයාණන් සුමිත්තටත් මං හිතන්නේ එකට විසඳුමක් හොයාගන්න විදියක් නැහැ. හැබැයි ඒ අතරේ සුභාටයි සුමිත්තටයි අමුත් එක් හම්බ වෙලා.
2: සොඳුර, රොචකයි ඔහුගේ අනුගාමිකයින් මෙන් අපේ පිරිස කිසි විටක මේ දූපත කිසිම ලෙසකින් අපවිත්‍ර කළේ නැහැ. ඒ චෝදනාව අපිට අදාළ නැහැ.
3: ඒත් ස්වාමීනි, චෝදනාව යුක්ති සහගත බවක් මට නම් පෙනෙන්නේ නැහැ.
2: කෙසේ වුවත් ඒ අනතුරු ඇඟවීමක්, එයට මුහුණ දීමට අප සූදානමින් සිටීම නුවණට හුරුයි සොඳුර.
3: එසේනම් ස්වාමීනි, අප මේ දූපතින් බැහැර වී සිටිය යුතු වෙනවා.
2: ඒ අදහස නිවැරදි සොඳුර.
3: අන්න ආජීවක පැමිණෙනවා.
2: පැමිණෙන්න ආජීවක.
4: නායක සුමිත්ත, ඔබ මේ මොහුණ දී තිබෙන ගැටලුව මම දන්නවා. ඒ නිසාමයි මා ඔබ වෙත පැමිණියේ.
2: තිබෙන එකම ප්‍රශ්නය තමයි ආජීවක, සියල්ලන්ටම එකම දඬුවමකට මුහුණ දීමට සිදුවීම.
4: සුමිත්ත, එසේ අනතුරු ඇඟවීමක් පැමිණෙන්නට කලින් දූපත පවිත්‍ර කිරීම ඔවුන්ට කළ හැකිව තිබුණනේ.
2: එහෙමයි.
4: චෝදනාව කෙබඳු වුවත් ලැබුණු අනතුරු ඇඟවීම අදාළ වන්නේ සියලුම දූපත්වාසීන්ට බවයි මාගේ නිගමනය.
2: එහෙමයි. ඒ කෙසේ වෙතත් මේ අවස්ථාවට අප මුහුණ දිය යුතු පිළිවෙල ගැනයි අප මේ සාකච්ඡා කරමින් සිටියේ.
3: අපේ අදහස නම් ආජීවක, ඒ දිනට දූපතෙන් බැහැරව සිටීමටයි.
4: ඇත්ත, එය තමයි එකම විසඳුම.
2: ආජීවක, මං පෞද්ගලිකව ඔබ ගන්නා පියවර ගැන දැනගන්න කැමතියි.
4: මා ගන්නා පියවර, මා මෙහිම රැඳී සිටිනවා. මාගේ ලෙන තිබෙන්නේ කඳුකරේ ඉහළම තැනක. දෙවි දේවතාවුන්ගේ අරමුණ දූපත සෝදා හැරීම නම් මා සිටින ඉහළ කඳුකරයට ජලය පැමිණේ යයි සිතන්ට බැහැ කොහොමත්.
3: ඒ සැබෑවක්.
2: එහෙමයි. ඔබේ අදහස මා පිළිගන්නවා. එසේනම් අපත් දූපතෙන් ඉවත් වෙනවා.
4: ඔබේ තීරණයට මාත් එකඟ වෙනවා.
0: සමීර, ඔන්න සුමිත්තයි සුභයි මේකෙන් ඉවත් වෙන්න තීරණය කරලා.
1: ඒකනේ තරංගා.
0: එතකොට සමීර, මේ දූපතේ ඉන්න අර දුෂ්ටයෝ ටිකට මොනවද වෙන්නේ?
1: මට නම් හිතෙන්නේ හොඳ පාඩමක් ඉගෙන ගනී වගේ. අපේ අවසන් කතාංගයේදී ඒ ගැන දැනගන්න පුළුවන්.

0: සමීර මේක මුහුද අඬන වෙලාව.
1: ඒක ඇත්ත.
0: මතකද 2004 දී සුනාමි රළ පහරාව? එදා උනේත් එහෙම දෙයක් නේද?
1: මේත් ඒ වගේ කතාවක්. සමුද්‍ර වාණිජ ජාතකයේදී අපිට අහන්න ලැබුණු පැරණිම සුනාමියේ කතාව ආයෙත් අහන්න පුළුවන්.
2: සුනාමිනි
3: සොඳුර, මේ දූපතට මුල් වරට පැමිණෙද්දී හෙට අපට ඈත සිට දක්නට ලැබුණ වෙරළම තමයි හදත් අප ඉදිරියෙන්
2: දිස්වෙන්නේ. රෙල්ලින් යටුණා මහා ගල්කුල. අර අර අර අර නැවතත් ක්‍රමින් අනාවරණී වෙනවා ස්වාමීනි.
3: පඹ දෙකක් පමණ ඉහළට ඒ රැල්ල නගින්නට ඇති.
2: ඊළඟ රැල්ල බොහොම උසයි ස්වාමීනි, බොහොම උසයි. අපේ පඩවුවත් එහා මෙහා පැද්දෙනවා.
3: බියවීමට කරුණක් නෑ සුභා. රැලි බිඳී ඉහළ නැගෙන්නේ වෙරළේ හෝ ගල් පරයක ගැටුණ විටයි. දියඹෙහි පවතින යාත්‍රාවලට ඉන් නිතරම් බලපෑමක් වෙන්නේ නැහැ සොඳුර. අපට අනතුරක් නෑ.
2: රළ පහර දුටුවම රුචකයි ඔහුගේ පිරිසයි මට සිහිපත් වෙනවා.
3: මා ඊයෙත් ඔහුට පණිවිඩයක් පිටත් කළා. සතුරෙකුට වුවත් විපතක් සිදුවෙනවා නම් එතන නොතකා සිටීම මිනිස්කමට ගැලපෙන්නේ නෑ සොඳුර. ඒත් පවුන් දේවතාවගේ බසට එකඟ වූයේ නැහැනේ.
2: ඒක සැබෑ ස්වාමීනි. අර අර අර යම් දෙයක් පාවෙනවා. අර සරේලිය ඒතරම් පැහැදිලිව පෙනින්නේ නැහැ මට.
3: සොඳුර, රුචකයි ඔහුගේ අඹ දරුවයි අනුගාමිකොයි මේ මහා ජල කඳට හසු වෙන්නට ඇති. මෙහි පිට ජීවත් වෙන යමෙක් පරිසරයේ කෙලෙසුවත් පරිසරය විසින් ඔහුට ලබා දෙන දඬුවම ඉතාම භයානකයි සොඳුර.
2: ස්වාමීනි, සැබවින්ම දෙකීමක් බිය කරන ස්වාමීනි. ස්වාමීනි, ආජීවකට අවදානමක් නොවේවායි මා ප්‍රාර්ථනා කරනවා.
3: ජල ප්‍රවාහය දූපත වසා ගලා යනවා. දේවතාවුන් වහන්සේගේ ආඥාවේ හැටියට මට පේන්නේ සියල්ල සිදුවී අවසාන බවයි සොඳුර.
2: එසේ ස්වාමීනි, එසේ. දැන් අපි කුමක් කරමුද ස්වාමීනි?
3: වෙනත් ගොඩබිමක් සොයා යා යුතුද? නැත්නම් ජලය බැස ගිය පසු යලිත් මේ දූපතටම යා යුතුද? තීරණය කරන්නට සිදුව තිබෙන්නේ මටයි. නතං කම්මං කතං සාදු යං කත්වා අනුකප්පති යස්ස අස්සු මුඛෝ රෝදං විතකං පටිසේවති. යම් ක්‍රියාවක් කිරීමෙන් පසුව දොම්නසින් හැඬූ කඳුලින් එහි විපාක විඳින්නට සිදුවන්නේ නම් එය නොකළ යුතු ක්‍රියාවකි.
4: රචනා කළේ රෝහණ කස්තුරි. අද හඬ රංගනය ලාල් සරත්කුමාර, සන්ධ්‍යා රඹුක්කනගේ චන්දන ඉරුගල් බණ්ඩාර, ගීතානන්දා බී සුන්දර, සේනානී වික්‍රමසිංහ, කමල් දර්ශන ගමගේ සහ රෙක්ස් හැමිල්ටන්. හඬ සටහන සහ සංකලනය ප්‍රියන්ත පුෂ්පකුමාර. නිර්මාණ අධ්‍යක්ෂණය ආනන්ද පුංචිහේවා.
1: අන්න ඒ වගේ විශිෂ්ට පිරිසක් එක්ක තමයි අපිවාට සංසාර කතන්දර අරගෙන එන්නේ.
0: සමීර, 2004 සුනාමියේදීත්, පහුගිය අවුරුද්දාව දිට්වා සුලිකුණාටුවේදීත් ආපදාවට කරදරයට විපතට පත්වෙච්ච අය අතරේ හරිම හොඳ සුන්දර මිනිස්සුත් හිටියා.
1: හැබැයි තරංගා, ඒ මිනිස්සුන්ටත් පීඩාවට පත්වෙන්න සිද්ධ වුණේ අර පාප මිත්‍රයන් පිරිසක් ඒ අතරම හිටපු හින්දා.
0: ඇත්තටම ඕ.
1: අපි කෙනෙක් ආශ්‍රය කරද්දී එහෙම නැත්නම් අපි තැනකට ගිහිල්ලා පදිංචි වෙද්දී වටපිටාව බලන්න ඕන කියන්නේ අන්නේ හින්දා නේද?
0: ඔව් සමීර. පරිසරය මේ සබදාම හැමතිස්සෙම හොයන්නේ කල්යාණ මිත්‍රයෝ. ඒකනේ සුන්දර මිනිස්සුන්ට මේ සබදාම මේ තරම් ආදරෙන් මේ තරම් සමීප. ඒ නිසා හැම මොහොතකම කවුරුත් මසුරු කරන්න සුන්දර කෙනෙක් නැත්නම් සබදාම හොද කල්යාණ මිත්‍රේ නේ?
1: අනිවාර්යයෙන්ම ඔබ සබදාමත් එක්ක මිනිත්තු පහක් හුදකලා වෙලා බලන්නකො කොයිතරම් දේවල් සබදාම ඔයාට කියලා දෙනවද කියලා ඔයාට තේරෙවි.
0: සමීර හැම කිව්වම මට හිතෙනවා මිනිත්තු පහක් සබදාම එක්ක නැවතිලා ඉන්න.
1: එහෙනම් අපි මේ නැවතුමට අද සංසාර කතන්දරවල නැවතුමක් තියමු.
0: හා මම හදන්නේ සබදාම එක්ක මිනිත්තු පහක් යාළුවෙන්න. මන් තරංග.
1: මම සමීරා.

0: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
1: diva fresh daily alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
2: ඒ න්ියුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
4: ඇයි sugar කියලා මූණෙන්නකන? සෙවන කළ මතුමේ ආහාරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද. 047 31 33 540.
5: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
4: ඔව් මන් දන්නවා. Travel Net.
5: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-363 0776-716-3672
6: FM 95 94.8 Net FM දිවයින පුරා
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සමපොලියක් LP ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
9: Good morning, වේලාව දැන් 9:00යි.

0: මහත්තයා, ඔබ වෙත ගෙනෙන්නේ
1: හරිගේ හරිම තැනට ගිහින්ද එල්ලෝල්සියකෙන් ලෝන් එක ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-5715-555 අමතන්න.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුවා ඇත්නිය.
4: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම ගයශ්‍රී ගමගේ. ප්‍රාදේශීය වශයෙන් සමාජ සහ ආර්ථික දියුණුව ළඟා කරගත හැකි අන්දමින් ප්‍රාදේශීය පරිපාලන ඒකක සංවර්ධන ඒකක බවට පරිවර්තනය කිරීමේ සැලැස්මක් සකස් කරන ලෙස ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මෙරට දැන්ට ක්‍රියාත්මක පරිපාලන ක්‍රමයට දශක ගණනාවක් ගතව තිබුණද ජනතාවගේ බොහෝ ගැටලුවලට විසඳුම් ලැබී නොමැති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. සුළු සංශෝධන කරමින් පවතින ක්‍රමයේ ඉදිරියට පවත්වාගෙන යා හැකි වුවද රටේ ජනතාවගේ අපේක්ෂාව සමස්ත පරිවර්තනයක් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවා. රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරෙනු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. නිවුස් පෙරවරු 10ට එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: FM 95 FM 94.8 Net FM.
6: Hello, hello.
7: Sati Antea.
6: Hello, hello.
7: Sati Antea.

0: ගිටාරෙන් පත්තරගෙන වයලීනයට අත්තට දුන්න. දැන්තියෙන්න පියාබන්න.
1: රෙතෆම් හැලෝ හැලෝ සතියන්තය. හැලෝ හැලෝ සතියන්තය.

සුබදසනක් සුබදසනක් වෙලා උදසන 9යි විනාඩි 8යි අපි හෙලෝ හෙලෝ සතියන්තේ වැඩ පටන් ගන්න හදන්නේ සුබදසනක් කියලා වචනෙට නෙමෙයි අද හදවතින්ම කියන්න පුළුවන් දවසක් ඇයි කියලා වානිකන් කල්පනා කරනවා නම් ආඩම මෙහෙම කියන්නම්කෝ හරිද ලංකාවක් විදිහට හරිද රටක් විදිහට ඊට පස්සේ එකම රටක ඉන්න අභිමානවත් පුරවැසියන් විදිහට අද දවසේදී අපිට බොහොම ආඩම්බර වෙන්න පුළුවන් ප්‍රවෘත්තියක් උදේ පාන්දරම අපිට අහන්න හම්බ වුණා වසර 20කට පස්සේ ලංකාවේ අපේ රන් සිහිනයේ සැබෑවක් කරවමින් අපේ සිංහයෙක් ශ්‍රී ලංකා ද්වීපයේ අද දවසේදී රනින් බැබළුවා තමන්ගේ දක්ෂතාවයේ කැපවීමත් එක්ක පුදුරාජ මණ්ඩලයේ තරංග බිමේ හෙල්ල විසිකිරීමේ අපිට තිබ්බ ලොකුම බලාපොරොත්තුව තමයි අපේ රුමේෂ් තරංග කියලා කියන්නේ. ඉතින් ඔන්න අපි සියල්ලගේම බලාපොරොත්තු සඵල කරමින් අවුරුදු 20කට පස්සේ මේ ලක්මාතාව රනින් බබලවන්න රුමේෂ්ට හැකියාව ලැබුණා. ඉතින් ඒ නිසාම මම හිතන්නේ රටක් විදියට බලාපොරොත්තු තියාගෙන හිටපු ක්‍රීඩකයෙක් විදියට අපිට බොහොම ආඩම්බරයෙන් කියන්න පුළුවන් විදිහේ දැවැන්ත ජයග්‍රහණයක් එක්ක ලංකාවට අභිමානයක් අරගෙන ආපු රුමේෂ් තරංග net fm අපි ඔබට බොහොම ආදරණීය ගෞරවනීය සුබපැතුම් එකතු කරනවා. මම හිතන්නේ දවසින් දවස මේ වගේ ප්‍රවෘත්ති අපිට අහන්න ලැබෙන එකත් වාසනාවක් නේද? ඉතින් ඒ නිසා රුමේෂ් බොහොම ස්තුතියි ලංකාව ආයේ තාඩම්බරයෙන් පුරවන්න ඔබ ලබා දීපු මේ ශක්තියට දායකත්වයට. ඒ නිසාම net fm අපි ඔන්න උදේ පාන්දරම මේ සතුටුදායක ප්‍රවෘත්තියත් එක තමයි හෙලෝ හෙලෝ සතියන්තේ වැඩ ටික පටන් ගන්න තියෙන්නේ. ඔබ සෝෂල් මීඩියා වල බැලුවත් ඊට පස්සේ කොහේ බැලුවත් අද උදේ ඉඳලා මේ ප්‍රවෘත්තිය තමයි යන්නේ. ඉතින් එතකොට අපිට බොහොම ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන්. මොකද රන් පදක්කම ගන්නවා කියන සිහිනේ වසර 20ක් තිස්සේ පෙරම් පුරාගෙන ඉඳලා ඒ වෙනුවෙන් දහඩිය මහන්සිය කැප කරලා ඊට පස්සේ එතනින් එහාට අසීමිත කැපකිරීම් කරලා තමයි අද දවසේදී රොමේෂ්ට මේ වගේ අති දැවැන්ත ජයග්‍රහණයක් අරගෙන එන්න හැකියාව ලැබුණේ. තේන්සා අපි රටක් විදියට ආඩම්බර වෙන ගමන් තමයි උදේ පාන්දරම අපිට වැඩ පටන් ගන්න තියෙන හෙලෝ හෙලෝ සතියන්තයත් එක්ක. ඉතින් කොහොමද සෙනසුරාදු දවසේ වා ගෙදරට වෙලා ඉන්නවද? චිල් එකනේ තහගෙන නේද? වැඩද නැත්තම් අද වැඩ වුණත් කමන්නේ යන්නේ චිල්ලකේ වැඩ කරන්න ඕනේ මම නම් කියන්නේ නේද? සෙනසුරාදට වැඩ කියලා උදේ පාන්දර නිවාඩු කට්ටිය දිහා නිකම් කළා බලන්න නැතුව ඔය hina වෙලා වැඩට යන්න, hina වෙලා වැඩ ටික කරන්න, හවස ගෙදර එනකොටත් hina වෙලා එන්න. hina වෙලා ඉන්නකොට හැම දවසක්ම නිවාඩු දවස් වගේ තමයි. හරිම සැහැල්ලුයි නේද? අන්න ඒ නිසාම මෙච්චර hina වෙලා ඉන්න පුළුවන් දවසේ තව චුට්ටක් වැඩිපුර hina වෙලා 0711 95 95 95ට උදේ පාන්දරම මැසේජ් එකක් දාන්න. ෆිල්ම් ඔෆිෂියල් ෆේස්බුක් පේජ් එකට අත් අපි තව පොඩි වෙලාවකින් වල් පෝස්ට් එකක් දානවා. කමෙන්ට් එකක් තියන්න අමතක කරන්න එපා. netfm dj night face to face attack show ki ratriye di api pavatwuwa oyata kiwwa wage ma nuwara district e saha ratnapura district e athara tamai wanda sangrame api e dawase aragena ave e anuwa hemadamath wage wedima pirisak narmana wedasarahana bawuti e dawase dit pat karamin netfm dj night face to face attack show ekati sarthakandamin nima karanna apita hakiyawa labuna etakota iye pavathi tarangein නුවර දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න ඔන්න හැකියාව ලැබුණා ඒ ප්‍රේක්ෂක ඔබගේ මනාපයත් එක්ක. ඒ නිසාම ලබන සතිය ගැනත් කියලම අපි හෙලෝ හෙලෝ සතියන්තේ වැඩ ටික පටන් ගමුකෝ නේද? ලබන සිකුරාදාවේ කුරුණෑගල සහ මාතර දිස්ත්‍රික්ක දෙක අතර තමයි net fm dj night face to face attack show එක අරගෙන ඉන්න අපි ලෑස්ති වෙලා ඉන්නේ. ඒ නිසා ඉස්සරහට කියන්න කවුද එන්නේ කියලා මේ දිස්ත්‍රික්ක දෙක නියෝජනය කරමින්. හරි එහෙනම් ඉතින් කෝල් කරලා මැසේජ් කරලා අපිට දවල් 12 වෙනකන් ලස්සන සින්දු ටිකක් අහන්න තමයි තියෙන්නේ. අද කෝල් කරන කට්ටියට චාන්ස් එක දෙනවා ප්‍රෝග්‍රෑම් එකේ මාත් එක්ක කතා කරන්න. ඒ නිසා අනිවාර්යයෙන් මේ පැත්තට කෝල් එකක් ගන්න තමතක් කරන්න එපා. හෙලෝ හෙලෝ සතියන්තය with DJ Asa.

0: Is in the air. Inna Adre Allagan.
1: Net FM. Hello, hello, Satyantia.
0: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබට ප්‍රශ්නයක්ද? එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම ස්ට්‍රෙන් ෆයිටර් තාක්ෂණය සමග එන නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ් ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට. අගෝස්තු 1 වෙනිදා දික්වැල්ල බස් රථ නැවතුම් පෙළේදී නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
5: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
6: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
0: ගිටාරෙන් තත් අරගෙන වයලීනෙට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
1: Net FM. Hello, hello, Satyantia. Hello, hello, Satyantia.

0: ගිටාරෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.

නවය විනාඩි 25යි වෙලාව. හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්න ගමං. දැන් ඉතින් තියෙන්නේ උදේ පාන්දර ඉඳලා නැගිටලා වැඩල්ලපු කට්ටිය මතක් කරන්න තමයි. ඒ කියන්නේ මැසේජ් කරපු සෙට් එකව මතක් කරන්න තමයි නේද? ගුඩ් මෝර්නින් අසා අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා. අපිව හෙලෝ හෙලෝ සතියන්තේට එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් දාලා තිනවා. ඉෂිනී මං ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ අසා ගුඩ් මෝර්නින් අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා. අනේ බලන්න නේද අපේ අද දවසේදී අතිදැවන්ත ජයග්‍රහණයක් අරගෙන ආපු රුමේෂ්ට ගොඩාක් ආදරෙන් සුභවතනවා කියලා තියෙනවා. නුවර කොල්ලෝ නම් ඉතින් ආයි නියමයි කියලා තියෙනවා. රයිට් ඕකේ අනිවාර්යෙන් ඔයාවත් එකතු කරගන්න. තැන්ක් යූ විශ් එකට. හරිද චන්ද්‍ර තමයි මැසේජ් එක දාලා තින්නේ. හෙලෝ හෙලෝ සර් ගුඩ් මෝර්නින් තංගලෙන් අප්සරා මට ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා දිනවා. අනිවාර්යෙන් මම ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ රුමේෂ්ට අපි හදවතින්ම සුභපතනවා කියලා මට මැසේජ් එකක් කියවලා තිනවා. චතුර තැන්ක් යූ. ඊට පස්සේ අසායි අපිත් නැතෙෆෙම් මහගෙන ඉන්නේ මාවයි මගේ පවුල හැමෝමයි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා දරණිය ගලින් මයුමි පබසරා මැසේජ් එකක් දාලා තිනවා. තැන්ක් යූ මයුමි. ඊට පස්සේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා මට ගල්පාත ගමේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ වල තින්. හැබැයි වාගේ නම් ඒවල නැහැ. දර්ශනී නේද? මම මේ පොඩ්ඩ හරි අමාරුවෙන් නමෝහා ගත්තේ. Thank you දර්ශනී මැසේජ් කරාට. ඒ වගේම ලංකාව රනින් බබලවන්න කැප වෙලා මහන්සි වෙලා අද දවසේදී ජයග්‍රහණය අරගෙන ඇවිල්ලා අපි හැමෝටම ආඩම්බරයක් අරගෙන ආපු රුමේෂ්ට අපි හදවතින්ම සුබපතනවා කියලා මට අනුරංග මැසේජ් කරලා තිනවා. Thank you අනුරංග. මං හිතන්නේ ඉතින් අර හදවතින් වෙන සතුරත් එක්ක ඔහොම මැසේජ් එකක් එද්දි හරි ආඩම්බරයි නේද? ඊට පස්සේ ගුඩ් මෝර්නින් අසා අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එක දාලා තින්නේ. ලෙබනන් වල ඉඳලා මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා ලසන්ති. මම ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම ගුඩ් මෝර්නින් හෙලෝ හෙලෝ සතියන්තේ අපිත් අහගෙන ඉන්නවා. චම්පි හයි කොහමද? ඔයාවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. Thank you චම්පි. ඒ වගේම මේ වෙලාවේ මාව ස්පෙෂලි අහගෙන ඉන්නවා DM ශ්‍රියානි. වෝට් ප්ලේස් වල ඉඳලා තමයි ඔන්න මාව අහගෙන ඉන්නවා කියලා තියෙන්නේ. දවසම net අහගෙන නේද ඉන්නේ. අන්න ඒ නිසාම මං ස්පෙෂලි ඔයාව මෙන්න මේ සින්දුවට එකතු කරගන්නම්. Thank you.

0: ගිටාරෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
2: සුබදසනක් වෙලවදසන නවයයි විනාඩි 34යි දැන්.
3: අද තැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්.
4: හරි ගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
7: ඔබව ඉදිරියෙන් තබන SLT Mobitel ශ්‍රී ලංකාවේ අංක එකේ හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලා සම්මානයෙන් පෙතුම් ලබයි. SLT Mobitel සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න.
8: 2028 උසස් පෙළ ඉතිහාසය චන්දිම විජේවණ්ඩාර සිසුල්කා රත්නපුර සියත්‍රා ඇහැලියගොඩ සමාධි අවිස්සාවේල්ල විමසීම් 0.71 861 64 68
9: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
10: ඇය ගානක් ඩ්‍රයිව් කල්ලා ඔෆිස් එකෙත් බිසි වුණහම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
11: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන නෙත් නිවුස් දැන් නව මුහුණුවරකින් ඔබ වෙත. නෙත් නිවුස් විශ්වාස කරන සත්‍ය.
12: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
13: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
14: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
15: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද?
14: නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
16: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
17: වසර 20කට පසු රන් සිහිනය සැබෑවක් කරවමින් සිංහසේයාව රනින් බබලවූ පොදු රදමඩලු තරඟ බිමේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනාගත් අපේ ශූරයා ලොවම ඉදිරියේ ජාතියට කිරුළු පැලැන්දූ රොමේෂ් තරංග ඔබට නෙත් FM අපගේ හදපිරි සුබ පැතුම්.
18: එතරම් ගොඩක් සතරේ ලංකාවේ පළවෙනි රටාවට හෙල්ල විසිකිරීමේ සමගින් රම්බදක්කම ලංකාවට දිනා දීමට ලොකු බලාපොරොත්තුවක් ඇතුව ආයේ කම්පිටිෂන් එකට. ඉතින් ගොඩක් සතරේ දෙවෙනි ත්‍රෝ එකෙන්ම ලංකාවට රම්බදක්කම ගන්න ලැබිච්ච එක ගැන.
17: ලක්මව රනින් සරසු රුමේෂ් තරංග ඔබ අපට ආඩම්බරයක්.
19: Love is in the air. Love is in the air. Inna, adre allaganna.
1: Net FM. Hello.

වෙලාවුදේ 9යි විනාඩි 44යි. අපි යන්න හදන්නේ මේ වෙලාවේ WhatsApp එකේ මැසේජ් කරපු කට්ටිය මතක් කරන්න. මම ඔයාලට කිව්වනේ කෝල් කරන කට්ටියට මම අද chance එක දෙනවා කියලා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ලෑස්ති වෙලා ඉන්න. මම ඊළඟ chance එක දෙන්නේ කෝල් කරන කට්ටියට 0112553263. හයි කොහොමද සාපිත් මේ වෙලාවේ ඔයා වහගෙන ඉන්නවා. අනේ ඔයාලට නිදිමත නැද්ද කියලා අහලා තියෙනවා. නෑ අනේ මොන නිදිමතක් එන්නද? පුදුම මොකද්ද ඒක කියන්නේ ජවයකින් අද වැඩ කරන්නේ හරිද රොමේෂ්ට පුළුවන් නම් එච්චර කැප වෙලා එච්චර ලොකු ජයග්‍රහණයක් අරගෙන එන්න නේද අපිට මේ අපි කරන්නේ මොනවද කියලා හිතන ඒ වෙලාවට නේද ඉතින් ඒ නිසා ප්‍රසංගී වාවත් එකතු කරගන්නන් ඊට පස්සේ අසා කොහොමද අපිත් මේ වෙලාවේ වාවහගෙන ඉන්නවා කියලා රන්චන් මැසේජ් එකක් දාලා තිනවා ඕකේ වාවත් එකතු කරගන්නන් ඒ වගේම ගුඩ් මෝර්නින් අසායි අපිත් මේ වෙලාවේ වාවහගෙන ඉන්නවා අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තිනවා ඊට පස්සේ දිලීපා ඊට පස්සේ ලක්ෂිකා ඊට පස්සේ දුව වෙනුලිබයි ෂොප් එකේ වැඩ කරන හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් කරලා තියෙන කට්ටිය ඔක්කොම එකතු කරගෙන සින්දුවකට යනවා හින්දු රැකියක් අහන්න දෙන්න ලෑස්ති කරගෙන තියෙන්නේ. උදේ 9යි විනාඩි 45යි දැන්. රිකිල්ලගස්කඩ සැලොන් දිනේශ්‍රීගේ කට්ටිය මතක් කරන්න ඕනනේ නේද? නැත්තම් නිකන් අර කෑවේ නෑ වගේ එකක් තියනවනේ. හයි සෙට් එකම එකතු කරගන්නම් සංදීපනී නුවන්තිකා ශාමා කට්ටිය ඔක්කොම මේ වෙලාවේ සද්දරම්මා වහගෙන ඉන්නවා කියලා තියෙනවා. Thank you ජය වේවා.

නවය විනාඩි 53 වෙලාව හයි කොහොමද සාපිත් මේ වෙලාව ආව වහගෙන ඉන්නවා කියලා යටියන්තට කුමාරීට පස්සේ මේ වෙලාවම ආව වහගෙන ඉන්නවා කියලා තියෙනවා thank you ජය වේවා ඒ වගේම සුබ දසනක් වේවා සායි අපිත් මේ වෙලාව ආව වහගෙන ඉන්නවා කියලා මට චතු මෙසේජ් කරලා තියෙනවා ඒ වගේම කලවාණෙන් කවුද මේ ඉන්නේ පුෂ්ප මං ඔයාවත් එකතු කරගන්නම් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම දැන් ඔයාට අපි මතක් කරනවානේ එන සඳුදා ඉඳලා net fm දෙදුණු මාවත අහගෙන ඉන්න ගමන් ඔයාට වැඩි වැඩියෙන් ටැග් දිනන්න අවස්ථාව තියෙනවා කියලා නේද මේක ඇවිල්ලා ජොලිය තෑගි දිනන්න පුළුවන් අවස්ථාවක්. හරිද? වැඩේ වෙන්නේ මෙන්න මෙහෙමයි. උදේ 10 ඉඳලා දවල් 1 වෙනකන් දෙදුණු මාව දාගෙන ඉන්න ගමන් ඔයාලට අපි අරගෙන එන අලුත්ම ගේම් එක තමයි අකුරෙන් අකුර කියලා කියන්නේ. හරිද? වැඩේ අමාරු දෙයක් නෙමෙයි. හරිද? අපේ ජනියා ඉන්නවනේ. අකුරක් කියනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ එතනින් එහාට දැන් ඒ අකුරෙන් පටන් ගන්න වචන කියනවා. ඊට පස්සේ ඒකේ අග අකුර තියෙනවනේ. ඔයා කියන වචනේ අග අකුරෙන් එහෙම එහෙම දිගින් දිගටම වචන කියාගෙන යන්න තියෙන තප්පර 30ක් ඇතුළත වැඩිම වචන ප්‍රමාණයක් කියන කෙනාට තමයි ඔන්න සතියන්තේ අපි ජයග්‍රහකයා විදිහට තෝරගෙන තෑගි දෙනලා ඇස්ති වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා මේ chance එක miss කරගන්න එපා. නිකන් තෑගින මේ මුදල් තෑගි හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා ලෑස්ති වෙලා ඉන්න තරඟයට එකතු වෙන්න ඔයා කරන්න ඕන. දෙදුණු මාවත ඩෙලි දාන post එක තියෙනවනේ. අන්න ඒකට වැඩි වැඩියෙන් comment කරන්න. නැත්තම් 0111 0711 95 95 95ට WhatsApp එකක් තියන්න. හරිද? Right. ඒ ගැන විස්තර වැඩි ඉස්සරහට මතක් කරන්න. අපි සින්දුවක් අහලා ඊළඟ පැයදී හම්බෙමු.

0: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
1: Alle trends, alle style එක විලාසිතා ලෝකේ කලබන්න fashion bag අලුත්ම ශාකාව දැන් ගන්නට. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ වෙනත් දීමනා රසක්. fashion bag වෙනස් වෙන ජීවන රටාවන්ට.
2: අක්මා විතල් fatty liver. බය වෙන්න එපා. සෙවනගල liver boosting capsule අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0.47 31 33 540.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: බ්ලැක් කරේ එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 111.12ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි
1: සුබ දවසක් වෙලා උදෑසන 10යි දැන්

0: වසර 20කට පසු රන් සිහිනය සැබෑවක් කරවමි. සිංහ සේයාව රනින් බබල වූ පොදු රදමඩලු තරඟ බිමේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනාගත් අපේ ශූරයා ලොවම ඉදිරියේ ජාතියට කිරුළු පැලැන්දු රොමේෂ් තරංග ඔබට නෙත්FM අපගේ හදපිරි සුබ පැතුම්.
1: චිත්‍රම ගොඩක් සතරේ ලංකාවේ පළවෙනි වතාවට හෙල්ලි සිකිරිමේ සවුවෙන් රම්බදක්කම ලංකාවට දිනා දීමට ලොකු බලාපොරොත්තුවක් ඇතුව ආවේ කම්පිටිෂන් එකට. ඉතින් ගොඩක් සතරේ දෙවෙනි ත්‍රෝ එකෙන්ම ලංකාවට රම්බදක්කම ගන්න ලැබිච්ච එක ගැන.
0: ලක්මව රනින් සරසු රුමේෂ් තරංග ඔබ අපට ආඩම්බරයක්. විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ
2: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
4: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම Net News.
5: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම ගයශ්‍රී ගමගේ. මසුන් ඇල්ලීම සඳහා බෝට්ටුවකින් මුහුදු ගිය පුද්ගලයෙකු අනතුරට ලක්ව අතුරුදන්ව තිබෙනවා. පේසාලේ පොලිසිය පැවසුවේ කාටස් පත්තුරී ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස අතුරුදන්ව ඇති බවයි. ඔහු තවත් පුද්ගලයෙකු සමග බෝට්ටුවකින් මුහුදු ගොස් යළි ගොඩබිමට පැමිණීමෙන් සිටියදී එලෙස අනතුරට ලක්ව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පේසාලේ පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර ගොවිදුපුර ජයන්ති වැවේගිලී තවත් පුද්ගලයෙකු අතුරුදන්ව තිබෙනවා. බුද්ධම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු එලෙස අතුරුදන්ව ඇති බවයි ගොවිදුපුර පොලිසිය පැවසුවේ. අතුරුදන් වූ පුද්ගලයා මීගවීන් පට්ටියක් භාරව රැකියාව සිදු කරන අයෙක්. මීගව පට්ටිය ජයන්ති වැවේ එගුඩට ගොස් සිටියදී ඔහු වැව හරහා පීනා යන අතරතුර මෙලෙස අනතුරට පත්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. මිලග නෙට් නිවුස් පෙරවරු 11ට. එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
6: FM 95 FM 94.8 Net FM.
7: Sati Antea.
8: Hello, hello.
7: Sati Antea.

උදේ 10යි විනාඩි 12යි දැන් වෙලාව. හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්න ගමන් අපි අලුත් පැයක් පටන් ගන්න හදන්නේ. තාම නිදිනම් දැන් නම් නැගිටින්න ඕනේ බබෝ. හරිද? එළිය වැටිලා තියෙන්නේ, වැඩ කරන්න තියෙනවා නිවාඩු දවසේ කියලා. එහෙම නිදාගන්න බෑ. නිවාඩු දවසේ තමයි වැඩිපුරම වැඩ කරන්න ඕනේ නේද? දැන් බලන්නකෝ මාත් එක්ක DJ Night එකේ අහගෙන බලාගෙන හිටපු කට්ටිය. දැන් නැගිලා උදේ පාන්දර හෙලෝ හෙලෝ සතියන්තේ අහන ගමන් වැඩ. උදාර කොල්ල කෙල්ල වුණාම එහෙම තමයි ඉන්න ඕනේ නේද? අන්න ඒ නිසා ඉතින් දැන් ඉතින් පොඩ්ඩක් කම්මැලිකම පැත්තකින් තියලා රේඩියෝ එකේ සද්ද පොඩ්ඩක් වැඩි කළා, රසම රස තේ එකක් හදාගෙන බීලා පොඩ්ඩක් ගෙවල් දොරවල් අස්පස් කරන ගමන් මතකින් ඕනේ. ඕකේ රයිට්. උදේ පාන්දර මාව අහගෙන ඉන්න ගමන් මැසේජ් කරපු සෙට් එකක් ඉන්නවා. අන්න ඒ කට්ටියව මතක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. හෙලෝ හෙලෝ සතියන්තේ මාත් අහගෙන ඉන්නවා. සා මටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මාෂි මැසේජ් කරලා තියෙනවා. ඒ වගේම මඩපාත ලක්ෂ්මන්, තමරා, නිශානි, ඊට පස්සේ චේතනා, තේජ, අවෝර් කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්න. ඊට පස්සේ අපිත් මේ වෙලාවේ ආව තමයි අයියා අහගෙන ඉන්නේ අපිට ලස්සන සින්දුවක් දෙන්න. මට මැසේජ් එකේ වෙලා තියෙන්නේ අනුපමා. ඕකේ අනුපමා, මම ඔයාවත් එකතු කරගන්න ලෑස්ති කරගෙන තියෙන සින්දුවට 10 විනාඩි 14යි අපි සින්දු ටිකක් අහන ගමන් චිල් එකේ සෙනසුරාදා දවසේ වැඩ ටික කරගෙන යමු. හෙලෝ හෙලෝ සතියන්තයත් එක්ක.

0: උදේ 10යි විනාඩි 22යි දැන්.
1: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බත් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට. අගෝස්තු පළවෙනිදා අලුත්ම මුහුණුවරකින් විවෘත වන ෆැෂන් බත් ගාල්ල ශාඛාවට ඔබත් එන්න. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරගන්න. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුළ සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ නෙත් FM කණ්ඩායම සමග එක්වී තෑගී දිනා ගැනීමටත් අවස්ථා. Fashion bag වෙනස් වන ජීවන රටාවන්ට.
3: SLT Mobitel fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: මාතර freelance cheese රස සොයා එකක රස බලමුද? මාතර freelance cheese රසති සොයා meat. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
5: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
6: තාත්තාව හාර්ට් ඇටැක් එකක් හොස්පිටල් ඇඩ්මිට් කරා. ඊට පස්සේ ඩොක්ටර්වා බ්ලොක් අතරක් මේක මේ ස්ටෙන්ට් දාන්න වෙනවා. අපි කට්ටියම කතා කරලා ඊට පස්සේ අපි ගියා කවල් බන්දු කරා. තුන්සරයක් ගියා. අපි දෙකම දැන් හොඳින් ඉන්න. බෙහෙත් අරගෙන ඉවර වෙලා මේ අපි ආයි ඉකෝ එකක් ගන්න. ඒකෝ එක තමයි නෝමල් සට්.
5: කතා කරන්න 0777 300 940.
7: Love is in the air. Love is in the air. Enna aadre allaganna.
8: Net FM. Hello, hello, Satyantaya.

0: ගිටාරයෙන් පත්තරගෙන වයලීනයට අත්තට දුන්න. දැන්තියෙන්න පියාබන්න.
1: රෙතෆම් හැලෝ හැලෝ සතියන්තය. හැලෝ හැලෝ සතියන්තය.
2: දෙදහයයි විනාඩි විසි හතයි වෙලාබ හබි හෙලහලෝ සතියන්තය හගෙනන්න ගමන් කෝල් කරන කටිය රදම වැඩිපුර චාන්සක දෙනවා කියලා කිව්වන්නේ නේද මාතික කතා කරන්න ඕනි නම් ප්‍රෝගම් එක අපි චුට්ටක් වෙලා කතා කර කර ඉන්න ආසයි නම් 02-1-55-33-63 තග්ගාල කෝල් එකක් ගන්න මම ආව අනිවාර්යෙන් මතක් කරන්නම් හරිද ඔයා කෝල් එකක් ගන්න නම්බර් එක ඩයල් කරනකම් මම මේ WhatsApp එකේ ඉන්න කට්ටියව මතක් කරන්නම් හරි අපිත් මේ වෙලාවේ සද්දෙරම නේ තමයි හගිරින්නේ අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මලී ඒ වගේම මෙනු සින්දුවකට වගේම එකතු කරගන්න කියලා දිනෝ මායාවත් අනිවාර්යෙන් එකතු කරගන්නම් වින්ඩිස් ගාමන්ට් එකේ සෙට් එක තමයි කුරුණෑගලනේ ඕකේ සෙට් එකම එකතු කරගන්නම් අද වැඩද ඔයගොල්ලෝ පරිස්සමෙන් වැඩටි කරගෙන hina vela inno ne harida maakolla galputta handiyata giyama priyanta me welawa sinduwak ahanna balagena innawa kiyala thiyena aniwaryen owawath ekathu karagannam ita passe good morning asa apita sinduwak one api polonnaruwa 7 pitiya navanchana tailors ekek set ekak kiyala thiyena aniwaryen okkoma kattiyawa ekathu karagannam gaalle awati inna kattiyo hawasarwe mokada karanne gedarata vela innepa oya yanna fashion ba galutma shaka wonna gaalle ada dawase dibhurtha wenama hawule hamotama කැමති විදිහට විලාසිතා කරන්න නම් ආය යන්න ඕනේ එකම තැන තමයි ඔන්න දැන් ගාල් අලුතෙන්ම විවෘත වෙන ෆැෂන් බක් ශාඛාවට අද ගියාට පස්සේ වාට 10% අති දවන්ට ඩිස්කවුන්ට් එකකුත් හම්බ වෙනවා හරිද එතෙෆෙම් අපේ ටීම් එකේ කට්ටියත් ඇවිල්ලා ඉන්නේ තව තෑගි ගොඩාක් දිනා ගන්න අවස්ථාව තියෙනවා ඉතින් ඒ නිසා ෆැෂන් බග් එකට ගිහිල්ලා ඇතිතරම් ෂොපින් කරන්න ගාල්වට ඉන්න කට්ටියට ලස්සනට අඳින්න පළඳින්න කැමති කොල්ලන්ට කෙල්ලන්ට දැන් ඔන්න ගාල්ලෙන් ෆැෂන් බග් අලුත්ම ශාඛාව තියෙනවා ඒ පැත්තට අද හෙට දවස් දෙකේ යන්න මතක් කරන්න එපා

0: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
1: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
2: දැන් සිස්ටෙක් ගාවෝයි සේරම තියෙනවද?
1: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
3: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: එඩිතරව, අපක්ෂපාතීව, සත්‍යවාදීව, සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news. දැන් නව මුහුණුවරකින් ඔබ වෙත.
5: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්. අලුත් ට්‍රෙන්ඩ්ස්, අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාකාව දැන් ගාල්ලට. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ වෙනත් දීමනා රසක්. ෆැෂන් බග් වෙනස් වෙන ජීවන රටාවන්ට.
6: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නොන් ස්ටොප් ඩේටා පැකේජ් එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා නොන් ස්ටොප් ඩේටා. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් රීලෝඩ් කරන්න.
5: ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන සමේ තෙතමනේ රැකෙන ග්ලිසරින් අඩංගු ඔමිල් බේබි සබන්. හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940. මේ හැන්දෑවනං ටිකාක් වෙනස්. මෝටෝස්ද වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන
7: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්
8: ගින්දර හැන්දෑව විජානු.
9: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
10: වසර 20කට පසු රන් සිහිනය සැබෑවක් කරවමින් සිංහ සේයාව රනින් බබල වූ පොදු රදමඩලු තරඟ බිමේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනාගත් අපේ ශූරයා ලොවම ඉදිරියේ ජාතියට කිරුළු පැලැන්දු රොමේෂ් තරංග ඔබට net fm අපගේ හදපිරි සුබපැතුම්.
11: එතරම් ගොඩක් සතුරේ ලංකාවේ පළවෙනි රටාවට හෙලිසිකිරිමේ සවුවෙන් අම්බලක්ම ලංකාවට දිනා දීමට ලොකු බලාපොරොත්තුවක් ඇතුව ආයේ කම්පිටිෂන් එකට. ඉතින් ගොඩක් සතුරේ දෙවෙනි ත්‍රෝ එකෙන්ම ලංකාවට රම්පදක්කම ගන්න ලැබිච්ච එක ගැන.
10: ලක්මව රනින් සරසූ රොමේෂ් තරංග ඔබ අපට ආඩම්බරයක්.

වෙලාවුදේ 10යි විනාඩි 46යි. මම මේ මතක් කරන්න හදන්නේ දැන් ඊයේ ඉඳලා අපි වැඩිපුරම කතා වෙන්නේ රත්නපුරේ ගැන නේද? රත්නපුරේ කද ගැන කතා කරනකොට මම මේ ළඟට කියන්න හදන්නේ දැන් රත්නපුරේ ඉන්නවන්නේ A-level exam එක කරන නංගිලා මල්ලිලා. සාමාන්‍යයෙන් අපරාධි කියන්න බෑ රත්නපුරේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ ටික. ගෙන ගන්න සෑහෙන්න දක්ෂයිනේ නේද? ඕනම විෂය ධාරාවකින් ලංකාවේ ගොඩක් වෙලාවට හොඳම රිසල්ට්ස් අරගෙන ඉන්නේ රත්නපුරේ දිස්ත්‍රික්කේ. ඉතින් එතකොට රත්නපුරේ දිස්ත්‍රික්කේ මේ පාර අපේ A-level exam එකට ෆේස් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න නංගිලා මල්ලලට මම මේ මතක් කරන්නේ. සාමාන්‍යයෙන් A-level exam එකට කලා විෂය ධාරාවන් තෝරගන්නවා කියලා කියන්නේම අපි එකපාරින් කැම්පස් යන්න try කරනවා නේද? එතකොට ඒකත් එක්ක ඔයා කලා විෂය ධාරාවට සමගාමීව ඉතිහාසයේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නවා නම් සාමාන්‍යයෙන් කරුණු සෑහෙන්න තියෙන සබ්ජෙක්ට් එකක් ඉතිහාසය කියලා කියන්නේ. හැබැයි ඒ වුණාට දැන් සාමාන්‍ය මුළු ලංකාවම දන්න දෙයක් තමයි ඉතිහාසයේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න යනවා නම් චන්දිම සර්ගේ ක්ලාස් එකට ගියාට පස්සේ ආයි ගෙදර ඇවිල්ලා පාඩම් කරන්න දෙයක් නැහැ කියලා දෙන දේවල් ඒ වෙලාවෙම මතක හිටිනවා. සර් කියලා දෙන ස්ටයිල් එකත් එක්ක ඊට පස්සේ ඔළුවටම යන්න කරුණු ටික හරියම පැහැදිලිව කියලා දෙන විදිහත් එක්ක හරියනික ඉතිහාසයේ කතාවක් මතක තියාගෙන ඉන්නවා වගේ සර් හරි ලස්සන්ට පාඩම් ටික කියලා දෙනවා කියලා හැමෝම දන්නවා. අන්න ඒ නිසාම තමයි මෙවර දිස්ත්‍රික්කයේ ප්‍රථමයාතුළු විශිෂ්ට ප්‍රතිපලක් රසක් බිහි කරපු සාමාන්‍යයෙන් කලා සබ්ජෙක්ට් එක කියලා කිව්වහම නිතරම කියවෙන නමක් තමයි අපේ චන්දිම සර් කියලා කියන්නේ. චන්දිම විජේ බණ්ඩාර සර්ගේ ඔන්න A-level ක්ලාසස් වලට යන්න ලාපෘත්වෙන්ගෙන නංගිලා මල්ලාට රත්නපුරේ අවට නම් ඉන්නේ දැන් සියලු සැප පහසුකම් සහිතව. ඒ කියන්නේ AC කරපු ක්ලාස්රූම් ඊට පස්සේ හොද්දට ඉගෙන ගන්න පුළුවන් හොඳ පරිසරයක් තියෙන තැනක් තමයි රත්නපුරේ දිස්ත්‍රික්කයේ හැලියගොඩ සියාත්‍රා උසස් අධ්‍යාපන ආයතනය කියලා කියන්නේ. සර්ගේ ක්ලාස් එකට ගිහිල්ලා හරිම නිදහසේ හොඳට අවබෝධයෙන් පැහැදිලිව අධ්‍යාපන කටයුතු කරගන්න පුළුවන් තැනක් තමයි හැලියගොඩ සියාත්‍රා අධ්‍යාපන ආයතනය කියලා කියන්නේ. ඉතින් එන්සාම ඔයාලට එකපාරින් හරිද හොඳ සෙට් ස්කෝ එකක් එක්ක එකපාරින් කැම්පස් යන්න නම් සර්ගේ ක්ලාස් එකට යනවා නම් ඔයා අනිවාර්යෙන් හැලියගොඩ සියාත්‍රා ආයතනයට යන්න අමතක කරන්න එපා. ඊට අමතරව සර්ගේ ක්ලාසස් තියෙනවා රත්නපුර සිසුල් කායකේ ඊට පස්සේ සමාධි අවිස්සාවේල්ල කියන ආයතන වලත් පැවැත්වෙන ඒ විතරක් නෙමෙයි සපන්ති කරනවා ලංකාව පුරාම ඉන්න දුරදරුවන්ට සහභාගී වෙන්න පුළුවන් විදිහට ඔන්ලයින් ක්ලාසස් උත් පැවැත්වෙනවා. ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන් චන්දිම විජේ බණ්ඩාර සර්ගේ ඔන්ලයින් ක්ලාස් එකට එහෙම සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා වැඩි විස්තර දැනගන්න ඕනේ නම් 0761 64 61 0761 64 61 64 නම්බර් එකට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් ඒ නිසා හොඳ රෑන්ක් එකක් දාලා එකපාරින් කැම්පස් යන්න ඕන නම් හොඳ සර්ච් ස්කෝ එකකට එන්න ඕන නම් ඔයා අනිවාර්යෙන් සර්ගේ ක්ලාස් එකට යන්න අමතක කරන්න එපා. ඊට පස්සේ මම මේ මතක් කරන්න හදන්නේ ඔයාට මාව අහගෙන ඉන්න ගමන්. හරිද? දැන් සාමාන්‍යයෙන් ගයක් හදනවා කියලා කියන්නේ අපිට තියෙන ලොකු බලාපොරොත්තුවක් ලොකු සීනයක් නේද? රුපියල් ලක්ෂ 50ක් යනකොට වාටම කියලා ගයක් හදාගන්න දැන් වාට හැකියාව තියෙනවා කැදල් එන්ටර්ප්‍රයිසස් එකත් එකතු වුණාම. කැදල් එන්ටර්ප්‍රයිසස් එකට ගිහිල්ලා පොඩ්ඩක් විස්තර ටික කතා කරගත්තාම ඔයාගේ ඉඩම කොහේ තිබුණත් හරිද? ඔයාට ඔයාගෙම කියලා කාමර දෙකක් එක්ක කම්ප්ලීට් ගයක් හදාගන්න පුළුවන් කැදල් එන්ටර්ප්‍රයිසස් එකත් එක්ක සම්බන්ධ වෙලා. හොඳම දේ තමයි මේකේ කපාර ගෙවන්න ඕනේ නැහැ. ටික ටික ගෙවාගෙන යන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා වෙලාවක් වෙන් කරගෙන ගිහිල්ලා කැදල් එන්ටර්ප්‍රයිසස් එකත් එක්ක කතා කරලා ඔයාගේ නිවාස සීනේ සැබෑ කරගන්න. හැමදාම කල්පනා කරන්නේ ගයක් හදන්නේ කොහොමද කියලා නම් ඔයාට හොඳම විසඳුම තියෙන වෙන කොහෙවත් නෙමෙයි මාර්ගම ඇල්හෙන පාරේ කැදල් එන්ටර්ප්‍රයිසස් එකේ.

0: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
1: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
2: Diva Fresh Daily Alert. එදිනදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
3: ඒ න්ියුස් දැන් පරණයි. එදිනදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
4: 2028 උසස් පෙළ ඉතිහාසය චන්දිම විජේ වණ්ඩාර සිසුල්කා රත්නපුර සියත්‍රා ඇහැලියගොඩ සමාධි අවිස්සාවේල්ල විමසීම් 0.71 861 64 68
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල්ල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
6: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 21 33 540

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
2: වෙලා උදෑසන 11යි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වසර 20කට පසු රන් සිහිනය සැබෑවක් කරවමින් සිංහ සේයාව රනින් බබල වූ පොදු රදමඩලු තරඟ බිමේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනාගත් අපේ ශූරයා ලොවම ඉදිරියේ ජාතියට කිරුළු පැලැන්දු රොමේෂ් තරංග ඔබට නැත FM අපගේ හද පිරිසුබ පැතුම්.
1: එතරම් ගොඩක් සතරේ ලංකාවේ පළවෙනි රටාවට හෙල්ල විසිකිරීමේ සවුවෙන් රන් පදක්කම ලංකාවට දිනාදීමට ලොකු බලාපොරොත්තුවක් ඇතුව ආවේ කම්පිටිෂන් එකට. ඉතින්

0: ඔබ වෙතගෙන එන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද. එල්ලෝල්සයකෙන් ලෝන් එක ගත්ත. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සි ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත් නිවුස්.
4: අයිබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම ගයශ්‍රී ගමගේ. වීරකැටිය පොහොල් හේන ප්‍රදේශයේ ඉඩමක් තුල තිබී සැකකටියුතු ලෙස මිය ගිය කාන්තාවකගේ මල සිරුරක් හමු වී තිබෙනවා. පොලිසිය පැවසුවේ වයස අවුරුදු 63 වූ විතරන්දිණිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ මල සිරුරක් මෙලෙස සුවගත් බවයි. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෘත ශරීරය තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් විරකැටියේ පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12 බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: net news the truth people trust. FM 95 FM 94.8 net FM.
5: Sati Antea.
6: Hello, hello.
5: Sati Antea.

11යි විනාඩි 8යි වෙලාව. හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්න ගමන් අපි සින්දුරිකක් අහන්න ඕන අලුපය පටන් අරගෙන තියෙන්නේ. කෝල් කරපු මැසේජ් කරපු කට්ටිය මතක් කරන් තමයි වෙලාව ඇවිල්ලා තියෙන්නේ. WhatsApp එකේ කට්ටියක් ඉන්නවා සෑහෙන වෙලාවක ඉඳලා බලාගෙන. හයි කොහොමද සා? මාත් මේ වෙලාවෙ net අහගෙන ඉන්නේ ගාල්ලේ බෝගහකොඩ ලකි ප්ලාසා එකේ සෙට් එක මේ වෙලාවෙ එකතු කරගන්න කියලා දිනවනේ. උලංකා ඉලෙක්ට්‍රොනික්ස් ඒ වගේම ආසිරි මල්ටි ෂොප් එකේ වගේම AGS මෝටර්ස් එකේ කට්ටිය සහ මේ වෙලාවෙ net අහගෙන ඉන්න හැමෝම එකතු කරගන්න කියලා දිනවා. අනිවාර්යෙන් ඔක්කොම එකතු කරගන්නම්. ඒ වගේම අකුරැසෙන් යෂෝ thank you darling. ඔයාවත් මං ගොඩාක් ආදරෙන් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. ඒ වගේම චාමර ස්ටෝස් එකේ අපේ චාමර එක්ක තනූජා දෙන්නවත් එකතු කරගන්නම්. ඊට පස්සේ මොරන්තුඩුවට මං එහෙම්මම යනවා. රොෂාන් ශාමා සෙනුක ඊට පස්සේ ෘෂිකා එක්ක ලක්ෂ්මන් මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. අලුත් පැය පටන් ගන්නකොටම නියමයි උදාරයි ජය වේවා. දිගටම මාව අහගෙන ඉන්න ඕන. 12ට කලින් මැසේජ් එකක් දාන්න.

0: FM. Hello, hello, Satyam there.
1: Right, වෙලාවෙ කොළහේ විනාඩි 13ක් වෙනකොට වල්පිට මුල්ලේ නුපාලිකතා කරා යාට පෞලි කට්ටිය ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා කිව්වා අනිවාර්යෙන්ම මම පෞලි කට්ටිය ඔක්කොම එකතු කරගන්නම් ඒ වගේම අපේ රමණී පොළොන්නරුවේ මාව හගෙන ඉන්නවා කියලා උදේම කතා කරලා කිව්වා අනේ මට චුට්ටක් මතක් කරන්න වෙලා ගියානේ කොරියා මම වහගෙන ඉන්නේ නේද රයිට් ආවත් එකතු කරගන්නම් ඊට පස්සේ ගුඩ් මෝනින් අසයි අපිත් මේ වෙලාවේ ආව තමයි හගෙන ඉන්නේ ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා රවුල නිලු නිව් තරු ෆැෂන් එකේ ලාල් ඊට පස්සේ දිනුකා ඊට පස්සේ අමිලා ඒ වගේම චමුදි ඊට පස්සේ කුමාරි දිලිනි ඔක්කොම කට්ටියව එකතු කරගන්න කියලා තමයි මට මෙසේජ් එක දාලා තියෙන්නේ ලස්සන සින්දුවක් අපිටත් දෙන්න අපිත් මේ වෙලාවේ ගාල්ල යග්ගහ ඉඳලා රසිකා ලසන්ති රුසිරු අශෙන් යෂෙන් කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තමයි මෙසේජ් එක දාලා තින්නේ. ඒ වගේම සුබ දසනක් වේවා සාපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා කියලා අනුර මෙසේජ් කළා තිනෝ. Thank you අනුර. ජය වේවා.

0: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකය කලවන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට. අගෝස්තු පළමුවෙනිදා අලුත්ම මුහුණුවරකින් විවෘත වන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට ඔබත් දෙන්න. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන්ස් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරා ගන්න. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ netfm කණ්ඩායම සමග එක්වී තෑගි දිනා ගැනීමටත් අවස්ථා. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්ම මතන්න 011 437 1250.
4: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
5: 2028 උසස් පෙළ ඉතිහාසය චන්දිම විජේ බණ්ඩාර නවපන්ති ඇරඹුණා පමණයි. සිසුල්කා රත්නපුර, සියත්‍රා ඇහැලියගොඩ, සමාධි අවිසාවේල්ල ලංකාවේ ප්‍රථමයා බිහි කළ විශිෂ්ටතම ඉතිහාසය පන්තිය. විමසීම් 0711 861 6468.
6: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
7: WDRK ජයලා දුර්ලු කැටිය ඌරගස් මංගන්දි 2018 දී මට ස්ටෙන්ට් එකක් දැම්මා. ආයි අමාරුණා. මේ අවුරුද්දේ ඇඩ්මිට් වුණාම කිව්වා බයිපාස් කරන්න ඕන කියලා. ඊට පස්සේ මට මේක කිව්වා මේ සෙවරකල හොඳයි කියලා. හොයාගෙන ගියා, ඉතින් බෙහෙත් ගත්තා. හතර පාරක් මින් බෙහෙත් ගත්තා. කලින් හිටියා වගේ තත්ත්වෙට වැඩබල කරලා පහසුවෙන් ඉන්න පුළුවන් කියලා මට තේරෙනවා.
6: කතා කරන්න 0777 300 940. දෙවන්ද රසක් වතාවට අවසන් යමුද අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයෙන්නේ.
8: මන්තාරම් රෑ 7ට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් net කවදත් අලුත් කාගෙත් net
1: රයිට් වෙලාව 11 විනාඩි 22ක් වෙනකොට අපි ඔයාලට පහුගිය දවස් කිහිපෙම කිව්වා ගාල් ලවුට් ඉන්න කට්ටියට ලෑස්ති වෙලා ඉන්න කියලා. මොකද අපි ෆැෂන් බග් එක ඔන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව ගාල්ලට අරගෙන එනවා කියලා අද දවසේදී. ඉතින් ඒ නිසාම අපි දැන් සූදානම් වෙන්නේ මේ වෙලාවේ ගාල්ලේ අපිත් එක්ක එකතු වෙනවා දර්ශන අයබෝවන්.
2: අයිබෝන් නොසංග අයිබෝන් ඔන්න ඔයා කිව්වා වගේම අපි ගුණා පොරොන්දුවක් හරියටම අගෝස්තු මාසේ පළවෙනිදා 10 තියෙන යෙදෙන සුබ මොහොතින් ෆැෂන් බග් නවතම ශාඛාව තමයි සුන්දර ගාල්පුරේ ආදරණීය දකුණු ලකේ අගනගරයට එකතු කරන්න සුන්දරම් කියලා කිව්වේ. දැන් අපි එහෙම කියනකොට ඔන්න හරියටම අද දවසේ සුබ මොහොතින් අපි අසංක නවතම ෆැෂන් බග් ශාඛාව නවීන විලස්සතාවෙන් ගියොත් නවතම ශාඛාව තමයි විදියට 15 ෆැෂන් බග් ශාඛාව සුන්දර ගාල්පුරට විවෘත කරලා තියෙනවා. ඉතින් අපි ආදරණීය ජනතාවට පරිභෝගික ජනතාවට අපි ආරාධනා කරනවා. ඉතින් අද දවසේ අවස්ථාව තියෙන සුන්දර ගාල්පුරයට හැඩට වැඩට නවීන විලාසිතාවන් ගේ තරන්න කැමති අයට ඔන්න අවස්ථාව තියෙන නවීන පරණේ විලාසිතාවන් රසක් කොන්න මේ ෆැෂන් බග් නවතම ශාඛාවේ එකතු කරලා තියෙනවා. ඉතින් අසංක කිව්වා වගේම ඔන්න අසංකට තුල මේ පැත්තට එකතුලා නේද චුට හැඩට වැඩට ඉන්න කැමති නේද
1: අනිවාර්යෙන්ම
2: අවස්ථාව තියෙනවා. වටිනා කියන සෑහි බෝගත් ඔන්න අසංක දිනා ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් අසංක එහෙම කියනකොට අපි අර මේ තියෙම අමතක නොකරම් බැරි කෙනෙක් ඉන්නවා අපි මේ වැඩ කටයුතු එකතු කරනකොට. ඒ තමයි ෆැෂන් බග් ආයතනයේ නියෝජ්‍ය සමන්විතාරතුමන් ડોક્ટર ફરાસ મહાત્મા ઇમા අපිත් එක්ක මේ වෙලාවේ. ඉතින් අපි සූදානම් වුණ ഇതുමගේ ආදරණීය හඬින් අපි ගාලිපුර ජනතාවට මේ පිළිබඳ වැඩිදුර විස්තර එකතු කරන්නට.
3: අයබෝවන් මේ තසසින්න සියලු මාසන්නන්ට සුබ දවසක්. අතරම ඔන්න අපි පොරොන්දු වෙන ඉෂ්ඨකලා අපෙන්දලි සතියක් තිස්සේ මෙත් FM සමග අපි එක්ව විශාල වැඩසටහනක් කෙරුවා. අපි රට පුරාම ජනතාවට සහ ගාල්ල ජනතාවට විශේෂ ආරාධනා කළා. ගාල්ලට ෆැෂන් බග් ආයතනයේ අපි ලගින් එනවා කියලා ඔන්න ඒ පොරොන්දු අපි අදිෂ්ඨ කළා. ෆැෂන් බග් ආයතනය අද උදේ 10:30ට ඔබ වෙතට පවරා දීම කටයුතු සිදු වුණා. විශාල ජනකායක මේ වෙලාවේ අපිත් එක්ක වෙලා සිටිනවා. මේ අවස්ථාවේ සියලුම ගන්දෙන කරුවන්ට 120 දක්වා වටා ලබා ගැනීම අවස්ථාව විශාල ත්‍යාගී ප්‍රමාණයක් ජයග්‍රහණයක් කිරීම අවස්ථාව ෆැෂන් බග් ආයතන පැමිණි සියලුම ජනතාවට තිබුණා. දකුණු ලකේ අගනගර ගාල්ල තවත් සිරිය වැඩි කිරීමට ෆැෂන් බග් ආයතනය අද සිට එක්ක සිටිනවා. සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙන අතර සියලු දෙනාටම අපි ආදරයෙන් ආරාධනා කර සිටිනවා ෆැෂන් බග් සමග එක්වන්න ලෙස.
2: ඉතින් අසංක ඔන්න විදිහට තමයි හරියටම අගෝස්තු මාසේ පළවෙනිදා 10:30ට ඉදිරි සුබ මොහොතින් ෆැෂන් බග් නවතම ශාඛාව සුන්දර දකුණු ලකිය අගනාගරය සුන්දර ගාල්පුරට එකතු කරේ. ඉතින් අපි මතක් කරනවා FM 95 දේශමාට කවදත් අලුත් කාගෙත් නෙත් අහගෙන ඉන්න ඔයාට අවස්ථාව දෙනවා ගාල්පුර ඉන්නවනම් ඔයත් ඉක්මනටම ගොඩ වෙන ෆැෂන් බග් නවතම ශාඛාවට. මොකද නවීන විලසිතාවකින් යුත් නවීන පරණ ඇඳුම් ඔබට මිලදී ගන්න අවස්ථාව දෙනවා ෆැෂන් බග් 15 ශාඛාවත් සමග එකතු වෙලා. ඉතින් අසංක බොහොම ස්තුතියි අවස්ථාව මේ පැත්තට දවසේ ඉදලා බා දුන්නට.
1: බොහොම ස්තුතියි දර්ශන. ඉතින් ඒ නිසාම තමයි අපි ඔයාට මතක් කරන්නේ අද සහයට දවස් දෙකේ වා ගාල්ලවට ඉන්න කෙනෙක් නම් ෆැෂන් කරන්න ආස කොල්ලන්ට කෙල්ලන්ට යන්න තියෙන හොඳම තැන තමයි ගාල්ල ෆැෂන් බග් අලුත්ම ශාඛාව කියලා කියන්නේ.

මේ වෙලාවේ සද්දෙරම හොරණ යන ගමන් මාව අහගෙන ඉන්න සෙට් එකක් ඉන්නවා. ඉන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැනේ නේද? අපේ දන්න කියන කට්ටියක්. පරිස්සමෙන් යන ගමන් දිගටම මාව අහගෙන ඉන්න ඕනේ. ජය වේවා.

සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්නවා නම් හරිද? අපි සාමාන්‍යයෙන් අධ්‍යාපනය හදාරන කෙනෙක් නම් අපි දරුවෙක්ට එහෙමුණත් කියන්නේ නංගි කෙනෙක්ට මල්ලි කෙනෙක්ට උනත් කියන්නේ ඉගෙනුම සඳහා සුදුසු වටපිටාවක් තියෙන්න ඕන නේද? සාමාන්‍යයෙන් ඔයා හිතන්නකෝ අර නිකන් හිර වෙලා තෙරපිලා ඊට පස්සේ දාඩිය දාගෙන රස්නෙට පාඩම් කරන්න එහෙම බෑනේ. පොඩ්ඩක් අපිට සැප පහසු විදියට ඉන්න තියෙනවා නම් අපිට හරි ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් නේද? දැන් එතකොට ඒ ලෙවල් එක්සෑම් එක කරන නංගි කෙනෙක් මල්ලි කෙනෙක් මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා නම් සාමාන්‍යයෙන් මේක සෑහෙන ඔයාට වැදගත් කතාවක්. මොකද ඔයාට සෑහෙන පාඩම් කරන්න දේවල් තියෙනවනේ. විශේෂයෙන් කලා විෂය ධාරාව වගේ විෂය ධාරාවක් හදාරනවා නම් කරුණු වැඩියෙන් පාඩම් කරන්න තියෙනවා නේද? එතකොට ඔයාට ටග් ගාලා මේ දේවල් උගන්වනකොටම මතක තියාගන්න, ඊට පස්සේ එක අවධානයකින් ඔයාට උගන්වන දේවල් අහගෙන ඉන්න නම් ඔයා සාමාන්‍යයෙන් ක්ලාසස් වලට එහෙම යනවා නම් ඔයාට හොඳ ඉගෙන ගන්න පුළුවන් වටපිටාවක් තියෙන ක්ලාස් එකකට යන්න පොඩ තෝරගන්නවා ට්‍රයි කරන්න ඕන නේද? අනේ නිසාම තමයි මම මේ මතක් කරන්න හදන්නේ. රත්නපුර දිස්ත්‍රික්කය කියලා කියන්නේ සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම හොඳම රිසල්ට්ස් බිහි කරන, ඒ කියන්නේ හොඳම රිසල්ට්ස් එන දිස්ත්‍රික්කය කියන්නේ ඒක කලා විෂය ධාරාවෙන් වුණත් හැමදාම රත්නපුර දිස්ත්‍රික්කෙන් හොඳ රිසල්ට්ස් එකක් අපිට අහන්න දකින්න හම්බ වෙනවා. ඉතින් ඒ නිසාම තමයි රත්නපුර දිස්ත්‍රික්කයේ ලෙවල් එක්සෑම් කරන නංගි ළමල්ලිලා කලා විෂය ධාරාවෙන් ලෙවල් එක්සෑම් එකට පෙනීන බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් දැන් ඔන්න අර මං කිව්වා වගේ ඉගෙන ගන්නම සුදුසු වටපිටාවක නිර්මාණය කරලා තියෙන, සරලවම කියනොනම් මේ ක්ලාස් රූම් පවා AC කරලා තියෙන හරිම සැප පහසුවට ඉගෙන ගන්න පුළුවන් හොඳ වටපිටාවක් තියෙන තැනක් තමයි ඇහැලියගොඩ සියත්‍රා උසස් අධ්‍යාපන ආයතනය කියලා කියන්නේ. ඒ නිසා ඔයාට දැන් ඔන්න මේ සියලු පහසුකම් සහිතව හරිම කන්ෆර්ටබල් විදියට ඔයාට ඉගෙන ගන්න පුළුවන් හොඳ වටපිටාවක් එක්ක ගිහිල්ලා ඔයාගේ අධ්‍යාපන කටයුතු කරගන්න පුළුවන් විශ්වාසවන්ත හොඳම තැන තමයි. ඔයාගේ ආරක්ෂාව 100%ක් තහවුරු කරන ලංකාවේ හොඳම ඇඳුරු මඩුල්ලක් ඉන්න හොඳම තැන තමයි ඇහැලියගොඩ සියත්‍රා උසස් අධ්‍යාපන ආයතනය කියලා කියන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් A level subject එක ඉගෙන ගන්නකොට ඉතිහාසයේ විෂය ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඔයා අනිවාර්යෙන් ඒ වෙනුවෙන් තෝරගන්න ගුරුවරයා හොඳ ගුරුවරයෙක් වෙන්න ඕනනේ. මොකද ඉතිහාසය කියලා කියන්නේ සෑහෙන කරුණු මතක තියාගන්න ඕනේ සබ්ජෙක්ට් එකක්, සෑහෙන පාඩම් කරන්න ඕනේ සබ්ජෙක්ට් එකක්නේ. සමහර වෙලාවට සබ්ජෙක්ට් එක පොඩ්ඩක් බෝරින් කියලා කෙනෙක්ට හිතන්නත් පුළුවන්. හැබැයි ඒ වුණාට අපේ චන්දිම විජේබණ්ඩාරසේගේ ක්ලාස් එකට යන කෙනෙක් නම් කවදාවත් එහෙම කියන්නේ නැහැ. චුට්ටක් ඔයලා බලන්නකෝ කලින් අවුරුදුවල චන්දිම සර්ගේ හිස්ට්‍රි ක්ලාස් එකට ගිහිල්ලා ඉතිහාසයේ පන්තියට ගිහිල්ලා ලංකාවේ හොඳම රිසල්ට්ස් කී දෙනෙක් නම් විහි කරලා තියෙනවද කියලා නේද? එතකොට හොඳ සෙට් කෝ එකක් එක්ක ෆස්ට් ෂයි එකෙන්ම කැම්පස් යන්න හිතාගෙන ආර්ට් සබ්ජෙක්ට් වලින් වා එක්සෑම් කරන්න හිතාගෙන ඉන්නවා නම් ඉතිහාසයේ සබ්ජෙක්ට් එක තෝරගෙන තියෙනවා නම් දැන් ඔන්න ඇලියගොඩ සියත්‍රා ආයතනයේ අපේ චන්දිම සර්ගේ ඉතිහාසයේ පන්තිය පටන් අරගෙන තියෙනවා. ඉතින් එතකොට ඒ විතරක් නෙමෙයි සර්ගි ක්ලාස් යන්න බලාපොරොත්තු වෙනවා නම් රත්නපුර සිසුල්කා ඊට පස්සේ ඇහැලියගොඩ සියත්‍රා ඒ වගේම අවිසාවෙල සමාධි කියන ආයතන වලට අමතරව දැන් සර්ගි ඔන්ලයින් ක්ලාස් එකත් ලංකාව පුරාම සෑහෙන දෙනෙක් ව්‍යාප්ත වෙලා තියෙනවා. සෑහෙන ප්‍රමාණයකට ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ලංකාවේ කොහේ තැනක හිටියත් කොහේ අසක මුල්ලක හිටියත් ඔයා සර්ගි ක්ලාස් එකට යනවා කියන අදහසින් ඉන්නවා නම් ඔයාට පුළුවන් දැන් සර්ගි ඔන්ලයින් ක්ලාස් එකටත් සම්බන්ධ වෙන්න. ඔයාට බය වෙන්න කිසිම දෙයක් නැහැ. හැම කරුණ හරිම දශමෙටම පොයින්ට් එකටම කියලා දෙනවා. ඔයාට හරිම රසවත්ව ඉතිහාසය ඉගෙන ගන්න තියෙන හොඳම තේරීම තමයි චන්දිම විජේබණ්ඩාර සර්ගේ ඉතිහාසයේ පන්තිය කියලා කියන්නේ. ඉතින් ඒ නිසාම ඔයාට දැන් ඔන්න වැඩි විස්තර දැනගන්න පුළුවන් 071-861-64-64-64-64 කියන නම්බර් එකට කතා කරලා ඔයාට පුළුවන් සර්ගේ ක්ලාසස් පිළිබඳව වැඩි විස්තර දැනගන්න. ඉතින් ඒ නිසාම මෙවර දිස්ත්‍රික්කයේ ප්‍රථම ඇතුළු තවත් විශිෂ්ට ප්‍රතිපල රසක් බිහි කරපු චන්දිම සර්ගේ ක්ලාස් එක පිළිබඳව වැඩි විස්තර ඔයාට මේ නම්බර් එකට කතා කරලා දැනගන්න පුළුවන්. ඉතින් ඒ නිසා එකපාරින් කැම්පස් යන නම් ඔයාට තියෙන හොඳම තේරීම තමයි සර්ගේ ක්ලාස් එක කියලා කියන්නේ. හරි, ඒ ගැනත් කතා කරලා අපි සින්දුවකට යන්න හදන්නේ. 11:31 දැන්.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන නෙත් නිවුස් දැන් නව මුහුණුවරකින් ඔබ වෙත. නෙත් නිවුස් ජනතාව විශ්වාස කරන සත්‍ය.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට රැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: අලුතෙන කාටුම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
6: ඔයාලා ගිහින් එන්න, මම මෙතන ඉන්නවා.
7: කාලයත් එක ඇඟට ඇහුම් කන්න දුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා. යුතුයකම් ඔබට මග හැරෙනවා. නව ඇන්ලීන් කැල්සියම් විටමින් C D සින්ක් මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ති සන්ධි ශපීෂී සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව්වේ. ඇන්ලේ සීමා බිඳලන්න.
8: අලුත් ට්‍රෙන්ඩ්ස්, අලුත් ස්ටයිල් එක විලාසිතාලෝකේ කලබන්න. ෆැෂන් බග් අලුත්ම ශාකාව දැන් ගාල්ලට. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ වෙනත් දීමනා රසක්. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
9: ඔමිල් කොහොඹ සබන් ස්වභාවික කොහොඹ තෙල් සාරයෙන් විස බීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් වෙනුමකට ඔමිල් කොහොඹ සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය.
10: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
11: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද?
12: අනේ මන්ද,
11: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වටේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
12: හතර වටේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ එයා විතරයි.
13: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
14: net fm 4 වටේ.
13: වසර 20කට පසු රන් සිහිනය සැබවක් කරවමින් සිංහ සේයාව රනින් බබල වූ පොදු රදමඩලු තරඟ බිමේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනාගත් අපේ ශූරයා ලොවම ඉදිරියේ ජාතියට කිරුළු පැලැන්දු රොමේෂ් තරංග ඔබට net fm අපගේ හදපිරි සුබපැතුම්.
15: චිත්‍රම ගොඩක් සතරේ ලංකාවේ පළවෙනි වතාවට හෙල්ල විසිකිරීමේ සමගින් රම්බ දක්වම ලංකාවට දිනා දීමට ලොකු බලාපොරොත්තුවක් ඇතුව ආයේ කම්පිටිෂන් එකට. ඉතින් ගොඩක් සතරේ දෙවෙනි ත්‍රෝ එකෙන්ම ලංකාවට රම්බ දක්වම ගන්න ලැබිච්ච එක ගැන.
13: ලක්මව රනින් සරසු රුමේෂ් තරංග ඔබ අපට ආඩම්බරයක්.
16: අපි ගාව තියෙනවා අහස තරම් සින්දු.
17: Net FM. Hello, hello, Satyantaya.

වෙලාව 11යි විනාඩි 48යි. මම මේ මතක් කරන්න හදන්නේ රටම එකට ජාතික මෙහෙයුම ගැන. හානිකර මත්ද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහන පිළිබඳව තමයි ඔයාලට මතක් කරන්න හදන්නේ. සාමාන්‍යයෙන් අපි හරි ආසයිනේ සාමකාමී ජීවිතයක් ගත කරන්න නේද? එතකොට අපි හරි ආසයි ඉන්නවට වඩා ආර්ථිකමය ශක්තියක් උදා කරගෙන ඊට පස්සේ ලස්සන පෞල් ජීවිතයක් ගත කරන ගමන් නිරෝගී ජීවිතයක් ගත කරන්නනේ අපි හැමෝම try කරන්නේ නේ. හැබැයි වුණාට ඔයා දන්නවද මේ වෙද්දි ලංකාවේ මත්ද්‍රව්‍ය කියන දේත් එක්ක ගොඩක් වෙලාවට තරුණ ජීවිත ඊට පස්සේ ලස්සන ජීවත් වෙන්න පුළුවන් ලස්සන ජීවිත ගොඩක් විනාශ වෙමින් පවතිනවානේ. ඒ නිසා තමයි සාමාන්‍යයෙන් අපි පුරවැසියන් විදියට උත්සාහ කරන්න ඕන මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීම වළක්වන්න. ඒ වගේම තමයි පුළුවන් තරම් මත්ද්‍රව්‍ය වලින් ඔබේ දරුවන්ව ඊට පස්සේ ඔබේ හිතවතුන්ව ඈත් කරලා තියාගෙන එයාගේ ජීවිතේට වටිනාකමක් එකතු කරලා ශක්තිමත් පෞල් ජීවිතයක් ගත කරන්න අපිට පුළුවන් ආකාරයට දායකත්වය ලබා දෙන්නේ එයාගේ ජීවිතේ ගොඩනගා ගන්න අපි ශක්තියක් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසාම තමයි ඔබට මතක් කරන්නේ ලස්සන ජීවිතයක් ගත කරන්න නම් පුළුවන්තරම් මත්ද්‍රව්‍ය භාවිතයෙන් නොව පුරවැසියෙක් විදිහට ඉවත් වෙන්න. ඒකත් එක්ක ඔයාගේ ජීවිතය ලස්සන කරගන්න ඔයාට හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක මේ පිළිබඳව ඔබට අපි නිරන්තරයෙන් මතක් කරනවා. ඒ ගැනත් මතක් කරන ගමන් මට මෙසේජ් කරපු සෙට් එකක් එකතු කරගෙන අදට මට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. හරිද? හයි කොහොමද සා අපිත් මේ වෙලාව ආවහගෙන ඉන්නවා. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තිනවා. කවුද මේ ඉන්නේ? සඳුණී ඔයාව එකතු කරගන්නම්. ඒ වගේම මට ලස්සන සින්දුවක් දෙන්න අයියේ. මම මන්දාරා. ඔයාගේ නම ලස්සනයි යන්නේ. මං හරි ආසයි ඔයාගේ නමට. හරිද? ඊට පස්සේ මාෂි මැසේජ් එකක් දාලා තිනවා. ඊට පස්සේ සඳුණී මැසේජ් කරලා තිනවා. ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම LPTN මට මැසේජ් එකක් දාලා තිනවා. පුන්ස හරිද? ඔයාවත් එකතු කරගන්නම්. තැන්ක් යූ ජය වේවායි. වගේම මටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා මට මැසේජ් එකක් කියවලා තිනවා මේ වෙලාවේ. කවුද මේ ඉන්නේ? ඉඳුමිණි ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම වීරපුකුණ පැත්තට ගියාම මාව අහගෙන ඉන්නවා කියලා තිනවා මේ වෙලාවේ රංජනී. ඔයාවත් එකතු කරගන්නම්. තැන්ක් යූ. ඒ ගැටි ඔක්කොම එකතු කරගෙන අදට මම යන්න හදන්නේ අපි ආයෙත් හම්බ වෙන්නේ සඳුදා හවස 4ට. ඔයාගේ මගේ බෝරින් නැති ඉවිනින් ඩ්‍රයිව් එක 4 වටේ. එහෙනම් ඉතින් පරිස්සමින් ඉන්න ගිලෙන්නම් ජය වේවා. මම DJ අසා. මෙතනින් එහාට ඔයාට දිගටම හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්න පුළුවන්. අපි සඳුදා හම්බෙමු.

0: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
1: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි කුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් අපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
2: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0713013636.
3: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු app 9කට non-stop data, 40GB extra data, unlimited calls, SMS 1000ක් රුපියල් 1598කට. Mobitel 1598.
4: ඇයි ෂුගර් කියන මූණෙන්නකන සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747-31-3540.
5: මේ හැන්දෑවනන් ටිකාක් වෙනස්. මෝටෝස්ට වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
6: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් දවස් හතර වෙනකල්
7: ගින්දර හැන්දෑව විජානු.
8: වසර 20කට පසු රන් සිහිනය සැබෑවක් කරවමින් සිංහ සේයාව රනින් බබලවූ පොදු රදමඩලු තරඟ බිමේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනාගත් අපේ ශූරයා ලොවම ඉදිරියේ ජාතියට කිරුළු පැලැන්දූ රොමේෂ් තරංග ඔබට net fm අපගේ හද පිරිසුබ පැතුම්.
9: එතරම් ගොඩක් සතරේ ලංකාවේ පළවෙනි රටාවට හෙල්ල විසිකිරීමේ සමගින් රම්බලක්ම ලංකාවට දිනා දීමට ලොකු බලාපොරොත්තුවක් ඇතුව ආයේ කම්පිටිෂන් එකට. ඉතින් ගොඩක් සතරේ දෙවෙනි ත්‍රෝ එකෙන්ම ලංකාවට රම්බලක්ම ගන්න ලැබිච්ච එක ගැන.
8: ලක්මව රනින් සරසූ රුමේෂ් තරංග ඔබ අපට ආඩම්බරයක්.

0: ವಿಶ್ವಾಸ ಕರನ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙත් තමතන්න 0112 863 363 0776 716 3872.
4: ආයිබෝන් අද 2026 අගෝස්තු පළමුවනදා සෙනසුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. නෙට් නිවුස් 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. නෙට් නිවුස් සජීව මැදිරියේ සිට මම සචිනි සීලවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල මේකමුවින් මුහුදු කිය බෝට්ටු 3ක් අතුරුතන්. බෝට්ටු සොයා නාවික හා ගුවන් හමුදා මෙහෙයුමක්. තවත් බෝට්ටුවක් මුහුදේදී පෙරළෙයි. දීවරේකුගේ සිරුරක් සොයාගනි. දෙදෙනෙකු අතුරුදන්. කැලණිගඟේ පහත් දිම්වල ජනතාවට දැනුම් දීමක්. වැසි සහ සුළං තත්ත්වය තවදුරටත්. අපේක්ෂා නොකළ මට්ටමට එල් නීනෝ දරුණු වෙන ලකුණු. සැලසුම් පවා වෙනස් කරන්න වෙයි. වැලිකඩ රැඳ වූ පූජිත් සහ හේමසිරිට ජම්පරය වෙනුවට සරම සහ කබාය. සුළං තත්ත්වය ඉහළ යාම හේතුවෙන්

0: උණුසුම්ම කළ කතා පෙළ මෙතැන් සිට.
1: ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: මේකමූ ප්‍රදේශයෙන් බොහතුගිය දීවර බෝට්ටුවක් පෙරලී එහි සිටි එක් දීවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නාවික හමුදාව පැවසුවේ දීවරින් හතර දෙනෙකු එම බෝට්ටුවෙන් ඊයේ මුහුදු ගොස් ඇති බවයි. අනතුරට පත් වූ බෝට්ටුවේ සිටි එක් දීවරයෙකු පිහිනා ගොඩබිමට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් දැනුම් දී තිබෙනවා. එනුව නාවික හමුදා යාත්‍රාවක් එම ස්ථානයට ගොස් කළ සෝදිසි කිරීම් වලින් පසුවයි ජීවිතක්ෂයට පත්ව සිටි එම දීවරයාගේ සිරුර සොයාගෙන ඇත්තේ. අතුරුදන් වැති දීවරින් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. මේ අතර මීගමුවෙන් බොහෝ දුගිය බෝට්ටු තුනක් අතුරුදන් වැති බවට නාවික හමුදා වෙත තොරතුරු ලැබී තිබෙනවා. එම අතුරුදන් වූ බෝට්ටු තුන සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි නාවික හමුදාව පැවසුවේ. ඒ සඳහා ගුවන් හමුදාව දෙක්ව සිටිනවා. මේ අතර කංකසන්තුරේ සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70ක් දක්වා ඉහළ යා හැකි බව කාර්ය නියුතු කාලවන විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා පැවසුවේ.
2: මෙවන විට දිවෙන වටාවන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉතා ඉහළාගයක පවතිනවා. විශේෂයෙන් සඳහන් කළ යුතුයි කංකසන්තුරේ සිට මන්නාරම, පුතලම, කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60-70 පමණ දක්වා ඉහළ යෑම හැකියාව අද දිනේදී පවතිනවා. එවැගේම එම මුහුදු ප්‍රදේශ අද දිනේදී විටින් විට ඉතා රළු ස්වභාවයක් ගන්නවා. එම නිසා විශේෂයෙන් සඳහන් කළ යුතුයි එම මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු දීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙස කලබු විද්‍යා දෙපාර්තමේන්තුව මතක් කර සිටිනවා.
0: ඉදිරි පැය 48 කාලය තුල දෙහිඔව විට රුවන්වැල්ල සහ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට අයත් කැලණි ගංගා නිම්නයේ පහත් බිම් ප්‍රදේශවලට සුළු ගම් වතුර තත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට මෙවන විට වැඩි තීව්‍රතාවයකින් යුතුව සැලකිය යුතු වර්ෂාවක් ලැබී ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්.සූරි බණ්ඩාර මහතා පැවසුවේ.
3: විශේෂයෙන්ම කැලණි ගඟ ත්‍රුණියේ ඉන්න ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ගඟ ක්ෂණිකව වැඩිවීමේ හැකියාව තියෙනවා. ඊ දිනේ පැය කීපයක් ඇතුළත ලැබුණු අධි තීව්‍රතාවයකට වර්ෂාපතනය සමග කැලණි ගඟේ ජල මට්ටම් ක්ෂණික වැඩිවීමක් පෙන්නුම් කරනවා. ඒ නිසා ගඟ ආසන්නයේ ගඟ පරිහරණය කරන ජනතාව ඒ පිළිබඳ දැඩි සැලකිලිමත් විය යුතු බව කාරුණිකව ඉල්ලා සිටිනවා. මන්ත්‍රීසාද පැය කීපයක් ඇතුළත ඉහළ ද්‍රෝණියට ලැබුණු ජල මට්ටම තම අධි තීව්‍රතාවයෙන් යුක්තයි. මිලිමීටර් 200කට ආසන්න වර්ෂාපතනයක් ඇතැම් ස්ථානවල හයක විතර කාලයක් තුළ ලැබිලා තියෙනවා. මේ තත්ත්වය නිසා ගඟේ ජල මට්ටම් ඉහළ ද්‍රෝණියේදී ක්ෂණිකව වැඩි වෙලා තියෙන්නේ. එහෙම නිසා පහළත් වැඩිවීම ක්ෂණිකව වෙන්න පුළුවන්.
0: සෙසු ප්‍රධාන ගංගා සම්බන්ධයෙන්ද වාරිමාර්ග අධ්‍යක්ෂ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්.සූරි බණ්ඩාර මහතා කරුණු දැක්වුවා.
3: කළුගඟේ ඉහළ ද්‍රෝණියේත් මිලිමීටර් 70-80 අතර ප්‍රමාණයක් රත්නපුර ප්‍රදේශයේත් ඒ වගේම මාගුරු ප්‍රදේශයේ මිලිමීටර් 115ට ආසන්න ප්‍රමාණයකුත් උදාසන වන විට ලැබිලා තියෙනවා. මේ තත්ත්වයේ යටතේ ජල මට්ටම් ක්‍රමයෙන් වැඩි වෙමින් පවතිනවා. ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනයන් අනුව ඒ ගම් වතුර තත්ත්වය දක්වා වර්ධනය වීමේ අවධානය පිළිබඳ නිවේදන නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අත්තනගලුවේ ඉහළ ප්‍රදේශයේත් මිලිමීටර් 50-75 අතර වර්ෂාපතනයන් ඇතැම් ස්ථානවල දක්නට ලැබෙනවා. තවමත් එය සුළු ගම් වතුර තත්ත්වය අවධානම් මට්ටම දක්වා වැඩි වෙලා නැහැ. දුණමලේ ජල මට්ටම, නිල්වලාගඟ සහ ගින්ගඟේ ජල මට්ටම් මිලිමීටර් 25කට ආසන්න වර්ෂාපතනයන් ඉහළ ද්‍රෝණිය ඇතැම් ස්ථානවල ගින්ගඟ සහ නිල්වලාගඟේ දක්නට තියෙනවා. අද උදෑසන වෙන විටත් වර්ෂාපතනය ඇතැම් ස්ථානවල ලැබෙමින් පවතිනවා. එහිදී මේ දක්වා අනතුරුදායක මට්ටමකට නිල්වලාගඟ සහ ගින්ගඟේ ජල මට්ටම් වර්ධනය වීමක් පෙන්නුම් කරන්නේ. මහාවයේ ඉහළ ද්‍රෝණියේත් මිලිමීටර් 50-75 අතර වර්ෂාපතනයන් මේ වෙන විට ලැබිලා තියෙනවා. නමුත් අනතුරුදායක වැඩිවීමක් පෙන්වම කරන්නේ නැහැ තවම. ඒ වගේම දැදුරෝය සහ මහවැලි ගඟ ඉහළ ප්‍රදේශවලත් මිලිමීටර් 75ට ආසන්න වර්ෂාපතනයන් ඇතැම් ස්ථානවල දක්නට ලැබෙනවා. ඒ වගේම ලංකාවේ අනිකුත් වෙලි කලාපීය ප්‍රදේශවලට වර්ෂාපතනයක් දකින්නට නැහැ.
0: මේ අතර පවතින සක්‍රීය නිරිත දිග මෝසම හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්වය අද දිනේත් පවතින බව කාලවන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි කාර්ය නියුතු කාලවන විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා පැවසුවේ.
2: නිරිද්ධික මෞසම් කාලගුණ තත්ත්වය සක්‍රිය වෙලා පවතිනවා. ඒ හේතුවෙන් දිවයිනේ නිරිද්ධික ප්‍රදේශවලට දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය අද දිනේදී තවදුරටත් අපේක්ෂා කරනවා. අද දිනේදී

0: ඉනේ වැසි ලැබෙන ප්‍රදේශ පිළිබඳ සැලකුවත් බස්නාහිර සබ්‍රගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට විටින් විට වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ඒ වගේම එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100කට වැඩි තද වැසි අද දිනේදීත් අපේක්ෂා කරනවා. ඒ වගේම මාතලේ අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට වැසි ස්වල්පයක් අද දිනේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාර්ගුණ තත්ත්වයක් තමයි අද දිනේදී බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම විශේෂයෙන් සඳහන් කළ යුතුයි දිවයිනේ උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ සහ මධ්‍යම පළාත්වලත්, මොනරාගල සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40 සිට 50 දක්වා පමණ වන තද සුළං අද දිනේදීත් අපේක්ෂා කළ හැකි.
1: එල් නීනෝ බලපෑම හේතුවෙන් අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි උෂ්ණත්වයක් ඇතිවිය හැකි බවට පුරෝකථනය කර ඇතැයි ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා. ලැබෙන නවතම දත්ත සැලකිලට ගනිමින් සකස් කෙරෙන සැලසුම්ද වරින් වර යවත්කාලීන කරමින් සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
2: පුරෝගතනය කරන විදිහ අනුව එල් නිනෝ තත්ත්වය දැන් සක්‍රිය වෙලා තියෙන්නේ. නමුත් මේ අගෝස්තු මාසයේ සහ සැප්තැම්බර් මාසයේ සාමාන්‍ය වියලි කාලගුණයක් තියෙන රට පුරා ඒ වියලි කාලගුණය අපි බලාපොරොත්තු වෙනට වැඩිය ටිකක් තදට ලැබෙයි කියලා තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝගතනය. ඒ වගේම මේ එල් නිනෝකේ උපරිම කාලය වෙන බවට පුරෝගතනය කරන්නේ ඔක්තෝබර් මාසයේ, නොවැම්බර් මාසයේ, දෙසැම්බර් මාසයේ. ඒ නිසා ඒ මාස තුනේ පිහිටනට වැඩිය වර්ෂපතනයක් ලැබෙයි කියලා තමයි පුරෝගතනය කරන්නේ. නමුත් තත්ත්වයන් වෙනස් වෙන්න පුළුවන්. අපි එල් නිනෝ සම්බන්ධයෙන් කටයුතු කරන්න කැබිනට් අනුකමිතුවක් නම් කළ තියෙනවා. ඒ කැබිනට් අනුකමිතුවේදී අපි සති කිහිපයකට සැරයක් මේ කාලගුණ දෙපාර්තමේන්තුව ඒ වගේම අනිකුත් ආයතන සම්බන්ධ කරගෙන මේ තිබෙන නවතම තත්ත්වයන් මත සමාලෝචනය කරලා අපි හදාගන්න වැඩපිළිවෙල යාවත්කාලීන කරගන්නවා. දැනට තියෙන තත්ත්වය අනුව අගෝස්තු සැප්තැම්බර් වල උණුසුම් කාලගුණයක් අපි හිතනවට වැඩි උණුසුම් කාලගුණයක් ඇති වේයයි කියලා තමයි හිතන්නේ.
1: මේ වන විට භාවිතයට නොගෙන අතහැර දමා ඇති නළලින් යළි භාවිතයට ගැනීමට අදාළ අංශ වෙත දැනුම් දී ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළා.
2: වාර්මාක දෙපාර්තමේන්තුවේ යටතේ තිබෙන ප්‍රධාන ජලාශ 73 ඒ වගේම මහවැලි අධිකාරිය යටතේ තියෙන ප්‍රධාන ජලාශ 13 මේ වෙනතෙක් අපිට ජල සම්පාදන මණ්ඩලයට දැනුම් දීලා නැහැ. ඒ ජලාශවල ජල මට්ටමේ යම් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා කියලා. දැනට මහවැලි අධිකාරිය යටතේ සහ මේ වාර්මාක දෙපාර්තමේන්තුවේ යටතේ තියෙන ජලාශවල ජල මට්ටම් ජල සම්පාදන කටයුතු වල කිසි බාධාවක් නැහැ. ඉදිරියේදී සීමා කිරීම සිද්ධ වෙනවා කියන එකත් අපිට එහෙම දැනුම් දීලා නැහැ. නමුත් අපි දන්නවා මේ වියලි ප්‍රදේශවල රජරට සහ උතුරු පළාතට දිහා වැව්වල මේ කුඩා වැව්වල ජල මට්ටම ශීඝ්‍රයෙන් අඩු වෙලා තියෙනවා. මේ තියෙන වියලි කාලගුණය සහ උලන් තත්ත්වය නිසා ඒස ගම්මානවල වතුර හිඟතාවයකට මුහුණ දෙමින් තියෙනවා. නමුත් අපි ජල සම්පාදන අමාත්‍යාංශ විදිහට අපි දැනුම් දීලා තියෙන ප්‍රාදේශීය සභාවලට ඔවුන් යටතේ තිබෙන පාවිච්චිට නොගන්නා නළලින් උනත් නැවත පාවිච්චිට ගන්න පුළුවන් නම් ඒ සම්බන්ධයෙන් තොරතුරු අපිට ලබා දෙන්න ඒවා පිළිසකර කරන්න අවශ්‍ය නම් පිළිසකර කරනවා.
1: මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති පූජි ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හිමසිරි ප්‍රනාතු මහතා මෙවන විට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටිනවා. ඔවුන් දෙදෙනා ඊයේ රාත්‍රියේ බන්ධනාගාරයේ වෙත රැගිනීමෙන් පසුව එහි ලියාපදිංචි කර මරණ දඬුවමට නියම වූ තැනැත්තන්ට හිමිවන සුදුසු අරම සහ කබායද ඔවුන් දෙදෙනා වෙත ලබා දුන් බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. ඉන් අනතුරුව ඔවුන් වාටුවක රඳවා තිබෙනවා. එමෙන්ම ඔවුන් දෙදෙනාටද පිඟානක් සහ කෝපයක්ද ලබා දුන් බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. මරණ දඬුවම නියම වූ තැනැත්තන්ට හිමිවන සෙසු වරප්‍රසාද ඔවුන් දෙදෙනාටද හිමිවනවා. ඒ අනුව ව්‍යායාම් කිරීම සඳහා උදෑසන කාලයේ මිනිත්තු 30ක කාලයක් වාටුවෙන් පිටත රැඳී සිටින්නට අවස්ථාව පවතිනවා. එමෙන්ම ස්නානය සහ දහවල් ආහාර වේල ලබා ගැනීමට ඔවුන් දෙදෙනාටද අවස්ථාව හිමිවන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. ඉන් අනතුරුව වාටුවේ රඳවුරු ලබන ඔවුන් යළිත් පිටතට ගනු ලබන්නේ පස්වරු 4ට පමණයි. ඒ රාත්‍රී ආහාර වේල ලබා ගැනීමටයි. යළි වාටුවේ රඳවුරු ලබන ඔවුන් පිටතට ගනු ලබන්නේ පසුදින උදෑසන කාලයේදී බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. මේ අතර පූජි ජයසුන්දර මහතාගේ සහ හේමසිරි ප්‍රනාන්දුගේ පෞලිය සමාජිකයන්ට සතියකට වරක් බන්ධනාගාරයට පැමිණ ඔවුන් බැලීමට අවස්ථාව හිමිවනවා. හිටපු පොලිස්පති පූජි ජයසුන්දර මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට ඊයේ මරණ දඬුවම නියම කළේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනී මැරීමට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරු කරමින්. ප්‍රාදේශීය වශයෙන් සමාජ හා ආර්ථික දියුණුව ළඟා කර ගැති හැකි අන්දමින් ප්‍රාදේශීය පරිපාලන ඒකක සංවර්ධන ඒකක බවට පරිවර්තනය කිරීමේ සලස්මක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මෙරට දැනට ක්‍රියාත්මක පරිපාලන ක්‍රමයට දශක ගණනාවක් ගතව තිබුණද ජනතාවගේ බොහෝ ගැටලුවලට විසඳුම් ලැබී නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සුළු සංශෝධන කරමින් පවතින ක්‍රමයේ ඉදිරියට පවත්වාගෙන යා හැකිවද රටේ ජනතාවගේ අපේක්ෂාව සමස්ත පරිවර්තනයක් බවද පෙන්වා දුන්නා. එම කාර්ය එකවර සිදු කළ නොහැකිවත් පරිපාලන ක්ෂේත්‍රය තුළ ඒ පිළිබඳ සංවාදයක් ඇති කරමින් ඊට මුලපිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාප්‍රතිබල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවකට ජනාධිපති කාර්යාලයේදී එක්වෙමින් රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කරනු බවයි ජනාධිපති මාධ්‍යංශයේ පැවසුවේ. යනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ජනතාවට සපයන සේවා අතරින් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සැපිය හැකි සේවාවන් පිළිබඳ ඉදිරි මාස කිහිපය තුළ අධ්‍යයනයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මෙවන විට රටපුරා ඌන උපයෝජිත ගොඩනැගිලි ඉදිකිරීම් 2000කට අධික සංඛ්‍යාවක් පවතින බව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් මෙහිදී පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍යංශයේ පැවසුවේ. යනුව දැනට පවතින සියලු ඉදිකිරීම් වල අවශ්‍යතාව පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදුකර අත්‍යවශ්‍ය ඉදිකිරීම් සඳහා පමණක් ප්‍රමුඛතාව ලබා දෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. net news nimava net news meelanga pradhana pravruti prakashaya savasa 6:30 etek pain pay pravruti bala purutu wanna mohatin bohota wenas wena alutma turuturu sandaha net news youtube nalikawata saha net news facebook pituwata pivisenna nathoth net news.lk web padawiyata pivisenna net news
3: oba wetha gena aave dashaka gananawak pura vedanawan nihada kala sama gedarakama sitiyutu weda mahatmaya siddhalepa FM 95.8 Net FM Divaina Pura
4: Sati Antaya
5: Sati Antaya

0: සුබ දහවලක් වේවා.
1: සුබ දහවලක් වේවා.
0: ඉතින් කොහොමදවට?
1: මමන හොඳින් අම්මේ ගිය සති මොකද උනේ?
0: ගිය සති මම ගියා පොඩි රවුමක් දාලෙන්න.
1: ඒ වුණාට මං වෙන කතාවක් කිව්වේ මේ ගොල්ලන්ට.
0: ඒ කතාව මට කලින් කියන්න තිබ්බා.
1: මං ඔයාලට හිමීට කියන්නක මොකද්ද මං ආල්ට කිව්වේ කියලා.
0: මොනවාරි කැත කතාවක් කිව්වත් දන්නේ නැහැ.
1: හැබැයි මට හිතර ඇත්තද කියලා.
0: කොහෙද අනේ මම කද්ද කිව්වේ කියන්න.
1: මං කිව්වා මන මලේ බලන්න ගියාගේ.
0: මම මේ අදිසි වැඩකට ගියේ මෙයා ඒ අස්ස මට මනමාලකමක් දාලා.
1: ඉතින්
0: අහන්නකෝ. පටන් ගද්දිම හා හා පුරා කියනම ලස්සනම ලස්සන ආඩම්බර හිතන මැසේජ් එකක් එනවා අපේ අහගෙන ඉන්න හැමෝටම කියන්න. ඔයා දන්නවා ලෝක සිතියම මැද තියෙන හරි පුංචිම පුංචි තිතක්නේ අපේ ශ්‍රී ලංකාව කියන්නේ. ඉතින් මුළු මහත් ලෝකයක්ම කලවෙමින් ඔන්න අලුත්ම අලුත් නිවුස් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි කොමන්වෙල්ත් ගේම්ස්, ඒ කියන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙදී අවුරුදු 20කට පස්සේ අපේ ලංකාවේ කොල්ලෙක් හෙල්ල විසිකිරීමේ තරගයේ සවුවෙන් රන් පදක්කම දිනාගෙන තියෙනවා.
1: ඔව් ඊයේ හැමෝම බලාගෙන හිටියේ මොකද වෙන්න කියලා. නිදි වර්ෂිතව කට්ටියම බලාගෙන හිටියා අපේ රටේ ඒ දක්ෂයාට මොනවා වෙයිද කියලා. ඉතින් කොහොම හරි වසර 20කට පස්සේ ඒ ආඩම්බරය අපිට කටහැරලා කියන්න පුළුවන් විදියට අරගෙන අවිලා තියෙනවා.
0: අනිවාර්යයෙන්ම හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝකයේම දැවැන්තයින් රසක් එක කරට කර ෆයිට් කරලා තමයි ලංකාවේ ජපය අපේ අභිමානය මුළු ජාත්‍යන්තර පිටියක් ඇතුළතම රන් පදක්කමකින් සරසන්න හැකියුණ අපේ රත්තරන් කොල්ල තමයි රොමේ තරංග.
1: විශේෂයෙන්ම කියන්න ඕනි මේ දිව්‍යා ඔලිම්පික් රන් පදක්කම් ලාභී නිරාජ් චොප්‍රවත් රිදී පදක්කමකට හරවලා අපේ රටට ඒ ආඩම්බරය අරගෙන එන්න රුමේෂ්ට පුළුවන් වුණා.
0: ඒක තමයි අපේ ලංකාවේ සිංහ කොල්ලෙක්. අපිට මාර ආඩම්බරයි. ඒක වචනින් කියන්න බැරි තරම් ආඩම්බරයක්. මොකද අවුරුදු 20කට පස්සේ අපිට මේ ක්‍රීඩා ලෝලීන්ට තිබුණ ලොකු සතුටක්, ලොකු බලාපොරොත්තුවක් තමයි ඔහු මේ විදියට සැබෑ කරන්නේ. ඉතින් ඔහුට උණුසුම් සුබපැතුම් එක් කරනවා net fm කණ්ඩායමේ අපි හැමෝම.
1: ඉතින් ඒ මතක් කිරීමත් එක්ක අපි අපේ පළවෙනි පැය මේ විදියට පටන් ගන්න හදන්නේ. කෝල් කරන්න පුළුවන්, මැසේජ් කරන්න පුළුවන්.
0: අද කෝල් කරන කටියට විශේෂ චාන්ස් එකක් තියෙනවානේ.
1: මොකද කියන්නේ අපි එක කතා කරන්න කැමතිද මුළු ලෝකෙටම හෙන්න නේද?
0: අද අපි තෝරාගත් පිරිසකට
1: ඒ චාන්ස් එක දෙනවා.
0: ඒ චාන්ස් එක ලබා දෙනවා ඕගොල්ලන්ට පුළුවන් අපිත් එක්කම ඔන් එයා මුළු රටටම හෙන්න කතා කරන්න. එහෙනම් දැම්ම මේ පැත්තට කෝල් එකක් දෙන්න 011 255 33 63 වට්සප් මැසේජ් එකක් දාන්න
1: 0715 95 95.
0: එහෙනම් දවල් 12 ඉඳලා 3 වෙනකන් ලංකාවේ හිට් සින්දු ටිකක් එක්ක බලට හන මාත් එක්කයි අපේ ජානු කෙල්ලයි එක්ක එකතු වෙලා තමයි මේ වැඩේ ගෙනියන්නේ. එහෙනම් මේ පැය තුනම කොහෙවත් යන්න එපා, වැඩේ අල්ලගෙන ඉන්න. මම දිව්‍ය,
1: මම ජානු.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: Finishing wahala lesa kalara flow vajabena.
2: Sit pedagani, kal pavati, avalakshana novi.
1: Oyat wahalita vashi venna. Finishing wahala nam kalara tamai.
3: හරි ගියේ හරි මතනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
6: Mobitel within Samsung Galaxy A06 smartphone එක රුපියල් 15160කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබා ගත හැකි. වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න. 17017 අමතන්න. කොන්දේසි සහිතයි.
7: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට. ඔබත් අදම රස බලන්න.
8: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑ රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
9: වසර 20කට පසු රන් සිහිනය සැබැවක් කරවමි. සිංහ සේයාව රනින් බැබල වූ පොදු රදමඩලු තරඟ බිමේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනාගත් අපේ ශූරයා ලොවම ඉදිරියේ ජාතියට කිරුළු පැලැන්දු රොමේෂ් තරංග ඔබට Net FM අපගේ හදපිරි සුබ පැතුම්.
10: ඇත්තම ගොඩක් සතුරුයි ලංකාවේ පළවෙනි වතාවට හෙල්ල විසිකිරීමේ සමගින් රන් පදක්කම ලංකාවට දිනා දීමට ලොකු බලාපොරොත්තුවක් ඇතුව ආවේ කම්පිටිෂන් එකට. ඉතින් ගොඩක් සතුරුයි දෙවෙනි ත්‍රෝ එකෙන්ම ලංකාවට රන් පදක්කම ගන්න ලැබිච්ච එක ගැන.
9: ලක්මව රනින් සරසු රුමේෂ් තරංග ඔබ අපට ආඩම්බරයක්.
11: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.
12: ගිටාරෙන් තත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
13: Net FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
14: FM Anupaha. Anu Hatarai Dashama Atta. Net FM.

0: මේ අහන්නකො ජානුට පොඩි කැස්සක්කාව යාට මේ දවසල කැස්ස.
1: මම ඉතින් පොඩක් අර හොඳට මගේ පාදලහම පටන් ගන්න හදන කතාවට ලොකු කතාවක් දැන් තියෙනවා.
0: ඉතින් මේ අහන්නකො අපි කිව්වනේ අද චාන්ස් එකක් දෙනවයි කියලා මේ අපේ ලිස්නර්ස්ලට අපිත් එක්ක කතා කරන්න ලංකාවට මෙහෙම. ඔන්න අපේ පළවෙනි ලිස්නර් අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ.
1: මේ අපේ ලියනාරච්චි අයියා ඉන්නේ නේද? කොහොමද?
2: ඔව් ජානද.
1: ඔව් ජාන තමයි. දැන් අපිට කෝල්ස් ගත්තහම දිව්‍ය මෙයාලා කියනවා කවුද කියලා අපිට කියන්න කියලා කියනවා. අපි කෝල් එක ආන්සර් කරාම දෙන්නෙක් ඉන්නකොට අහනවා මේ කතා කරන්නේ දිව්‍යද ජානුද මං කියන්නේ කවුද කියලා අඳුරගන්න.
0: අපිට දැන් කෝල් කරපු ගමන් අපි දන්නවා කවුද කතා කරන්න
2: කියලා.
1: ඉතින් කොහොමද? ඉතින් කොහොමද? ඒකනේ
2: හොඳයි. මේ මම මේ නෙත් ආරම්භයේ සිටම මේ මම දිනපතාම වගේ හිදයක් ලැබුණ ගමන් මම දිනපතාම වගේ මේ නෙත් අහනවා.
0: ෂා නියමයිනේ.
2: සවන් දෙන්න.
1: නියමයි. ජය වේවා.
2: සවන් දෙනවා.
0: ඉතින් අද
2: සටහන් ගැන හරි ප්‍රියතාවකින් මේ ජාතිය නාලිකාවක් හැටියට මම සලකන්නේ.
1: ජය වේවා. බොහොම ස්තුතියි. ඉතින් හැමදාම ওই විදිහට net එකේ ඉන්න ඕන හරිය?
0: අනිවාර්යෙන්.
2: අනිවාර්යෙන්.
0: ඉතින් මේ කවුද ඉන්නේ අපි ඊළඟ සින්දුවට එකතු කරගන්න?
2: අපි අද එකතු කරගමු.
1: මම කියන්නත් set එක.
2: ඔව් එහෙම කියන්නේ.
1: අපේ සුපුරුදු set එක අපේ wife පොජ්ජයි. ෆැමිලිය එකේ ඉතුරු කට්ටියයි අපේ කාන්ති අම්මයි ඔය සෙට් එකනේ. එහෙනම් ඉතින් ඔය විදිහට හැමදාම net එක ඉන්න ඕනි. ජය වේවා.
0: ජය වේවා. බොහොම ස්තුතියි. ඉතින් ඒ වගේ ඔයාටත් පුළුවන් අපිත් එක්ක කතා කරන්න ලංකාවට මැහැන මම ෆෝන් නම්බර් එක මතක් කරනම් 02-1255-33-63 දැන් අපි දෙන්නට කෝල් එකක් ගන්න.
1: WhatsApp message කරන්නත් පුළුවන් 0-7-11-95-95-95.

0: ට්‍රේන්ස් අලුත් ස්ටයිල් එක විලාසිතාලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාකාව දැන් ගාල්ලට අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ වෙනත් දීමනා රසක් ෆැෂන් බග් වෙනස් වෙන ජීවන රටාවන්ට
1: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතුස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
2: හරිගේ හරිම තැනට ගියහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
4: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011155 අමතන්න
5: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම් වල කොලර් එකේ සහ අත් යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
0: ඒ න්ියුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මත් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව Diva Fresh වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh.
6: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
7: මේ අහන්නකෝ. අහන් ඉන්නේ කියන්නකෝ. වෙන මොකක් ඕන නැ. සතිය තවස්සල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකෝ. ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
8: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuri and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
9: ඒ කාලේ හිටම සින්දු.
10: රදවල් මල් රැංගු සිරිපාට දේනු සේදිනා.
9: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු එක දෙකට අහන්න
11: සෙන්සුරාදායි ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
12: නැතෙම් හෙලෝ හෙලෝ සතියන්ත
9: අහන්න අහන්න.
13: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
14: Net FM. Hello hello Satyantaya.
15: බෙන්තර පාලමට යන්න කලින් වෙලාව කියන්නම්. වෙලාව දවල් 12:53. අපි අලුත් පැයකට යන්නත් ඔන්න මෙන්න ඉන්නේ ජානු.
16: අලුත් පැයකට යන්න කලින් අපි මෙන්න මේ කට්ටිය මතක් කරගෙන යමුද එක්කෝ?
15: ඔව් මං දැක්ක ඔයා හෙන්න ලොකු කෝල් ගොඩකට යට වෙලා ඉන්නවා.
16: ගොඩකට කියන්නේ මේ තාම කෝල්ස් එනවා මට ආන්සර් කරගන්නත් බැරි නේද සමහර වෙලාවට අර අපි දෙන්නගේ කතාවත් ඉතින් පොඩ්ඩක්.
15: ඕප දූප ටිකක් සතියේ කැරියස් එකක්
16: තියෙනවානේ කවර් කරගන්නනේ. අපි මේ යමු යටි අතට ටයිටැනික් සලෝන් එක පැත්තට. තුෂාර කෝල් කරා වෙන්ද වගේම සුන්දරම් බොසිනෝකව කමලිනෝකව රුවන්ිනෝකව ඊට පස්සේ අපි ටයිටැනික් සලෝනක ඉස්සරහා ත්‍රිවිල් පාකිකේ ලසා අයියායි ත්‍රිවිල් පාකිකේ කොල්ලෝ ටිකයි කනතුරු ඉහළඟම් බේකරියේ රසික අයියවයි එතන සෙට් එකයි ඔක්කොම එකතු කරගෙන සිද්ධාක් අහමු කියලා ගියා. ජය වේවා. කතියම එකතු කරගන්නම්. ඊට පස්සේ ජයරත්න අයියා කතා කරා බෙරළ පනාතරින් අවත එකතු කරගන්නම්. ඊළඟ සින්දුවට පුලියර්හන්දි අනුරාධපුර රංජිත් ප්‍රියංකර අයියා කතා කරා සේනාරත්න සංදීපා ඉනෝකා දුලාරි දිනේශික හර්ෂික කෞෂික ඊෂා ගයාත්‍රි ඊට පස්සේ අපේ මායා සලෝනකේ මායා ගුණසේකර
15: ගොඩින් මදුෂිකා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මේ වගේ ඔයාටත් පුළුවන් ඔයාගේ මේ වෙලාවේ ෆැමිලි එකේ ඉන්න හැමෝම යාළු ඔක්කොම එකතු කරගන්න.
16: දැන් දිව්‍යා මේ ඇවිල්ලා වීකෙන්ඩ් එකනේ. සතියක් වැඩ කළා සෙනසුරාද ඉරිදා වෙනවා කියලා කියන්නේ. ඉතින් ගෙදරට වෙලා නිවාඩු පාඩු එක්ක දැන් කොහේ හරි යන්න ප්ලෑන් කරගෙන ඉන්නවා. ඔය ඔක්කොම අතර ඉතින් මොකද වෙන්නේ කියලාත් අපිට කියලා එවන්න. වීකෙන්ඩ් එක කොහොමද කියලා ආගේ.
15: ඒකනේ අනිවාර්යෙන් ෆ්‍රී එකේ ඉන්න දවස් දෙකනේ නේ. ඉතින් ආයි මතක් කරනවා ඔයාට කන්ටැක්ට් ලයින්ස් අපිට තියෙනවා 0112 55 63 63. ඔයාලට පුළුවන් කෝල් කරන්න.
16: WhatsApp message කරන්න පුළුවන් 0711 95 95 95.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුළු සමාගමකි.
2: සුබ දහවලක්. වේලාව දවල් 1:01 දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් කවදත් අලුත් කාගෙත් නෙත් වසර 20කට පසු රන් සිහිනයේ සැබවක් කරවමින් සිංහ සේයාව රනින් බබලවූ පොදු රදමඩලු තරඟ බිමේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනාගත් අපේ ශූරයා ලොවම ඉදිරියේ ජාතියට කිරුළු පැලැන්දු රොමේෂ් තරංග ඔබට නෙත් FM අපගේ හදපිරි සුබපැතුම්.
1: එතරම් ගොඩක් සතුටුයි ලංකාවේ පළවෙනි වතාවට හෙල්ල විසිකිරීමේ සමගින් රන් පදක්කම ලංකාවට දිනා දීමට ලොකු බලාපොරොත්තුවක් ඇතුව ආවේ කම්පිටිෂන් එකට. ඉතින් ගොඩක් සතුටුයි දෙවෙනි ත්‍රෝ එකෙන්ම ලංකාවට රන් පදක්කම ගන්න ලැබිච්ච එක ගැන.
0: ලක්මව රනින් සරසු රුමේෂ් තරංග ඔබ අපට ආඩම්බරයක්. විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ
2: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
0: LOLC Finance.

0: කරන සත්‍ය net news සමග මම ලක්ෂිකා. කොළඹ වරායේ සිට බස්නාහිර දෙසින් නාවික සැතපුම් 17ක් පමණ දුරින් වූ මොහොතේදී වෙළඳ නෞකාවක තිබූ හිස් බහලුම් 17ක් මුහුදට වැටි පාවෙමින් පවතින බව නාවික හමුදාව පවසනවා. මාලදිවයිනේ සිට කොළඹ වරාය වෙත පැමිණෙමින් තිබූ නෞකාවක තිබූ හිස් බහලුම් එලෙස මුහුදට වැටි තිබෙනවා. පවතින මුහුදු දියවැල් ස්වභාවය අනුව මෙම හිස් බහලුම් බේරුවල සිට මීගමුව හරහා පුත්තලම දක්වා වූ මුහුදු තීරයේදී ගොඩබිම දෙසට පාවී ඒමේ වැඩි හැකියාවක් පවතින බවටයි අනුමාන කෙරෙන්නේ. එම බහලුම් මුහුදට වැටුණු ස්ථානයේ වෙත පිටත් වූ නාවික හමුදා කණ්ඩායමක් එය නිරීක්ෂණය කරමින් සිටිනවා. කෙසේ වෙතත් එම මුහුදු ප්‍රදේශ හරහා යාත්‍රා කරන ධීවර යාත්‍රා ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි ඉල්ලා සිටින්නේ. මීළඟ net news පස්වරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: FM 95 FM 94.8 net FM.
2: Sati Antea.
3: Hello, hello.
2: Sati Antea.

0: Sati Antea. Sati Antea.
1: දවලිකයි විනාඩි 9යි වෙලාව අපි දෙන්නගේ අලුත් පැයකට මේ ඇවිල්ලා තියෙන්නේ දිව්‍යා.
2: ඔව් අපි අලුත් පැයකට ඇවිල්ලා ඉන්නේ. අපි මේ පැයදිත් ඔයාලට chance එක දීලා තියෙනවා මේ පැතර call එකක් දෙන්න, WhatsApp message එකක් දාන්න ඔයාගේ කටහණින් අපි දෙන්නත් එක්ක මුළු රටටම හැයන කතා කරන අවස්ථාව ඔයාලට අද දවසේ තියෙනවා. ඉතින් මේ chance එක miss කරගන්න එපා. 0112 55 33 63 මේ පැතර call එකක් දෙන්න. ඉතින් ජානු, ඔයා දන්නවද අද special දවසක් ගෑනු ළමයින්ට?
1: නෑ අනේ මං ඕවා දන්නේ නෑ.
2: ගෑල්ලාමෙන් නෙමෙයි මගේ මෙයා කතා කරන්නේ.
1: අපිට ඉතින් ඕවා නෑනේ.
2: අද ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලාගේ දවසලු.
1: ඉතින් ඒකනේ මං කිව්වේ මං
2: නෑ නෑ ඒක මෙහෙමයි. ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා කියන්නේ පෙම්වතියෝ වෙන්නත් පුළුවන්, ගැහැණු මිතුරියෝ වෙන්නත් පුළුවන්.
1: ඔයා හිතන්නේ ඇත්තටම මේ දවස ගැහැණු මිතුරියෝ වෙනුවෙන්ද නැත්නම් ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා වෙනුවෙන්ද?
2: මටත් ඔක හරියට හොයා ගන්න බැරි ඉඳ මං Google කරා.
1: එතකොට දෙකම නේද?
2: එතකොට දෙකම. ඉතින් ඔයාට හැපි ගර්ල් ෆ්‍රෙන්ඩ්ස් ඩේ එකක් වේවා. අහගෙන ඉන්න සියලුම පෙම්වතියන්ට
1: ඔයාවතරින් අයිති වෙන්නේ කොයි කොටසද?
2: මාත් ඉන්නවා ඉතින් ඔය අස්සෙන් කොහේ හරි මැද මැදස්තු ඉන්නවා. මේ අද තියෙනවනේ ඔයාලට විශේෂ වැඩක් ගැන මතක් කරන්න.
1: විශේෂ වැඩක් කියන්නේ දැන් ලබන සතියේ සඳුදා. කියන්නේ මේ අගෝස්තු මාසෙනේ. දැන් මේ අගෝස්තු මාසේ පළවෙනි දවස අද සඳුදා ඉඳලා ඉතින් අපි ආයි බැක් ටු නෝමල්. හරිද? ඉතින් සඳුදා හරියටම උදේ 10 වෙනකොට අර එනවනේ වතල කොල්ලෙක්.
2: ඔයාගේ ඇවිත් එක්කේ නයන
1: අපි දෙන්නගේ නම් දෙක විතරයි ඉතින් මේ ආයතනය අතර අපිට ගලප ගන්න උනාකමක් තියන්නේ. වැඩේ තියන්නේ යාම උනා. ඉතින් මේ එයා අරගෙන එන අලුත් වැඩක් අගෝස්තු 3 වෙනිදා සඳුදා ඉඳලා තමයි ඔයාට මේ chance එක හම්බ වෙන්නේ. තෑගි පිරුණු ෆන් ඉතිරෙන දේදුරු මාවතෙන් සතිය ගානේ මුදල් තෑගි දිනා ගන්න ඔයාට හොඳ chance එකක් තියෙනවා. කරන්න තියෙන්නේ හරිම හරි ලේසි වැඩක්. උදේ 10 ඉඳලා දවල් 1 වෙනකන් කොහොමත් ඔය දේදුරු මාව තහනවනේ. එහෙම අහන අතරේදී අකුරෙන් අකුර ෆන් ගේම් එකට පාටිසිපේට් කරන්න ඕනවාට හොඳ chance එකක් හම්බෙනවා. මේක අමාරු වැඩක් නෙමේ දිව්‍යා. හරිද? හරිම ලේසි වැඩක් තියෙන්නේ. මේ ගේම් එකට ජොයින් වුණාට පස්සේ අපේ චානියා අකුරක් ඒ කියන්නේ මේ වචනයක් කියනවා. හරිද? ඒ වචනේ මේ ඒ කියන්නේ ජානියා දෙන අකුරෙන් වචනයක් පටන් අරගෙන ඒ වචනේ අවසන් වෙන අකුර තියෙනවනේ. ඒ අකුරෙන් තව වචනයක් කියන්න
2: ඕනේ. ඊට පස්සේ කරන්නේ ඒ වගේ ගේම් එකක්.
1: දැන් ජානියා දෙනවා මුලින්ම අකුරක්. ඒ අකුරෙන් ඔයා වචනයක් කියනවා. ඔයා ඒ කිව්ව වචනය අන්තිමට ඉවර වෙන අකුර තියෙනවනේ. ඒකෙන් තව වචනයක් කියනවා. ඒ වචනේ ඉවර වෙන අකුරෙන් තව වචනයක්. ඒ විදිහට වචන කියාගෙන කියාගෙන කියාගෙන යන්න තියෙන්නේ. අවසානයේ අපි බලනවා තප්පර 30ක් කාලයක් වට හම්බ වෙනවා. පුළුවන් තරම් මේ තප්පර 30 ඇතුලේ ඔයා වචන කියාගෙන යන්න ඕනේ. ඔයා කියන වචනවල අවසන් අකුරෙන් සතිය අවසානයේ සම්බන්ධ වුණු තරඟකරුවන් කවුද කියලා බලලා ඒගොල්ලන් කියලා තියෙන වචන ප්‍රමාණය කොච්චරද කියලා බලලා එතනින් වැඩිම වචන ප්‍රමාණයක් කියලා තියෙන කෙනාට මුදලින් තෑගි දිනා ගන්නට ඔන්න අවස්ථාව තියෙනවා. ඉතින් අපි තෑගි දෙන්න සූදානම්ින් ඉන්නේ. තරඟයට එකතු වෙන්න අපි ඩේලි දාන Facebook post එකට වැඩි වැඩියෙන් comment කරන්න ඕනේ. එතකොට තමයි ඔයාගේ chance එකට වෙන් කරගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට WhatsApp message එකක් දාන්න පුළුවන් 0711 95 95 95ට. call එකක් දෙන්නත් පුළුවන් 0112 55 33 63. ඔන්න එහෙනම් ඉතින් තරග කරන්න ලෑස්ති වෙලා ඉන්න අගෝස්තු මාසේ පටන් ගන්නකොටම තෑගි පිට තෑගි අරගෙන දේදුරු මාවතෙන් ඔයාට හොඳ චාන්ස් එකක් තියෙනවා. අගෝස්තු 3 වෙනිදා තමයි පටන් ගන්න දවස.
2: ඔව් ඊට පස්සේ අපි යනවා WhatsApp එක පැත්තට. හැමදාම net අහන අපි ඔයාලගේ පිරිමි යාළුවෝ ටික තමයි කියලා තියෙනවා. මේ කවුද? මේ සරස්චන්ද ඩයස්. අපේ ඩයස් අයියා තමයි ගලේ කඩේ රයිගමින්දල මැසේජ් කරලා
1: තියෙනවා. අපේ බොයෆ්‍රෙන්ඩ්ස් ලා.
2: ඊට පස්සේ අපේ යටියන් තොඩින් අප්සරා මැසේජ් එකක් දාලා දෙනවා. අදත් අපි නැත් FM සත්‍යෙටම අහගෙන ඉන්නේ. අපිවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න. සින්දුවට එකතු කරගන්නවා ලොකු දුව යශෝදරා, දෙවෙනි දුව අනුතරා, පොඩි දුව සිතරා, ඒ වගේම අප්සරාවත් එකතු කරගන්න අපි ඊළඟ සින්දුවට යන්නයි හදන්නේ. මේ අපි දෙන්න මේක පැය ඊළඟ කියන්නේ 12 පැයදී තමයි ගහන්න ඕන. හැබැයි දැන් අපි දෙන්න අලුතෙන් ආවනේ. ඒ නිසා ඔන්න යාළුවෝ ඔක්කොම අපි දෙන්න ආවා.

0: Dawale kai vinari visaya kai.
1: Meltol hisarathaya una sempratishyava angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
2: 2028 usas pela ithihasaya Chandima Vijayabandara Navapanthi arambuna pamanai Sisulka Ratnapura Siyatra Ahaliyagoda Samadhi Avisavela Lankave prathamaya bihikala visishtatama ithihasaya panthiya vimasim 0.711861.6468
3: eda aarchi hadapu kossata kalupol rasa den ammage දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුබොල් රස සොයමීට් වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ.
4: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද?
5: අනේ මන්ද.
4: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වටේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
5: හතර වටේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ එනකන් විතරයි.
6: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
7: net fm 4 වටේ
5: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්නා දැන් තියන්නේ පියාඹන්න
8: net fm hello satyantaya hello satyantaya

0: දවලිකයි විනාඩි 26යි. හෙලෝ හෙලෝ සත්‍යන්තය අහගෙන ඉන්න අතරේ අපිට මැසේජ් කරපු ඒ කට්ටිය ගැනත් මතක් කරන්න ඕනි, කෝල් කරපු කට්ටියත් මතක් කරන්න ඕනි. ඊට කලින් තව විශේෂ දෙයක් මතක් කරන්න තියෙනවා නේද?
1: ඔව්, විශේෂම දේ තමයි net news ලංකාවේ අංක 1ට ඇවිල්ලා තියෙනවා. ඉතින් අවුරුදු 21ක් පුරාවටම ලංකාවේ ජනතාවගේ විශ්වාසය රකින්න ගමන්, ඒ කියන්නේ ජනතාව විශ්වාස කරන සත්‍ය net news නවතම සමීක්ෂණ වාර්තාවක අනුව ප්‍රවෘත්ති සන්නාමයන් අතර අංක 1ට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නාලිකාවක් වශයෙන් අපිට ඉතාම ආඩම්බර කාරණයක්, ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඉතින් දිනපතාම උදෑසන 6:45ට, දවල් 12ට, සවස 6:30ට වගේම පැයෙන් පැය ලංකාව පුරාම සිද්ධ වෙන සියලුම සිදුවීම් විශේෂ කාරණා රැසක් ඔගලන්ට අරගෙන එනවා පැයෙන් පැය. ඉතින් net news වලින් ඔබට පැයෙන් පැය පුරවත් වගේ මේ න්ියුස් තුනකට සවන් දීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි net news YouTube නාලිකාව, net news නිල Facebook පිටුවට, ඒ විතරක් නෙමෙයි net news.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබට පුළුවන් එසැනින් යාවත් කයින් වෙන සියලුම තොරතුරු දැන ගැනීමේ හැකියාව ඔබට දැන් තියෙනවා. ඉතින් විශේෂම කාරණේ තමයි ජානු ඔබේ ප්‍රදේශයේ තිබෙන ප්‍රවෘත්ති පිළිබඳවත් ඔයාට දැන් පුළුවන් අපිට කතා කරලා කියන්න. ඉතින් ඔයාගේ ප්‍රවෘත්තියත් අපිට ලංකාවට මැහෙන්න net fm ඔස්සේ විකාශය කිරීමේ හැකියාව දෙන ති WhatsApp අංකය මතක් කරන්න 077 496 3312 කියන අංකයට ඔයාගේ නිවුස් අපිට එවන්න පුළුවන්.
0: අපි යමුදු WhatsApp messages පත්‍ර කවද ඉන්නේ කියලා බලන්න
1: යමු. ඔන්න දැන් තමයි මං හිතන්නේ දවල් 12 පැනහම තමයි අපේ කට්ටියද අවදි වෙලා තියෙන්නේ.
0: හැරලා දැන් ඉන්නේ. දැන් ඉතින් කියන්න මොනවද කියන්න තියෙන්නේ කියලා. සුබ දවසක් වේවා. හෙලෝ හෙලෝ සත්‍යන්තය, කට්ටිය මාරුවේ මාරුවේ ට්‍රිප් යනවා වගේ. ජයන්ත් ගෝල් ක්‍රියේෂන් ගම්පා මොන ට්‍රිප් දානේ නේද? මතක ඇති දවසක ට්‍රිප් එකක් ගිහිල්ලා නැහැ. ඔවා මේ විහිළු කරන්නේ.
1: මෙයා හිතාගෙන ඉන්නේ අපි කෙලින්ම සතියක් නැතුනම අපි ට්‍රිප් එකක් ගිහිල්ලා ශ්‍රී ලංකාව සතිය තව කෙනෙක්.
0: මෙයා නම් ගිහිල්ලා ආවේ හොඳද? කතා කරන්න හදරින්නේපා.
1: හයි අකි, මම හන්සි අනුරාධපුරෙන්. ලස්සන සින්දුවක් කොහොනේ? මම හන්සි යාළුවයි මේ අපි දෙන්නව ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අපි දෙන්නවත් එකතු කරගන්නවලු. මේ එක අර අමුතු යාළුකම. මම හන්සි යාළුවයි මේ
0: එයාගේ බොයි ෆ්‍රෙන්ඩ්. අර මේ කියන්නේ මේ අර යහළුව හොඳේ වෙන බොයි ෆ්‍රෙන්ඩ්ස් ලගන්න නෙමෙයි මේ කියන්නේ.
1: පිරිමි මිතුරා.
0: මිතුරා අන්න හරි සිංහල වචනේ. එතන ඉමේෂ්ගේ ගැහණු මිතුරා මිතුරිය හන්සි. අපි එහෙම හිතමු. අපි දින මොනරගල සිමලා දුවේ රේණුකා තමයි මැසේජ් එක වලදී හස්බන්ඩ් වසන්ත, ලොකු දුව දිලාර, පොඩි දුව ශෙහර, චුරිපු දාදී ශ්නෙත් අන හැමෝම එකතු කරගෙන සින්දක් අහමු.
1: සුබදහවලක් නැති ෆිම් අපි කටාන කොංගස් හන්දි අරෝස් චෙලසගේ සෙට් එක අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියන අනිවාර්ය එකතු කරගන්නවා. අපිට සිංදුවක් දෙන්න සුජාතා අත්තනායක මහත්මියගේ අපි දෙන්න ට්‍රයි කරනවා. ගනි මුල කොසිනේ ගමින් කවුද මංජුල පුතා ඉන්නවා, රවින්දුදු රවින්දුදු
0: මංජුලා ඉන්නවා, මම මංජුලා. හරි හරි හරි. ඊට පස්සේ පුතා රවිදු, දුව හන්සිනි.
1: අපේ කවුද තේව් බබා වෙන්න ඇතිනේ.
0: ඔව් මොකක් හරි
1: කවුද හරි කෙනාව එකතු කරගන්නවා. හෙලෝ දිව්‍යන්න, ජානු ලස්සන්ට වැඩේ කරගෙන යනවා. දිව්‍යගේ වොයිස් එක හරි මුහුරතල්. අපි හැමදාම ඔයාල වහනවා. මම මොනරාගල චාමර ෆැෂන් එකේ සුරේෂ්.
0: අපි හුරතලේට මෙයාව තියාගෙන ඉන්නේ. ඔය හුරතල් වෙනවා කට්ටියත් එක්ක.
1: ඉතින් ඔයාල හැමෝම ආදරෙන් එකතු කරගන්න ගමන් 01252553 මට කෝල් එකක් දෙන්න. ඔයාව ලංකාවට වැහෙන්න ඔන්නේ අදාන්න මම බලාගෙන ඉන්න. ඒත් එක්කම අපිට WhatsApp එකට මැසේජ් එකක් දාන්නේ කොහොමද ජානු?
0: 0765 95 95.

0: කවරුවත්ම කියල නැද හැමදාම මෙහෙම ඉමෝ එහෙම කියලා කියලම නැද්ද කවුරුත්?
1: එහෙමනම් ගොඩක් කට්ටිය කිව්වා ඉතින්
0: ආවා ආයි ගියානේ.
1: ආවා ආයි ගියා. ඉතින් අහන්නකෝ මට අපේ බදුරලිය පැත්තට යන්න හිතිලා තියෙන්නේ.
0: මන් දන්නවා කවුද ඉන්නේ කියලා.
1: ඔයාව තමයි ඉස්සල්ලාම ඇහුවේ.
0: අපේ අශෝක අක්කා.
1: හෙලෝ. කොහමද? අපිට චුට්ට චුට්ට කොන්ජම් කොන්ජම් වහිනවා.
0: අපි එච්චර ලොකුවට වැස්ස මේ ඉල්ලන්නේ
1: නැහැ.
0: ඔයාට ඕනිම නම් ඔහෙන් චුට්ටම් මෙහෙට එව්වත් ප්‍රශ්නෙකුත් නැහැ. හැබැයි අර මේ අද පොඩ මේ ඊහෙම් පොඩ හුලඟ එහෙම තිබුණ නේද ඔය පැත්තෙත් එහෙමද? ඉනේ ගැට ගහගෙන ඉන්න දිව්‍යව හොලඟට ගහගෙන යයි කියලා.
1: මා වෘතලයට නේ හදන්නේ එකයි. ඉතින් මේ අශෝක අක්කි කවුද ඉන්නේ අද අපි වහගෙන? එහෙනම් අපි ඔයාවයි හස්බන්ඩ් අය ආදරෙන් එකතු කරගන්න මේ ඊළඟට ඇහෙන්න තියෙන සින්දුවට.
2: ඉතින් මමත් මේ නෙට් එකට සුබ පතනවා මොකෝනේ වලට.
0: ඔච්චර රහසින් කතා කරන්න එපා. ඉතින් පොඩ්ඩක් සද්දෙන් කතා කරන්න. අර හස්බන්ඩ් සර කරන විදිහටවත්
2: හරි සතුටුයි.
1: ගොඩක් ස්තුතියි. ඉතින්
0: අපිටත් සතුටු වෙනවා එච්චර කාලයක් අපිත් එක්ක මේ විදිහට ඉන්නවා කියලා
1: අහුවම. ඒකනේ.
2: ඔව් ඉතින්.
1: හරි. එහෙනම් ගොඩක් ස්තුතියි අපිට කතා කරාට. අපි ආය දවසක කතා කරයි කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඔයාටත් පුළුවන් ඒ වගේ අපිත් එක්ක කතා කරන්න මුළු රටටම ඇහෙන්න. අපි ඊළඟ සිදුවට යන්නයි හදන්නේ. යන්න කලින් මතක් කරන්න 0112 55 33 63 ඔයත් කෝල් එකක් දෙන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්නේ.
3: දැන් සිස්ටෙක් ගාවෝ සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: දවල් 1:42යි.
5: ගෑනු ළමයින්ට යාලුව මිස් වෙන දවස් තියෙනවා.
3: ඒයි
5: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
3: ඒ කියන්නේ එයාලට යාලුව මගහැරෙනවා.
5: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
6: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
7: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, අතුරුගිරිය, මුල්ලේරියාව, නාරම්මල, ගනේ මුල්ල, ගම්පොල. කසාකල ග්‍රීන් සුපර්, කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
8: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
9: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

0: අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේ දුනු මාවත.
1: වසර 20කට පසු රන් සිහිනය සැබෑවක් කරවමින් සිංහ සේයාව රනින් බබල වූ පොදු රද මඩලු තරඟ බිමේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනාගත් අපේ ශූරයා ලොවම ඉදිරියේ ජාතියට කිරුළු පැලැන්දු රොමේෂ් තරංග ඔබට නැත් FM අපගේ හද පිරිසුබ පැතුම්.
2: එතරම් ගොඩක් සතරේ ලංකාවේ පළවෙනි රටාවට හෙල්ල විසිකිරීමේ සවුවෙන් රන් පදක්කම ලංකාවට දිනා දීමට ලොකු බලාපොරොත්තුවක් ඇතුව ආවේ කම්පිටිෂන් එකට. ඉතින් ගොඩක් සතුරුයි දෙවෙනි ත්‍රෝ එකෙන්ම ලංකාවට රම් පදක්කම ගන්න ලැබිච්ච එක ගැන.
1: ලක්මව රනින් සරසු රුමේෂ් තරංග ඔබ අපට ආඩම්බරයක්.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
4: දවල් එකයි විනාඩි 45යි.
5: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
6: Love is in the air. Love is in the air. Inna aadre allaganna.
7: Net FM. Hello, hello, Satya.

0: එකයි විනාඩි 49යි. හින්දි සින්දුවක් අපි ගොඩ වෙලාවකින් ඇහුවේ නෑ නේද?
1: ඒකනේ මම ඔයාලට ගෙනාවි ලස්සන සින්දුව. ඔයාට මේ සින්දුව ඔයාට
0: කාටද? මටද? ආ මට
1: අසාසිරින ඔබ සැමට.
0: කැමති නැද්ද නිකන් මට විතරක් ගහන්න දෙන්න?
1: එහෙම මම කැමති නෑ කාටවත් තනි පුද්ගල කැමැත්ත මත ක්‍රියා කරන්න.
0: ඊට පස්සේ එන කෝල් එකක්. ඔහොම යන්න.
1: ඔහොම අංකෝ. මේ අපේ WhatsApp එකේ උදවිය නම් දැන් හොඳටම ඇක්ටිව් වෙලා ඉන්නේ. ජානු දිව්‍ය අයිතින් සුදු බෝල දෙක. බෝල මෙහෙමයි. බෝල කියලා ජානුට කියන්න පුළුවන්. මාව දැක්කොත් එහෙම අල බෝලයක් කියන්නේ
0: නැහැ. ඔයා බැට් එක.
1: සුදු බෝල දෙක. ඔයාලට කොහමද? අපි කුඹුර වැඩ කරන ගමන් ඔයාලා වහගෙන ඉන්නේ ලස්සන නැගල යන සින්දුවක් දෙන්න කියන ආමේ තියෙන නැගල යන සින්දුවක් තමයි
0: නේද? දම්මි අක්කා.
1: ඔව් අපේ දම්මි අක්කා මෙසේජ් කරලා තියෙනේ.
0: ඊට පස්සේ හායි සුද්ධි, ආයි මැසේජ් එක අපි කිව්වේ නේද?
1: මේ කසුන් තමයි
0: දාන්නේ. කසුන් මම මගේ සුදුටයි මටයි ලස්සන හොඳ සින්දුවක් දෙන්න යටියන්තට ඇලහැර පාරේ පරුස්සල්ලෙන් මැසේජ් කරලා තියෙන්නේ.
1: හරි අකේ. අපි හම්බන්තොට සවස්සේ ටීම් එක අපි කලින් මතක් කරානේ අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා. අපේ රත්නේ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මං ඉන්න අදත් අහගෙන මාපලගම අපේ පියල්සේ අයියා.
0: ඊට පස්සේ කොහොමද නේ ඔයාලා දෙන්නට? අපි නම් ඔයාලගේ ඕපදූප අහගෙන නට නට ඉන්නවා.
1: ඕපදූප නෙමේ, ඇවිල්ලා ජාත්‍යන්තර න්ියුස්
0: න්ියුස්. අපි සින්දුකට එකතු කරගන්න චෝරිදෝනි ඕෂි හස්බන්ඩ් ශමිල කතරගම දීල්කි මැසේජ් කරලා තියෙන්නේ. එකතු කරගන්න ඊළඟ සින්දුවට. ඊට පස්සේ හයි ජානු, අපිවත් සින්දුකට එකතු කරගන්න හම්බන්තොට කළු දොදොල් කඩේ. ශානක ආනන්ද, ඊට පස්සේ නිලන්ත, මහිමා, ශශිමා, රන්දිමා. බයි නෙත FM.
1: බයි.
0: අපි එනවා කළු දොදොල් කන්න. හොඳද?
1: මේ මං කියන්න හැදුවේ ඒක තමයි. ඊළඟ මාසෙ දිහාට මම හම්බන්තොට යන්න ඉන්නේ. හරි. මංකෝ.
0: හා හොඳයි. අපිටත් අරන් එන්න හොඳේ.
1: ගිහිල්ලා. අනිවාර්යයෙන්. හයි හයි ජානු ඇන් දිව්‍ය, කොහමද? ඔය දෙන්නගේ කච කච අහගෙන ඉන්නේ. ලස්සන සින්දුවකට මාමත් එකතු කරගන්න පන්නල කොටුවල්ලෙන් ප්‍රසංගියක් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් ඔයත් තාමත් මේ පැත්තට මෙසේජ් එකක් දැම්මේ නැත්නම් අපි දෙන්න තව පෑයි විනාඩි 10ක් ඉන්න. ඉතින් 0115 95 95 95 WhatsApp මැසේජ් එකක් දැම්ම දාන්න.
0: කල් කරන්න 0112 55 33 63ට.

0: දවල් එකයි විනාඩි 59යි.
1: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතුස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
2: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්හලින් දැන් ලබා ගන්න 070313036.
3: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 077 7 300 940.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
2: සුබ දහවලක් දවල් දෙකයි විනාඩිය කයි.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වසර 20කට පසු රන් සිහිනය සැබෑවක් කරවමින් සිංහ සේයාව රනින් බබල වූ පොදු රදමඩලු තරඟ බිමේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනාගත් අපේ ශූරයා ලොවම ඉදිරියේ ජාතියට කිරුළු පැලැන්දු රොමේෂ් තරංග ඔබට නැතෆම් අපගේ හද පිරි සුභ පැතුම්.
1: එතරම ගොඩක් සතරේ ලංකාවේ පළවෙනි රටාවට හෙල්ල සිකිරීමේ සමගින් අම්බලක්කම ලංකාවට දිනා දීමට ලොකු බලාපොරොත්තුවක් ඇතුවා ඒ කම්පිටිෂන් එකට. ඉතින් ගොඩක් සතරේ දෙවෙනි ත්‍රෝ එකෙන්ම ලංකාවට රම් පදක්කම ගන්න ලැබිච්ච එක ගැන.
0: ලක්මව රනින් සරසු රුමේෂ් තරංග ඔබ අපට ආඩම්බරයක්. විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ
2: හරි ගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
0: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 01

0: ගිටාරයෙන් තත්තරගෙන වයලීනයට අත්තට දුන්න. දැන්තියෙන්න පියාබන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
2: සුබදහවලක් දවල් දෙකයි විනාඩිය 11යි.
3: අපි දෙන්නත් එක්කින අන්තිම පැයට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. තව පොඩි වෙලාවයි අපි දෙන්නගේ කච කචේ ඔගොල්ලෝ ආදරේ කරන කච කචේ නතර වෙන්නේ. ඊට පස්සේ දැන් ඔයාලට මතක් කරන්න ඕන කාරණා කිහිපයක් තියෙනවනේ ජානු. දැන් මේ පැතර කෝල් කරන්න ඕනේ. ඔයා ගෙදර හිටියට බෑ. ඔයා කෝල් කරන්න ඕනේ. කෝල් කරපම අපි ලෑස්ති වෙලා ඉන්නවා අව ලංකාවට මහන් අපිත් එක්ක අන්නේ කතා කරන්න චාන්ස් එකක් දෙන්න. දැන් ඒ වගේ දෙන්නේ අපිත් එක්ක කතා කර බලමු මේ පැයේ කවුද මේ අවස්ථාව හිමි කරගන්නේ කියලා. 0112553063 දැම්ම ඔයත් කෝල් එකක් දෙන්න. අපි යන් දැන් WhatsApp එකටනේ.
2: WhatsApp messages එවනවා නම් ඉතින් 0711 95 95 95 ට message කරන්න ඕනි. Hi hello hello සතියන්තේ හැඩකාර දිව්‍යා ජානු කොහොමද ඔයාලට? net අහනක මං ඉන්නේ power cut එකක් අනේ අද ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. දුවතිනලි ලක්මාලි අක්කා කඩවතින් message කළා තියෙන්නේ. එකතු කරගන්න ඊළඟ සින්දුවට. BF ජනපදේ EJ අනුරපුසලව අනුරායියා පුස්සල්ලාව BF ජනපදයෙන් හරිනේ.
3: හයි කොහොමද චාමර ස්ටෝස් එකේ සෙට් එක අපි ආයක පාරක් මතක් කරා. අම්මා රේණුකා තාතා රෝහණ නිටඹුවෙන් තමයි මැසේජ් එකගෙන ලස්සන සින්දුවක් දෙන්න කියනවා. හයි ජානුවන් දිව්‍යා අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අපේ සුදර්ශනී තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. Hello, hello, good afternoon, Olu Mali, Delia Mali. කොහොමද ඉතින් දැනටම හොඳින් නේද? අපි දෙන්න නැගිටින් මේ සැපෙන් සනීපෙන් ඉන්නවා. කච කච යහපුවා මේක තේරෙනවා ඇති නේනේ. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අපේ අකුරස්සෙන් යශෝ තමයි මැසේජ් එක දාන්නේ.
2: කෝල් කරපු කට්ටිය හැම ඉන්නවද?
3: කෝල් කරපු කට්ටිය ඉන්නවා. ගාල්ල මහවත්ත හන්දියෙන් අපේ ජයසිංහ සමන් කුමාර අසංග අයිරාංගනී සඳුනී මෙන්න මේ සෙට් එකම අපිව සද්දට මහගෙන ඉන්නවලු. ඉතින් මේ ඇහෙන සින්දුවට ඔයාල හැමෝමවත් එකතු කරගෙන අපි යන්නයි හදන්නේ. තාමත් මේ පැත්තට මැසේජ් එකක් දැම්ම නැත්නම් දාන 0711 95 95 95 ට කෝල් එකක් දෙන්න.
2: 0112553063 ට.

0: මතක් කරන්න හැම මොනවත් තියෙනවද?
1: ඔව් අපි ඉස්සලාම WhatsApp එකට ගියපහම ඔයාලා දෙන ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා අපේ තරුෂි මැසේජ් එකක් දාලා තියෙනවා. හස්බන්ඩ් ගයාන් දුව දුවින්යා පුතා අබිනුවත් එක්ක ඊළඟ සින්දුව හමු කියලා. ඊට පස්සේ මාකොල ගල් පුත හන්දියෙන් අපේ ප්‍රියන්ත සමරවීරත් මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් ජානු අහන්නකෝ, දැන් තරුණ කෙල්ලෙක් විදිහට හරිද, අපි හැමෝටම ලයිෆ් එකේ තියෙන ඩ්‍රීම් එකක් තමයි
0: ලස්සන ගෙයක් හදාගන්න ඕනි, සිහින නිවහනක් හදාගන්න ඕනි කියන එක නේද? ඉතින් එහෙම ලස්සන හීනයක් තියෙන ඔයා ඒ හීනේ හීනයක් විදිහට නැති වෙලා යන්න දෙන්නේ නැතුව හැබෑ කරගන්න, ඔයාගේ සිහින කැදල්ල හදාගන්න.
1: ඔව්, ඔයාගේ සිහින කැදල්ල. දැන් අපිට යංග ජෙනරේෂන් එකේ ඉන්න කෙනෙක්ට නම් වාහනයක් මේ වගේ දේවල් ගොඩක් තියෙනවානේ ඇචීව් කරන්න. ඒ අතරින් ඉහළින්ම තියෙන දෙයක් තමයි ලස්සන ගියක්. පොඩියට ඉන්න පුළුවන් චූටි ගියක් හදාගන්න එකත් අපිට ලොකු ඇචීව්මන්ට් එකක්.
0: අර අපි කියන්නේ කතාවට කාමර දෙකක් එක පුංචි ගේ පොඩ්ඩක් හදාගන්න තියෙනවනම්
1: අන්නේ ජාතිය ගියක් හදාගන්න. ඔයා යන්න ඕනේ හොඳම තැන ගැන තමයි දැන් මේ මතක් කරන්න හදන්නේ. තමයි මහරගම ඇල්හෙම පාරේ තියෙන කැදල්ල එන්ටර්ප්‍රයිස් එක.
0: එතෙන්ට ගිහිල්ලා ඔයා විශ්වාස කරනවද ලක්ෂ 50ක වගේ මුදලකට නිදන කාමර දෙකක් එක ගියක් හදාගන්න පුළුවන් කියලා කිව්වොත්?
1: අනිවාර්යයෙන්ම. දැන් මේ කාලේ තියෙන ඉකොනොමිකල් ක්‍රයිසිස් එක ලක්ෂ 50ක් වගේ ගානකට තමන්ට ජීවත් වෙන්න පුළුවන් ජාතිය ගියක් හදාගන්න එක අභියෝගයක් වෙලා තිබුණානේ. හැබැයි අන්නේ අභියෝගයට චැලෙන්ජ් කරනලා කැදල් එන්ටර්ප්‍රයිසස් දැන් වාට ලක්ෂ 50ක් වගේ මුදලකට මේක එකපාර ගෙවන්න ඕනෙත් නැහැ. වාට වාරික වශයෙන් ගෙවන්න පුළුවන්.
0: පොලියක් හැදෙන්නෙත්
1: නැහැ. ඉතින් මේ සේවාව වාට ලබා ගන්න පුළුවන්. ලංකාවේ ඕනම තැනක වාට ඉඩමක් තියනවා නම් ඒගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්නවා. ඇවිල්ලා වාට ලස්සන ගෙයක් හදලා දෙන්න.
0: හැබැයි ඉතින් යන්න කලින් ළමයි පේමන්ට් එකක් දාලම යන්න ඕනි. මොකද එච්චරට පිරිසක් ඉන්නවා මෙතෙන්ට ඇවිල්ලා තමන්ගේ ගේ හදාගන්න අවස්ථාවක් වෙන් කරගන්න. ඒ නිසා මතකතුව කෝල් එකක් දීලා මහරගම ඇල්හෙන පාරේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් එකට යන්න.
1: ඔව්, මෙන්න මේ නම්බර්ස් වලට ඔයාලට කෝල් කරන්න පුළුවන්. 0774-390-3250 එහෙම නැත්නම් 0744-390-3251 කියන නම්බර්ස් වලට කතා කළා වගේ සීන නිවහන හදාගන්න වැඩේ අදම ඉෂ්ට කරගන්න.

0: Meldol hisaratya una sem pratishyava angapata vedanava apahasudina sadaha ikman sahanaya Meldol paracetamol visheshayaki
1: mage nama Anusha Lakmali mama active plus ekata ave padi pelawat nagagan beruwa mata loku dana hisamaruwak tibuna avurudu dekak tisse man godak duk winda ettatama kiyanna satute mage tibuna sieloma vedanawal den adu vela mama hondiy mage sieloma weda katayutu karagannawa ettatama kiyanna tiyene walatat ævilla balanna godak pin
2: Alut trends, alut style like a villa sita loge kalaban fashion bag alut mashaka wa dan galata. Agustu palamenida alut ma muhunorekin viurtavana fashion bag gala shaka wa da obatena. Obe mulu paulata magalabana navutama collection rasak atrin hite hatiata villa sita toragana. Agustu eka saha deka yana dedina tula sielama bahanda sadaha sieta dahaika vattamak saha net FM kandayama samaga ikvi tagiti nagani matat avasta. Fashion bag Venus when a jeevan ratavanta
3: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්
4: අක්මාවෙ තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
5: අපිකාව තියෙනවා අහසතරුන් සින්දු කාටද ඕනේ
6: net fm hello hello satyantaya

0: කොහෙටද යන්නේ?
1: අපි යන්න හදන්නේ හොරණට. හොරණෙන් අපේ මාලනී අක්කා ඇවිල්ලා ඉන්නව වෙනද වගේම අපි දෙන්නත් එක චූරි චැට් එකක් දාන.
0: හයි.
1: හයි.
2: හයි.
0: Good afternoon.
1: ඉතින් මේ
2: ආ
0: ඕ ඉතින් කොහමද?
2: හොඳයි හොඳයි.
0: ඉතින් දැන් වීකෙන්ඩ් එකේ මේ ටයිම් එක වෙනකොට දවල්ට කාලා වීලද? එහෙම තමයි එහෙම තමයි. දැන් බඩ පිරුණවා කියන්නේ චුට්ටක් දැන් අපි දෙන්නත් හොඳටම බඩගින්න ඉන්නේ. අපි දෙන්නටත් එක කනවද? අනේ නෑ අනේ අපි කාලා නෙමෙයි ඉන්නේ.
1: අපි කාලා නෑ.
2: සින්දු කියලා කියන්න
0: කියමු කියමු. මෙයා හොඳ ගායිකාව වෙන්න හිටියට
1: කියමු.
2: හංගගල්නේරුපෙම් කුමරා ඔබේ ර පනුවල් පසුක එනවා බානුදුවේ
1: හරිම ලස්සනයි.
0: ඉතින් ඉතින් කියන්නකෝ කවුද ඉන්න කියලා ඊළඟ සින්දුවට.
2: මගේ ෆැමිලි එකේ ඔක්කොමලයි නැස්තාන ඔක්කොමලයි දිව්‍ය දුවයි ශානු දුවයි ආදරෙන් එකතු කරගන්නවා.
0: ඔයාවත් අපි ආදරෙන් එකතු කරගන්නවා. එහෙනම් ජය වේවා. අපිට පුළුවන් ඔච්චර මාලනී අම්මට වගේ.
1: අපි යමු හැන ඊළඟ සින්දුව.
0: කවුද මේ හදිස්සි කාර්යයක් කියලා බලමු පොඩ්ඩක්.
1: ඒව මතක් කරමු අනිවාර්යෙන්.
0: ඊට කලින් වෙන්න මේ කියන්නකෝ.
1: හායි දෙන්නටම සුබ සන්ධ්‍යාවක් වේවා. මට ලස්සන සින්දුවක් ඕනි කියලා අපේ කවුද මේ මැසේජ් එක දාලා තියෙන්නේ?
0: මැසේජ් එක දාපු ශශිකා
1: දිව්‍ය ළමයාගේ ඩයට් ප්ලෑන් එක ජානු බෝලටත් කියලා දෙන්න.
0: අනේ අපි ඔය ඩයට් කරන්නේ
1: කන්න බොන්න තියෙන කාලේ හොඳට කාලා බීලා ඉන්න ඕනේ.
0: අපි ඇවිල්ලා බත් පිගානක් ළඟින් ගියත් මහත් වෙන මිනිස් ඒකටත් පින තියෙන්න ඕනි. පින
1: අපි මෙහෙම අපි කොච්චර ගෑවත් මහත් වෙන්නේ නැති
0: ජාතිය. කොවලන් මේ හදිසි කෝල් ගොඩාක් ගන්න කෙනා කවුද කියලා බලන්න.
1: මේ
0: සින්දුවට එකතු කරගන්නම් ඔයාව හරිද?

WhatsApp message එකක් දානවා නම් ඉතින් 0 6 9 6 9 6 9 6 2 2 message කරන්න පුළුවන්. call කරලා මේ විදිහට කතා කරන්න ඕනි නම් අනේ දෙයියෝ. WhatsApp එකෙන් නම් call නෙමෙයි. WhatsApp එකට message විතරයි. call කරන්න 0 1 1 2 55 31 63ට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට රැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: දෙකයි විනාඩි 34යි.
5: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: දීවා ෆ්‍රෙෂ් ඩේලිය ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම් වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
8: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මත් දන්නා ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්. ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන සමේ තෙතමනේ රැකෙන ග්ලිසරීන් අඩංගු ඔමිල් බේබි සබන්. හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙත මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
9: මුදලාලි
2: අනෝනා
9: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපි ඉස්කුරු ග්‍රෑම් 200ක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
10: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි මේ වතෝ තාම මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
2: විජේ දාන්න ඔක්කොටම.
10: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
9: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපි තහු වෙමු.
11: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
8: අලුත් ට්‍රෙන්ඩ්ස්, අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාකාව දැන් ගාල්ලට. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ වෙනත් දීමනා රසක්. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට. දෙවන්ද රසක්. වතාවට අවසන්. යමුදා පී. කුකුසයි රංග ශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයන්නේ.
12: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
13: ඒ කාලේ හිටම සිංදු
14: වැදවල් මල් රැංගු සිරිපානාට දේගුණු සේදිනා.
15: ඒ කාලේ හිටම සිඳු
16: වෙරළු මල් වෙරළු මල්
17: වෙරසෙත් හිටුණ යන්නේ නැතුව තුරුල
13: ඔයගේ හැම කාලෙම ට්‍රෙන්ඩින්ග් මසින්දු එක දෙකට අහන්න
18: සෙනසුරාදායි ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
19: නෙතෙම් හෙලෝ හෙලෝ සතියන්ත
13: අහන්න අහන්න.
20: වසර 20කට පසු රන් සිහිනය සැබෑවක් කරවමින් සිංහ සේයාව රනින් බබලවූ පොදු රදමඩලු තරඟ බිමේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනාගත් අපේ ශූරයා ලොවම ඉදිරියේ ජාතියට කිරුළු පැලැන්දූ රොමේෂ් තරංග ඔබට net fm අපගේ හද පිරිසුබ පැතුම්.
21: චිත්‍රම ගොඩක් සතරේ ලංකාවේ පළවෙනි වතාවට හෙල්ල විසිකිරීමේ සමගින් රම්බ දක්වම ලංකාවට දිනා දීමට ලොකු බලාපොරොත්තුවක් ඇතුව ආයේ කම්පිටිෂන් එකට. ඉතින් ගොඩක් සතරේ දෙවෙනි ත්‍රෝ එකෙන්ම ලංකාවට රම්බ දක්වම ගන්න ලැබිච්ච එක ගැන.
20: ලක්මව රනින් සරසු රුමේෂ් තරංග ඔබ අපට ආඩම්බරයක්.
13: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි ගැම්මක් තමයි
19: net fm hello hello satyantaya

0: දෙකයි විනාඩි 39 වෙනයි. වැදගත්ම වෙන දෙයක් ගැන මතක් කරන්න තියෙනවා අපි දෙන්නට.
1: ඔව් අනිවාර්යයෙන්ම රටක් විදිහට රටේ ප්‍රවැසියන් විදිහට විශේෂයෙන්ම දැනුවත් විය යුතු කාරණාවක් ගැන තමයි ඔයගලන්ට මතක් කරන්න හදන්නේ. ඒ තමයි රට මේකට ජාතික මෙහෙයුම
0: හානි කර
1: කියන
0: හානිකර මද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහන ගැන ඔයාලට මතක් කරන්න. මද්‍රව්‍ය කියන දේ මේ දිව්‍යා
1: ඔව්
0: ඒක අනිවාර්යයෙන්ම වළක්වන්න ඕනි දෙයක්, වැළැක්විය යුතු දෙයක්. මොකද එහෙම නැති වුණොත් වෙන ප්‍රශ්න කොච්චරද කියලා කියන්න බෑ. රටට ඒ වගේම තමයි විශේෂයෙන්ම තමන්ගේ පවුලට තමන්ගේ ආදරණීයන්ට වෙන ප්‍රශ්න කොච්චරද කියලා ඒකෙන් තමන්ට වෙන හානිය කොයිතරම්ද කියලා ඉවර කරන්න බැරි තරම්.
1: අනිවාර්යයෙන්ම ලංකාවට තමන්ගේ රටට ආදරය කරන පුරවැසියෙක් නම් අනිවාර්යයෙන්ම ඔයත් ක්‍රියාකාරී දායකත්වයක් ලබා දෙන්න ඕනේ මේ ක්‍රියාන්විතයට. ඉතින් මේ මද්‍රව්‍ය නිවාරණ කටයුතු තේදී අපිට ප්‍රධාන පණිවිඩ රැසක් ඔගලන්ට කියන්නේ තමයි මේකෙන් ලැබෙන බෙනිෆිට්ස් මොනවද කියලා. ඇබ්බැහි වෙලා ඉන්න අයට අපිට පුළුවන් ප්‍රතිකාර ලබා දෙලා ඒගොල්ලන්ව නැවත වතාවක් හිටපු තත්ත්වයට, ඒ කියන්නේ මේකෙන් කිසිදු හානියක් නොවන තත්ත්වයට හැඩගස්වා ගන්න පුළුවන්
0: කියලා. මොකද සමහරු ඉන්නවා මද්‍රව්‍යයට දැඩිව ඇබ්බැහි වෙලා මේ වෙනකොට මේ අසනීප තත්ත්වයන් වල ඉන්න අය.
1: අනිවාර්යයෙන්ම විශේෂයෙන්ම මේ මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන තරුණ පරපුර අපේ රටේ අනාගතය. ඉතින් ඕන්වත් මේ වැඩ කටයුත්තේදී අපිට අනිවාර්යයෙන්ම වළක්වා ගත්තොත් ලංකාවේ අනාගතය හොඳ තැනකට ගෙනියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් යහපත් තීරණ රසක් ගන්න එක ලෝකේ පුරාම තියෙන ඕනම රටකට තමන්ගේ තරුණ ප්‍රජාව ආරක්ෂා කර ගැනීමට ගොඩක් වටින කියන වැඩක් තමයි මේක. ඉතින් විශේෂයෙන් තව දෙයක් මතක් කරන්න ඕනේ, අපේ වගේ රටකට විශේෂයෙන්ම මේ මද්‍රව්‍ය වගේ දේවල් හරි ඉක්මනට ඇඩික්ට් වෙනවා මිනිස්සු. ඉතින් ඒ නිසා අපි හැමෝම පුරවැසියන් විදියට තමන් දන්න යාළුවෝ ඉන්නවනම්, තමන්ගේ යාළුවෙක් ඉන්නවනම්, එහෙම නැත්නම් ඉස්කෝලේ ළමයි වෙන්න පුළුවන්, තමන් දැනුවත්ව කෙනෙක් අමාරුවේ වැටෙනවා නම් අනිවාර්යෙන් අපි සූදානම් වෙලා ඉන්න ඕනේ ඒ කෙනාව බේර ගන්න. ඉතින් වගකීමෙන් ක්‍රියා කරන පුරවැසියන්ගෙන් සමන්විත වූ රටක් විදිහට මෙන්න මේ ක්‍රියාන්විතය රටම එකට ජාතික මෙහෙයුම සාර්ථක කරගන්න අපි හැමෝම අත්හැල් බැඳ ගන්න ඕනේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
2: දෙකයි විනාඩි 49 ආයේ.
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
4: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතොස සුපිරි වෙළඳ සල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
5: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-21-33-540
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
7: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
8: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 011-437-1250.
9: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB තනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
10: 2028 උසස් පෙළ ඉතිහාසය චන්දිම විජේවණ්ඩාර සිසුල්කා රත්නපුර සියත්‍රා ඇහැලියගොඩ සමාධි අවිසාවේල්ල විමසීම් 0.71-861-6468
11: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක් DJක අපෙන්
12: Net FM Hello Hello Satyante
2: යමුද කතාවෙන් කතාව අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. යන්න කලින් ටක්ගල මම මතක් කරන්නම් කවුද අපිට අන්තිමට මැසේජ් කරලා තියෙන්නේ කියලා. සුබ දහවලක් net fm අපි දෙනවා ආදරෙන් අහගෙන ඉන්නවා කියලා දාලා තිනු අපේ ත්‍රින්කෝ පහේ කනුවේ පුංචි බණ්ඩා එයාගේ ෆැමිලි එකයි. අක්ක අපිවත් සෝන් එකට එකතු කරගන්න හස්බන්ඩ් නිරංජන් අම්මා ඉන්ද්‍රාණි කිරිබත් ගොඩින් සඳනි තමයි මැසේජ් එක දාන්නේ. මේ හැර සින්දුට ඔයාලා ඔක්කොම එකතු කරගන්නවා. ජානු මැණිකේ සින්දුවක් දෙන්න කියලා කියලා දෙනවා යක්කලින් දිස්නා. ඒත් එකම කවුද ගුඩ් ආෆ්ටර්නූන් මැණි කියලා දෙන්නටම තංගලෙන් අප්සරා මැසේජ් එකක් දාලා තියෙනවා. සුදු ඩබල අජිත් යතියන්තොටින් තමයි මේ මැසේජ් එක දාලා තියෙන සින්දුවක් දෙන්න කියලා. වාවත් ඊළඟ සින්දුර ආදරෙන් එකතු කරගන්නවා. අපිවත් එකතු කරගන්නක ලස්සන සින්දුවකට ඔයාලගේ hina වටිනා අපිට සතියන්තයේ සතුටින් ඉන්න වේයන්ගොඩින් රොහන් සහයාගේ ෆැමිලි එක තමයි මැසේජ් එක දාන්න සජිනී මනුදී ජයමින් එක්ක. ඉතින් අද දවසේ අපිට මැසේජ් කරපු කෝල් කරපු ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ සහ ගොඩක් ස්තුතියි. ඉතින් අපි දෙනට අදට සමු ගන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ.
13: අපි ආයෙත් හම්බ වෙන්නේ සතියකින්. ඔයයි මායි හම්බ වෙන්නේ.
2: හරි. අපි දැන් ආයෙන්නේ සතියකින්. ජානු වෙනවා සඳුදාට. මං එනවා ඊළඟ සෙනසුරාදාට.
13: එහෙනම් අපි දැන් හම්බ වෙමු සඳුදා. හරියටම දවල් එකට වගේ මගේ ඉඳර හැඳවෙන්.
2: මම එනවා හෙට හවස 3 ඉඳලා 6 වෙනකන් අපේ ඉන්දුත් එක්ක. එහෙනම් අදට ගිහින් එන්නම්.
13: පරිස්සමට ඉන්න. අදිකටම net එකේ ඉන්න. ජය වේවා මං ඔයාගේ ජානු.
2: මම දීපියා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
2: Hello, hello. වේලාව හවස 3:00 විනාඩියකයි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වසර 20කට පසු රන් සිහිනය සැබෑවක් කරවමින් සිංහසේයාව රනින් බැබල වූ පොදු රද මඩලු තරඟබිමේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනාගත් අපේ ශූරයා ලොවම ඉදිරියේ ජාතියට කිරුළු පැලැන්දු රොමේෂ් තරංග ඔබට නැත ෆම් අපගේ හද පිරි සුභ පැතුම්.
1: එතරම ගොඩක් සතුරේ ලංකාවේ පලන රතාවට හෙල්ල සිකිරීමේ සවුවෙන් රම්බදක්කම ලංකාවට දිනාදීමට ලොක බලාපොරොත්තුවක් ඇතුවා කම්පිටිෂන් එකට. ඉතින් ගොඩක් සතුරේ දෙවන ත්‍රෝයකෙන්ම ලංකාවට රම්පදක්කම ගන්න ලැබිච්චෙක් ගැන.
0: ලක්මව රනින් සරසු රුමේෂ් තරංග ඔබ අපට ආඩම්බරයක්. විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ
2: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
4: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම News.
5: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ලක්ෂිකා. ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. පසුගියදා පැවති දිට්වා සුලිකුණාටුව හේතුවෙන් දරුණු ලෙස හානියට ලක් වූ මහනුවර පේරාදෙණිය දුම්රිය මාර්ගයේ කළු පාලම අලුත් වැඩියා කිරීම සඳහා රැගෙන වෙත් තිබූ යන්ත්‍රෝපකරණ රැසක්ද මහවැලි ගඟේ ජල මට්ටම මෙලෙස ඉහළ යාම හේතුවෙන් ගසාගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ. මේ අතර සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වෙටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අද

0: සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා. මීළඟ නෙට් නිවුස් පස්වරු හතරට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: FM 95 FM 94.8 Net FM.
2: Sati Antea.
3: Hello, hello.
2: Sati Antea.

0: Net FM. Hello, hello, Satiantea. Sati Antea. Sati Antea.
1: Hello.
2: Hello, hello. After a long week, Nir.
1: Yes, after a long, long week. Ye sati iride atti thing mang hewu oyala hiti nae ne mama thanniyama game gahagani giya.
2: Eke yanne mass hoyna aran mani kobai kela obama av sewwada.
1: Ekek neme dennek mu hewwa. Ya hari oya hari dennage ekkenek hari.
2: Mang udey awilla giya.
1: Ow ow mama danno. Hari hari me api denna den ara wede patang gannada mokada den baagayak vithara wiyala tiyenne thawa tikai tiyenne api.
2: Thawa chutta wiyanna tiyenne api kohom hari eka me wiyagena api kawa hari dalata daagamu.
1: Daagamu daagamu.
2: Ow wada nan dalata daagann ekak daagann.
1: මොකද අද මේ දැන් කට්ටිය හිතනද මොකදනේ මේ දෙන මේ දලක් වින එකක් ගැන කතා කරන්න කියලා. එකක් තමයි අද තියෙන World Girls Friends Day එක. ඉතින් මේ කවියට යුවති පතිනියක් තමයි අපි දැලෙන් අල්ලන්න හදන්නේ. ඒක තමයි පළවෙනි කාරණාව.
2: ඔයාලා කැමති නම් මේ දැලට බලින්ම පැටලෙන්න උනත්
1: පුළුවන්. පුළුවන්. දැනට 3-4 දිනක්ම දැලේ පැටලෙන්න බලාගෙන ඔය ටේලර් ෂොප් වලම ඉන්නවා කියලා ආරංචි. හරිම පරිස්සමින් ගහනු ළමයෝ. මේ කටුවක් වලේ මල් නෑරේ තරුවහසේ තරු දිලිසේ කියලා මේ කමේ අර සීනියර් ඉන්ටර්නෙට් තාක්ෂණය අපිට හම්බලා තියෙන්නේ ලෝකෙම තියෙන තොරතුරු ඇක්සස් කරන්න තප්පරෙන් නේද මේ අසුරු සැනින් අපිට පුළුවන් වෙලා තියෙන ඒ නිසා කොටිම කියනවා නම් අපි මේ අපේ ප්‍රෝග්‍රෑම් එකට WhatsApp මැසේජ් එකක් දාන්න කැදී ඉතින් එංගලන්ත විද්‍යාඥයෙක් වෙනවා ටිම් බර්නර්ස් ලී තමයි මේ වැඩේ කරන්නේ හරි නේද නම කිව්වා ඇයි වහිනා ටිම් බර්නර්ස් ලී මහත්මයා විද්‍යාඥ මහත්මයා ස්විට්සර්ලන්තයේ සර්න් පරීක්ෂණාගාරයේ වැඩ කර කර ඉදී විද්‍යාඥයෙකුට තොරතුරු හොමාරු කරගන්න ඉක්මන් ක්‍රමයක් මෙයා හොයනවා
2: මම හිතක පාටම මේ බෝම්බයක් පිපිරුවා වගේ
1: නෑ නෑ නෑ ඒක උනේ චර්නොබිල් කතන්දරේදී ඉතින් විද්‍යාඥයෙකුට තොරතුරු පහසුවෙන් බෙදා ගන්න පුළුවන් ක්‍රමයක් හොයනකොට තමයි ඔය HTTP HTML URL වගේ දැන් ඔය කෝඩ්ස් දැන් අපි වෙබ් එකේ සර්ච් කරලා දෙන්නේ අන්තිමට අනේ ඔයා මොකක් කියලා හිතලා දිනා නෑ
2: හරි හරි
1: ඒ වගේ මේ දේවල් හොයාගන්නේ එතනින් පස්සේ තමයි 1991 මේ වගේ කන්සෙප්ට් එකක් බිහි වුණ නැත්නම් අද තාමත් අපි ඉන්නේ ෆ්ලින්ස්ටෝන් යුගේ ගල් යුගේ.
2: කියන අපි දැන් ලෝක විසිරි වියමන හොයාගෙන තියෙනවා.
1: අන්න හරි ලෝක විසිරි වියමනෙන් දැන් කවිෂ්ඨ ගෑන් ළමයි අල්ලන්නේ යන්නේ.
2: ඒ වගේම නේ කියන්නේ මේ දැන් අර ඒක අපේ දැන් ගෝල් එකක් නේ. හැබැයි ඒ වගේ ගෝල් එකක් දිනාගත්තොත් කෙනෙක් ඉන්නා නේද අපේ රුමේෂ් තරංග.
1: ඔව් ආ. දැන් අපේ ලංකාවේ ක්‍රීඩකෙක් හෙල්ලවෙසි කිරීමෙන් රන් පදක්කමක් දිනාගෙන කියලා ඔලිම්පික් වලින් ලෝකෙම දැනගන්නේ කොහොමද?
2: අපේ අම්මලත් ඔය පොඩි කාලේ පුරුදු වුණානේ. ඒ කියන්නේ හෙල්ලවෙසි කිරීම කියන්නේ නවතිනවා ගහන්නේ කොස්ස තිනන මෙහෙම
1: හෙල්ලවිසි කරා. ඔව් ඔව්. ඉතින් ඒ මතක ඔක්කොම එකතු කරගෙන අපි ලස්සන songs ටිකක් අරගෙන ඇවිල්ලා තිනවා. හවස 6 වෙනකන් අපි දෙන්න වහගෙන ඉන්නයි තියෙන්නේ නේ.
2: ඔව් අනිවාර්යෙන් හවස 6 වෙනකන් අපි දෙන්නත් ලස්සන කතා ටිකක් අහන්න පුළුවන්, ලස්සන සින්දු ටිකක් අහන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඉන්දු අද පුළුවන් නේද ඔයාලට මේ පැතර කෝල් කරන්න. කෝල් කරලා වෙලා අපිත් එක්ක එකතු වෙන live
1: ඔව් හරි එහෙනම් කෝල් කරන්න මේ පැත්තට 0112553763 WhatsApp කරනවා නම්
2: 0711959595 අදක ඔන්නෑ කතා කරන chance එක. කියන්නේ ඔන්නෑ අපිත් එක්ක කතා කරන chance එක ඔයාගේ වෙන්න පුළුවන් නේද?
1: ඔව් අද පැයකට ඔයාලා දෙන්නත් අපි chance එකක් දෙනවා කතා කරන්න. අපි උපරිම උත්සාහ කරන ඔයාවම කොහොම හරි line එකට අරගෙන ඔයත් එක්ක chit chat එකක් දාගෙන යන මේ පොඩි misunderstand එකක් වෙලා තිනවා. අපි කිව්වා නේද මේ අපේ gold medalist වින් කරේ ඔලිම්පික් වලින් කියලා.
2: ඔව්.
1: කොමන්වෙල්ත් වලින් හොඳේ?
2: කොමන්වෙල්ත් වලින්.
1: Yes, yes. ඒක තමයි දැන් මේ විලා තරඟය, තරගාවලිය ඔලිම්පික් කියලා කිව්වනම් මගේ කටින් ඒවට ඇහුනේ මගේ කටහන් නෙමේ කවිෂ්ගේ කාන්තා පාර්ශවයේ කටහඬ.
2: එයා තාම එනවා මම.
1: එයා හොයාගෙන යන්නේ දැලා අරගෙන. එතන මේ පැත්තට අර කිව්ව පාරවල් දෙකෙන් මා ආට පුළුවන් අපිත් එක්ක එන්ජොයි කරන්න පය තුනක්.
2: කදාවතින් ලස්සන කාද ගොඩක්ද?
1: මන්න නෙමේ.

0: ඔබයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙන සිත් පැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
3: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මීට්. කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මීට්. ඔබත් අදම රස බලන්න.
4: අලුත් ට්‍රෙන්ඩ්ස්, අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකය කලවන්න. ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට. අගෝස්තු 1 වෙනිදා අලුත්ම මුහුණුවරකින් විවෘතවන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට ඔබත් එන්න. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන්ස් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරා ගන්න. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ netfm කණ්ඩායම සමග එක්වී තෑගි දිනා ගැනීමටත් අවස්ථා. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
5: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
6: netfm hello hello satyantaya.

0: Sati Antea. Sati Antea.
1: Hello. වෙලාව 3:25යි.
2: කාලේ අපි බලා ගියත් වේගෙන් හිතුවටත් වඩා ගියවට වේගෙම ගිහිල්ලත් නැහැ
1: නේ. නෑ. හිමින් අද යන්නේ කාලේ.
2: අයිය
1: අපි දැල හිමින්නේ වියන්නේ. දැල් ලස්සන ගෑනු ළමෙක් ඉන්නව ඔයා කැමතිද දැලේ දාගන්න?
2: ලස්සන ගෑනු ළමෙක් කියන්නේ මගේ දැලට යාව හරි වටිනවා.
1: නාලන්දෙන් ඔන්න මං හිතන්නේ මේ වෙලාවේ නාලන්දේ අපේ කඩේ කරන ගමන් ඉන්නේ අපේ සඳු. සඳු ගර්ල් ඉන්නවද බලමු අපි. හෙලෝ කොහොමද?
2: සඳු
3: Hello.
1: කොහොමද ඉතින් ඔයාට වීකෙන්ඩ් එක කොහොමද ප්ලෑන් කරගෙන ඉන්නේ?
3: වීකෙන්ඩ් එක වැඩි දෙයක් නෑ. ක්ලාස් ගිහිල්ලා ඉතින් ඉන්නවා දෙනවා හදන.
2: සඳු අපි රේඩියෝ එකෙන් චූට්ටක් මෙහෙට එමුද?
1: ඔව් රේඩියෝ එක පැත්තෙන් චුට්ටක් අපි හාට ගිහින් කතා කරමු නැත්නම් සද්ද චූට්ටක් අඩු කරමු හාද?
3: හරි.
2: ඉතින් සඳු මොකද කරන්න ඕවද කඩේට වෙලා ඉන්නවද?
1: මේ දැන් ඔය ඕවක් මේ කිව්වට හරියන්නේ නැහැ හරිද? දෑවැදි හැම ගන්න බෑ දැන් දැලේ දාගන්න ඉන්න ගෑනු ළමෙක් කතා කරන්නේ. සඳු ඔයා කැමතිද පොඩි ගේම් එකක් නෙවෙයි මේක ඇවිල්ලා රික්වෙස්ට් එකක් තියෙනවා කවියේ. අද අපි දැලක් වියලා තියෙන්නේ හරිද? දැන් කවි ගෑනු ළම යල්ලනවා දැලෙන්. කැමතිද දැලේ පැටලෙන්න?
3: අයියෝ.
2: සඳු ඔය කඩේට එන ගෑනු ළමෙක් හරි කමන්න ඕනේ දැලට බලෙන් හරි දාන්න.
1: දාන්න.
2: හාද?
1: හා. ඒ මෙහෙමයි ගෑනු ළමෙක් මම දාන්න බෑන සිල්ලර බරු ටිකක් හරි දාන්න ඉතින් නැත්තම් පවුනේ.
2: අපි එළවලුමත් එකක් හරි හදාගෙන කන්න.
1: සඳු එහෙනම් පැය තුනම අපි වහගෙන ඉන්නවා නේද?
3: ඔව්.
1: දැන්කෝ අපි දෙන ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත මුල් දවස් දන් ඔහන් හිටියාද අපි දෙන්නව?
3: ඔව්.
1: මොකද හිතන්නේ ප්‍රෝග්‍රෑම් එක ගැන?
3: ඔයා කටකාරයි.
1: හා.
3: වැඩේ කරනවා.
1: ඕකේ.
2: දැන් කවියා ගැන නේ. කවියා
1: අහිංසකයි කියයි දැන්. බලන්න ඔයා මේ සඳු අරගෙන ලයින් එකට මේ කලින් කියලා තියලා අහිංසකයි කියලා
2: කියන්නේ නේද? ළඟ ඉන්න මගේ අහිංසකකම ඔයාට තේරෙන්නේ නැතුව නේද? අපේ සඳුට තේරෙනවා.
1: තේරුණා. ඉතින් මමනේ මෙතන ඉඳගෙන ඔක්කොම ජුම්බර නාටකම් ටික බලන් ඉන්නේ. මේ එක නෙමෙයි විශේෂ දෙයක් තියෙනවා කියන්න. හරිද? දැන් ඔය අපි මේ සඳු අපිට කතා කරන්නේ ඔය වගේම කෝල කෙනෙක් විදියට ඔයාට පුළුවන් දේදුරු මාවතට කතා කරලා තෑගි දෙනන්න. ඒක දන්නවද මේ වෙනකොට?
2: කියන්නකෝ බලන්න.
1: මෙහෙමයි. තෑගි කියන්නේ නිකන් අර තීරණේ සබන් කැට ඒව මෙව නෙමෙයි. කෙලින්ම මුදල් තෑගි දෙන්නේ.
2: මුදල් කියුවහම මේ දවස්වල ඕනම කරන දෙයක්
1: නේ. ඕනම කරන දෙයක්. අතට සම්තින් එකක් හම්බ වෙන වැඩක් මේක. ඒ නිසා ගේම අතාරින්න එපා. දිගටම try කරලා කොහොම හරි කෝල් කරන්න.
2: දැන් අපි දෙන්න සම්බන්ධ කරගත්තා වගේ ඔයාලා අපි සම්බන්ධ කරගන්නවා.
1: සම්බන්ධ කරගන්නවා. ජනියන් ඉන්නේ නේද? දෙදුණු මාවතේ. ඉතින් අගෝස්තු 3 කියන්නේ මේ සඳදා. ඉතින් සඳදා දැන් ඔයාට මේ වැඩේට join වෙන්න පුළුවන්. ගේම් එක තමයි අකුරෙන් අකුර ගේම් එකත් එක්ක තරඟ වැදලා ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම තමයි ගේම් එක යන්නේ.
2: අපි දෙන කතා
1: කරමුද? දැන් මං කියනවා ළමයා
2: යතුරු
1: රබාන
2: නායනා
1: නානා වින්න
2: නපුරා
1: ගැලපෙන එකෙන් අපි නවත්තන ඕන තමයි ගේම් එක කරන්න.
2: ඒ කියන්නේ පටන් ගන්න නෑ ඉවර වෙන අකුරෙන් පටන් ගන්න ඕන.
1: ඔව් ඊගාව වචනේ පටන් ගන්න ඕනේ තප්පර 30ක් දෙනවා. මේ තප්පර 30 ඇතුළේ හැබැයි දාන්න සෙල්ලම් ඔක්කොම දාලා පුළුවන් තරම් වචන ටිකක් කියන්නයි තියෙන්නේ.
2: වැඩිපුර වචන කියන්නත් ඕන.
1: වැඩිපුරම වචන හරියට කියන්න ඕනේ ඉවර වෙන අකුරෙන්. ඕකේ තමයි අකුරෙන් අකුර ගේම් එක. මේකට සහභාගී වෙනවා කියලා කියන්නේ. ඉතින් සතිය අවසානයේ වෙනකොට වැඩිපුරම වචන ගාන කියලා තියෙන තරඟ කරුවාට ඔයාට ඔන්න මුදලින් ටැග් එක හම්බ වෙනවා අපේ ජානියාගෙන්. එන හරිනේ. ඔන්න මේ ෆන් ගේම් එකත් එක්ක එකතු වෙන්න තියෙන්නේ.
2: එහෙනම් ඉතින් මේ මෙහෙම වැඩ කරමුද? අපි දෙන්නත් කතා කරමු. මේ පැත්තෙන් නිකන් කතාහඬ වෙනස් කරලා ඉවරලා.
1: හා. අපි දෙන්න මේ ෆැෂන් කරන කුරුමිනියෝ දෙන්නෙක්නේ. අපි දෙන්න ෆැෂනබල් විදිහට කතා කරන එක ගේමක් නේ.
2: ඒකත් ඇත්තනේ. ඒ කියන්නේ දැන් අපේ පඩිය මෙහෙම වෙනවා zoom මෙහෙම වෙනවා zoom.
1: මේ පුදුමයි දැන් පඩි වැටිලානේ තියෙන්නේ. දැන් මේකට කරන්නේ මොනවද කියලා
2: අපි දෙන්නත් එක්ක කතා කර කර ඉන්නේ.
1: දැන් මේ දැන් S2 ඉස්සරහ කරන්නේ මොකද කියලා මැවෙනවා
2: දැන්. මැවි
1: මැවි තියෙනවා. ඔන්න දැන් අලුතෙන්ම ෆැෂන් බග් අවුට්ලට් එක ගෝල් වල තියෙනවා. ගෝල් රෝඩ් එකේ තිබුණා නම් අපිට හරිම ලේසියි යන්න. හැබැයි ගාල්ලේ තමයි තියෙන්නේ. අගෝස්තු පළවෙනිදා කියන්නේ අද දවසේ. හරිද? අද ඔන්න විවෘත වෙලා තියෙනවා. හැබැයි අද විතරක් නෙමෙයි මේ ඔෆර් කියන්නේ හෙටත් යනවා. අදයි හෙටයි දවස් දෙකේම ඔයා මේ විදිහට ෆැෂන් බග් අවුට්ලට් එකට ගිහලා ගෝල් වල තියෙන ඔයා අසම කරන ඇඳුම් හරි මොනවා හරි ගෙදරට ඕන කරන ඕනම දෙයකට ගන්න හැම
2: ගොඩ වුණොත් අදයි හෙටයි දවස් දෙකේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ගාවෝ සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: එඩිතරව, අපක්ෂපාතීව, සත්‍යවාදීව, සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news. දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news. ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: හලෝ හලෝ, වෙලාව 3:39යි දැන්. අලුතෙන කාටම මිලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබ යටි ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2767-87 කසාගල සමුග ව්‍යාපාරයේ වෙතින්.
6: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
8: බ්ලැක් කරේ එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
9: ඔමිල් කොහොඹ සබන් ස්වභාවික කොහොඹ තෙල් සාරේ විස බීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් දෙනුමකට ඔමිල් කොහොඹ සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය.
10: වසර 20කට පසු රන් සිහිනය සැබෑවක් කරවමින් සිංහ සේයාව රනින් බබල වූ පොදු රදමඩලු තරඟ බිමේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනාගත් අපේ ශූරයා ලොවම ඉදිරියේ ජාතියට කිරුළු පැලැන්දු රොමේෂ් තරංග ඔබට net fm අපගේ හදපිරි සුබපැතුම්.
11: ඇත්තම ගොඩක් සතරේ ලංකාවේ පළවෙනි වතාවට හෙල්ලිසි කිරිමේ සවුවෙන් රම්බදක්කම ලංකාවට දිනා දීමට ලොකු බලාපොරොත්තුවක් ඇතුව ආයේ කම්පිටිෂන් එකට. ඉතින් ගොඩක් සතරේ දෙවෙනි ත්‍රෝ එකෙන්ම ලංකාවට රම්බදක්කම ගන්න ලැබිච්ච එක ගැන.
10: ලක්මව රනින් සරසු රුමේෂ් තරංග ඔබ අපට ආඩම්බරයක්.
12: ගිටාරෙන් පත් අරගෙන වයලීනට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
13: Net FM. Hello hello Satyantaya. Hello hello Satyantaya.
14: FM Anupaha 94.8 Net FM Divaina Pura.

0: ඇවිල්ලර මම අපි මේ කියන්න යන සද්දය හරිම ගාම්භීර සද්දයක්. මේ සද්දය ඇහෙනකොට ආයි නෑ ලංකාවේ ඕනම තැනක ඉන්න කෙනෙක් අන්න අන්න දැන් රේඩියෝ එකට රේඩියෝ එකට පොඩ වැඩි කරන් පොඩක් වැඩි කරන්න කියලා මට දුකගෙන එනවා.
1: නිශ්ශබ්දව තාත්ත කෙනා
0: පුතාට ආ කඩවාගෙන කඩවාගෙන නෝ සද්ද අහන නොන්දරහන් කියලා කියනවා. එහෙම අහන සද්ද ඇත්තම මේ අපි දෙන්නගේ ටොක්කු ටොක්කු එක නෙමෙයි. ඇවිල්ලා ඒ තමයි net news. මේ වෙනකොට net news වල වසර 21ක් පුරාවට ජනතාව විශ්වාස කරන සත්‍ය අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අර ගාම්භීර සද්දෙත් එක්ක ඔයාට සද්ද මතක නම් ඉතින් මතක ඇති කට්ටියට අපිට සද්ද දෙන්න පුළුවන්ද ඔය හරින් බෑ නේද අපි වෙලාවක ගහලා පෙන්නමු. සද්ද කටින් දෙන්න හදන්නේ කවියට.
1: ඊළඟ
0: පැයේ මුලහන්න පුළුවන්. තව විනාඩි 15යි තියෙන්නේ. ඒ සද්ද අරගෙන එනවා අපේ ලක්ෂිකා යනවා නේද news එකත්
1: අරගෙන.
0: ඉතින් ඔන්න net news අපේ ආදරණීය සත්‍ය අරගෙන එන විශ්වාසවන්තයෝ කණ්ඩායම නවතම සමීක්ෂණ වාර්තාවන්ට අනුව ප්‍රවෘත්ති සන්නාම අතරින් අංක එකේ ස්ථානයට පත් වෙලා තියෙනවා.
1: ඒකට ලොකුම හේතුව තමයි පාට පාට කණ්ණාඩි ගලවලා ඉන්නේ.
0: අපි ඇවිල්ලා සුදු පාට කණ්ණාඩියකින්, ඒ කියන්නේ විනිවිද පේන කණ්ණාඩියකින්, විනිවිද භාවයකින් තමයි අපේ ප්‍රවෘත්ති ඔයාට දෙන්නේ. අපේ ශ්‍රාවකයන්ට
1: සත්‍ය ඔයාලා අතර ගියේ.
0: අන්න රයිට්. ඉතින් හැමදාම උදෑසන 6:45ට පටන් අරගෙන නේද? දවල් 12 මේ නිවුස් බුලටින් එක අහන්න පුළුවන්, හවස 6:00 සවස මේ නිවුස් බුලටින් එක අහන්න පුළුවන්. ඒ අතරමැද පැයෙන් පැයත් අපි අප්ඩේට්ස් දෙනවා. net news පැයෙන් පැය අපි අරගෙන එන ලෝකේ පුරා සත්‍යත් එක්ක. net news එක ඔන්න ඔයාට පුළුවන් හැමදාම අප්ඩේට් වෙන්න දේශපාලනික තොරතුරු, ක්‍රීඩා තොරතුරු, මේ හැමදේමත් එක්ක. වැදගත්ම දේ තමයි ඔයාට රටේ ලෝකෙ දෙන වෙන දේවල් කිසිම අර කිව්වා වගේ පාට පක්ෂ ભેදයක් නැතුව විනිවිද භාවයකින් ඔන්න ඔයාගේ මොලේට දාගෙන ඔයාට තීරණයක් ගන්න පුළුවන් රට කොටනගන්න. මොනවද ඔයාට ඊගාව ඡන්දෙදි කරන්න ඕනේ කියලා. මේ
1: මොනවද උනේ මොනවද කියලා, ඒ කියන්නේ ඇත්තම තොරතුරු කිසිම නිකන් අර එක පැත්තකට බර වෙලා එහෙම නැහැ.
0: ඒ වගේම ඔන්න දැන් මොබයිල් ෆෝන් එකත් ඇතේ තියෙන කාටියට ඩිජිටල් net news අපේ FB page එකෙන්, ඒ වගේම net news digital අවකාශ ඔස්සේ net news එක එකතු වෙන්න පුළුවන්. net news YouTube එකක් තියෙනවා, YouTube channel එක, FB එක තියෙනවා, ඒ
1: වගේම මේ බඩවියට යන්න පුළුවන්
0: වෙබ්සයිට් එක තියෙනවා. මේ තුනටම ගිහිල්ලා ඔයාට net news එක අප්ඩේට් වෙන්නයි තියෙන්නේ. අපි හොඳම තොරතුරු අරගෙන ඉන්නේ අර news hierarchy එකේ හරිම පිළිවෙලට, ඒ වගේම විනිවිද පාවෙන්.
1: ඒ වගේම තමයි මේ අපේ Facebook page එකට ගිහිල්ලා අපි දෙන්නගේ මං හිතන්නේ අර මේ දැල වියන ෆොටෝ එක දාලා ඇති.
0: අනේ මේ කට්ටිය අහලා තිබ්බ මේ මොකද්ද මේ කරන්නේ ඔබ දෙන බිම ඉඳගෙන අත්තත් පයි දික් කරගෙන කියලා.
1: අපි අර ස්පයිඩර්මෑන් වගේ, ඒ කියන්නේ මේ දවස්වල අර ස්පයිඩර්මෑන් මං හිතන්නේ හෝම් මට මතක නෑ නේම.
0: නෑ ස්පයිඩර්මෑන් අලුත් මූවී එක ආවා. හෝම් කම් හෝම් හෝම් කමින් එක ආවිල්ලා තියෙන්නේ. දැන් මේ රෙඩින් එක ඉවර වෙලා. ඔව් දැන් හනිමූන් ෆේස් එක. ස්පයිඩර්මෑන් ගේ නෙවෙයි ටොම් හොලන්ඩ් ගේ සෙන්ඩායා ගේ. දැක්කද සෙන්ඩායා කොච්චර ලස්සන වෙලාද කියලා.
1: සෙන්ඩායා ලස්සන තමයි. ඒ කියන්නේ දැන් අර ගොඩක් දැන් අපේ තමුක දැන් ලංකාවේ හැරේ ගෑනු ළමෙක් දැන් ඔන්න මේ ඩයට් පෑන් එක ගෙනහිල්ල කෙට්ටු වෙලා වොත් දැන් ගෑනු ළමෙක්ට නෑ පිරිමි ළමෙක්ුණත් එහෙමයි. ඇයි මේ කෙට්ටු වෙලා තියෙන්නේ? කන්නේ නැද්ද? කන්න දෙන්නේ නැද්ද?
0: අපේ සුවහසක් නැන්දලාගේ ප්‍රශ්නය.
1: දැන් බලන්න සෙන්ඩායා එහෙම, ඒ කියන්නේ අර ෆිගර් එක මේන්ටේන් කරන විදිය. අන්න ඒකයි. දැන් අපේ අම්මට දැන්
0: හිතනකොට ඒකක් නෑ නේද කෙට්ටු වුණාට?
1: ඩයට් පෑන් එක පටන් ගත්ත කියලා හිතනකොට දැන් ඔන්න චුට්ටක් අඩුවෙන් කනවා. එහෙට මෙහෙට යනකන් අපේ අම්මා මොකද නද කරන්නේ? තව බත් හැන්දක් කර පිඟානට බෙදලා බත් එක
0: තලනවා.
1: තද කරනවා. එතකොට පේන්නේ නැහැ බෙදුවා කියලා.
0: ඔව් ඔව්. අර අපි ඒකට කියනවා මේ කොත ගහනවා කියලා. කොම් පිට්ටු ගහනවා වගේ බත් කවන්නේ අපේ ළමයින්ට අම්මලා.
1: ඒක කොහොමද කවන්නේ? බැන බැන කනවා. ඇයි මෙච්චර බත් බෙදුවේ කියලා ඉතුරු අරක ඉතුරු කරන්නේ?
0: ආ අර මූවි එක මං හොයාගත්තා.
1: මොකද මූවි?
0: ඔයා අපි කියනෝනේ ඩයට් කරන්න පුළුවන්, අපිට ඩයට් කරාම අපි බ්‍රෑන්ඩ් නිව් වෙනවා කියලා. ෆිසිකලි බ්‍රෑන්ඩ් නිව් වෙනවා, මෙන්ටලි බ්‍රෑන්ඩ් නිව් වෙනවා. එහෙම තමයි. ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ තමයි මූවි එකේ නම.
1: අර ඩේ කියන එක තමයි මට අර හෝම් වගේ ටිකක් උනුණා.
0: ඔව්. ඔරි කොමාරි ඔන්න බ්‍රෑන්ඩ් නිව් ඩේ මූවි එකෙත් ඔය දැල වියන සීන් එක තියෙන හින්දා තමයි අපි දෙන්නේ මේ ෆොටෝ එකක් දැම්මේ.
1: අපි දෙන්නේ කියන අර දැලක් කියන තමයි උත්සාහ කරේ.
0: උත්සාහ කරේ. ඒකේ මම නම් මගේ මම වියන දැල නම් පේන්නේ නැහැ. කවිෂ් තමයි දැල වියන්න මෙහෙම අත දික් කරගෙන.
1: ඉන්න try කරන්නේ දැල ඉඳගෙන ඉන්නේ කොහොමද කියලා.
0: නෑ නෑ නෑ. මම දැල උඩ ඉඳගෙන ඉන්නේ. කාගේවත් දැලවල් වල නෑ. අපි අම්බලන්ද මේ පෝස්ට් එක පැත්තට මොනවද මේගොල්ලන් දාලා තියෙන පෝස්ට් කියලා මේ කමෙන්ට් කියලා බලන්න. හරිද? ඔන්න මුලින්ම දාලා තියෙනවා අපි ඔයාලා දෙන්නව අහගෙන ඉන්න මේ වෙලාවේ අපිවත් එකතු කරගන්න කියලා සුරේෂ් රාජරත්න. දැන් ඉතින් දැලට අහුවෙලා ඉවරලු. රවින්ද ලක්ෂාන් කවීෂ් ස්පයිඩර්මෑන් වෙන්න දෝයද මේ හදන්නේ? ඉන්දු පරිස්සමින් ඔයා ඇතුළු සුවහසක් ගෑන් ළමයි මකුළු දැල් වලින් වියයි මෙයා. මකුළු දැල් වලින් කෙසේ වෙතත් පරිප්පු අක්කත් වියා ගන්න පුළුවන්ද දන්නේ
1: නැහැ. අහලා බලන්න කිතරම් මට රසට උයන්න පුළුවන්.
0: ඇත්තද? එහෙනම් දැලේ දාගන්න අමාරු වෙන එකක් නැහැ. අරුණි සමර වීර හාට් රැස්සක් කියවලා තිනු උද්‍යාංගිනේත් මේ ලස්සන මල් පොකුරක් කියවලා තිනු. ඉතින් ඔය ඇතුළුව තව කට්ටිය ඉතින් හාට් රියැක්ට් කියා රියැක්ට් දාලා තිනු ඔය නම් ටික ඔක්කොම කියවන්න බෑ.
1: අපි WhatsApp එකේ
0: මෙතන යනවා. හෙලෝ හෙලෝ සත්‍යන්තයට අපිත් එක්ක තුලා ඉන්නවා කියලා දුලානි ඉන්නවා මහර්ගමින්. ජය වේවා සුබ වේවා ඉන්දු කවි.
1: ජයම වේවා.
0: Good evening ඉන්දු මැනික කවි ළමයෝ දෙන්නටම තංගල්ලෙන් අප්සරා තමයි මැසේජ් එක
1: දාන්නේ. අප්සරා මටත් මැනික කියලා කිව්වොත් මම තරහ වෙන්නේ
0: නැහැ. නෑ කවි ළමයා. එයා ඇවිල්ලා ෆ්‍රෙන්ඩ් සෝන් කරලා තියෙන්නේ දැලට අහු වෙන්න කැමති නැති කෙනෙක්. ලස්සනම ලස්සන හින්දි සින්දුවක් කිල්ලන්නේ. අපි හින්දි සින්දුවක් ඒගව පැය දෙමු නේද? එකක් දුන්න හින්ද?
1: අපි එකක් දෙලා වැඩි වෙලාවක් ගියේ නෑ නේ.
0: වැඩි වෙලාවක් ගියේ නෑ. ඒ නිසා ඉතින් ඔය එකතු කරගත්ත කියලා හිතාගත්තත් කමක් නෑ. මටත් සින්දු කියලා ඉල්ලලා තියෙනවා.
1: කවුද
0: මේ නිට්ටඹු ඉඳන් මේ මැසේජ් එක එන්නේ අපිට? ධනුකගේ නේ. ධනුක කොල්ල කාත් එක්කද මේ වෙලාවේ අපි වහගෙන
1: ඉන්නේ? ධනුකි එක්කද?
0: ධනුකි ගේ හරියන්නේ නෑ නේ. ධනුකි හරියන්නේ
1: නෑ.
0: ධනුකට හොඳයි
1: නවල්ලගේ තිබගේ සංසලාද දන්නේ. නවල් එකක් තිබ්බ අපිට.
0: ධනුක සංසලා.
1: ධනුක සංසනයි. ලස්සනයි නේ. ඔන්න ධනුක ඔයා සංසලා කියන නම තියෙන කෙනෙක් හොයාගන්න.
0: ඔව් අනිවාර්යෙන් හොයාගන්න. අම්මා රේණුකාවයි තාත්තා රෝහණවයි ඔන්න එකතු කරගන්නවා අපේ ධනුකගේ. ඊගාවට යනවා අපි. හෙලෝ හෙලෝ ජය වේවා ඔයාලා දෙන්නට කියලා ජයසයි අපිට දාලා තියෙනවා මැසේජ් එක. Thank you. රයිගමින් එන්නේ මැසේජ් එක. හෙලෝ හෙලෝ අපි හම්බන්තොට කලතොතල් කඩේ.
1: බලගෙන ගොතා.
0: ඩොන් ඩොන් ඩොන්. අපිට සින්දුවක් ඕනේ. මම ශංක ආනන්ද නිලන්ත මහීමා සසීමා. එතකොට රදීම කට්ටියව එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඔක්කොම මාමා මාවලින්
1: ඉවරයි. මාමා මාවලින් ඉවරයි. නෝගිනම ඉවරනේ. ඉන්දු දු යන්නේ.
0: ඉන්දු.
1: ඉන්දු දු.
0: ඉන්දු දු.
1: ඉන්දු දු.
0: ඔව් අපේ අම්මා ආදරේට දු කියන්නේ.
1: හ්ම්.
0: එතකොට කට්ටි හිතනවා මේ දු කියන්නේ ආදරේට කියලා. නෑ. ඉන්දු කියලා කියන්නේ කම්මැලි ඉන්න දු කියන.
1: ඉන්දු දු ව දු වන්න.
0: නෑනේ දෝනි කියලා කියන්නේ ලැජ්ජ කරන්න එපා.
1: ඔකේ.
0: ඔය නම අපේ අම්මා කියනවා හන් හිටියාම හැමෝම ඔය නම කියන්න ගන්නවා. ඒ නිසා කාටවත් ඇහෙන කලින් ඔය ෆේඩර් යොසන්න.
1: මේ මට විතරක් කිය.
0: මොකද්ද
1: කියන නම?
0: සුදු දෝනි.
1: සුදු දෝනි.
0: එනම් මේ සිංහල නෑ. 9:51 ඔන්න ඔක්කොම.
1: සුදු දෝනි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.
2: හෙලෝ හෙලෝ, වේලාව 7:00 විනාඩි 58යි දැන්.
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු Net News ශක්තිමත්ව ඉදිරියට.
4: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි කුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතුස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
5: 2028 උසස් පෙළ ඉතිහාසය චන්දිම විජේවණ්ඩාර සිසුල්කා රත්නපුර සියත්‍රා ඇහැලියගොඩ සමාධි අවිස්සාවේල්ල විමසීම් 0.71 861 64 68.
6: ඇයි ෂුගර් කියන මූණෙල්ලකන සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0.47 31 33 540.
7: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද?
8: අනේ මන්ද.
7: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
8: හතර වතේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ එයානිකල් විතරයි.
9: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
10: Net FM 4 වතේ.
11: Love is in the air. Love is in the air. Inna adre allaganna.
12: Net FM. Hello hello satyantaya.
0: Velawa oba weta gena enne.
13: Shaktimat samagamaka buddhimat ayojanaya. Dina 50ka keti kalina stavara tanpatuwa kalpirimedi 111.12ka asama sama poliyak. LB stavara tanpatu. With rating A-LKA Outlook stable. Liyapadinchi mulya samagamaki.
14: Hello, hello, Velava Havasatarai.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න
5: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සනා net news
6: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ලක්ෂිකා අයිස් මත්‍රව්‍ය සන්තකව සිටි මාතලේ ප්‍රදේශයේ පාසලක සේවයේ නිරත කාර්යාල කාර්ය සහායකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ඒ පොලිස් මත්‍ර විනාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්‍රව්‍ය මිලිග්‍රෑම් 100යි අයිස් මත්‍රව්‍ය ග්‍රෑම් 100යි මිලිග්‍රෑම් 500ක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ ඔහු පාසල් ළමුන්ට මත්‍රව්‍ය අලෙවි කරන්නේ දැයි සහ ඔහුට මත්‍රව්‍ය ලබා දෙන්නේ කවුරුන් දැයි සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි මීළඟ net news පස්වරු පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
7: වසර 20කට පසු රන් සිහිනය සැබෑවක් කරවමි සිංහ සේයාව රනින් බබල වූ පොදු රදමඩලු තරඟ බිමේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනාගත් අපේ ශූරයා ලොවම ඉදිරියේ ජාතියට කිරුළු පැලැන්දු රොමේෂ් තරංග ඔබට නෙත්FM අපගේ හදපිරි සුබ පැතුම්.
8: ඇත්තම ගොඩක් සතරේ ලංකාවේ පළවෙනි රටාවට හෙල්ලි සිකිරිමේ සවුවෙන් රම්බදක්කම ලංකාවට දිනා දීමට ලොකු බලාපොරොත්තුවක් ඇතුව ආවේ කම්පිටිෂන් එකට. ඉතින් ගොඩක් සතරේ දෙවෙනි ත්‍රෝ එකෙන්ම ලංකාවට රම්බදක්කම ගන්න ලැබිච්ච එක ගැන.
7: ලක්මව රනින් සරසු රුමේෂ් තරංග ඔබ අපට ආඩම්බරයක්.
9: FM 95 FM 94.8 Net FM
10: ආසව සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි
11: Net FM Hello Hello Satyantaya

0: යකාට නෙමේ කන් දෙකේ ප්‍රශ්න ඇතිවේ මිනිස්සුන්ටන කංවල ප්‍රශ්න ඇතිවේ
1: යකා සේ ඒ මනි තුරන්න කවිශ් ෙදරන්නවාද
0: කවිශ් ෙදරන්න කියනේ අර උගන්නන්න පොඩි ළමයි ටික පවුන සර්ට යකා ගානෝ කියර දන්නවනගෙන එම ඒළමයි එනකට නූල් බැඳගෙන
1: එතකට දන්න මූඩ්ික වෙනස් වෙච්ච හැතේම දන්න හුම් කියන්න
0: මේක තමයි එල මට මට ආරංචි ඒළමයි ක්ලාස් යන්න කලින් නූල් බැඳගන්නවා එතකොට දෙහි පලු කටේ ඔබාගෙනනවා කියලා බය නැති කරගන්න අපි යන වට්සප් එක පැත්තට හරිද මේ කවීගේ යකාවගේ නෙමෙයි හරිද
1: ඒකලංගේ යකා යසුනොත්
0: එහෙම ඔව් ඔව් ඒ නිසා අපි නම් ටික කියාගෙන යන් ඉක්මනට දැන් ඔන්න අලුත් පැයට අපි එකතු කර ගන්නවා ඒගව සොන් එකට හින්දි සින්දුව කෙල්ලෝ මතක දෙක්කෙනෙක්
1: කවුද කවුද අපි දුන්නා මේ
0: සින්දුව ඔව් ඔව් නෑ නෑ නෑ නෑ අපිට හින්දි සින්දුව කිල්ලුවේ අප්සරා හැමදාම අප්සරාට ඕනේ නිකන් හින්දි සින්දුව
1: ඒ කියන්නේ සීගිරි අප්සරා වුණාට එයා කැමති හින්දි සින්දුව
0: හින්දි සින්දුවකට එයා සීගිරි අප්සරාවක්ද නැත්නම් අප්සරා ආලි ගනේ නිකන් හින්දි අප්සරාවක්ද කියලා දන්නේ නැහැ නිසා දන්නේ
1: නැහැ තර සින්දුව තින් අප්සරා දුන් තතක දුන් දුන් තතක දුන් දුන් තතක දුන් දුන් තතක දුන්
0: සඳ ලංකාවට අපි යනවා පූර්ණිමා නම් ගිව ගන්නවා
1: ඊට පස්සේ අපි යනවා කොහටද
0: ඒකම සින්දුවට ඒක හින්දි මැෂ්
1: මාසයක්
0: පටන් ගන්න පළවෙනි දවසන්නේ එතකොට ඔයාට පුළුවන් ඕන මේ මාසෙ පටන් ගන්නකොට හැමෝටම සුබ වෙන්න කියලා හොඳ සුබ ප්‍රාර්ථනාවක් එකතු කරන්න නේද උදේ වෙන්නම නෑ
1: නේද يعني net එකට කතා කළා වාගේ කටහඬ ලෝකෙට මැහුණ කියලා කියන්නේ මාසෙම සුබයි
0: මාසෙම සුබයි ඒ අනිත් එක ඉතින් මේ දවසක් සුබ කරන්න ඔයාට වාගේ කටහඬින් කෙනෙක්ට ආදරෙන් කතා කරන්න පුළුවන් කියලා කියන්නේ ඒක හැමෝටම හම්බෙන chance එකක් නෙමෙයි
1: අන්ත එක කතා කළා අපි දෙන රූම් එකක් දෙන්න උනත්
0: පුළුවන් පුළුවන් ඔය දැලේ පැටල ගන්න හදන හරිද WhatsApp එක පැත්තට එන්න පුළුවන් කෝල් කරන්නත් පුළුවන් 0.7 95 95 95 WhatsApp message එකක් දාන නැත්නම් call කරන්න ඕනේ 01 12 55 33 63 ඔන්න කවි bro and ඉන්දුසිස් කොහොමද දුම්බර ලලිත් ප්‍රියංක
1: යෝ යෝ අපි හොඳගෙන bro
0: එකතු කරගන්නවා ඊගවට සුබ දවසක් බොර්ලස් ගමුවෙන් දිනත විමුක්ති හර්ෂකේම චන්ද්‍රමාල්කාන්ති එකලස්සන්ට කියමු බොර්ලස් ගමුවෙන් දිනත විමුක්ති හර්ෂ හේම චන්ද්‍රමාල්කාන්ති කම සන්ධ්‍යා එක්ක සරත් චන්ද්‍ර ජයවේවා කටියෝ ආදරෙන් එකතු කරගන්න
1: අද බර්ත්ඩේ එහෙම තියනවද
0: තියනවද කියලා බලමු යශෝගේ තියනවද බලමු නෑ නෑ නෑ නෑ අද බර්ත්ඩේ එකක් නෑ වගේ ලස්සන සින්දුවක් දෙන්නේ යොන්නි ඉතින් අදත් මං ආව රේඩියෝ එකේ සද්දට දාගෙන ওই කචකචේ හගෙන ඉන්න චිල් එකේ තමයි ඉන්නේ සිනියස් කුමාරයයි නෙළුම් කුමාරිවයි හගෙන කියලා තමයි කියන්නේ ඒගවට දැනිගම් බෝධන ජේ බණ්ඩාර සෙනන්තනිස් රෝඩ් එකේ කටියවත් ආදරෙන් එකතු කරගන්නවා ඒගවට හෙලෝ හෙලෝ සතයන්තේ pretty indu thai handsome kavi thai message ekak kiyala thiyenne kadawata
1: lak thank you
0: lakamaliya akka
1: ekena water deepu mudala hambela ne ara leon cover ekak dala hinsare gehin thibba salliya hambela
0: koi ekak
1: api denna pretty handsome kiyanne
0: ewa yu kiyanne to chana prima adema
1: kase thiyala thiyen
0: lasan sindu ketek ekak karaganna kawayawat aadaren lakmaliyo awat ekak karaganna ee gawata kole innawa kattiya call karpuwane
1: kawuda inne kole
0: kole balanna
1: oh කිතුල්කොටේ ප්‍රේමසිරි එකතු කරගත්තද?
0: ඔව් ඔව් එකතු කරගන්න ඕනේ.
1: හෙලෝ හෙලෝ සතියන්තර ලියනාරච්චිව එකතු කරගත්තද?
0: ලියනාරච්චියත් කතා කරා යාවත් එකතු කරගන්න ඕනේ.
1: ඊට පස්සේ උපාලිව එකතු කරගත්තද වාගේ
0: මොලේ? නෑ උපාලිව යාවත් එකතු කරගන්න ඕනේ.
1: ඊට පස්සේ නිශාන්තයව එකතු කරගත්තද?
0: නෑ නෑ යාවත් එකතු කරගන්න. තව කවුද ඉන්නේ?
1: තව ඉන්න කත්තේ කියමු අපේ ළඟ සින්දුව අහලි විරෝ.
0: හරි එහෙනම් අපි ලස්සන හින්දි බොලිවුඩ් මෑෂප් එකක් අහන්න යන්නේ.
1: එහෙනම් අපි දෙන්න යන්නට.
0: වෙලාව 4:14.

0: Den vill jag bara ha drive när det vill säga.
1: FM anu paha anu hatrai dashama ata Net FM divaina pura.
2: Box bar nam velandapale hari hariyat eth niyama bara diena box bar ekak ganna honama kramaya bar ekak kirala balan ek melwa box bar wala nama ganakama mimma gahala tiena nisa vishwasen ganna puluwa rawattannat ba melwa ek lankawa ek api ek kiranna ona nathi ek
3: Sri Lankawe prathama wadawata rhino roofing within handunwa dena rhino premier jala prathirodhi matupita arakshane sahita roofing sheet Rhino roofing within handunwa dena rhino premier roofing sheet වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්ම අමතන්න 0111 437 1250
5: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා
6: ඒ නිවුස් දැන් පරණයි එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්
7: අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට අගෝස්තු 1 වෙනිදා අලුත්ම මොහොනරකින් විවෘත වන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට ඔබත් එන්න ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරගන්න අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10% වට්ටමක් සහ net fm කණ්ඩායම සමග එක් වී තෑගි දිනා ගැනීමටත් අවස්ථා Fashion bag Venus when a jeevan ratavanta
8: Mathera freeland cheese rasa soya ekak rasa balamuda Mathera freeland cheese rasa the soya meat varnakaraka rasakaraka kisima kadangu netha
9: Devanda rasa Vatavata avasa Yamuda api kokusai rangshalave Krishma ritu rangum balanna
10: Net FM. Hello, Satyam.

0: ඉතිං කවි.
1: ඉතිං මොකද වෙන්නේ?
0: ඉතිං ජීවිතේ කොහොමද ඔයාගේ?
1: ජීවිතේ මල් අපේ අම්මා ඉන්න කල් කියලා
0: එහෙම තමයි කියන්නේ. නැතු ඉතින් තාම ඉතින් ගෑන් ළමෙක් කියලා නෑනේ. අපි දැල වියන ගමන් ඉන්නේ. අම්මා ඉන්න කල් තමයි තාම මල්. මල් හත වෙන්නේ යා හම්බුණා.
1: හම්බුණාට පස්සේ.
0: මල් හත වෙන්න කෙනෙක් ඉන්නවද ලිස්ට් එකේ කෝල් කරලා?
1: ඉන්නවා ගොඩක් ඉන්නවා. අම්පාරේ කමලා ඉන්නවා. අපේ අංජුයි ඊට පස්සේ ඉන්නවා අනුජ ඉන්නවා, තෙනුරේ ඉන්නවා, ගංගා ඉන්නවා, ප්‍රියන්ත ඉන්නවා, ඊට පස්සේ මැනිකේ කියලා කිව්වට නෙවෙයි. තාරුක, තේනුක, පවුලි හැමෝම එකතු කරගෙන හොරණ මිල්ලෑ පැත්තට අපියා. හොරණ මිල්ලෑ පැත්තේ අපේ සරත් වීර කොහොන අය ඉන්න, යගේ වයිෆ් රාණි, රාණේ මුකර්ජී. සින්දු දාල වචන දන්න තාලට කියන්න බැරි නිසා සද්ද නැතු වෙනවා.
0: තාලේ හොඳයි ඔයාගේ.
1: හොඳයිනේ. සංජීව ඉන්න, ඊට පස්සේ විනුෂ ඉන්නවා, ඊට පස්සේ අපි යනවා අපේ කවගාවට. දන්නවද
0: කවගාව?
1: බුල්ට් එකක් කාලේ ඉන්න.
0: ආ, මාකි බබා.
1: මාකි බබා ගාවට යනවා. ගෝල්ලේ ගෝල්ලේ
0: ගෝල්වල
1: ගෝල්වල
0: ගෝල්වල මාකි.
1: ආ, ඔය ගෝල්වල මාකි ගාවට යන අපේ ගෝනපුර පැත්ත වෙන ගෝල්වල මාකි වගේ නේද ගාල්ලේ මේ අලුතෙන්ම ඕපන් වෙන
0: ෆැෂන් බෑග් එක.
1: ෆැෂන් බෑග් එක.
0: ෆැෂන් බෑග් එක.
1: ෆැෂන් බෑග් එකක් පිරෙන්න අරන් ඉන්න පුළුවන්. ඔන්න අදයි හෙටයි ගියොත් 10%ක් දක්වා වට්ටම් හම්බ වෙනවා. අපේ සෙට් එකත් එක්ක ඔයාලට ෆන් ගේම්ස් කරන්නත් පුළුවන්.
0: ඔෆ් කෝස්. මේ වගේම කමනි අක්කා ඉන්නවා. මේ කෝලන් ඉතින් අපි හංගින්න පෑ පෑ දෙකක් කියලා තව දාන්න තියෙනවා. මාපලගම පියල්සි අයියත් අපි හාගෙන ඉන්නවා කියලා දාලා තිනවා. ඒ වගේම අපි යනවා වට්ස්ඇප් එක පැත්තට. යන්න යන් නේද? ඔන්න ගාලින් අංජුල අපිට මැසේජ් එකක් දා තිනවා. හායි දෙන්නට මමවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. ලස්සන සින්දුවකට එකතු කරගන්න ගමන් ඔය දෙනා නියම ප්‍රෝග්‍රෑම් එක කරනවා.
1: Thank you, thank you, thank you. ආ, ශාන්ත ලේලසගේ අයියා කතා කරන්න. ප්‍රශාන්ත අයියා.
0: ඔව් ඔව්, කතා කළා මට අහගෙන මම මේ මතක් කරන්න නැතුව හිටියේ.
1: සුදුනෝරට ටික කාලත් නැල්ලු.
0: ඒ තුන් දෙනා එක්ක නම් මට වෛරයක් නෑ. ඒ ඇවිල්ලා ඔයාගේ දැලේ පැටලෙමින් ඔයා මේ ඔයාගේ දැලේ කෙනෙක්ව පටලව ගන්න මට දැල් දාන්න යන්නේ නැතුව හරිද?
1: ඔයාට හොඳ කෙනෙක් අපි හොයලා තියෙන්නේ.
0: මන් දන්නවා.
1: වයස අවුරුදු 70 වැඩි නෑ.
0: හොඳයි හොඳයි. 77 වගේ කෙනෙක් හොයා ගන්න. 80ට ලඟ වෙන්න මේ තියෙන ඉඩ හදන්න ටිකක් නෑ, මොකුත් නෑ.
1: තේරෙනව නේද?
0: අප්පා WhatsApp එක පැත්තට මගේ හිතේ එහෙම දේවල් නෑ හිතේ මගේ. හරිද?
1: ලස්සන සින්දුවක් එක අපි ඊළඟට සින්දුවක් ගාමු.
0: හරි.
1: එහෙම දේවල් නෑ හිතේ මගේ.
0: එහෙම දේව නැහිතේ මගේ. WhatsApp එක පැත්තට යන් අපි මොනවා කරනවා වගේ හෙනවත් දන්න. ආදරණීය ඉන්දේ කාදරණීය කවීට සුභ සන්ධ්‍යාවක්.
1: සුභ සන්ධ්‍යාවක් වේවා.
0: එසේම වේවා. සුපුරුදු පරිදි හෙලෝ හෙලෝ සතියන්තේ හන ගමන් ඉන්නේ බිරිඳ කුවේට් වල ඉඳන්. ඒ වගේ මගේ ෆැමිලි එක හැමෝම, සිසිල් සර්ගේ ආගේ ෆැමිලි එක හැමෝම, රවි සර්ගේ ෆැමිලි එක හැමෝම එක චම්පිකාය තමයි මේ මැසේජ් එක දාන්නේ.
1: වනේ
0: හරි, එහෙනම් අපි ඊගාව සෝංග එක අහන්න යන්නයි හදන්නේ.
1: යමු.
0: වෙලාව 4:00 විනාඩි 30යි. කවි යන්නේ ජෝඩු වෙන්න. මනම් ජීවිතේව සිංගල් ඉන්න හදා.
1: මාත් එහෙමයි. කියන්නේ පවුලෙම ඉන්න ලස්සන මංගල වෙන්න. ඔය ලස්සන මාන්ටි.
0: ඔව්.
1: සිංගල්.
0: 35 විතර පයින්කන් ඊට පස්සේ මම හසල්ලි තියෙන කෙනෙක්ව බඳිනවා.
1: දුෂ්ටයා.

0: FM 95 94.8 Net FM Divaina Pura
1: enna enna enne pa pamanavi
2: enne pa ne me enne enna pemban inna pamanavi kiyala kiyanne monawa denne pa kiyanne dal daagena me api lassanam lassana ඉංගිරි වගේ කතානක් තියෙන.
1: එක්කෙනෙක් හොයාගත්තා.
2: අග්ල බෝලයක් වගේ
1: එක්කෙනෙක්. ඔන්න අග්ල බෝලේ කතා කරන්න හදනේ.
2: ඔයාට දන්නවද? ඉතින් චුට්ටක් වැඩිමල් වෙන තරමට ආසාව බලන්න පැණි පාට මූනේ.
1: එහෙම තමයි අනේ.
2: පැණි කුඹියෙක් වගේ.
1: එයාලා දරුවෝ වගේ බලාගන්නවා.
2: හිරාන්ති අක්කේ ඔයා මොන හරි මේකට කියන්නනේ මට නම් මුකුත් නැහැ කියලා.
1: හිරානි හිරානි තියෙන්නේ වි.
2: හිරානි අක්කා.
1: දෙන්න හිරානි අක්කේ.
2: හෙලෝ. ඉන්නව නේද ඔයා?
3: ඔව් ඉන්න ඉන්න.
2: කොහොමද කොහොමද සති අන්තේ ඔයාට?
3: ඉතින්
2: යුද්ධයක් ඇති වෙනවා නුඩ පයින් ඉරානි අක්ක මට මේව බලන් ඉන්න බෑ අප්පා
3: දෙන්නට මං ගොඩාක් ආදරෙන් කියන ගින්දර හැන්දෑව කරන්න කියලා
2: ඔය රික්වෙස්ට් එක කලිනුත් ආවනේ.
1: ඒක නේද ගොඩක් දෙනෙක් කිව්වා නේද?
2: ඒක තමයි කියන්නේ. අපි ඒ රික්වෙස්ට් එක ගන්නවා හදවතටම. අපි දාමු ප්‍රපෝසල් එකක්.
1: ප්‍රපෝසල් එකක් දාමු.
2: හරි, ඉතින් මේ වීකෙන්ඩ් එක කොහොමද ගත වෙන්නේ? අපි දෙන වහගෙන ඉන්නවට අමතරව මොනවද වෙන්නේ? රස රස අතුරු පස જાති කැම જાති හැදෙනවද?
3: අපිට නම් ගොඩාක් වහිනවා. ඉතින් දැස්සේ ඔහේ ගෙදරලා ඉන්නවා. ඉතින් හැමදාම තුන වෙනකම් බලන් ඉන්නේ මං ඔයාලා දෙන්න වහන්න ගොඩාක්.
1: ඉතින් වැස්සට කන්න උණු උණු හදනක වැඩේ ටිකක්.
2: අන්න නියමයි. ඉංගුරු ප්ලේන් ටිකක්.
1: ඉංගුරු දාපු ප්ලේන් ටිකක් එක්ක.
2: සනීප නැලු මොනවා කියනවද මන් දන්නේ.
1: ඉතින් ඉක්මන් සෝය ලැබෙයි. කියන්නේ මෙහෙමයි මට නම් සාමාන්‍යයෙන් ඔය මේ සනීප නැතුව ඉන්නකොට හිතනකෝ දැන් හොඳට මුණ කියලා නෑව ගමන් හොඳ වෙනවා. සුටුස් ගාලා.
2: අන්න ඔන්න දුන්න හොඳම જાතියින් උපදේශක් අපේ කවි කියන උපදේශ නම් අහන්න යන්න එපා.
1: හිරණේක මොකද්ද?
3: මම කොන්ද ඔපරේෂන් කරලා නින්නේ.
2: කොන්ද ඔපරේෂන් කරාම නාන්න පුළුවන්ද?
1: නෑ බෑනේ.
3: මේ සීතලයි ඉතින් මේ හැමදාම
1: නාන්න බෑ. සීතල. හරි හරි. අපි ඉඳුත් සීතලයි කියලා කවදාවත් නාන්න බෑ.
2: හිරාණි අක්කා, ඔයාට විශ් කරනවා ඉක්මනට සනීප වෙන්න කියලා අනේ ආදරෙන් අපි දෙන්න හොඳද?
1: හරි හරි නෑවත් මන්ස් වෙලා බේවා
2: නෑවත් දෙකයි නැතත් දෙකයි අපි ආදරේ
1: ඒ ආදරේ නෑ වෙන කියලා අඩුවෙන් නෑ හිරානියක්ගේ
2: හරි කලම් පිටින් ඔන්න පැලම් පිටියේ ෆැමිලි එකේ හැමෝමයි ගමේ හැමෝමයි ආදරෙන් එකතු කරගන්න thank you කතා කරාට හොඳේ
3: හරි අර මේ යටි අන්තරට ටයිට් ඉනි සැලොන් එකේ තුෂාර අයියවයි ඉතලා තම කන්නත්තට බේකීරිය රසික මල්ලි සංගීත් මල්ලි යාලවයි මගේ ෆැමිලි එකේ මගේ මහත්තයා උපාලි ලොකු දුව මාදවි චූටි දුව දිලිනි හ්ම් පුතා නෙතුමින පුතා චූටි පුතා
1: දිනෙත්
3: එමයි හැමෝමයි ඔයාලා දෙන්න ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා වාසි පැටියවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු
1: හරි
2: thank you so much ආදරේ ගොඩාරියක් දැක්ක නේද?
1: දැක්ක නේද?
2: දැක්ක දැක්ක. ගොඩක් දේවල් දැක්ක. හරි අපි එහෙනම් ඊගාව song එක අහමු. ඊගාවට තව මතක් කිරීම කීපයක් කරන්න තියෙන නිසා දිගටම අපි වහගෙන ඉන්නයි තියෙන්නේ හොඳේ.
1: ඔයාට chance එක හම්බ වෙනවා.
2: ජය වේවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: වේලාව 7:04 විනාඩි 39 අය.
5: ඔයාලා ගිහින් එන්න, මම මෙතන ඉන්න.
6: කාලයත් එක ඇඟට ඇහුම් කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා. යුතුයකම් ඔබට මග හැරෙනවා. නව ඇන් ලීන් කැල්සියම්, විටමින් C, D, සින්ක්, මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි, සන්ධි, මාංශපේශී සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ. ඇන් ලීන් සීමා බිඳලන්න.
7: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112
8: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, අතුරුගිරිය, මුල්ලේරියාව, නාරම්මල, ගනේමුල්ල, ගම්පොළ. කසාකල ග්‍රීන් සුපර්, කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
9: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නොන් ස්ටොප් ඩේටා පැකේජ් එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා නොන් ස්ටොප් ඩේටා. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
10: අලුත් trends, අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකේ කලබන්න ෆැෂන් බග් අලුත්ම ශාකාව දැන් ගාල්ලට. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ වෙනත් දීමනා රසක්. ෆැෂන් බග් වෙනස් වෙන ජීවන රටාවන්ට.
11: මෙල්ටෝල් හිස රතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
12: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
13: වසර 20කට පසු රන් සිහිනය සැබවක් කරවමින් සිංහ සේයාව රනින් බබල වූ පොදු රදමඩලු තරඟ බිමේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනාගත් අපේ ශූරයා ලොවම ඉදිරියේ ජාතියට කිරුළු පැරැන්දු රොමේෂ් තරංග ඔබට net fm අපගේ හද පිරිසුබ පැතුම්.
14: චිත්‍රම ගොඩක් සතරේ ලංකාවේ පළවෙනි වතාවට හෙලිසිකිරිමේ සවුවෙන් අම්බලක්කම ලංකාවට දිනා දීමට ලොකු බලාපොරොත්තුවක් ඇතුව ආයේ කම්පිටිෂන් එකට. ඉතින් ගොඩක් සතරේ දෙවෙනි ත්‍රෝ එකෙන්ම ලංකාවට රම් පදක්කම ගන්න ලැබිච්ච එක ගැන.
13: ලක්මව රනින් සරසු රුමේෂ් තරංග ඔබ අපට ආඩම්බරයක්.
15: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත. net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
16: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
17: net fm hello hello satyantaya

0: අතිවිශේෂ නිවේදනයක් අරගෙන ආවේ.
1: What is it?
0: මේ නිවේදනය ඇවිල්ලා තරුණ පරම්පරාවට විතරක් අයිති එකක් කියලා ගොඩාක් අය හිතාගෙන ඉන්න
1: එකක්. හිතාගෙන ඉන්නවා හැම. ඒ කියන්නේ
0: මේක හිතාගෙන ඉන්නේ
1: හරියට. Very serious.
0: Very ma very ma very වෙන්න හොඳ නැති serious එකක්. Very වෙන જાති තියෙනවානේ. මදය කියලා කියන්නේ අපි මදය ප්‍රමාදයට හේතු වෙයි කියලා අපි දැකලා තිනවා නේද? ඒ කියන්නේ ඔය මේ මානසිකව අපි හිතනවා මේ ප්‍රශ්නයක් අහවම ජීවිතේට මෙන්න මේ දේවල් ගත්තාම අපිට මේ ප්‍රශ්නේ අමතක වෙලා යයි. ඒ ප්‍රශ්නේ ජීවිතෙන් නිකන් සුන්නත් දූලි වෙලා යයි. එහෙම වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඔය මම්මේ කියන්නේ හොඳටම දන්නවනේ මත්‍රාකු සාහිණියක් නැත්තම් මත්‍රාපිය.
1: ඒ කියන්නේ කී අර විවිධ වැරදි මත තේනවා නේද? ඒ කියන්නේ වෙරි සීරියස්ලි කතා කරන්න ඕන. දැන් ගොඩක් වෙලාවට ඔකට ඉදිරිපත් කරන හේතු තමයි මහන්සියට චුට්ටක් එතකොට අපි ඩ්‍රින්ක් එකක් හරි මොනවා හරි යම්කිසි මද්‍රව්‍යයක් ගත්තාම ඒක නැචරලි නෙවෙයි දෙන්නේ ආටිෆිෂල් විදිහට ඒක දෙනවා
0: ආටිෆිෂලි ඩොපමින් ප්‍රමාණය ඇඟට එළියෙන්
1: එකතු වෙනවා එතකොට
0: අපිට
1: නැචරලි ඒක හදාගන්න බෑ කාලයක් යනකොට
0: ආ ඒ උත්තේජනය අපිට එළියෙන්
1: ඕන වෙනවා ඒ කියන්නේ ඒකේ ප්‍රමාණය ඉහළ යනවා අපි නැචරලි ඒක හදාගන්න උත්සාහ කරත් ඒක වෙන්නේ නැහැ. ඒක තියෙන භයානකකම තාම දන්නේ නැහැ. ඒ කියන්නේ ඒක අර මරණාසන්න පව අධ්‍යක්ෂීම් ලබන්නට දැන් ගොඩාක් වෙලාවට දැන් වයස් ભેදයක් නැහැ නේද?
0: වයස් ભેදයක් නැහැ. දැන් හැමෝම හිතනවා තරුණ ළමයි විතරයි
1: මේ
0: ගොදුරු වෙන්නේ කියලා. තරුණ ළමයි ගොදුරු වෙනවා. තරුණ අය බලාගෙන හැදෙන්නේ කවුද? වැඩිහිටියෝ ඔයාව.
1: වැඩිහිටියෝ විතර ඇත්තම මේක ගැන හිතන්න ඕන මත්‍රා කුසක් කියලා කියන්නේ බොහොම ඇත්තට බොහොම මේ මොකද ඒකට කියන්නේ?
0: ඩෙඩ්ලි.
1: ඔව් ඩෙඩ්ලි.
0: ඇත්තම කියනවා මරණ මරණීයයි.
1: මරණීයයි
0: කියනවා මොනවද? මාරාන්තිකයි.
1: මාරාන්තිකයි.
0: ඊට වඩා මාරාන්තිකයි. ඇත්තටම කියනවනම් ශාරීරික සෞඛ්‍යයට ගත්තහම මොළයට හානි වෙන වැඩක් ඕක. ඒ වගේම හાર્ට් එකට හානි වෙනවා. අක්මාව වකුගඩු ගන්න දෙයක් නැති
1: වෙනවා. අකල් මරණ.
0: අකල් මරණ සිද්ධ වෙනවා. මකවරණ සිද්ධ වෙනවා කොම අනිත් ලෙඩ රෝග ඔක්කොම
1: යටයිනේ.
0: ඔව්. ඒගොල්ලෝ මානසික සුවතාවයට කියලානේ ඕගන්නේ.
1: ඒ
0: කියන්නේ mentally පොඩි thrill එකක් ගන්න නැත්නම් උත්තේජනයක්
1: ගන්න.
0: හැබැයි මානසිකව වැඩිපුරම විෂාදයෙන් පෙළෙන කට්ටියත් මත් කුඩු
1: මද්‍රව්‍ය පාවිච්චි කරලා
0: තියෙනවා. ඒ වගේම කාන්සාව. එහෙමත් නැත්නම් ඔය හැලුසිනේෂන්ස් කියලා කියන්නේ එක එක පොඩි පොඩි දේවල් ඇහෙනවා.
1: ඒක ළඟට ඔන්න එකපාරටම කියන අනාරහෙන් කවුරු හරි එනවා වගේ පේනවා. දැන් කියන්නේ එයා ඉන්නේ වෙනම ලෝකයක. කියන්නේ ඇත්තටම රියල් සිටුේෂන් එකක් එහෙම වෙලා නැහැ. එයා හිතින් මවාගෙන.
0: මවා ගන්නවා. ඒ ඇවිල්ලා මේ මුලදී එහෙම වෙන්නේ
1: නැහැ. නෑ නෑ කාලයක් ගියාම.
0: මුලදී වෙන්නේ අර ඒකෙන් එන පොඩි ඉෆෙක්ට් එකක් විදිහට ඒක තියෙනවා පොඩි වෙලාවක් පොඩි ප්‍රමාණයක්. හැබැයි පස්සේ ඒක යාගේ සාමාන්‍ය ජීවිතයට ඉෆෙක්ට් වෙන්න පටන් ගන්නවා.
1: ඒ විතරක්ම නෙවෙයි. දැන් හිතන්නකෝ තමන් ඔය මද්‍රව්‍ය පාවිච්චි කරත් තමන්ගේ ජීවිතේ විතරක් නෙවෙයි අනුතරට ලක් වෙන්නේ.
0: තමන්ගේ පවුලේ කොච්චර දුක්
1: වෙනවද? අන්න හරියි. හිතනකො දැන් ඕක පාවිච්චි කරලා අපි drive කරනවා. පාලන මිනිස්සුන්ගේ අහිංසක ජීවිත මේ නැති වෙන්නේ.
0: සමහර විට ඔයාට කිසිම නෑ හිතවත් කමක් තියව ඔයාව ජීවිතේ දැකලා නැති කෙනෙක් එකේ මන්දි ගෙවන්න පුළුවන් ජීවිතෙන්.
1: අපි මේ අහන news වල පාසල් දරුවෝ කී දෙනෙක් මේ අනවශ්‍ය විදිහ හැසිරීම රටා නිසා ඒ කියන්නේ බීලේ වෙරලා වාහන drive කරනවා මේ මද්‍රව්‍ය පාවිච්චි කරලා ඉවරලා ඒ කියන්නේ ඒව බොහොම නවතින්න ඕන දේවල්
0: දැන් ගොඩක් අය හිතනවානේ දැන් ඔය drink එකක් දාලා එහෙම නැත්නම් high වෙලා අපි කියන්නේ mentally high
1: එකක්
0: අරගෙන වාහනයක් drive කරද්දී ඒකේ 아무ත ආතල් එකක් තියනවා කියලා හිතනවානේ ඒ ආතල් එක ඔයාට ඉවර වෙනවද නැද්ද කියලාවත් දැනෙන්න කලින් ඔයාගේ ජීවිතේ
1: වාගෙන්
0: අරගෙන යන්න පුළුවන් මාරයක්
1: පංචක ගත්තු කාල සීමා ඉවර වෙනකොට වාට හිතා ගන්න බැරි වෙනවා මොකක්ද මට මේ උනේ
0: කියලා මම ජීවත් වෙලාද මැරිලාද කියලා අවබෝධයක් එතකොට වට එන එකක් නෑ.
1: ඒ වෙලාවට තමයි හිතන්නේ මරණ නම් හොඳයි කියන එක.
0: අන්න ඒ නිසා ඔයාවත් තමාරු එදා ගන්න නැතු. ඔයාගේ පවුලයාවත් තමාරු එදා ගන්න නැතු. මේ සමාජෙන්න අනිත් හැමෝමත් රැකෙන්න ඕන නම් ඔයා ඔයාව බලා ගන්න ඕනේ ඔක්කොටම කලින්.
1: අනේ තමන් තමුන්ට ආදරේ කරන්න. එතකොට අනිත් අයවත් රැකේවි.
0: ආ හැමදේම පටන් ගන්නේ self love කියන තැනින් තමයි. ඒ නිසා සමාජයට අපි දෙන පණිවිඩය තමයි මේ අපි සමාජයට හොඳ දෙයක් දෙන මිනිස්සු විදිහට නේද කවි?
1: net කියලා කියන්නේ එදා මෙදා තුර අද වෙනකන් සමාජයට හොඳම දේ දීපු
0: එතනයක්නේ ඒ නිසාම තමයි කියන්නේ ඉතින් ඔන්න කිසිම මද්‍රව්‍යයක් මත්කුඩු ජාතියක් පාවිච්චි කරන්න එපා මම නම් වශයෙන් මතක් කරන්න කියලා අපිට තියෙද්දිත් මම නොකියා ඉන්නවා අවශ්‍ය නැහැ සමහර විට පොඩි දරුවෙක් වුණත් මේ දේවල් සර්ච් කරලා බලලා හරි ඕක නිකන් ආසාවට කුතුහලයට
1: මම පාවිච්චි කරන එක ලිස්ට් එකේ තිබ්බේ නැහැ එහෙනම් මේක ප්‍රශ්නයක් නෙතු ඇති
0: ඔව් සමහර විට ඔව් එහෙම වෙන්නත් පුළුවන් සමහර විට මේ මම මේවා පාවිච්චි කළා දිනා මේක අලුත් එකක් නේ කියලා අලුත් එකක් හොයාගෙන try කරා අපේ අය පණිවිඩ ගන්න වැරදිටන ඒ නිසා අපි නම් නොකයා ඉන්නං මේ කියන හැම නමක්ම මෙතන තියෙනවා අදාළ මාත්‍රාවෙවල. ඉතින් මේ හැම දෙයක්ම වෙන්නේ අතුරු ප්‍රතිඵලයක් විදියට හෝ ප්‍රධාන ප්‍රතිඵලයක් විදියට තමන්ගේ ජීවිතය මරණය දක්වා ඉක්මන් වෙන එක විතරයි.
1: අර අපේ ගම්වල තියෙන කතාවක් කියන්නේ අර ලොකුද පොඩිද කියලා නෑ, සර්පයා සර්පයාම නේද?
0: සර්පයා සර්පයාම. ඒ නිසා ඔයාට රටක් විදිහට ඉස්සරහට යන්න කලින් තමන් තමන්ට සිහියෙන් ඉන්න උත්සාහ කරන්න. අවසිහියෙන් ඉන්න නැතුව ඔයාට ආදරේ කරන්න පටන් ගන්න. එහෙනම් ඒක තමයි කතන්දරේ. ඊට අමතරව දැන් ඔය මද්‍රව්‍ය පාවිච්චි කරලා පුනරුත්ථාපනය වෙලා ආපහු සමාජයට එන කට්ටිය ඉන්නවා නේද? ඒ අය දිහා වපර හැදාලා බලන එකත් නවත්තන්න
1: ඕනේ. ඒකත් අනහරි. ඒක මේ ගොඩක් වටින කතාවක් කියන දෝ ඔයා කිව්වේ. ඒ කියන්නේ දැන් ගොඩක් අපිට වැරදි නවත්තන්න පුළුවන් ආදරය කිරීම තුරෙන්. අර සමාජයෙන් කොන් කරනකොට ඒ කට්ටිය එයාලා තව තවත් අර වැරදි වලට පෙළඹෙන්නයි උත්සාහ කරන්නේ.
0: එයාලා
1: වැඩිපුර ආදරය දෙන්න.
0: සමාජයට වෛර කරන මිනිස්සු තමයි තමන්ට වෛර කරන්න පෙළඹෙන්නේ. තමන්ට වෛර කරන අය සමාජයට වෛර කරනවා. සමාජයට වෛර කරනවා කියන්නේ අර වගේ දේවල් ශරීරගත කර ගන්නවා වෙන්න
1: පුළුවන්. එකතු වෙන උත්සාහ කරනවා නම් ඔයාලට පුළුවන් එයාලට අත දෙන්න.
0: අත දෙන්න, හිත දෙන්න, ආදරේ දෙන්න, බදා ගන්න, වැළඳ ගන්න, මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් අහගෙන චිල් එකේ හයි වෙන්න කියන්නේ.
1: ඉතින් ආදරේ බෙදෙන තුන් දෙනෙක් එකතු කරගමුද අපි?
0: හා, අපි අන්න අරක හරියටම හරි නේද? මං කිව්වද? ඔයාට ඇත්තටම mentally high dopamine ප්‍රමාණයක් ලබා ගන්න ඕන නම් හවස 3 ඉඳන් 6 වෙනකල් වීකෙන්ඩ් එකේ නටාගෙන නගලගෙන අපි දෙන්නම අහන් ඉන්න
1: ඕනේ. dopamine වැඩි වෙනවා. ඔයාලට පස්සේ එකතු කරලා තියා ගන්න පුළුවන්. ඔය අනම්මනම් අවශ්‍ය නැහැ.
0: කොටින්ම කියනනම් අපි කිසිම මද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැතුව ප්‍රෝග්‍රෑම් එක ඉවරලා ගෙදර යන්නේ බ්‍රම
1: අපිට
0: හොඳ කනෙක්ෂන්ස් තියෙනවා තමයි අපි හොඳ කෙනෙක් බවට පත්
1: වෙන්නේ.
0: ඒක අර කතාවටත් යෝග්‍යයි සම්බන්ධේ. අපේ සර්කල් එකේ විදියට තමයි අපිත් හැදෙන්නේ. අර කියන්නේ කුණු තක්කාලි ගොඩකට ලස්සන කැරට් අලයක් දැම්මොත් ඒක බෝ වෙනවා. හැබැයි ඉතින් ලස්සන තක්කාලි ගොඩක තියෙන තැනක ලස්සන කැරට් අලයක් තිබුණාට එහෙම ප්‍රශ්නයක් නෑ. හැබැයි ලස්සන තක්කාලි
1: ලස්සන වගේම ගුණයත් හොඳ වෙන්න ඕන.
0: ගුණයත් හොඳ වෙන්න ඕනේ. අන්න හරි. ඒ ලස්සන කියලා මං කිව්වේ ඉතින් බැලු බැලමට මුකුත් වෙලා නෑ කියන්නේ.
1: ඉතින් සමහරක් එක එක පැකේජස් තියෙනවා. මේක දෙනවා, මෙහෙම දෙනවා, මෙහෙමයි මේජි
0: කොට
1: කෝල් එකක් ගන්න ගියාම සිග්නල්
0: නෑ. සිග්නල් එහෙම වෙන්න බෑනේ නේද? හොඳ පැකේජ් එකක් නම් ස්ට්‍රොන්ග් කනෙක්ෂන් එකක්
1: තියෙන්න ඕනේ.
0: ඒනි ඒ වගේම අර කවී කියනවාගේ හන්සම් වෙන්න ඕනේ. SLG 5 කියන්නේ වගේ හන්සම් කනෙක්ෂන් එක. ඒ වගේම ස්පීඩ් කනෙක්ෂන් එකක්, ස්පීඩ් වෙන්න ඕනේ, ස්ට්‍රොන්ග් වෙන්න ඕනේ, මේ හැමදේම තියෙනවා. SLT 5 anytime package එක 2690 ඉඳන් unlimited package එක 5900 ඉඳන් ඔයාලට දාගෙන PO TV HD quality channels බලන්න stream කරන්න ඕන දෙයක් ජීවිත කාලේ පුරාවටම කරන්න පුළුවන් අනේ.
1: නාගන්න දෙයෝ අදම.
0: ඕකේ. නම් දලාව ගිහිල්ලා තියෙන්නේ. අපි ගාව සින්දෝ ටිකමන් තියමු.
1: දොල දොල යමු.

0: සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට
1: finishing වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න finishing වහලක් නම් කලරම් තමයි
2: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636. අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකයේ කලවන්න ෆැෂන් බග් අලුත්ම ශාඛාව දැන් ගාල්ලට. අගෝස්තු පළමුවෙනිදා අලුත්ම මුහුණුවරකින් විවෘතවන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට ඔබත් එන්න. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන්ස් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරා ගන්න. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ netfm කණ්ඩායම සමග එක්වි තෑගි දිනා ගැනීමටත් අවස්ථා. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
3: අපේ අම්මා ගෙදර ආවද?
4: නැහැ, අම්මෝ මෙයා වෙන දෙයක් වුණා.

0: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේම කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට්ලව හම්බ වෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස්ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලිනේ මහරගම ඇල්හේන රෝඩ් එකේ වෙන කොහෙවත් නැහැ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටින්නේ නැතුව මහරගම ඇල්හේන රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස්ලම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ ලක්ෂ 50ක් වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සන්ට ලක්ෂ 50කට කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774390250. එහෙම නැත්නම් ගන්න 0774390251.
1: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

0: අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේදුණු මාවත.
1: FM 95 FM 94.8 Net FM.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
4: හලෝ හලෝ, දැන් වේලාව හවස 5:02.

0: සිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වසර 20කට පසු රන් සිහිනය සැබෑවක් කරවමින් සිංහ සේයාව රනින් බබල වූ පොදු රදමඩලු තරඟ බිමේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනාගත් අපේ ශූරයා ලොවම ඉදිරියේ ජාතියට කිරුළු පැලැන්දු රොමේෂ් තරංග ඔබට නැත් FM අපගේ හද පිරිසුබ පැතුම්.
1: එතරම් ගොඩක් සතරේ ලංකාවේ පළවෙනි රටාවට හෙල්ල විසිකිරීමේ සවුවෙන් රන් පදක්කම ලංකාවට දිනා දීමට ලොකු බලාපොරොත්තුවක් ඇතුව ආවේ කම්පිටිෂන් එකට. ඉතින් ගොඩක් සතරේ දෙවෙනි ත්‍රෝ එකෙන්ම ලංකාවට රන් පදක්කම ගන්න ලැබිච්ච එක ගැන.
0: ලක්මව රනින් සරසු රුමේෂ් තරංග ඔබ අපට ආඩම්බරයක්.
2: විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
7: බයෙන් බය අලුත් වන අලුත් බය විපස්සනා net news.
8: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ලක්ෂිකා. මහර බන්ධනාගාරය තුල යම් නොසන්සුන් තත්වයක් පවතින බව පොලිසිය පවසනවා. රන්දවියන් අතර එම නොසන්සුන්තාව හටගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. ඒ අනුව මේ වන විට රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව තර කර ඇති බවද සඳහන්. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
7: net news the truth people we trust. FM 95 FM 94.8 net FM.
9: Hello, hello.
10: Sati Antea.
9: Hello, hello.
10: Sati Antea.

0: මොකද ශක බුම්
1: මේ අපි දෙන්නත් එක්ක FM එකේ දැන් අපි ඔන්න යගිලි ඉවර වෙලා
0: ඔව්
1: යන්ද කොළඹ වරාය පැත්තට
0: වරාය පැත්තට මොකටද යන්නේ
1: පේනගෙන යන්න වෙනවා
0: මං හිතුව පෝච්චිරියකට ගිහිල්ලා මට මොනවාරි කන්න බොන්න අරන්
1: දීලා කන්න බොන්න දුන්නා වගේ තමයි ඉතින්
0: මොනා තියනවද දන්නේ
1: නේ බහලුම් 17ක්ම වැටිලා මුහුදට
0: බහලුම් 17 හිස්
1: අයියෝ
0: කවිගේ
1: කමක් නැහැ හිස් එක
0: කරේ බලාපොරොත්තු
1: හිස් එක කරේ අරන් යමු අපිට ගයක් හදා ගන්න පුළුවන් හිස් එකයි කරලා
0: බහලුමකින්
1: ඔව්
0: ඒ වෙච්චර ගණන්ද
1: ඔව්
0: එහෙමද
1: ඔය දෙකරනද බහලුම් වල කන්ටේනර්ස් පෙට්ටි වල ගොඩක් වෙලාට ඔය මේ
0: ගවර්න්මන්ට්
1: ඔෆිසර්ස් වල එහෙම තියෙනවා
0: ඉතින් ඒක කොච්චර ගානක් වෙනවද දන්නේ
1: නැහැ
0: වාට ඇහුණද නිකන් මේ කන්ටේනරයක් වැදිනවා
1: කන්ටේනරයක් නෙවෙයි නිකන් අර කරත් එක නිකන් චකබක සලබල වගේ
0: නෑ නෑ මේ මට පොඩි ෆෝන් චාම් එකක් තියෙන එක වදිනවා අතර
1: වැඩි ඇත්තටම ඇයි මේ ගෑල්ලම සමහරකට ඉන්දුට කෝල් එකක් ගත්තාම ඉන්දු කතා කරන සතර චලස්ලෝ ආරමුතු සද්ද මට කියන්න තේරෙන්නේ
0: නෑ
1: සිලින් බිලින් දඩින් බිඩින් බඩොම් බඩොම් ගාලා සද්දයක් ගැන බැලෙන්නම් අර ෆෝන් එකට එල්ලගෙන තියෙනවා කරත්ත වලට එල්ලනගේ අර අපි අර වාහනයක් අලුතෙන් ගත්තාම මෙහි කිඩි ටිකුයි මිරිස් කරල් ටිකුයි එල්ලන්නේ ඒ වගේ අරක දැක්කාම අනේ මන් දන්නේ ෆෝන් එකේ මරා ඇති ඒක
0: ඇස් හොයන්නේ ඉල්ලගෙන
1: තියන්නේ
0: ලස්සන වැඩි
1: වැඩි
0: මේ අහන්නකෝ දැන් ඔන්න මේ අර මේ කතන්දරේ බහලුම් ගැනනි කියුවේ මේ ඇත්තටම මේ කැලණි ගඟ ගංගොතුරේ ගහගෙන යනවට කැමති නැහැ. ඒ නිසා ඔයාලා පරිස්සම් වෙන්න ඔන්න අය තහගන්න මම ආයි කියන්න. රුවන්වැල්ල පැත්ත ටණුතුරංග

0: ලතින සීතාවකට වගේම දෙහි ආවිටට හරිද එනිසා ඔන්නේ කට්ටිය ඒ පැත්තේ ඉන්න කට්ටිය මේ ඇවිල්ලා කැලණිගඟ යටත් ප්‍රදේශනේ පහත් බිම් ප්‍රදේශ එතකොට ඒවට වතුර එන්න පුළුවන් කියලා තියෙනවා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ එනිසා පරිස්සමින් ඉන්න ඕනේ ඔයයිලා
1: ඔව් ඔයාලේ පරිස්සමින් ඉඳගෙන මේ පැත්තට කෝල් කරන ඕන මුළු ලංකාවටම ලෝකෙට මෙහෙන්න ඔයාලගේ කතහඬ ඉදිරියට දාන්න පුළුවන් 0711 95 95 95 මැසේජ් එකක් දාන්නත් පුළුවන් නැත්තම්
0: ජනතාවට ඕනේ කරන පර්ස්පෙක්ටිව්ස් වලින් නෙමෙයි අපි න්ියුස් ගේන්නේ. අපි න්ියුස් ගේන්නේ ඇත්ත තැන ඉඳගෙන.
1: න්ියුස්වල වටිනාකමක් තියෙනවා.
0: වටිනාකමක් තියෙනවා විනිවිදභාවයෙන් අරගෙන ඉන්න නිසා කිසිම පක්ෂපාතීත්වයක් නැතුව ඔයාට රටේ ලෝකෙ වෙන දේවල් හොයා ගන්න ඕන නම් ඔයානේත් න්ියුස් අහන්න උදේ 6:45ට දවල් 12ට හවස 6 අමාරට. net news ඔන්න දැන් සම්මීක්ෂණ වාර්තාවලට අනුව ප්‍රවෘත්ති සන්නාමයන් අතර අංක 1 ස්ථානයටත් පතුලා තිනවා කියලා මාර්ම ප්‍රවුඩ්ලි අපි කියනවා.
1: අනිවාර්යෙන් ඒ කියන්නේ දැන් ඒ කියන්නේ අපේ net news net news විතරක් නෙවෙයි net අපි ජනතාව අතරට ගිහලා අංක 1 වෙලා ඉවරයි.
0: අංක 1 වෙලා.
1: අපේ වීකෙන්ඩ් එකට කලින් එන DJ show එක පවා ගන්න.
0: Yes.
1: කෙලින්ම දැන් අර හයි වෙලා තින්නේ අප්
0: නම්බර් 1 වෙලා
1: හිට වෙලා තින්නේ.
0: එහෙම තමයි ඉතින් net එකකින් show එකක් කරත් ආයි මොනවාද?
1: ආයි මොනවාද? කිසි කතාවක්
0: නැහැ. ඉන්දර හන්දෑව උන්ට සම්මාන පිට සම්මාන හම්බුණා.
1: ඉන්දර වගේ.
0: හරි මේ ගින්දර වගේ connection එකක් ගැන කියන්න යන්නේ.
1: කියන්න බලන්න.
0: අපි දෙන්න අතර තියෙන connection එකට වඩා ගොඩාක් sparks තියෙනවා. fire තියෙන connection.
1: වෙන fire වෙනවන එක
0: වෙලාවට. fire වෙනවයි වෙලාවට කෑ ගහන්න ගන්නවා, දඟලන්න ගන්නවා, TikTok කරන්න ගන්නවා. ඊට වඩා හොඳ fire.
1: හැබැයි මේ අතරමැදි අපි දෙන්න එක වෙලාවට මේ blank වෙන එක පාටම.
0: ස්ටක් වෙනවා.
1: මොකද වෙන්නේ?
0: ඒ ඇවිල්ලා අපේ මොලේ එකපාරට වැඩ කරන්නේ නැතු යනවා. හැබැයි අපේ මොලේ නැවතුණත් නැවතින්නේ නැති කනෙක්ෂන් එකක් තමයි.
1: SLT fiber.
0: Yes. Fiber connection එකත් එක්ක එකතු line ඔයාට පුළුවන් මෙන්න මේ දේවල් ඔයාට හම්බ කරගන්න, ලබා ගන්න, හම්බ කරගන්න නෙමෙයි. හම්බ කරපු සල්ලි මේ වගේ දෙයකට ආ ඉන්වෙස්ට් කරන්න.
1: අනිවාර්යෙන්. ස්ථාවරයි, ඒ වගේම ප්‍රමාදයක් නැහැ කිසිම. ඔයාට ජීවිත කාලය පුරාම වගකීමක් හම්බ වෙනවා. ඒ වගේම නොමිලේ නඩත්තුවක් පැය 24 පුරාවටම, ඒ කියන්නේ devices කීපයක් වුණ සමහරක් වෙලාවට එක device එකක් නෙමෙයි දෙකක් විතර connect කරනකොට මේක slow. නේද? ටිකක් වෙලා ගියාම slow
0: වෙනවා. සමහර connection එහෙම තමයි. connection එකක්ද නැත්නම් මේ පාඨමාලාවක්ද කියලා හිතනවා මාසයක් බලන් ඉන්නකොට මේ දවස් දෙක තුනේ පාඨමාලාව ඉවරයි.
1: ඉවරයි. ඒකත් එහෙමයි දැන් හිතනවා නේ මේ හොඳට හොඳ වොෂ් එකක් ගදා ඉන්නවා නාගෙන ඉන්නවා. ඕනේ නා කෝල් එකක් හදිස්සි කෝල් එකක් කියලා දුවගෙන එනවා. බැලෙන්න හදිස්සි කෝල් එකක් නෙවෙයි ඒගොල්ලන්ට හදිස්සි එකක්. අපේ එහෙම නෑ. SLT 5 එහෙම නැහැ.
0: එහෙම ඔයාලට වද දෙන්නේ නැහැ. කතා කරලා. හරිද? එයාලා එයාලගේ වැඩේ කරලා තියෙන්නේ ආයි නීට් එකට නූලට. ඒකනේ ෆයිබර් කනෙක්ෂන් කියන්නේ නූලට කරලා තියෙන්නේ. නූලට. ඒ නිසා ඔයාට කරදර වෙන්න දෙයක් නැහැ. මෙන්න මේ විදිහට පොඩි ගාණක් දීලා වට පුළුවන්. එනි ටයිම් පැකේජස්, අන්ලිමිටඩ් පැකේජස් ගන්න.
1: අනිවාර්යයෙන්. SLT 9, SLT 5 9 සම්බන්ධතාවක් මිල වෙන රුපියල් 12500යි. SLT 5 එනි ටයිම් පැකේජ් එකක් ඔයාට ගන්න පුළුවන් 2690ක මුදලකට. SLT 5 අන්ලිමිටඩ් පැකේජ් එකක් ඔයාට ගන්න පුළුවන් රුපියල් 5900කට.
0: රයිට්. අපි එහෙනම් ඊගව සොන් එකට යන්න කලින් කවහරි ඉක්මනට එකතු කරගම්. කවුද ඉන්නේ
1: බලන්න. හරි, අපේ මහරගම චාන්දනී අක්කා ඉන්නවා. මේ ලාවේ දිනව නව තමයි ඉන්නේ. ඊට පස්සේ අපේ කුසුමාවතී අම්මා ඉන්නවා බොරලන්දෙන්. හරි, මාදලෙන් කුසුමාවතී අම්මා එකතු කරනවා අපේ අලුත් චුටි පැටියාවත් එක්ක. ඊට පස්සේ මොරටු වසන්ති කතා කරා. වසන්ති වාවත් ඔන්න එකතු කරගන්නවා. හැමෝම පෞලි හැමෝමයි net fm මහන හැමෝම අපේ එකතු කරගන්නවා. ඉතින් ඔයාලත් ඔන්න ඉක්මනට කතා කරන්න. ඔයාවත් ඔයාගේ කතාහඬත් ලෝකෙටම අහන්න පුළුවන්.
0: මෙන්න මෙන්න රින් වෙන වාංශ කරන්න. අපි ගම් සින්දුව හලිමු. වෙලාව හවස 5 විනාඩි 15යි.
1: ලස්සන නිලී
0: මාටද කියන්නේ.
1: ඔව් ඔව් ඉතින්.
0: Thank you.

0: අපිත් තාසයි ඉතින් අපිටත් කවුරු හරි ලස්සන නිලියක් වගේ කියලා ගැලරි එක අපිත් චිත්‍රයක් ඇඳලා එල්ලලා තියෙනවා නම් කොයිද කාටවත් උනන්දුවක් උමනාවක් නැහැනේ.
1: ඒ වුණාට ඉන්නවා මට ලස්සන සීතා කෙනෙක් දැන්.
0: එහෙමද? සීතා අක්කගේ නම් ඒ නමයි ලස්සනයි ඔක්කොමත් එක්ක අතරම චිපින්තූරයක් ඇඳලා එල්ලන්න වටිනවා ගැලරි එකට.
1: හැබැයි රාම වැඩට ගිහිල්ලා.
0: රාම කෝ සීතා අය බුවන්. මෙන්න දැක්කද
1: සීතා ගියා
0: රාවණා ඇවිල්ලා පැහැරගෙන යාද දන්නේ නැහැ අයියෝ
1: සීතා අයියා අපිට එහෙම කරේ
0: ඒකනේ කියන්නේ අපි ඊගාව කෝල් එක ආන්සර් කරන්න ඕද මොකද කරන්නේ
1: අපි ඊළඟ කෝල් එකට යමු
0: අපි ඊගාව කෝල් එක අපි සර්ප්‍රයිස් එකක් කරමු
1: හරිද
0: හෙලෝ හෙලෝ
2: හෙලෝ
1: අම්මේ
0: සීතා අක්කා කෝල් එක කට් කරගත්තද අනේ අපි හිතුවා රාවණා ඇවිල්ලා හනුමන් තමයි එතන ගිනි තියලා
1: මේ එන්න සීතා කියලා අරගෙන ගියා කියලා
0: අපි මේ එතන මෙතන රාමායනේ දෙවනි කොටස ලියලා හිටියේ ඉතින් මොකද කරන්නේ වීකෙන්ඩ් එකේ
2: ඉතින් ඔයාලා දෙන්නගේ කුළු මුකුළු අහගෙන
0: ඔයාගේ උකුල මුකුල හැවම අපිටත් ආස හිතනානේ
1: හවසට ඒකක් එහෙම බිව්වද
0: ඔන්න ඔයත් තේ බීල ඇත් තේ බීල මන් තමයි තේ බීල
1: නැත්
0: මොකද්ද මොකද්ද ඉතින් අපිටත් ඒකක් එහෙනම් හදලා දෙන්න මේ මොකද කියන්නේ සින්දුවක් තියෙනවා දාස කරන
2: සින්දු
1: කියන්න නම්
0: මන් දන්නේ
1: සින්දු අහන්න නම් පුළුවන් කවියක් කියමුකෝ චූටි එක කවිය ඉල්ලන්නේ කවියක් කවියක් කවිය හාද හාද
0: පොඩි කොටසක්
2: තේලියක් කියන්න
0: තේලිය ලස්සනට කියන්න ඕනේ හැබැයි
1: හා තමයි කියන්නේ ඔයාට පුළුවන් ලස්සනට කියන්න ඔය කටහඬ බැරි නම් කාටද පුළුවන් ඔන්න 1යි 2යි 3යි හෙලෝ
0: හෙලෝ හෙලෝ කෝ කියන්න ගියාදනේ ඔයා
1: සීතා
0: සීතා
1: සීතා
0: සීතා
1: සීතා
0: අනේ දෙයියේ මේ ගැරළම අපිව බය කරනවානේ
1: මං හිතන්නේ මේ පන්න රාමාව
0: මේ බරාව එක්ක රාම නැත්ත රාවණ එක්ක යුද්ධයක් යනවා ඇති තෑන්කියු කතා කරාට තිලිනේ ලෙසින් පිළිගන්න මේ කියලා ඔන්න
1: ආයි කියන්නේ අපිට තිලිනේ දීලා ගියා
0: තිලිනේ දීලා ගියා තිලිනේ පේලි වචන දෙක තුනක් කියද්දිම ඇවිල්ලා කටහඬට වශී වෙච්ච කට්ටිය උස්සන් ගියා
1: දන්නවද
0: ඒගොල්ලෝ පිටසක්වල ජීවින් නොවේවා කියලා හරි ඉතින් තව කවුද ඉන්නේ බලමු WhatsApp එක පැත්තෙන් අපි එහෙම සීතට කතා කරලා යනව දැන් කාව හොයාගෙනද ඕ
1: අපි net FM අහගෙන ඉන්නේ මාවයි මගේ පවුලේ අම්මා ස්වර්ණමාලිවයි තාත්තා කපිලවයි අයියා තරඳුවයි net FM අහන හැමෝමවයි එකතු කරගන්න කියලා තිනවා අක්කේ අයියෝ ඔයාලා දෙන්නවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න
0: චොට්ටක් ඉන්නේ ප්‍රශ්නයක් තියෙනවා හරි දැන් මම අහන ප්‍රශ්නට ඔයා බුද්ධිමත් උත්තර දෙන්න ඕනේ හරි දැන් මෙතන තියෙනවා මගේ අත් දෙක තියෙනවා මෙතන
1: ඔව් අත් දෙක තියෙනවා
0: මම අත් දෙක අතර ඩිස්ටන්ස් එකක් තියාගෙන ඉන්නවා එතකොට මේ වම් මතයි දකුණු මතයි තියෙන අතර කොටසට කියන්නේ මොකද්ද
1: හිඩස
0: නෑ
1: දන්නේ
0: නෑ අපි මෙහෙම දෙකට හරියට බෙදුවොත් ඒක මොකද්ද හරි
1: අඩක්
0: හරි
1: හරි අඩා
0: හරි නෑ සාමාන්‍ය වචනින් කියන වඩක් කියලා අපි කියන්නේ මේ රෙදිකඩ මවුනි මට හරි අඩකින් කපලා දෙන්න කියන්නේ නෑනේ අම්මේ මට මේක
1: දෙකට
0: මැදින් හරියන හරි දැන් ඔයා මෙතනින් අත තියන්නකෝ මෙහෙම හරි දැන් තව හිඩසක් තියනනේ දැන් එතකොට ඕකේ මැදට මොකද්ද කියන්නේ හරියට කැපුවොත්
1: හතරට මැදින්
0: දෙමැදානේ දෙමැද අපිට මැසේජ් එක ඇවිල්ලා තියෙන දරණිය කියලා දෙමැදින්
1: අනේ දෙයියනේ මේ දෙමැද කියන්න ගත්ත කට්ටක්
0: ඔයාල කන්ෆියුස් ටක් වුණා නේද
1: ඔයා ඒගොල්ලෝ ඉතින් අනේ මාව කන්ෆියුස් වුණා
0: පබසරා බලන ඇයි තික පාට අපේ නම් කියන මේ ඉන්දු මොකද්ද කියන්නේ කියලා
1: දරණිය කියලා දෙමැදින් මයමි පබසරාවත් ඔන්න අපි එකතු කරගන්න මේ
0: බොටු එක දැන් අපි දන්නවා දෙමැද කියන්නේ කොච්චර අමාරු දුෂ්කර පළාතක්ද කියලා අඳුරගන්න
1: සුභාෂිනී ඉන්නවා අපේ කවුද සුභ සන්ධ්‍යාවක් ඔයාලා දෙන්නටම ඔයාලා දෙන්නට දාන පළවෙනි මැසේජ් එක
0: අනේ
1: කවි මල්ලි ඉඳුනංගි ආදරෙයි ඔය දෙන්නටම සින්දුවකට එකතු කරන්න කියලා තිනවා කොට දෙනේ.
0: හරි. BS ආදරේ.
1: BS ආදරේ.
0: අපිත් ආදරේ. ඊගවට හෙලෝ හෙලෝ සති අන්තයේ ලස්සන සින්දුවක් එකතු කර ඕනි කියලා කියන්නේ ජයන්ත ගෝල් ක්‍රියේෂන් එකේ ජයන්ත අය ගම්පහින් ඊගවට ඉන්නවා. ඉන්දුවක්කට කවි අයට සුබ සැන්දවක් දැක්ක නේද අනිත් අයත් කැමති ඔය දෙන ගින්දර හැන්දෑව කරනට අපිත් කැමති. ඕ. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ඖෂධි නගා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා.
1: ඖෂධි නගේ ආදරේ ඖෂධි නගේ.
0: ඖෂධි නගේ. කවි දැලක් තියෙනවා වයස වයස කියන්න ඕනේ හැබැයි 18ට අඩු නම් බෑ FBI open up කියලා ඇවිල්ලා අවශ්‍යගෙන යනවා කවිව එනිසා 18ට වැඩි නම් ඔයාට පුළුවන් අයදුම් කරන්න හරි ඊගාවට කටාන කොංගස් හන්දි අරොෂ් ටේලර්ස් එකේ කටේවත් එකතු කරගෙන අපි යනවා ඊගාවට මේ සින්දු අහන්න මේක සීත මලක් වගේ ඔයාට

0: ನೆಟ್ ನ್ಯೂಸ್ ಜನತಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ ಬ್ರೇಕಿಂಗ್ ನ್ಯೂಸ್
1: නොසන්සුන් තත්වයක් ඇති වූ මහර බන්ධනාගාරයේ ගිනි ගැනීමද සිදුවන බවට වාර්තා වනවා. රැඳවියන් අතර එම නොසන්සුන්තාව හටගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙවන විට රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව තර කර තිබෙනවා. මෙන්න එම ප්‍රවෘත්තිය නැවතත්. නොසන්සුන් තත්වයක් ඇති වූ මහර බන්ධනාගාරයේ ගිනි ගැනීමද සිදුවන බවට වාර්තා වනවා. රැඳවියන් අතර එම නොසන්සුන්තාව හටගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙවන විට රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව තර කර තිබෙනවා.
0: FM 95 FM 94.8 Net FM එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන Net News දැන් නව මුහුණුවරකින් ඔබ වෙත.
2: Alle Trends, alle Style-Lecke, Villasitaloke, Kalban, Fashion Bag, alle Mischakawa, dann Garlette. Augustu Ekasaha, Dekeana, Dedinatula, Silma Bahandesandha, Siete, Dahaika, Wattemaksaha, Venat Dimana, Rasak, Fashion Bag, Venas Munichiven Ratavanta.
3: Meltol, Hisaratia, Una, Sempratishava, Angapata Vedanava, Apasudina Sadaha, Igman Sanea, Meltol, Parasitamol Vishishiki.
4: SLT Mobitel Fiber Nisa දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
2: Omil Baby Saban ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන සමේ තෙතමනේ රැකෙන ග්ලිසරින් අඩංගු Omil Baby Saban.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
7: මේ හැන්දෑවනන් ටිකාක් වෙනස්. මෝටෝස්ට වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිරවෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
8: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් දවස් හතර වෙනකල්
9: ගින්දර හැන්දෑව විජානු. ජානු.
10: වසර 20කට පසු රන් සිහිනය සැබවක් කරවමින් සිංහ සේයාව රනින් බබල වූ පොදු රදමඩලු තරඟ බිමේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනාගත් අපේ ශූරයා ලොවම ඉදිරියේ ජාතියට කිරුළු පැලැන්දු රොමේෂ් තරංග ඔබට Net FM අපගේ හදපිරි සුභපැතුම්.
11: එතරම් ගොඩක් සතරේ ලංකාවේ පළවෙනි වතාවට හෙල්ල විසිකිරීමේ සමගින් රම්බ දක්වම ලංකාවට දිනා දීමට ලොකු බලාපොරොත්තුවක් ඇතුව ආවේ කම්පිටිෂන් එකට. ඉතින් ගොඩක් සතරේ දෙවෙනි ත්‍රෝ එකෙන්ම ලංකාවට රම්බ දක්වම ගන්න ලැබිච්ච එක ගැන.
10: ලක්මව රනින් සරසු රුමේෂ් තරංග ඔබ අපට ආඩම්බරයක්.
7: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DDJ ක අපෙන්
12: Net FM. Hello, hello, Satya.

0: ගෝපිකාව තියනම් අහසක් තරම් සින්දු කාටද ඕනේ කාටද
1: නැත් FM hello hello සතියන්තය සතියන්තය
2: තව
0: හරියටම කියනවනම් දවස් දෙකකින් එකනේ හෙටම අනිද්දා වෙනකොට දේදුරු මාවතට උදේ 10ට මැසේජ් කරා කියලා කියන්නේ හරිද 10 ඉඳන් එක වෙනකම් පුළුවන් මැසේජ් කරන්න එක දිගට මැසේජ් කරනවා කියලා කියන්නේ ඔයාට හම්බ වෙනව නිකන් නෙමෙයි සුපිරි ගණෙන් මුදල් තෑගි හරිද අත පිරෙන්න හිත පිරෙන්න මුදල් තෑගි අරගන්න නම් ඔයා අකුරෙන් අකුර ගේම් එක කරන්න ඕන
2: කොහොමද
0: අකුරෙන් අකුර ගේම් එක කරන්න කියලා කට්ටිය හිතයි එතකොට ඉතින් අපිට කියන්න තියෙන්නේ හරිම ලේසියි කරන්න
2: අපේ ජනිය අකුරක් දෙනවා ඔයා එකෙන් පටන් ගන්න වචනයක් කියන්න ඕන ඒ ඉවර වෙයි වචන ඉවර වෙන අකුරෙන් තව වචනයක්
0: පටන් ගන්න ඕනේ එහෙම ඔයාට වචන වැලක් එක දිගට කියාගෙන යන්නයි තියෙන්නේ තප්පර 30ක් ඇතුළත වැඩිපුරම වචන කියන කෙනාට මුදල් තෑග්ගක් හම්බ වෙනවා අපේ දේදුණු මාවතින් පාට පාටට
2: අනිවාර්යෙන් ඉතින් එහෙම වා කෝල් එක ගන්න නම් දැන් කෝල් එක ගන්න එපා දැන් අකුර වචනයක් කියනකොට එකපාරටම අපි තුම මාතර ගානකට ඔක වැඩේ වෙන්නේ
0: නැහැ නේද මොකද්ද මේ කාන්තර මොකද්ද කියන්න ආයි හයියෙන් කියන්න
2: මොකද්ද කියන්නේ මොකද්ද
0: කියන්නේ ඔය එහෙම බෑනේ ඉතින් එහෙම එහෙම කරලා ඉතින් දිනන්න හම්බෙන්නේ නැහැ
2: ඒක කවුන්ට් එක ගන්න වෙන්නේ නැහැ අපිට
0: ගන්න වෙන්නේ නැහැ ඒ වගේම ජයග්‍රාහකෙක් වුණත් මම නම් කියන්නේ හොඳ කනෙක්ෂන්ස් තියෙන කෙනෙක්ට අපි ජයග්‍රහණය දෙන්න ඕනේ ඒකට තමයි අපිට ලිස්නර්ස් ලා ඩි කරගන්න එනිසා ඒ කාලේ ඉඳන් හොඳට net අහගෙන එන ගමම්ම හොඳ කනෙක්ෂන් එකක් තියාගෙන ඉන්න කෙනෙක් වෙන්න ඕනේ අන දෙදුන මාවතේ වින් කරන්න මොකද්ද මේ හොඳ කනෙක්ෂන් එක SLT fiber කනෙක්ෂන් එක මෙගාබයිට්ස් ඉඳන් 1000 වෙනකන් හිතාගන්න බැරි speed hacking වැඩ කරන HD quality video stream කරන්න පුළුවන් Pure TV HD quality channels බලන්න පුළුවන් හොඳම හොඳ connection එකක් superb connection එකක් තමයි SLT fiber anytime package එක රුපියල් 2600 නේද ඒ වගේම unlimited package එක රුපියල් 5900 ට ගන්න පුළුවන් අද
2: කවුද ඉන්නේ අපි එකතු කරගන්න කෙනෙක් ඉන්නවද මම කැමති අපි වේයන්ගොඩ සඳුරි එකතු කරගන්න බිබිලේ නිලන් තියන එකතු කරගන්න අපි WhatsApp එක පැත්තේ කවුරුත් නැද්ද එකතු කරගන්න
0: WhatsApp එක පැත්තේ ගොඩක් දෙනෙක් ඉන්නව එකතු කරගන්න අපි ගිහින් බලමුද
2: යව්
0: ඔන්නේ ඉන්නවා කවිස්ගේ මාළුදෑ ෂර්ට් එක තිබුණා නම් අද වඩාත් උචිතයිලු වැඩේට.
2: ඊ ඇත්තට මේ ෂර්ට් එක ඇඳෙත් නෑ නේ මං.
0: ඇත්තටම කාලෙකින් මම නම් දැක්කේ නෑ
2: තමයි. අවුරුද්දට ඇඳ ඇඳමයි ආයි ඇඳේ නෑ කොහෙටවත්.
0: ඕක තමයි මේ කොල්ලට මේ කියන්නේ කියන්නේ. අම්මා හරිනම් නීතියක් දාන්න ඕනේ එක ටී-ෂර්ට් එකක අර මෙම ඇල්ලුවම් කුඩු හැලෙන්නේ. අන්නේ මට්ටමට නිකන් ඇඳලා ඉවර කරන එක තව එකක් ගන්න තහනම් කරන්නේ.
2: මං අද සත්තමයි. අද ඇඳන් ගන්නේ ඒක තමයි හිතන් ඉන්නේ. පස්සේ මේක ඔව් ඇත්ත සතරයි. හරිද? සත්තමයි. මේකත් එක්ක ඇඳලා බලන මේක චුට්ටක් මැච් වෙන්නේ නැහැ වගේ නිකන් අර ඔයා කියන වගේ අර මොකද මේ රම්බ දෙල්ද මොකක් එකක් කියනවා නේද
0: ඔව් රම්පෙට පොරි දෙල්
2: ඒ වගේ එකක් තිබ්බා ඉතින් මම මේ එක හැම මේකට මාරු කරගත්තා.
0: හරි හොඳයි හොඳයි. කොහොම හරි කවිෂ්ගේ මාළු දැල් ටීලස් ටී-ෂර්ට් එක ඇඳන් එන්න ඉරුම දවසේ මම ඉෂාරටනේ මතක් වෙලා තියෙන්නේ.
2: ඉෂාරා බලන්න ඔයාගේ තියෙන ඒ හැකියාව.
0: Bluetooth connected.
2: ඔයා කැමති නැද්ද මේ පැත්තට කෝල් එකක් ගන්න අපේ රටටම හැන්න කතා කරන්න.
0: අනේ ඔව් ඉෂාරා මේ පැත්තට කෝල් එකක් ගන්නවා දෙහෙනම් අපේ.
2: ඉෂාරා ඔන්න අපි විනාඩි තප්පර 10ක් දෙනවා ඔන්න අපි ගණන් කරමු.
0: ඔව් තප්පර 10ට වැඩිපුරම ප්‍රෝග්‍රෑම් එක ගැන හොඳ කියන්න ඕනේ. හරි.
2: ඔන්න දැන් ඔන්න කෝල් එකක් ගන්නවා
0: ඉෂාරා. වැඩිපුරම හොඳ කියන කෙනා තමයි කවිෂ්ගේ දැල්ලට දාගන්නේ මන්නම් ඔතන නෑ.
2: ඉෂාරා ඔන්න ගන්න ඕන.
0: ඉෂාරා ගන්නවද? කෝල් එකක් ගන්න ඕනේ අපි කවුන්ට් කරනවා. ඒ අතරේ කෝල් එක ආවොත් ඔයාගේ කියලා හිතලා අපි ආන්සර් කරනවා හරි 10යි
2: 9යි
0: 8යි
2: 7යි
0: අය තප්පර එච්චරිග්මන්ට් යන්නේ
2: නැහැ නේද
0: 10යි
2: ඔව් 9යි
0: 8යි
2: 7යි
0: 6යි
2: 5යි
0: 4යි
2: 3යි
0: 2යි
2: 1යි
0: වින්දුයි කෝ
2: කවුරුණක් කමක් නැහැ අපි ආව ගමු
0: අපි ගන්න යන්නේ
2: මොකද කරන්නේ
0: ගමු හරි ඔන්න ගත්තා
2: ඔව්
0: ආයිබෝන් ආසනාවන් කියලා
2: හා
0: හරි.
2: ඕකේ.
0: සුබ සන්ධ්‍යාවක් කියලා ඔන්න දැන් එකතු කරගන්න යන්නේ ආයිබෝන්. හෙලෝ හෙලෝ. කවිෂ් වැඩ වරද්දගෙන ඉන්නේ. ඒ හින්දා ආ හරි වැඩ හරි ගියාද? හරි ගියා. දැන් ඔන් කරන්න. දැන් ඔන් කරන්න. දැන් ඔන් කරන්න. කවිෂ් කන්සෝල් එක අර සෙල්ලම් බඩෝකගේ ඔබෝ බින්නේ. මම යාට පස්සේ වැඩේ උගන්නලා කෝල් එක ගන්න. හරිද? ඉෂාරෝ යාද ඔයා නම් මේ කෝල් කරන්නේ අනේ ඒ නම්බර් එකෙන් ආය ගන්නව ඉෂාර වෙන්නේ නැති.
2: හරි. ඔන්න දැන් හරි.
0: ඉෂාරට පිටු පෑවා.
2: කරන්න
0: දෙයක් නැහැ.
2: කතා කරා.
0: හෙලෝ හෙලෝ. අයබෝන්.
2: හෙලෝ.
0: නිශාර බය වෙලා හෝ හරි අපි එහෙනම් කවිෂ් ගෙදල් ටී ෂර්ට් එකත් අන්දගෙන ඇවිල්ලා මිෂාරට කෝල් එක ගමු.
2: හරියන්නේ
0: ශාම්බර ස්ටෝස් එකෙන් කලුතර පනාපිරේ ශාම්බර තනුජ දෙන්නවත් එකතු කරගෙන අපි ඊගාව සොන් එක අහන්න යන්නයි හදන්නේ. එහෙනම් මේ සුන්දර සැන්දව තවත් සුන්දර කරගන්න මේ පැත්තට ඉෂාර අපෝ කෝල් කරන්න. හයි මං හිතන්නේ ගන්නවා. කමක්
2: නැහැ. කතාවට අපි ආව හුරු කරගමු.
0: හුරු කරගන්න හදන්නේ.
2: ඔය කතා කරලා බලන්න යට හුරු වෙයිද කියලා.
0: හා හා කවිෂ් ගෙදල් වලට හවු නැතු ගෑනම පරිස්සමින් ඉන්න ඕනේ ගෙවල් වලට වෙලා මෙයා රෑට ග්‍රීස් එකක් ආවෙලා එනවා ග්‍රීස් කමක්.
2: පොලිසියන වැඩ කරන්න එපා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට.
2: හෙලෝ හෙලෝ වේලාව සස 5 විනාඩි 52යි දැන්.
3: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මීට්. ඔබත් අදම රස බලන්න.
4: හරි ගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් නෙලෝන් එක ගත්තේ.
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011155 අමතන්න.
7: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කර්ණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 070313336.
8: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන Travel Net. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 011 162 863 076 716 72.
9: දෙවන්ද රසන් වතාවට අවසන් යමුද අපි කුකුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයන්නේ.
10: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
11: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ? කාටද
12: Net FM. Hello, hello, Satyantaya.
13: නියම කෙනාට නියම සින්දුව තෝරනවා කියන්නේ ඔහොමත් මං ගන්න සින්දු තෝරනවා.
14: කොහොමද? ගලපල දෙන්නේ.
13: මේක තම ගලපල අරගෙන තියෙන්නේ. දැන් මොකද කරන්නේ? දැන් අපි එකතු කරගත්ත ඔන්න කොහොම හරි අමාරුවෙන් ඉෂාරව හරිද? දැන් ඉෂාර ඉන්නවා ලයින් එකේ. ඉෂාර සින්දුව ගැන මොකද හිතන්නේ කියලා මුලින් කියලා ඉන්නකෝ. හායි, good afternoon. Good evening.
14: ඉෂාර?
15: Good afternoon.
14: Good afternoon. Good
13: evening. මාරු වෙනවනේ අප්පා මේ කොල්ලා කරන වැඩවලට.
14: ඒකන කියන්නේ? ඉතින් මොකද කරන්නේ? ඔයාලට ගැලපෙන සින්දුවක් දෙලා තියෙන්නේ. ඔයාගේ අර සිනහව මුලින්ම දැම්මේ අපි.
13: මෙහෙම බයිට් කරන්න නෙමෙයි කෝල් එක ගත්තේ. හරිද? ඉෂාර දැන් ඔයා ගොඩ කාලයක් ඉඳන් අපි දෙන්න වහගෙන ඉන්නවානේ. විශේෂයෙන් කවීට පෙම් බඳින කෙනෙක්නේ ඔයා නේද? ෆෑන් ගර්ල් කෙනෙක්නේ. ඒ විදිහට දැන් අහගෙන ඉද්දි ප්‍රෝග්‍රෑම් එක ගැන මොකද හිතෙන්නේ? ඒ වගේම අපේ කැරක්ටර්ස් ගැන මොකද හිතෙන්නේ කියලා පොඩි පොඩි පොච්චුට්ටක් කියන්න. විනාඩියක් වගේ අර තප්පර 30කින් වගේ නෑ. අපි දෙනවා කිව්වෙ මාර කීයද? ටැලන්ට් රවුන්ඩ් එකේ තප්පර 10යි. තප්පර 10න් වැඩිපුර හොඳ කියන්න ඕනේ. හාද?
15: හොඳ
13: නැහැ නේ ඉතින්. හොඳ නැහැ.
14: මේ කෝල් එකක් කරන්න.
13: මේ මම නෙමේ හොඳ නැත්තේ නේද? කවි බොයි නේද හොඳ නැත්තේ?
15: අන්න හරි අන්න
13: හරි. කවි නරකයි. ඇයි කවි නරකයි?
15: කවි හොඳයි.
14: අනේ කවි හොඳයිද?
13: ඒ පාර ඔයා ඇයි එහොම කාලගුණේ වගේ වෙනස් වෙන්නේ? කවුද හොඳ හරියට කියන්නේ?
14: සම්බන්ධකම පටන් ගන්න ඇත්තේ පටගාලා වෙනස් වෙනවා.
13: මේ අපි එහෙනම් මේ ඊගාව ලයින් එකෙන් තව ගෑන් ළමෙක්ව එකතු කරගෙන ඉන්නවා හරිද? එයාවත් අපි බලමුද ඉන්නවද කියලා. අයිබෝන්.
14: අයිබෝන් මල්කි. හෙලෝ
13: මල්කි, ඉන්නවද
14: මල්කි?
13: මල්කි බයේද?
14: මල්කි අයිබෝන් කියන මල්කි මල්කේ නෑ. මල්කි නෑ වගේ.
13: මල්කි නෑ නේද? ලයින් එකේ ඉඳලා ගියපු එළයම අපි ෆේඩේක උත්සව වෙන්න පුළුවන්. හරි, එහෙනම් අපිට දැන් යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. කොමරි අවසානයේ කවිගේ දලේ පැටළුණි අර ආත්මගත සහකාරියක් විදිහට අපු ඉෂාරම තමයි. හරිද? එහෙනම් හිකව සොංග එක ඉෂාරට ඩෙඩිකේට් කරන ගමන් අපි අන්තිම කට්ටියවත් එකතු කරගෙන යන්නේ කියලා තමයි හදන්නේ. ඊට කලින් මතක් කරනුනේ ෆයිබර් කනෙක්ෂන් එක ගැන. ඔයාට මේ අපි දෙන්න අතර තියෙනවා වගේ හොඳ ජොලි කනෙක්ෂන් එකක් හැමදාම තියාගන්න ඕන. තියෙන SLT ෆයිබර් කනෙක්ෂන් එකත් එක්ක එකතු වෙන එක විතරමයි හරිම ලේසියේ වැඩේ. කරන්න තියෙන්නේ SLT MI ඩ කරගෙන ෆයිබ කනෙක්ෂන් එකත් එකතු වෙන එක විතරමයි. ඒවගේම කියන්න ඕනේ දැන් වාට හැම නිවුස් එකක් ගැනම ඉක්මනටම අප්ඩේට් දෙන්න. දැන් දැක්කනේ බ්‍රේකින් එකක් ආවා, මහා බන්ධනාගාර ගින්නක් කිව්වා, එවෙල මේක ගැහුවා. ඒ වගේ තමයි වාට නිරන්තරයෙන් අප්ඩේට් වෙන දැනුම වගේම ඉන්ෆර්මේෂන් වාට කලෙක්ට් කරගන්න පුළුවන් හොඳම විදිහ. ඒ වගේම විශ්වාසවන්තම ක්‍රමවේදය තමයි net news කියලා කියන්නේ. ඒ නිසා net news එක දිගටම රැඳිලා ඉන්න සමීක්ෂණ වාර්තා වලින් ලංකාවේ අංක එක විදිහට net news දැන් පිළි අරගෙන හැමෝම ඉවරයි. ඒ නිසා ඔන්න නිවුස් සහගෙන ඉන්න තව ටිකකින් තව ගොඩක් කරලා තිනවා, පැය භාගයක් තිනවා. එතකන් අපි ලස්සන සින්දුවක් දිලා යන්න තමයි හදන්නේ.
14: එහෙනම් අදට ගිහින් එන්නම් හෙට හමු වෙනකන්. මම කවි,
13: මම ඉන්දු පරිසුමෙන් සතුටින් ඉන්න
14: ආදරේ ගොඩාරියක්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
2: දැන් බලව සවස 6යි.

මේ මොහොතේ පටන් අපි සූදානම් වන්නේ අනන්ත බුදුකුල සුවඳ රැඳුණු net FM බුදුකුල හැන්දෑව ශ්‍රවණය කරන්නට. පූජනීය දීගල පියදස්සේ හිමියන්ගේ මధుරතර සරින් සුගයන මේ බුද්ධ ආශිර්වාදය ඔබේ ජීවිතේ නේකවිත දෝමනස්සයන් දුරු කරන සෙත් කවියක්ම වේ.

ලෝකනාථ වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරූ උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: වසර 20කට පසු රන් සිහිනය සැබෑවක් කරවමින් සිංහ සේයාව රනින් බබලවූ පොදු රදමඩලු තරඟ බිමේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනාගත් අපේ ශූරයා ලොවම ඉදිරියේ ජාතියට කිරුළු පැලැන්දු රොමේෂ් තරංග ඔබට නෙත්FM අපගේ හදපිරි සුබ පැතුම්.
1: චිත්‍රම ගොඩක් සතරේ ලංකාවේ පළවෙනි වතාවට හෙල්ල විසිකිරීමේ සමගින් රන් පදක්කම ලංකාවට දිනා දීමට ලොකු බලාපොරොත්තුවක් ඇතුව ආවේ කම්පිටිෂන් එකට. ඉතින් ගොඩක් සතරේ දෙවෙනි ත්‍රෝ එකෙන්ම ලංකාවට රන් පදක්කම ගන්න ලැබිච්ච එක ගැන
0: ලක්මව රනින් සරසු රුමේෂ් තරංග ඔබ අපට ආඩම්බරයක්.
2: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද?
3: අනේ මන්දා,
2: මේ ඔයා නොදන්නා වුණාට රටම දන්නවා එයා එනකන් හතර වටේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
3: හතර වටේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ එයා විතරයි.
0: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක. NetFM 4 වටේ.
4: අදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
5: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
6: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
8: Leasing poli adu kali ai thamath wahaniyak ganne nathe
9: LB leasing wetin liyapadinchi kala nokala oonaema wahaniyekata
10: waddima leasing mudala aduma poliyata
11: dan mama tanna 0112200
12: Sri Lankave prathama wadawata Rhino roofing wetin handunwa dena Rhino premium jala prathirodhi matupita arakshane sahita roofing sheet Rhino roofing wetin handunwa dena Rhino premium roofing sheet wedi vistara sandaha 1396 amathanna
13: Diva Fresh Daily Alert එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
14: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
15: දෙවන්ද රසක් වතාවට අවසන් යමුදා අපි කුකුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයෙන්නේ
16: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙ තමතන්න 0112 863 363 0767 316 7672.

0: ආයුබෝවන්. අද 2026 අගෝස්තු පළමුවැනි සෙනසුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. මෙත් නිවුස් සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය නෙත් නිවුස් සජීව මැදිරියේ සිට මම ඉන්දු ආශ්වර්යාගමගේ ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ. සිරස්තල මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවක්. පිටත ආරක්ෂාවට පොලිසිය කැඳවයි. රත්මලානේ වෙඩි තැබීමක්. පුත්කලේ කුමරුට මරණ දඬුවමට එරෙහිව හිටපු පොලිස්පති පූජිත්ගෙන් අභියාචනයක්. පාස්කු ප්‍රහාරයේ වරදකරුවන් නිදැල්ලේ සිටින බව විපක්ෂය කියයි. නීතිය සැමට සමාන බව ආණ්ඩුව කියයි. වෙළඳ නෞකාවක බහලුන් මුහුදට වැටේ. ධීවරයින්ට විශේෂ දැනුම් දීමක්. මීගමු බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව ඉකුත් සමයේ විශාල කතාබහක් ඇති කළා. එසේ තිබියදී ඒ උණුසුම සම්පූර්ණයෙන් පහව යන්නත් පෙර මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවක් සිදු වී තිබෙනවා. ඒ අතර රත්මලාන ප්‍රදේශයේදී අද තවත් වෙඩි තැබීමක්ද සිදු වුණා. මේ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව අතරතුරදී තුවාල ලැබූ රැඳවියන් සිව් දෙනෙකු රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිසිය පැවසුවේ අද පස්සරු 4ට පමණ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බවයි. ඒ සමග රැඳවියන් 20 පමණ බන්ධනාගාර වහලේ මතට නැගී තිබෙනවා. එහිදී ඔවුන් ගල්මුල් වලින් පහර දීම් සිදු කර ඇති බවයි වාර්තා වුණේ. තවත් රැඳවියන් පිරිසක් මහර බන්ධනාගාරයේ ඇතැම් ගොඩනැගිලි වලට ගිනි තබා ඇති බවද වාර්තා වුණා. බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව සඳහා පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් කැඳවා තිබෙනවා. එමෙන්ම මෙම නොසන්සුන්තාව සම්බන්ධයෙන් සෙසු ආරක්ෂක අංශද දැනුවත් කර ඇති බවයි වාර්තා වුණේ. ඒ අනුව උන් කෙටි වේලාවක් තුලදී එම ස්ථානයට කැඳවීමටද සූදානම් කර තිබෙනවා. රත්මලාන කඳවල පාර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරුපැදයකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර වෙඩි ප්‍රහාරයේ එල්ල වී ඇත්තේ ත්‍රිරථ රථයක සිටි පුද්ගලයෙකුටයි. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් කර මරණ දඬුවම නියම කෙරුණු පූජිත් සෑසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යන මහතුරුන්ට තවත් එක් අභියාචන අවස්ථාවක් ඉතිරිව තිබෙනවා. මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බවයි නීතිඥවරුන් පෙන්වා දෙන්නේ. නෙත් නිවුස් කළ විමසීමකදී ජනාධිපති නීතිඥ යුආර්ද සිල්වා මහතා මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වුවා.
1: සාමාන්‍යයෙන් අපි නීතිය හැටියට තනි විනිශ්චකාරතුමෙකු විසින් නඩුවක් විමසීම කරන අවස්ථාවේදී එයට අභියාචනා දෙකක් සිදු තියෙනවා. ඒ කියන්නේ අභියාචනා අධිකරණයට අභියාචනයක් තියෙනවා. ඉන්පසුව විශේෂ කරුණු යටතේ අභියාචනයට අවසරය ඉල්ලලා ශ්‍රේෂ්ඨ අධිකරණයට අභියාචනයක් තියෙනවා. නමුත් ත්‍රිපුද්ගල විනිශ්චය සභාවක තීන්දුවක් දෙන අවස්ථාවකදී අභියාචනා අධිකරණයට යන්න මේකෙදි හැකියාවක් නැහැ. යුතු වන්නේ පංච පුද්ගල අවිනිශ්චය සභාවක් මෙහෙවන ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි. ඒ නිසා අවසානාත්මක දෙයක් සිදු වෙලා නැහැ. ඔවුන්ට තවදුරටත් මේ කරුණු සම්බන්ධයෙන් තමන්ගේ නීතිවරු හරහා පංච පුද්ගල විනිශ්චය සභාවකට කරුණු ඉදිරිපත් කරලා තමන්ගේ අයිතිවාසිකම පාවිච්චි කරලා නිදොස් කොට නිදහස් වීමේ හැකියාවක් තිබෙනවා නම් එසේ කිරීමේ හැකියාව උද්ගත වෙලා තිබෙනවා. ඒකට යම් කාලයක් ගත වෙනවා.
2: දැන් ඊළඟ පියවර මොකක්ද? ඔබ සඳහන් කළා සාමාන්‍ය නඩුකරයකදී මෙන් මේ නඩුකරයේදී මරණ දඬුවමට නියම වූ පූජිත් ජයසුන්දර මහතාට හෝ හේමසිරි ප්‍රනාන්දු මහතාට අභියාචන අවස්ථා දෙකක් නැහැ. නමුත් එක අභියාචන අවස්ථාවක් තිබෙනවා. ඔවුන්ට පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කරන්න කියලා. එවැනි තත්වයකදී සිදුවන දේ මොකක්ද?
1: ඊළඟ පියවර වෙන්නේ ඒ අභියාචන පෙත්සම ගොනු කළ බව බන්ධනාගාර නිලධාරීන්ට දැන්වුවහම ඒ අය මරණීය දණ්ඩනීය නියම වූ සිරකරුවන්ගේ කුටිවලින් එළියට අරගෙන ඔවුන් අභියාචනා සිරකරුවන් හැටියට ඔවුන්ට වෙනම තත්ත්වයක් උද්ගත කර දෙනවා. එතකොට ඒ අයට අර මරණීය දණ්ඩන නියම වෙච්ච නැත්නම් බරපතල සිරදඬුවම් බිඳින අයට දීනවා සීමාවන් මුණ ගැහිම සම්බන්ධව තමන්ගේ ඥාතීන් සාමිතුරන් ඒ තත්ත්වය ලිහිල් වෙලා ඒ අයට කටයුතු කරගෙන යන්න පුළුවන්.
2: සහ තව වැදගත් දෙයක් දැන් මෙවැනි අභියාචනයක් ගොනු කරනු ලැබුවොත් ඒ අභියාචනයට යටත්ව පුළුවන්ද මරණ දඬුවමට නියම වී සිටින අයෙකුට ප්‍රශ්නගත අවස්ථාවේදී නම් පූජිත් ජයසුන්දර හිටපු පොලිස්පතිවරයාට සහ හේමසිරි ප්‍රනාන්දු හිටපු ආරක්ෂක ලේකම්වරයාට අප ඉල්ලා සිටින්න.
1: ඒකත් ඉතා වැදගත් දෙයක්. සාමාන්‍යයෙන් අපේ රටේ අභියාචනය ගොනු කළ පසුව සාමාන්‍ය නීති තත්ත්වයන් යටතේ අභියාචනයට යටත්ව අප ඉල්ලීමක් කරන්න පුළුවන්. හැබැයි ඔගේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ පැහැදිලිව කියලා තිනවා මරණීය දණ්ඩනයෙන් නියම වූ කෙනෙකුට කිසිසේත්ම අභියාචනයට යටත්ව අප ඉල්ලීමක් කරන්න බෑ. එම අපදීමක් කළ නොහැකි කියලා.
0: අදාළ අභියාචනය දින 14ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බවද ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා මහතා මෙහිදී කියා සිටියා. මේ අතර මරණ දඬුවම නියම කෙරෙනු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කරන බව ඔහු වෙනුවෙන් පිරිසිරි නීතිඥ රොෂාන් දෙහිවල මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පොලිස්පතිවරයා හමුවීමට අද ගිය අවස්ථාවේදී. එහිදී මාධ්‍යවේදීන් පූජිත් ජයසුන්දර මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු ලබා දෙමින් නීතිඥවරයා ප්‍රකාශ කළේ ඔහු මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවයි.
3: පොලිස්පති ජයසුන්දර මහත්මයා ගිහිල්ලා හම්බ වෙලා ඔහුගේ අභියාචනය සම්බන්ධයෙන් කටයුතු කිරීමට උපදෙස් ලබා ගැනීමක් කළා. ඒ අනුව අපි මේ සතිය තුළ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගිරීමට බලාපොරොත්තු වෙනවා. දැනට මරණ දඬුවම නියම කිරීමක් කළා තියෙන්නේ. ඒ අනුව එකී නියෝගයට විරුද්ධව අපි ශ්‍රේෂ්ඨාධිකරණයට පැලක් ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. දින 28ක් තියෙනවා ශ්‍රී බුද්ධල මහාධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණයට කරන ඇපීල් වලදී. ඒ නිසා අපි එසේ හෝ ඉක්මනින්ම ෆයිල් කරන්න තමයි බලාපොරොත්තු
4: වෙන්නේ.
3: සෞඛ්‍ය තත්ත්වයේ ප්‍රශ්නයක් නැහැ. මං යනකොටත් වෛද්‍යවරයා හමු වෙන්න ගිහිල්ලා තිබුණේ. ඒ අනුව ඔහු හොඳින් ඉන්නවා ප්‍රශ්නයක්.
0: මහර බන්ධනාගාරයේ ඇති වී තිබෙන නොසන්සුන්තාව සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ කර ගන්නවා එම ස්ථානයේ රැඳී සිටින net news නියෝජිත බෙනට් ෆර්ඩිනෑන්ඩස්.
5: මම රැඳී සිටින්නේ මහර බන්ධනාගාරය අතල. අද පස්වරු 4ට පමණ බන්ධනාගාර ඇතුළත රැඳීගෙන අතර ගැටුමක් ඇති වෙලා තියෙන 24 ඒ ගැටුම් දුරදිග ගිහිල්ලා තියෙන බව තමයි වාර්තා වෙන්නේ. ඒත් එක්කම මේ වෙද්දි පොලිසිය හා ආරක්ෂක අංශ යොදවා ආරක්ෂාව තර කරලා තිබෙනවා. ඒ වගේම මේ ගැටුමින් තුවාල ලැබූ 5 දෙනෙකු රාගම මූලික රෝහලට ඇතුළත් කරලා තිබෙන බවට වාර්තා වෙනවා. පිටට අපිට දැන්ට දැක ගැනීමට හැකි වෙනවා බන්ධනාගාරයේ තුල ගොඩනැගිලා ගිල්ලකට ගිනි තබා තිබෙන ආකාරයක් විශාල දුමාරයක් පිට වෙන ආකාරයක් අපිට දැක ගන්න හම්බ වෙනවා. ඉතින් මේ වෙන විට සතේ දැක ගැනීමට තියෙන අපිට මේ ප්‍රමාණය විලාසතෝලින් ලෙඩුන් රාගම රෝහලට අරගෙන යන ආකාරයක් අපිට දැක ගැනීමට හැකි වුණා. තවත් තොරතුරු ඉදිරියේදී අපි සීමට බලාපොරොත්තු වෙන මම නැටින් සමු ගන්නවා. මම net news වෙනුවෙන් බෙනට් ප්‍රදිනන්දස් මහර බන්ධනාගාරය අතට සිට
0: හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනන්දු මහතාට මරණ දඬුවම නියම වීම සම්බන්ධයෙන් අද දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළවුණා. මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදයගම්මන්පිල මහතා.
6: සාරාම් හසීම් රස්ත ප්‍රහාරයක් එල්ල කරනවා කියන තොරතුරු බුද්ධි සේවා විසින් ආරක්ෂක ලේකම්වරයාටත් පොලිස්පතිවරයාටත් දැනුම් දුන්නත් ඔවුන්ට කලබල වීමට හේතුවක් නැහැ. මොකද මේ දෙන්නා සාරාන් හසීම් කියන්නේ කවුද කියලා හරි අවබෝධයක් තිබුණු දෙන්නෙක් නෙවෙයි. සාරාන් හසීම් ප්‍රහාරයකට සූදානම් වෙනවා කියනකොට වාම කලබල විය යුතු දෙන්නෙකුත් පොලිසිය හිටියා. ඒ තමයි එවකට රහස් පොලිසියේ බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සිටිවරත්න මහත්තයාත් රහස් පොලිසියේ අධ්‍යක්ෂක ශානි අබේසේකර මහත්තයා. ඒ වෙන විට කාරාන් හසීම් පිළිබඳ විමර්ශන ගණනාවක් කරමින් හිටියේ රහස් පොලිසියයි. වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීම, මාවනැල්ල බුදු පිළිම විනාශ කිරීම, වනාතවිල්ලුවේ පුපුර්ණ ද්‍රව්‍ය සොයා ගැනීම, මඩකලපුවේ පාලමුනේ මෝටර් සයිකල් බෝම්බයක් අත්හදා බැලීම කියන අපරාධ 4ම විමර්ශන කටයුතු කරන්නේ රහස් පොලිසියයි. මාවනැල්ල බුදු පිළිම විනාශ කිරීම සම්බන්ධයෙන් සහ වනාත විල්ලුවේදී පුපුර ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත්ත අය රහස් පොලිසියට දැනුම් දීලා තිබුණා. සාරාන් හසින් විසින් දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙමින් ඉන්නවා කියලා. රවි සෙනිවිරත්න සහ ශානි අබේසේකර දෙදෙනාට මරණ දඬුවම ලබා දිය හැකි වරදක් අර දෙදෙනාටත් වඩා පැහැදිලිවම මේ දෙදෙනා විසින් සිදු කර තිබෙනවා.
0: පාස්කු ඉරිදා තරස්ත්‍ර ප්‍රහාරයට අදාළව තවත් වැරදිකරුවන් නිදැල්ලේ සිටින බව සමගි ජනපල වේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.
4: පාස්කිරිදා සිංදිය කවුද සැලසුම් කරේ? කවුද මේකට මුදල් වියදම් කරේ? අපි දන්නවා ජේවීපීකට සම්බන්ධ ජේවීපීක අපේක්ෂකෙක් මේකට මුදල් වියදම් කරා කියලා සියලුම කමිටු වාර්තා වලින් කියලා තියෙනවා ඒක. මයිද මලල්ගොඩ කමිෂන් වාර්තාව, පාර්ලිමේන්තු කමිෂන් වාර්තාව, ඒ වගේ විශේෂ ජනාධිපති කමිෂන් වාර්තාවයි කියලා. ඒගොල්ලටත් දඬුවම් දෙන්න ඕනේ. විකාරණේ ගත්ත තීන්දුව ගැන මම කතා කරන්න යන්නේ නැහැ. නමුත් මේකට සම්බන්ධ විශාල පිරිසක් ඉන්නවා. මේ ක්‍රියාත්මක කරපු කට්ටිය, මේකේ වාසි ලබා ගත්ත කට්ටිය, මුදල් සපයපු කට්ටිය, ඉබ්‍රාහිම් නාන්ලා තව ගොඩක් කට්ටිය යහන ඇයි ඒගොල්ලන්ට ක්‍රියාමාර්ග සමගි ජන බලයේකටවත් එක්සත් ජාතික පක්ෂයටවත් මේ සම්බන්ධව කාල සීමාවක් තිබෙන්නේ නැති දිගින් දිකට මේක පරීක්ෂණ කටයුතු කරා. ආවේ රාජපක්ෂ ආණ්ඩුවයි, ක්‍රමසිංහ ආණ්ඩුවයි, ඊට පස්සේ ජේවිපී ආණ්ඩුවයි. මම හිතන්නේ මේකේ නියම චූදිතය කවුද? මේකට සම්බන්ධ කවුද? මේ කොහෙන්ද ක්‍රියාත්මකුනේ කියලා හොයලා මේකට දඬුවම් දෙන්නේ.
0: මේ සම්බන්ධයෙන් අදහස් පළ කළමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ලැබුණු ජන වරමට අනුව කටයුතු සිදු කරමින් පවතින බවයි.
7: දිනේ හිටපු පොලිස්පතිවරයෙකු මරදලුම
8: ඔය එකත අපිට ලැබෙන ජනවරම ලැබුණු ජනවරම ඡන්ද දෙකකින් අපිට ජනතාව අප ගැන බලාපොරොත්තුවක් තිබු එක්තරා ප්‍රධානම කරුණක් තමයි නීතිය විධානය සහ ආධිපත්‍ය નિවර්ජ්‍ය ක්‍රියාත්මක කරන කියන එක. ඒ කියන්නේ නීතිය සෑම දිනාටම සාධාරණ ඉටුනවා කියන එක ක්‍රියාත්මක වෙන්න ඕනේ ඒ බව පේන්නට ඕන කමක් තියෙනවා. දැන් තරාතිරම ධනය බලය දේශපාලන බලය කියන එකක් සැලකෙන්නේ නැහැ. මේ රටේ ඕනෑම පුරවැසියෙකුට කිසිම ධනයක් බලයක් වෙන දේශපාලන සම්බන්ධකම් නැති ඕනෑම කෙනෙකුට අධිකරණයේ පිහිට පතන්න පුළුවන් තමන්ට යුක්තිය සාධාරණ ඉටු කර ගැනීම සඳහා. ඒක තමයි අපි මේ රටේ හදපු හොඳම විශ්වාසය සහ ජනවරමට කරපු ලොකුම ගෞරවය. ඒ කටයුතු වේගවත් කරගන්න තමයි ඒ කටයුතු තවත් කාර්යක්ෂම සහ ශක්තිමත් කරන්න තමයි මේ අධිකරණ පද්ධතියේ මේ වෙනස කරන්න බලාපොරොත්තු වෙන්නේ.
0: කොළඹ වරායේ සිට බස්නාහිර දෙසින් නාවික සැතපුම් 17ක් පමණ දුරින් වූ මුහුදේදී වෙළඳ නෞකාවක තිබූ හිස් බහලුම් 17ක් මුහුදට වැටි පාවමින් පවතින බව නාවික හමුදාව පවසනවා. මාලදිවයිනේ සිට කොළඹ වරාය වෙත පැමිණිමින් තිබූ නෞකාවක තිබූ හිස් බහලුම් එලෙස මුහුදට වැටී තිබෙනවා. පවතින මුහුදු දියවැල් ස්වභාවය අනුව මෙම හිස් බහලුම් බේරුවල සිට මීගමුව හරහා පුත්තලම දක්වා වූ මුහුදු තීරයේ ගොඩබිම දෙසට පාවී එමේ වැඩි හැකියාවක් පවතින බවටයි අනුමාන කෙරෙන්නේ. මේ වන විටත් එම බහලුම් මුහුදට වැටුණු ස්ථානයේ වෙත පිටත් වූ නාවික හමුදා කණ්ඩායමක් එය නිරීක්ෂණය කරමින් සිටිනවා. කෙසේ වෙතත් එම මුහුදු ප්‍රදේශ හරහා යාත්‍රා කරන ධීවර යාත්‍රා ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි මෙහිදී ඉල්ලීමක් කළේ. නෙතෙෆම් ඩීජේ නයිට් ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝහි තවත් අදියරක් ඊයේ රාත්‍රියේදී පැවැත්වුණා. ඒ අනුව ඊයේ තරග කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ සහ මහනුවර දිස්ත්‍රික්කයයි. ඒ යටතේ ඩීජේ කේස් 69 රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කළ අතර ඩීජේ නීරා මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කළා. පැවති කරටකර තරගයෙන් පසු මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කළ ඩීජේ නීරා ජයගනු ලැබුවා. මේ සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වන ඩීජේ නීරා.
9: Hi guys, මම ඩීජේ නිරා. ඊයේ දවසේ net fm dj night එකට නුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරලා මම සහභාගී වුණා. ඊයේ වැඩිම මනාප සංඛ්‍යාවකින් ජයග්‍රහණය කරන්න හැකියාව ලැබුණා. මට මේ අවස්ථාව දීපු net fm එකට ස්තුතියි. දෙවෙනි වටේන් හමු වෙමු.
0: net fm dj night ශ්‍රී ලාංකික රසිකයින් ඉතා ඉහළ ජන ප්‍රසාදයක් දිනාගත් වැඩසටහනක් වෙනවා. ශ්‍රී ලාංකික රේඩියෝ වෙත අලුත්ම අත්දැකීමක් වූ මෙය තවදුරටත් අලුත් කරමිනුයි face to face attack show හඳුන්වා දෙන්නේ. එම වැඩසටහන සෑම සිකුරාදා දිනකම රාත්‍රී 9:00 සිට සජීවීව ඉදිරිපත් කරනවා. වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් විශ්වාසී බැංකු සේවාවක් සපයන RTB බැංකුව නව මුහුණුවරකින් සිය සේවාවන් තවත් කාර්යක්ෂම කරගනිමින් සිටිනවා. ප්‍රධාන කාර්යාලය වඩාත් පාරිභෝගික මිත්‍රශීලී වන ලෙස නව පරිශ්‍රයක පිහිටුවීමද මෙහි එක් පියවරක්. සෙසු ශාඛා ජාලයද මෙලෙස පාරිභෝගික මිත්‍රශීලී ලෙස කඩිනමින් නවීකරණය කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වන RDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍ය අධිකාරී ආචාර්ය අසංග තෙන්නකෝන් මහතා.
10: අද දිනේ සිද්ධ වෙන්නේ RDB බැංකුවේ මූලස්ථාන ශාඛාව නව පරිශ්‍රයක මාරහන්දි නාගරික සංවර්ධන අධිකාරියට අයත් පරිශ්‍රයක විවෘත වීම. මේ මගින් අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරියට RDB බැංකුවේ මුහුණුවර වෙනත් අයරකින් ජනතාවට ඉදිරිපත් කරන්න. මේ ආකාරයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා අපේ ශාඛා ජාලයේද 272ක් වන ශාඛාවන් නව මුහුණුවරකින් ඉදිරි වසර දෙක තුළ සම්පූර්ණ කළා. ජාතික තලයේ බැංකුවක් විදිහට අපගේ තරගකාරී බැංකුව හා උරින් උර ගැටෙන තරගයක යෙදෙමින් ඉදිරියට යන්න.
0: RDB බැංකුවේ ප්‍රධාන කාර්යාලය අලුතින් පිහිටුවා ඇත්තේ කලින් ගරා වැටමින් තිබූ ගොඩනැගිල්ලකයි. එයද සිය අලුත් වෙනසෙහි අරමුණ පිළිබඳ ආදර්ශයක් බව මෙහිදී අදහස් දැක්වූ RDB බැංකුවේ සභාපති ලස්සන්ත ප්‍රනාන්දු මහත්මා කියා සිටියා.
11: මේ ගරා වැටිච්ච බිල්ඩින්ග් එක ආණ්ඩුවේ දින මොනවද මේ වෙන්නේ කියලා අහා හිටියේ. මම අපේ කලමනාකරණයත් කතා කළා මෙන්න මෙහෙම එකක් තියෙනවා රාජ්‍ය ආයතනයක් තියෙනවා. ඇයි අපි මේකෙන් ප්‍රයෝජනයක් ගන්න නැත්තේ? අරගෙන අද මේක දැක්කම මටත් හදිම පුදුමයි. සර් අපි දුර ගමනක් ඇවිල්ලා තියෙනවා. මේ අරහා මම හිතන්නේ අපිට සෑහෙන දුර ගමනක් සෑහෙන සේවයක් අපිට කරත හැකි. මේ සේවය කඩිනම් කාර්යක්ෂම ලෙස අපි පවත්වාගෙන යන්න හදන්නේ. ඇත්තෙන්ම අපි කරේ විශ්වාසය තබන්න. දැන් ප්‍රශ්නයක් නැති කෙනෙක් නැහැ. ඕගලන් පස්සෙ තියෙන වෙලේදී අත උස්සලා ඇවිල්ලා ඉන්නේ. මොකද අපිට ඕගලන් කතන්දරේ කිව්වොතින් අපි අනිවාර්යෙන් උත්තරයක් දෙන්න අපි මැදිලා ඉන්නවා.
0: ශුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් කෘෂිකාර්මික පසු සම්පත් ධීවර හා වාණිජ ව්‍යාපාර ක්ෂේත්‍ර සංවර්ධනය සඳහා මූල්‍ය සේවා සැපයීම මෙම බැංකුවේ ප්‍රමුඛ අරමුණක්. ග්‍රාමීය ජනතාව අතර ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කිරීම, කාන්තාවන් සවිබල ගැන්වීම සහ තරුණ ප්‍රජාව වෙනුවෙන් ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමද RDB බැංකුවේ අරමුණු අතර වනවා. හෙට උදැස්සන 6:45ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
12: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
13: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු Net News ශක්තිමත්ව ඉදිරියට.
14: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
15: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
14: මාරයිනේ.
16: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
17: ඒයි
16: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
17: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
16: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS අය සනීප ආරක්ෂකතුවා ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
18: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
19: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
20: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
21: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙන්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.

0: ශුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වසර විසි එකක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු නෙත් නිවුස් ශක්තිමත්ව ඉදිරියට ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: මේ අහන්නකෝ අහන් ඉන්නේ කියන්නකෝ වෙන මොකක් ඕන නැ සතිය තවස්සල උදේ 6ට Alpha Studio අහන්නකෝ ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ
3: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuri and Lehansa WhatsApp 0711 95 95 95 Net FM Facebook Live
4: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර නවාතැන් බස් රථය පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112 863 363 අංකයට ට්‍රැවල්නෙත්
5: අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට

0: Sit mit Assepur. Sit mit Assepur.
1: අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අපි සෙනසුරාදා සිත්නෙ තසපුව වැඩසටහනයි අරඹන්නට සූදානම් වෙන්නේ. අදත් අපි ඔබට ඉතා වැදගත් වූ දේශනාවක් සෙනසුරාදා සිත්නෙ තසපුවෙන් ලංකරන්නටයි සූදානම් වෙන්නේ. ඒ වෙනුවෙන් සුපුරුදු ලෙස අදත් අපි ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කරන්නට යෙදුනේ ගලගෙදර සමනගිර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ අතිපූජනීය වන්දනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට. උන්වහන්සේව ශ්‍රද්ධාවෙන් ගෞරව නමස්කාරයෙන් යුක්තව පිළිගෙන සෙනසුරාදා සිත්නෙ තසපුවේ ධර්මානුශාසනාව පැවැත්වීමට උන්වහන්සේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාධු සාධු සාධු.

නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු ගරුතර මහ සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද සෙනසුරාදා සිටනේ තසපුවට ඊටාම ගෞරවයෙන් දායකත්වයට එකතු වෙනවා වැලිමඩ බඹරපාන හොරතොට හුණුකැටි ලන්ද නිවසේ පදිංචි WM විමලාවති මහත්මිය ඒ වගේම RM පියන්ති රේණුකා මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්නතුන් ඒත් හැම දිනාගෙම සියලුම සත් ප්‍රාර්ථනා සඵල වෙන්න කියලා අපි මෙත්සිතින් සත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරනවා ඒ දායකත්ව අරමුණු අතරේ මම දැකපු දෙයක් තමයි වසර 22කට පෙර තමන්ගේ මිය ගිය ඥාතියෙක් වසර 11කට පෙර මිය ගිය ඥාතියෙක් ඒ වගේම වසර 9කට පෙර මිය ගිය ඥාතියෙක් වගේම මාසයකට පෙර මිය ගිය ඥාතියෙක්ව සිහිපත් කරලා තියෙනවා දැන් මේ ඥාතීන් සිහිපත් කරගෙන මිය ගිය ඥාතීන්ට පින් දීම අපි බොහෝ අවස්ථාවලදී සිතනේ තසප්පේ පමණක් නෙමේ පින්වත්නි නොඑක් ධර්මදේශනාවල දායකත්ව අරමුණු වලදී සඳහන් කරමින් ඒ පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා දැන් මෙතන බලන්න අවුරුදු 22 අවුරුදු 11 අවුරුදු 9 මේ වගේ දීර්ඝ කාලවල මියගේ ඥාතීන් උත් සිහියට නගාගෙන තියෙනවා මියගේ ඥාතීන්ට පින් දීම කියන එක අපි ලෝකේ සාමාන්‍යයෙන් යුතුයකමක් වශයෙන් සිද්ධ කරනවා හැබැයි මේ මීගේ ඥාතීන්ට පින් දීම බොහෝ විට ඇත්තු දානමය චේතනාවකින් සිද්ධ කරද්දී ඒ කියන්නේ ඒක ධර්ම දානයක් විදියට මේ මොහොතේ දායකත්ව දරන පින්තුන් සිද්ධ කරනවා ඒ වගේම ඔයත් දන්න මීගේ ඥාතීන්ට පින් දෙන්න ආමිෂ දාන විදියට හත් දවසේ තුන් මාසේ අවුරුද්දේ ගෙදරට ස්වාමීන් වහන්සේලා වඩම්මලා සාංකික දානයක් පූජා කරලා

ඔබ නොහිතන වෙනස්ම කතිකාවක් අද මේ දේශනාවේදී අපි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තරම පින්වත්නි, මේකේ ඥාතීන්ට පින්දීම කියන මේ උත්තම චේතනාව අපි භාවනාවකට හරවලා ඒක භාවනාමය චේතනාවක් විදිහට ඒ තුලත් අපිට අර ඥාතියට පින් දෙන්න තව වෙනස්ම පින. ඒක ඥාතියා පින අනුමෝදන් වුණා හෝ නැතා හෝ ඒක තමන්ගේ හිතසුව පිණිස තමන්ට යහපත පිණිස හරව ගන්න විශේෂ වැඩපිළිවෙල අද මේ දේශනාවේදී අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේක වෙනස්ම මාතෘකාවක්. මේකේ ඥාතීන්ට පින් දීම භාවනාවක් බවට පත් කරගන්නේ කොහොමද කියන එක ගැන සාමාන්‍යයෙන් එහෙම මාතෘකාවකට නොයන්නේ ත්‍රිපිටකයේ අපිට හැම තැනම හම්බ වෙන්නේ පින්වත්නි මේ මේකේ ඥාතීන්ට පින් දීම දානමය කුසලයක් ඇතුලේ. එතකොට අපි යම් පින්කමක් සිදු කරද්දී ඒ පින්කම ඇතුලේ තමන්ගේ හිත හසුරවන විදිහ ප්‍රඥාවන්තයාට විවිධ කුසල පරාසවලට තමන්ගේ ඒ පින්කමේ ආනිසංස දියුණු කරගන්න පුළුවන්. ඒක ප්‍රඥාවන්ත කෙනෙක් තමන්ගේ නුවණින් හිත හසුරවන විදිහත් එක්ක තමන්ට පුළුවන් ඒ පින්කමේ ආනිසංස කොච්චර ප්‍රමාණයකට දියුණු කරන්න ඕනෙද කියන එක තමන්ටම තීරණය කරන්න. අන්න ඒ වගේ වැඩක් තමයි අද මේ දේශනාවේදීත් ඔබට අනුශාසනාවක් විදියට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, මේගේ ඥාතීන්ට පින් දීමේදී මේක භාවනාවක් බවට පත් කරගන්නේ කොහොමද කියනකොට මං ඉස්සෙල්ලම ඔයත්තන්ට කියන්නට ඕනේ, මේගේ ඥාතියෙක් කියලා අපි බලාපොරොත්තු වෙනවනම් අපිත් එක්ක එකට ජීවත්ව හිටපු අපි දන්න කවුරු හරි කෙනෙක් මෙන්න මේ කෙනාට මම මේ විදියට පින් දෙනවා කියලා, පින්වත්නි ඒ දෙන පින ඔයත් හොඳට මතක තියාගන්න, අපි කාට අනුමෝදන් කළත් ඒ අනුමෝදන් කරන කෙනා ඉපදිලා ඉන්න ස්ථානය අපිට ඕන ඕනම තැනක ඉපදුන ඥාතියෙකුට ඒ දෙන පින අනුමෝදන් වෙන්න හැකිද කියන කාරණේ ජානුසෝනි කියලා කෙනෙක් බුදුරජාණන් වහන්සේකින් අහපු අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ ජානුසෝනිට පැහැදිලි පිළිතුරක් දීලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන ඥාතියන් නිරේපදිලා නම් අපි කොච්චර බලාපොරොත්තු වුණත් ඒ පිනේ ඥාතියට ගන්න බෑ. අපි බලාපොරොත්තු වෙන ඥාතියා දෙවියන් අතරේ, මිනිසුන් අතරේ පමණක් නෙමෙයි තිරිසන් ලෝකෙ වගේ තැනක ඉපදිලා හිටියත් අපි කොච්චර බලාපොරොත්තු වුණත් මියගේ ඥාතියෙක් වශයෙන් දෙන පිනක් යාට ගන්න බෑ. මේ දෙන පින මියගේ ඥාතියෙක් වශයෙන් ගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ ජානුසෝනිට වදාලේ පෙත්තිවිෂය කියන ප්‍රේතාත්මී ඉපදිච්ච කෙනෙකුටයි ගන්න පුළුවන් කියලා. එතකොට පින්වත්නි, පෙත්තිවිෂය කියලා කියන මේ ප්‍රේතාත්මී ස්වરૂපය ගැන තිරෝකුඩ්ඩ වගේ කුද්දකනිකාය සූත්‍රවල බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා තියෙනවා. ප්‍රේතවත්තු කියන කුද්දකනිකාය තියෙන විශේෂ දේශන කොටාසෙත් ඒ ගැන බොහෝ තොරතුරු සඳහන් වෙනවා. මේ පිනක් මියගේ ඥාතියෙකුට ගන්නව නම් ඒ ඥාතියා ඒකාන්තයෙන්ම ප්‍රේතාත්මගත සත්වෙක් වෙන්න ඕනේ. ඒක මියගේ ඥාතියෙක් වශයෙන් දෙන පින ගන්න එතනදී. ඒකෙත් තියෙන කතාව තමයි පින්වත්නි පෙත්තිවිෂය කියලා කියන මේ ප්‍රේතාත්මේ හැඩගැහිලා තියෙන්නේ පිනෙන් යැපෙන්න. ඔවුන්ට මිලමුදල්, රැකී රක්ෂා, ඒ වගේ කුඹුරු වතු පිටි කරන්න, එහෙම සල්ලි හොයන්න, කෑම බීම හොයන්න, ඔවුන්ට අවශ්‍ය යැපෙන්න යම් ප්‍රත්‍ය පහසුකම් හොයාගන්න වෙන ක්‍රම කිසි දෙයක් නැහැ. ක්‍රමේ තමයි ඥාතියෙක් වශයෙන් පිනක් අනුමෝදන් වෙලා ඒ අනුමෝදන් වෙන පිනෙන් තමයි ඒ ඥාතියට පුළුවන්කම තියෙන්නේ එතනදී තමන්ට අවශ්‍ය කරන යැපෙන්න කෑම බීම ටික, ඉඳුම් හිටුම් ටික, මේ සියලු දේවල් ටික ලැබෙන්නේ. එතකොට අපි කොතනකදී හරි බලාපොරොත්තු වෙනවා නම් පින්වත්නි, අනේ මගේ මේ දුන්න පින මගේ ඥාතියට ලැබේවා කියලා, ඒ පිනෙන් ඇත්තටම යැපෙන්න පුළුවන් සියලු පහසුකම් ටික ලැබෙන්න නම් ඒ පැත්තෙන් මගේ ඥාතියත් පෙත්තිවිෂය කියන ප්‍රේතාත්මේම ඉපදිලා ඉන්න ඕනේ. මේ කාරණාව කවුරු කොහොම පිළිගත්තත් ඔක තමයි ඇත්ත කතාව.

0: මයි ජානුස්සෝනි සූත්‍රය තුළ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව අවධාරණය කරලා තියෙන කාරණේ. ඒතර මේක කියනකොට හිතන්න දැන් කවුරු හරි කෙනෙක් ඒ ප්‍රේතාත්මය කියන තැන නැතුව වෙන කොහේ හරි තැනක ඉපදිලා ඉන්නවා නම් ඒ ජානුස්සෝනි මහණෝ බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමිනී අපි බලාපොරොත්තු වෙන කෙනා ඒ වෙන තැනක ඉපදිලා ඉද්දි අපි මෙහෙම බලාපොරොත්තුෙන් පින් දෙනවා. නමුත් එයා පෙත්තිවිෂය නෙමේ වෙන තැනක. එතකොට අපේ පින්කම අපරාධෙන කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උත්තරයක් දෙනවා. නෑ නෑ ඒ පින්කම ඒ ඥාතියා ගත්තත් නැතත් ඔබට තියෙනවායි කිව්වා. පින්කම අපරාධ වෙන්නේ නෑ, කරන කෙනාට තියෙනවා අනිවාර්යෙන් කරන පින. අනිත් පැත්තෙන් පින්වත්නි, තමන් කරන පින තමන් ඥාතියෙකුට අනුමෝදන් කරද්දී එතර තියෙන විශේෂම කාරණය තමයි බුදුරජාණන් වහන්සේ වදාලේ ඒ ඥාතියා තමන්ගේ පින අනුමෝදන් වෙන්න පුළුවන් තැනක හෝ බැරි තැනක හෝ හිටියා වේවා, ඒ තමන් දෙන පින මියගේ ඥාතියෙක් වශයෙන් පින් අනුමෝදන් වෙන්න පෙත්තිවිෂේ ඉන්න තවත් බොහෝ ඥාතීන් බලන් ඉන්නවා අපි නොහිතුවට. ඒක මම මෙහෙම කියන්නම්, මේ අනන්ත සසරේ අපේ අම්මා වෙච්ච නැති තාත්තා වෙච්ච නැති එක ත්‍රිසංගත සතෙක්වත් නැහැ කියලා කියනවනේ. දැන් ඔය ත්‍රිසන් ලෝකේ අපිට පේන කෝඹියද මැස්සද මදුරුවද කැරපොත්තද ඔය ඇත්තු සමහරලාට පින්වත් දැක්කට පස්සේ බය වෙලා කෑ ගහන කැරපොත්ත වෙන්න පුළුවන්, හුණා වෙන්න පුළුවන්, මොකෙක් හරි සතෙක් වෙන්න පුළුවන්. ඔය ඕනම සතෙක් ඔබ නොහිතුවට මේ සසරේ ඔබේ අම්මා වෙලා තියෙනවා, තාත්තා වෙලා තියෙනවා. හෝනං ඇඟ වැටුණාට පස්සේ පලාපල කියනවා, හෝනෙක් ඇඟට වැටුණාට පස්සේ චී ගාල විසි කරනවා, ඇත් කරනවා. ගැඩවිලෙක් කැරපොත්තෙක් හංගොල්ලෙක් ගොළුබෙල්ලෙක් දැක්කට පස්සේ පින්වත්නි අප්පිරිය කරනවා. දැන් අප්පිරිය නොකර මේක තමන්ගේ සසරේ ඉපදිලා හිටියා කියලා කටේ දාගන්න හරි ඇඟේ දාගන්න හරි අතපතක ගායින්න හරි තුරුල් කරගන්න හරි නිදාගන්න හරි ඒ සතත් එක්ක තමන්ගේ කොට්ටෙට මෙට්ටට තියාගෙන ඉන්න එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. හැබැයි ඔය ඇත්ත ගැටීමකින් පිළිකුලකින් අප්‍රියාවෙන් ඈත් කරන ඔය සතා යම්කිසි දවසක මේ සසරේ අතීතයේ ඔබ නොහිතුවට ඔබට අද මතක නැති වුණාට ඔබ වැළඳගත් කෙනෙක්, ඔබ බොහොම ආදරෙන් තුරුල් වෙච්ච කෙනෙක්, ඔබේ අම්මා වෙලා තාත්තා වෙලා දරුවෙක් වෙලා ඔබ ආදරෙන් වැළඳගත් කෙනෙක්, ස්වාමියා බිරිඳ පෙම්වතා පෙම්වති වෙලා හිටපු කෙනෙක්, ඒක තමයි ඇත්ත. එතකොට තිරිසංගත සත්තු විතරක් නෙමෙයි පින්වත්නි, දැන් තිරිසංගත සත්තුන්ගේ ගත්ත අම්මා වෙච්ච නැති තාත්තා වෙච්ච නැති එකඳු සතෙක් නැහැ කියලා කියනවානේ. ඉතින් ඒ කතාවම අනිත් තැන්වලටත් ඔට්ටු නැද්ද? දැන් හිතන්න මේ මොහොතේ නිරේ කොච්චර නිරිසත්තු ඇද්ද? උපදින්න තියෙන සියලු ලෝක අතරේ දෙවියන් අතරේ බ්‍රහ්මයන් අතරේ මිනිසුන් අතරේ මේ ප්‍රේතගත සත්තු තිරිසංගත සත්තු මේ සියලුම ලෝක අතරේ ඔක්කොම ලෝක ටිකේ සියලු දෙනාව එකතු කරා කියන ගණනක් වශයෙන් සියලු ලෝක සත්වයන් ටික තනි ගණනක් වශයෙන් එකතු කරා කියලා හිතන්න. ඔය ඔක්කොම එකතුවට වඩා වැඩි ගණනක් පින්වත්නි මේ මොහොතේ නිරේ නිරිසත්තු විදියට දුක් විඳින ඔබ විශ්වාස කරනවාද? එච්චරට නිරේ නිරිසත්තු ඉන්නවා පින්වත්. ඔය නිරේ දුක් විඳින සියලු නිරිසත්තු අපි කල්පනා කරලා බැලුවොත් එහෙම අර තිරිසංගත සත්තු ගැන කිව්ව වගේම ඔය ඇත්තු නොහිතුවට අපේ අම්මා වෙච්ච අය තාත්තා වෙච්ච අය මේ වෙලාවේ නිරේ යම්තාක් පැහැෙනවද යම් සත්වයෙක්? ඒ හැම සත්වයකම තමන්ගේ අම්මා වෙලා තියෙනවා සංසාරේ, තමන්ගේ තාත්තා වෙලා තියෙනවා, තමන්ගේ දරුවෝ වෙලා තියෙනවා, තමන්ගේ ස්වාමියා බිරිඳ වෙලා තියෙනවා, තමන්ගේ සමීපතම ආදරණීයන් වෙලා අපිත් එක්ක සසරේ ගෙවපු අය පින්වත්නි මේ මොහොතේ නිරේ දුක් විඳින හැම සත්වයකම. එතකොට ඒක තිරිසන් ලෝකෙට නිරේට විතරක් නෙමෙයි, පෙත්තිවිෂය කියලා කියන ප්‍රේතාත්මිටත් අදාළ නැද්ද? එතකොට ප්‍රේතාත්මේ මේ වෙලාවේ ඉන්න දුක් විඳින යම්තාක් ප්‍රේත සත්වයෝ ඉන්නවා නම් මේ හැම ප්‍රේත සත්වයකම පින්වත්නි මේ අනන්ත සසරේ අපිට අම්මා වෙලා තියෙනවා. මේ මොහොතේ පෙරේත ආත්මි දුක් විඳින හැම සත්වයෙක්ම මේ අනන්ත සසරේ අපිට තාත්තා වෙලා තියෙනවා. මේ මොහොතේ පෙරේත ආත්මි දුක් විඳින හැම සත්වයෙක්ම පින්වත්නි මේ අනන්ත සසරේ අපිට දරුවෝ වෙලා තියෙනවා. ඒ වගේම ඔය හැම පෙරේත සත්වයෙක්ම මේ අනන්ත සසරේ අපිට පෙම්වතා පෙම්වති වෙලා ආදරෙන් වැළඳගෙන සිපගෙන පින්වත්නි මම ඔයාට ආදරෙයි කියලා තියෙනවා. එහෙම ආදරය කරපු තමන් තමන්ගේ ජීවිතේ පණ වගේ තමන්ට මහා තද බැඳීමකින් සෙනෙහස පාපු අය අපිට අද නොපෙනුනාට, නොදැනුනාට, නොහිතුනාට පින්වත්නි, පෙරේතාත්මේ මේ වෙලාවේ දුක් විඳින සෑම සත්වයෙක්ම ඒගොල්ලට අයිති වෙනවා. එතකොට ඔබ හිතන්න, ඔබ මියගිය ඥාතියෙකුට පින් දෙද්දී ඔබට වර්තමාන ජීවිතේ ඥාතියෙක් විලක් කරලා මෙන්න මේ ඥාතියාට මේ පින් දෙනවා කියලා දෙනවා. පින්වත්නි, ඒ ඥාතිය විතරක් නෙමේ මේ අනන්ත සසරේ ඔබට ඥාති උනේ. ඔබේ අම්මව සිහි කරලා පින් දෙයි, තාත්තා සිහි කරලා පින් දෙයි. හැබැයි මතක තියාගන්න, පෙරේතාත්මේ දුක් විඳින සියලු පෙත්විෂේ සෑම සත්වයෙක්ම මේ අනන්ත සසරේ අම්මා වෙච්ච නැති, තාත්තා වෙච්ච නැති එකඳු පෙරේතෙක් හොයාගන්න බැරි නම් අපි පින්වත්නි හිතන්න, ජානුසෝනි අහනවා, ස්වාමීනි අපි මේගේ ඥාතියට පින්කමක් කරනවා, අපි ඥාතිය ඉලක්ක කරලා පින් දෙනවා, හැබැයි ඒ ඥාතිය පින් ගන්න බැරි තැනක නම් පින්කම අපරාධේ නේද කියලා බුදුරජාණන් වහන්සේ වදාලේ. මේ අනන්ත සසරේ ඔබට ඥාති වෙච්ච අය කොච්චරනම් පෙත්ති විෂය තුල පින් බලාපොරොත්තුෙන් ඉන්නවද ජානුසෝනි කියලා. එහෙනම් පින්වත්නි, අපි ඉලක්ක කරන ඥාතිය විතරක් නෙමේ පෙත්ති විෂය පින් ගන්න ඕනේ. මේ පෙත්ති විෂය ඉන්න යම් තාක් ප්‍රේතයෝ ඉන්නවා නම් ඒ හැම කෙනාටම මම දෙන පින හේතු වේවා කියන මෛත්‍රී චේතනාව ඇත්තන්ගේ හිතේ ඇති වෙන්න ඕනේ පින්වත්නි. එතන ඉඳලා අපි කතා කරමු, කොහොමද මේගේ ඥාතීන්ට පින් දීම භාවනාවක් බවට පත් කරන්නේ? දානමය කුසලයකින් එහාට ගිහිල්ලා කොහොමද මේක භාවනා චේතනාවකට අපි හරවන්නේ පින්වත්නි? මේ ලෝකේ භාවනාවන් අතරේ තියෙන බොහොම සුන්දර භාවනා හතරක් තමයි බ්‍රහ්ම විහරණ භාවනා කියලා කියන්නේ. මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා කියන භාවනා විහරණයන් පින්වත්නි, මෛත්‍රී චේතනාව, මුදිතා චේතනාව, කරුණා චේතනාව, උපෙක්ඛා චේතනාව කියන මේ සියලු මෛත්‍රී සහගත ආදී බ්‍රහ්ම විහරණ සෑම භාවනා අරමුණක්ම මේ ලෝකේ තියෙන කෙනෙකුගේ හිත නිවන්න, ජීවිතයේ සැප උදා කරන්න, මහත්ඵල මහානිසංස උදා කරන්න තියෙන තාම විශිෂ්ට භාවනා අරමුණු ටික. ඔබට හිතෙන්නේ නැද්ද ඔබ මේගේ ඥාතීන්ට පින් දෙනව පුරුද්දක් විදියට? පින්වත්නි, ඒ කරන පින්කම මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා කියන බ්‍රහ්ම විහරණ වැඩෙන විදිහට කරන්නේ කොහොමද කියලා ඔය ඇත්තන්ට අද දවසේ මේ විශේෂ ධර්මානුශාසනාවෙන් පැහැදිලි කරලා, විග්‍රහ කරලා, තේරුම් කරලා දෙනවා පින්වත්නි. මේ අනන්ත සසරේ අපිට අම්මා වෙච්ච, තාත්තා වෙච්ච සෑම කෙනෙක් අතරින්ම අද ප්‍රේතාත්මේ දුක් විඳින කොයි ප්‍රේතය ගත්තත් පින්වත්නි, ඒ අපේ අම්මෙක්, ඒ අපේ තාත්තෙක්, ඒ අපේ දරුවෙක් කියන සංඥාව ඔයත්තු හිතට ඇති කරගත්තොත්, ඔබ නොහිතුවට ඒ සිතුවිල්ල ඇතුලේ සෑම ප්‍රේතෙක්ම පිට කෙනෙක්, නොදන්න කෙනෙක්, අන්නේ ඒ බාහිර සංඥාව ඇති කරගත්තේ නැති තමාගේ කෙනෙක් කියන සංඥාවෙන් පින්වත්නි, ඕනෑම ප්‍රේතෙක් දිහා බලන්න ඔබට මෛත්‍රී සිතක් පහළ වෙනවා. සමහර වෙලාවට ඇතැම් අය ඔය අමනුෂ්‍ය ආත්ම දකිනවා කියලා, හොල්මන් දකිනවා, අමනුෂ්‍ය ආත්ම දකිනවා කියලා සමහර විවිධ වේශවලින් දකින දේවල් කතා කරනවා. පින්වත්නි, ඔය මොනවා හරි දකින දැකීමක් තියෙනවා නම් අර විදියට දැක්ක, කොණ්ඩේ කඩන් ඉන්නවා දැක්ක, තඹ පාට කොණ්ඩයක් දැක්ක, මේ පාට ඇඳුම් ඇඳන් ඉන්නවා දැක්ක, මේ විදියට ඉන්නවා දැක්ක, ඕගේ එක එක දැකපු විදි කියනවනේ. ඔය කවුරු දැක්කත් සාමාන්‍ය මිනිසුන්ගේ ස්වභාවය තමයි බය වෙනවා, පිසෝ ගාතාව කියනවා, පිරිට් ටිකක් කියනවා, මොනවා හරි කරලා කොහොම හරි අර දැකපු අමනුෂ්‍ය ආත්මය ඈත් කරලා එලවල දාන්නනේ බලන්නේ. පින්වත්නි, ඔබ මේ මෛත්‍රී සහගත චේතනාවෙන් මේ අනන්ත සසරේ අපේ අම්මා වෙච්ච, තාත්තා වෙච්ච, දරුවෝ වෙච්ච, මේ සසරේ අපිට සමීපතමින් ආදරණීයන් වෙච්ච අය මේ සෑම පෙරේතෙක්ම කියන සංඥාවෙන් ඔබ දැක්කොත්, ඒ අය ලං කරගන්නවත්, ඒ අය ඈත් කරගන්නවත්, එහෙම ඇලෙන්න, ගැටෙන්න, බැඳෙන්න, එහෙම නැත්තම් තරහෙන් පිරිත් කියලා එලවල දාන්න. හරිද? සමහරු අපි නොහිතුවට ප්‍රේතාත්ම එලවන්න තමයි බොහෝ විට පිරිත් කියන්නේ. හරිද? පන්න ගන්න, එලව ගන්න. හොඳට බලන්නකො හිතලා. සමහරලට ගෙදර අමනුෂ්‍ය දෝෂයක් තියෙනවා කියලා ඒ අමනුෂ්‍ය දෙන් දෝෂය කියලා කියන්නේ අමනුෂ්‍යෙක් තමන්ට යම්කිසි බාධාවක් කරදරයක් පෙනී සිටීමක් මොනහරි දෙයක් කරනවා කියන එකනේ අමනුෂ්‍ය දෝෂයක් කියන්නේ. ඒ අමනුෂ්‍ය දෝෂයක් කියන එකට ඔබ දන්න ප්‍රතිකර්ම විදියට තොইল නටන්න හරි මොනහරි කරලා පන්නන්න එලවන්න කියන එකකින් හරි එහෙම නැත්තම් බුදුහාමුදුරුවන්ගේ දේශනා කරපු සූත්‍ර ටිකක් සජ්ජහායනා කරලා පිරිත් දේශනාවක් විදියට හරි අර අමනුෂ්‍ය එලවන්න උත්සාහ කරන්නේ. දැන් ඔය එලවනවා කියන මානසිකත්වය ඇතුලේ පින්වත්නි කෙනෙකුට ඕනම් පුළුවන් ඔවුන්ගෙන් බැහැර වෙන්න තමන්ට සිතක් ඇති කරගන්න. දැන් සාමාන්‍යයෙන් මෛත්‍රී සිතකින් ද්වේෂ සහගත නැති සිතකින් කෙනෙකුට තව කෙනකින් ඈත් වෙලා යන්න පුළුවන්. අපි කෙනෙකුගේ ඇසුරේ ඉන්න හිතන්නේ එහෙම නැත්නම් එයාගෙන් ඈත් වෙන්න හිතන්නේ ඒකාන්තයෙන්ම මෛත්‍රිය හෝ ද්වේෂය කියන එක පාදක වෙලාම නෙමෙයි. අපි නිකන් හිතමු මම කොහේ හරි තැනක ඉන්න අකමැති නම් ඒ අකමැත්ත මට ද්වේෂයකින් තොරව උන්ගෙන් ඈත් වෙලා මට යන්න පුළුවන්. හරි, යාළුවෙක්ගේ ගෙදර ඉන්න කැමති නම් ඉන්නවා, යන්න කැමති නම් එතනින් යනවා. හැබැයි ඒක ද්වේෂයෙන් කරන්නම ඕනේ නැහැ යනවා කියන එක. ඒ වගේ අමනුෂ්‍යයෙක් අපිට ද්වේෂයකින් තොරව ඔවුන් අපෙන් අයින් කරගන්න අපිට පුළුවන්. හැබැයි මම ඒක නෑ කියන්නේ නැහැ, එහෙම බෑ කියන්නේ නැහැ. හැබැයි බහුතරයක් ඔය පිරිත් කියලා කොඩි වින මේ එක එක මේ තොইল නටලා ඔය අමනුෂ්‍යාව එලවන්න උත්සාහ කරන එක ඇතුලේ බහුතරය ද්වේෂයෙන් නෙමෙයි දෝක කරන්නේ. ඔබ හොඳට හිතලා බලන්න, මේක සමහරු හිතන්නේ නැති කොටසක්. මේ පිරිත් ටික කියන්නේ අමනුෂ්‍යාව ඉක්මනට පන්න ගන්න, එලව ගන්න කියලා හිතන්නේ ද්වේෂයෙන් නෙමෙයිද? ඒතර පින්වත්නි, ද්වේෂසිතකින් පිරිත් කියනකොට ඒ පිරිතේ ආනිසංස හරියටම ඔබට ගන්න පුළුවන් කියලා හැත්තෝ හිතනවාද? ද්වේෂයකින් කරන පිරිතකට වඩා මෛත්‍රීසිතින් කරන පිරිත ආනිසංස බලවත් වෙනවා. ඔන්නක හොඳට මතක තියාගන්න. මෛත්‍රී සිත කියන එක එක්ක තමයි පින්වත්නි ගොඩක් වෙලාවට පිරිතේ අනුසස් හරියටම ආනිසංස විදියට මහත්ඵල විදියට ගන්න පුළුවන් වෙන්නේ. දැන් කන්ද පිරිත ගත්තොත් එහෙම, කන්ද පිරිතේදී ඔය සර්පයින්ගේ විෂ ශරීරගත නොවි මරණයටපත් නොවි බේරෙන්න විරූපක්කේ හිමේ මෙත්තං ඒරාපතේ හිමේ කියන මේ කන්ද පිරිත කියනවා. එතකොට ඔය කන්ද පිරිතේ තියෙන්නෙම මෛත්‍රී තනිකර. එතන මෛත්‍රියෙන් පිරිච්ච පිරිතා සජ්ජහායනා කරද්දී සර්පයෝ එලව ගන්න කියලා සර්පයෝ කෙරෙහි ද්වේෂසිතකින් නම් ඒක කියන්නේ. හරි, එන්නපා එකෙක් පැත්ත පලාත කියලා සර්පෙයින් පන්න ගන්න කියලා හිතාගෙන කෙනෙක් කන්ද පිරිත කියනවා නම් එතන පින්වත්නි අර පන්න ගන්න හිතාගෙන එලව ගන්න හිතාගෙන ද්වේෂසිතකින් කියනවා කියලා කියනකොට කියන්නේ මේ මෙත්තම් මෙත්තම් මෙත්තම් කියලා. විරූපක්කෙහි මේ මෙත්තම් මෙත්තම් ඒරාපතේහි මේ චබ්බ්‍යාපුත්තේහි මේ මෙත්තම් මෙත්තම් කන්නා ගෞතමකේහිච අපාදකේහි මේ මෙත්තම් මෙත්තම් දීපාදකේහි මේ චතුප්පදේහි මේ මෙත්තම් මෙත්තම් බහුප්පදේහි මේ කියලා තනිකර මෙත්තම් මෙත්තම් කියලා මෛත්‍රිය ගැන කතා කරනවා. අපාදකේහි මේ මෙත්තම් කකුල් නැති සත්තුන්ට මගේ මෛත්‍රිය වේවා. මෙත්තම් දීපාදකේහි මේ කකුල් දෙකක් තියෙන සත්තුන්ට මගේ මෛත්‍රිය වේවා. චතුප්පදේහි මේ මෙත්තම් කකුල් හතරක් තියෙන සත්තුන්ටත් මගේ මෛත්‍රිය වේවා. මෙත්තම් බහුප්පදේහි මේ බොහෝ පායති සතුන්ටත් මගේ මෛත්‍රිය වේවා. මේ වගේ හැම සත්වයක්ම ඉලක්ක කරලා මෛත්‍රී සිත පතුරවන පිරිතා පින්වත්නි සත්තු කෙරෙහිම තරහෙන් මේ සියලු සත්තු මගෙන් බැහැරට වෙන්න කියලා මෛත්‍රී සිතකින් ඒ පිරිත ඇතුළෙම තියෙනවා. හරිද? මොකද මේ අප්පමානෝ බුද්ධෝ අප්පමානෝ ධම්මෝ අප්පමානෝ සංඝෝ මේ පිරිත ඇතුළේ තියෙන කොටස මේ තෙරුවන්ගේ ගුණ අප්‍රමාණයි. හැබැයි සත්තුන්ගේ ගුණ අහිවිච්චිකා සතපදි උන්නානාභි සරබූ මූසිකාදී මේ සියලු සත්තුන්ගේ ගුණ මේ ප්‍රමාණ සහිතයි කියලා කියනවා. ඒතර ඒ සත්තු ඕන මොහතක ප්‍රමාණ සහිත ගුණ නිසා අපිට විශ්වාස කරන්න බැහැ. සමහර කොච්චර කොහොම මොන හොඳ කළත් කණ්ඩ දුන්නත් කත්න දීපුවත හපාගනවා කියලා කතාවට කියන්නේ අපි. ඒ වගේ සමහරලාවට සතෙක් අපිට ප්‍රමාණ ගුණ සහිත නිසා අප්‍රමාණ ගුණ ඇති ආර්යයන් වහන්සේලාගෙන් අපි දකින ගුණයක් සතෙකුගෙන් බලාපොරොත්තු වෙන්න බෑ පින්වත්. හැබැයි මොන ප්‍රශ්නේ තිබ්බත් මෛත්‍රී සිත කියන එක බැහැරට දාගන්න නැතුව තමයි කන්ද පිරිත කියන්න ඕනේ සර්පයෙක්ගෙන් ආරක්ෂා වෙන්න, විශේෂයෙන්ම සර්ප විසෙන් ආරක්ෂා වෙන්න. විසෙන් ආරක්ෂා වෙන්න කියන්නේ මේකෙන් සර්ප විස ශරීරගත වුණාම මැරෙන්නේ නැතුව ඉන්න. හැබැයි ඒකට හොස්පිටල් එකට ගිහිල්ලා බෙහෙතක් කරන එක කරන්න එපා කියන එක නෙමෙයි මේක කියන්නේ. මේක සමහරු පටලව ගන්නවා. එතකොට පින්වත්නි, ඔය කියපු කන්ද පිරිත වගේ තමයි මොන පිරිතක් වුණත් දැන් සමහරලාට අමනුෂ්‍ය එළවන්න කියලා තුන් සූත්‍ර කියාගෙන යනවා. ඒක කියන එක ඇතුලේ තනිකර අර අමනුෂ්‍යාව එළව ගන්න, පන්න ගන්න කියලා දැඩි ගැටුණු සිතක් ඇතුව තමයි ඒක කියන්නේ සමහරලාට නොහිතුවට. හැබැයි කියනකොට මොකද්ද කියන්නේ? කරණීය මත්ත කුසලේන කියලා මේ මෛත්‍රිය ගැනම කතා කරනවා. කරණීය මත්ත සූත්‍රය, කරණීය මෙත්ත, කරණීය මෙත්ත සූත්‍රය ඇතුලේ මෛත්‍රී කිරීම කියන එක තමයි කරණීය මෙත්ත කියන්නේ. ඒතර මෛත්‍රී කිරීම ගැන කතා කරන සූත්‍රය. ඒක ඇතුලේ කොහොමද මෛත්‍රී කරන්න කියලා කියනවා. මෛත්‍රී සිතක් රැක ගන්න ඕන විදිය ගැන ලස්සන්ට විස්තර කරන සූත්‍රය. ද්වේෂයෙන් කියනවා මේ අමනුෂ්‍ය එළව ගන්න, පන්න ගන්න කියලා. ඉතින් ඒ නිසා පළවෙනි දේ තමයි මේ පෙරේතෙක් අමනුෂ්‍යෙක් ගැන ඔබට හැඟීමක් දැනීමක් ආපු වෙලාවක ඔවුන්ව පන්නන්න කියලා, ඔවුන්ව එළව ගන්න කියලා ද්වේෂයෙන් කරන කාරණා නෙමෙයි. ඇත්තටම පින්වත්නි වෙන්න ඕනේ සමහරු පින් දෙන්නේ පින්කම කරලා කොමර එළව ගන්න කියලා. එහෙම කියනවනේ පින් ටික දී ගත්තොත් එහෙම ඊට පස්සේ එළව ගන්න පුළුවන් වෙයි. යයි යන්න පින් ටික අරගෙන. ඒතර පින් අරගෙන යයි යන්න කියලා හිතන තැනම තියෙන පින්වත්නි එළව ගන්න චේතනාවක්නේ. හොඳයි, තමන්ගේ අම්මා තාත්තා දරුවෝ වෙච්ච ආදරණීය කෙනෙක් කියන හැඟීම කෙනෙකුගේ හිතට ඇති කරගෙන මෛත්‍රී සිතකින් පින්කම කරන්න පුළුවන් නම් මේගේ ඥාතීන්ට පින් දෙනකොට ඒ දෙන පින්කම ඇතුලේ ඔය මෛත්‍රී සිත රැකගෙන කරන්න පුළුවන් නම් සසරේ අම්මා වෙච්ච අය තාත්තා වෙච්ච අය කියන හැඟීමෙන් ඕනෑම අමනුෂ්‍යෙක් ඕනෑම ප්‍රේතෙක් ගැන පින්වත්නි ඒ උත්තම මෛත්‍රී චේතනාව පෙරදැරි කරගෙන කෙනෙකුට පින්කම කරන්න පුළුවන් නම් එතන පින්වත්නි බ්‍රහ්ම විහරණයක් විදියට මෙත්තා චේතෝ විමුක්තිය ඇති කරගෙන පුළුවනි ඔය මියගේ ඥාතීන්ට පින් දෙන්න. හරිද? මෛත්‍රී සිත රැකගෙන කරන්න පුළුවන්. දැන් ඔය කරුණා කියන එක ඇතුලේ මේකේ හිතලා බලන්න, පරදුක්ඛේ හදයන් කම්පතිති කරුණ. අනුන්ගේ දුකේදී හදවත කම්පා වෙනවා නම් ඒකට තමයි කරුණා කියලා කියන්නේ. දැන් බලන්නකෝ, ප්‍රේතවත්තු හරියට කියවපු අහපු අය දන්නවා ප්‍රේතයෝ කියන්නේ කොච්චර ප්‍රේතාත්මය ඇතුලේ දුක් විඳින පිරිසක්ද කියලා. කෙලස් හැම සොට්ටු ටිකක් නැතුව අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා. එතකොට මේ සංසාරේ මේසා මහා දුකක් විඳිනවා නම් යම් ප්‍රේතෙක් මේ මොහොතේ, අපි මේ බණ ටික අහන මේ මොහොතේ කොහේ හරි තැනක ප්‍රේතෙක් පින්වත්නි අනන්ත දුකක් විඳිනවා නම් ඔයත් හිතන්න, අනේ මේ සසරේ මේ දුක විඳින්නේ මගේ අම්මා වෙච්ච කෙනෙක් නේද? ඔබට තේරෙනවා නම් තමන්ගේම අම්මා වෙච්ච කෙනෙක් කියලා. ඒ කියන්නේ මේ කෙනා මගේ අම්මා වෙච්ච කෙනෙක් කියලා. ඔබට තේරෙනවා නම්, හරිද? ඔබට පේනවා නම් මේ ආත්මේ මට මෙච්චර කැපකිරීම කරපු කෙනෙක් මෙයා මේ දුක් විඳින්නේ කියලා. ඔබ පින්වත්නි අර කෙල ටිකක්වත් හොයාගන්න බැරුව, සොටු ටිකක්වත් කැහි ටිකක්වත් හොයාගන්න බැරුව පින්වත්නි බඩගින්නේ පිපාසේ දුක් විඳිනවා දැක්කොත් එහෙම පෙරේත සතෙක් මොන තරම් ඔබේ හදවත කම්පා වේද කියලා හිතන්නකෝ. දෙයියනේ, මගේ අම්මා වෙච්ච කෙනානේ මේ අසවල් ආත්මේ මේ මෙහෙම දුක් විඳින්නේ කියලා. දැන් අර සාරිපුත්ත මහරහතන් වහන්සේ ආත්ම පහකට කලින් තමන්ගේ අම්මව අඳුරගත්තේ පෙරේත ආත්මෙද්දි. ඊට පස්සේ පින් දුන්නානේ පින්වත්නි. දරෝ ඇත්තෝ හිතන්න, මේ අනන්ත සසරේ මගේ අම්මා වුණා, මේ විදියට මගේ අම්මා වෙලා මට කැපවීම කරා මෙයා කියලා දැක්කොත් යම් පෙරේතෙක් ගැන, ඔබ ඒ කාන්තෙන් කොච්චර කරුණාවකින් ඒ පෙරේතයා දිහා බලයිද? නමුත් පින්වත්නි සාමාන්‍ය ඔය අපිරිසිදු තිරිසන් සතෙක් දැක්කත් ඊය හැක්ක කියලා පිළිකුල් කරන මිනිස්සු පෙරේතෙක් දැක්කොත් එහෙම කොච්චර පිළිකුල් කරයිද, අප්‍රිය කරයිද? ඔබට මේක ප්‍රේතාත්මුලින් පටන් ගන්න කලින් මම යෝජනා කරන්නේ තිරිසං ආත්මුලින් පටන් ගන්න කියලා. මේ සිතුවිල්ල. ඔබ දකින ඕනෑම තිරිසං සතෙක් දැක්කට පස්සේ ගැඩවිලෙක්, කැරපොත්තෙක්, ඕනම සතෙක්, අංගොල්ලෙක්, ගොළුබෙල්ලෙක් මොන්න සතෙක් දැක්කත් පින්වත්නි දකින්න මේ කොයිදි කොයි අම්මා හරි ආත්මික මගේ අම්මා මේ. කොයි අම්මා හරි ආත්මික මගේ තාත්තා මේ. මගේ දරුවා මේ. ඔබ බලන්න හොඳට ඒ සංඥාවත් එක්ක ජීවිතේ පුරුද්දක් විදියට මේක කරගන්න. දැන් එහෙම කරා කියලා අපි ගිහිල්ලා අතපත ගන්න ඕනේ කියන එක නෙමෙයි. ඒ මෛත්‍රී සිතක් නේක. ඔබේ හිතන එක සිතක්. අර සත්වයාට ඒක බලපාන එක නෙමෙයි මම මේ කියන්නේ. ඒ සත්වයාට හිංසාවක් කරන්න නැති එකට ඔබේ හිත පෙළඹෙයි. ඒ සත්වයා කෙරෙහි බලන ticket වුණත් ඔබේ හිත ඇතුලේ පින්වත්නි නිවීමක් ඇති වෙයි. දාහයක් ගැටීමක් පිළිකුලක් වෙනුවට ඔබට නිරාමිස සැනසෙල්ලක් ඇති වෙයි. දැන් ওই සතෙක් දැකලා පිළිකුල් කරන තැන ගැටීමක් නේ තියෙන්නේ. ගැටීම පින්වත්නි Tamanට දුකක් නේ. පිරිය කර කර ඉන්න තැනක තියෙන්නේ සැනසෙල්ලක්ද නිවීමක්ද? එතන පීඩනයක් තියෙන්නේ. එතකොට ඔබ දුක් විඳින සතෙක් දැක්කට පස්සේ පරදුක්ඛ හදයන් කම්පතිති කරුණා. ඔබට කරුණා භාවනාවක් ඇති කරගන්න පුළුවන්. අර දුක විඳින සත්වයා දැකලා ඒ දුකට අනුකම්පා කරලා ඒ කරුණා භාවනාවෙන් පින්වත්නි ඒ සත්වයා දිහා බැලුවොත් ඔබ හොඳට මතක තියාගන්න ඔබට ඔබේ ජීවිතේ ඒ කරුණාවන්ත සිත එක්ක ඔබට පුළුවන් වෙනවා අනේ මේ සත්වයා කෙරෙහි මගේ මෙත්සිත වේවා කියන මෛත්‍රී සිතින් ඒ සත්වයාට අනුකම්පා කරමින් ඒ කරුණාව ඇතුලේ පින්වත්නි ඒ සත්වයා විඳින දුකට අකමැත්තෙන් මට මේ සත්වයා මේ දුකෙන් ගලව ගන්න තිබ්බනම් මට මේ සත්වයා මේ දුකෙන් මුදව ගන්න තිබ්බන ඔබට මේ මෛත්‍රී සිත කරුණාසිත ඇතිවීමත් ඇති පින්වත්. එහෙන සමහර විට ඔබට මේ සත්වයා දුකෙන් ගලව ගන්න බැරි වෙයි. ඔබ කොහොමද මේ ගැඩවිලෙක් දැකලා ගැඩවිලා අනේ මගේ අම්මා වෙච්ච කෙනෙක් නෙමේ අද තිරිසන් ආත්ම දුක් විඳින්නේ කියලා දැක්කා කියලා ඒ සත්වයා මේ සසරෙන් ගලව ගන්න තිබ්බනම් කියලා ඔබේ හිතක් ආවා කියලා ඒ කරුණාවන්ත සිත ආපු පමණින් මොකද ඔය ඇත්තෝ මේ ගැඩවිලාට බණ කියලා සීල සමාධි ප්‍රඥා වඩන හැටි කියලා දෙන්නේ? ඌට පංච උපාදානස්කන්ධ ගැන නාම රූප ගැන කියලා දෙන්නද? ඌට ඒව තේරෙන්නේ නැහැ. නමුත් අර සිතුවිල්ලට පුළුවන් ඔබව මහා පුදුමාකාර විදිහට බ්‍රහ්ම ලෝකයකට ගෙනියන්න තරම් මහා කුසලයක් උපද්දන්න. ගැඩවිලා දැකලා ඔබේ සිතේ ඇතිවෙන කුසල සිත පුංචි දෙයක් නෙමෙයි. ඔන්න ඕක තේරුම් ගන්න ඕනේ. එතකොට පින්වත්නි ඒ කරුණා සිත සියලු සත්වය කෙරෙහි ඇතිවෙනවා වගේම එකට හිටපු කෙනෙක් මේ විදියට සසරේ දුක් විඳිනවා දකිනකොට ඔබට උනත් සසරේ භයංකර බව තේරෙන්න පටන් ගන්නවා පින්වත්නි. නිකම්ම ගැඩවිලෙත් දැකලා ඊයා කියලා පිළිකුලෙන් හිතපු හිතට කිසිම සැනසෙල්ලක් තිබුණේ නැහැ. ඒක සාමාන්‍ය පෘතජ්ජන හිතක්. හැබැයි ඒ සිත මම මේ කියන විදියට ඔබ වෙනස් කරන්න පටන් ගත්තොත් අන්න එදාට පින්වත්නි ඔබ පටන් ගන්නවා නිවුණු සිතක් හදාගන්න, සසර බය දැනෙන සිතක් හදාගන්න, බ්‍රහ්ම විහරණ වැඩෙන සිතක් හදාගන්න. ඉතින් මේ වගේ ත්‍රිසංගත සත්තුන් ඇහැට පේන නිසා ඇහැට පේන සත්තු ගැනත් ඔය වගේ සිතුවිලි වලින් තමන්ගේ හිත පුරවගත්තොත් ඔබට පින්වත්නි කොතන හරි අමනුෂ්‍යයෙක් දැක්කා, පෙරේතෙක් දැක්කා කියලා කවුරු හරි කෙනෙක් හොල්මනක් වශයෙන් දැක්ක දෙයක් ආරංචි වුණොත් අන්න එදාට ඔබ එතනදි කරන්නේ පින්වත්නි මෛත්‍රී චේතනාවකින්, කරුණා චේතනාවකින් ඒ ප්‍රේතාත්මෙ විඳින දුක ගැනම ඔබේ හිතේ ඇති කරගන්නා ලොකු බලවත් අනුකම්පාවක්, කරුණාවක්. මම ඔබට පොඩි කතාවක් කියන්නම්. ඔබ දන්නවා ඔය මුගලන් මහරහතන් වහන්සේ, ලක්කන මහරහතන් වහන්සේ ගිජ්ජකූට පර්වතෙන් බහින වාරවල පිණ්ඩපාතයෙන්ම වඩින්න උන්වහන්සේලා ඒ ගිජුකොළු පහුවෙන් බහින පාරේ වඩිද්දී ආකාශයේ දකිනවා විවිධ ප්‍රේතාත්ම දින ගණනාවක් විවිධය දකිනවා වගේ. ඒ ප්‍රේතයන්ගේ තිබිච්ච ස්වරූප ගැන සමහරලාට කතා කරද්දී බය හිතෙන මහා අමුතු දුක්ඛිත ස්වරූප. ඒ ස්වරූපත් එක්ක පින්වත්නි සමහර කතා ඇහෙද්දී තේරෙනවා මේ භයංකර ප්‍රේතාත්මේ උපත මොන තරම් දුකක්ද මේක මොනතරම් සසර බියකරුද කියන එක ලක්කන මහරහතන් වහන්සේගේ මුගලන් මහරහතන් වහන්සේගේ දැකපු සිද්ධි අපිට පින්වත්නි මතක් කරලා දෙනවා. සංවිතනිකායේ තියෙන ওই සූත්‍ර ටික. එතකොට ඔය ලක්කන සංයුක්තය කියලා ඒ ලක්කන මහරහතන් වහන්සේගේ නමින්ම සංයුක්තයක් විදිහට ඒ සූත්‍ර ටික තියෙනවා. එතකොට දැන් මේ වගේ සමහර සිදුවීම් අපිටත් එදිනදා ඔය ආරංචි වෙනවා තියෙනවානේ. දැන් මන් දන්න එක පුතෙක් දවසක් දකින්න පින්වත්නි එක්තරා ප්‍රේතාත්. ඒ දැකපු ප්‍රේතාත්මේ ස්වરૂපය ගැන ඒ පුතා විස්තර කරා මට. එයා කියනවා මූණ වහගෙන හිටියලු මුට්ටියකින්. හරිද? දැන් මේක බණ පොතේ තිබ්බ කතාවක් විදියට හිතට ගන්න මේ නිකන් අමනුෂ්‍යයෙක් දකින්නවා කියන එක හිතට බයක් ඇති කරගන්න දෙයක් කරගන්න එපා. මේක කියන දේශනාවේ සියලු කරුණුත් එක්ක හිතට ගන්න. මම මේ කියන්නේ ප්‍රේතාත්මික කෙනෙක් ගැන. ඕනම ප්‍රේතාත්මික කෙනෙක් ඔබ ඇහැට දැක්ක හෝ ඇහුණ හෝ අනේ ඒත් මගේ සසරේ අම්මා කෙනෙක් නේද, ඒත් මගේ තාත්තා කෙනෙක් නේද කියන සංඥාවම ඇති කරගන්න මම මේ කියන්නේ යන ප්‍රේතය ගැන. මම මේ කියන පුතා දකින ප්‍රේතයා දකින් මේ ප්‍රේතයාගේ ස්වරූපේ තිබිලා තියෙන්නේ මූණ මුට්ටියකින් වහගෙන ඉන්න මැටි මුට්ටියකින්. ඒ මුට්ටිය පරණ මුට්ටියක්, ඔක චුට්ටක් එහෙම මෙහෙම පැලිලා පුපුරලා තියෙනවා. ඒ පුපුරච්ච තැන්වල මේක දැන් සම්පූර්ණ මූණ වහගෙන ඉන්නේ. පුපුරච්ච තැන්වලින් මේ දරුවට තේරෙනවා තනිකර පණුවොත් නලියන තලියක් වගේ, පණුවොත් තලියක් වගේ නලියන විදිහට ඒ මූණේ ඇතුලේ පණුව පිරීලා. ඒ කියන්නේ මුළු මූණම පණුව ගහලා තියෙන්නේ. අර සමහර තැන්වල පණුව උතුරනවා ඒ පුපුරලා මුට්ටිය කැඩිච්ච තැන්වලින්. එතකොට මේ මුට්ටිය වහගෙන නොහිටියානම් මූණක් පේන්නේ නැති තරම් කුණු වෙච්ච පණුව උතුරන මූණක්. කර්ම විපාක හිතාගන්න ඔබ කොහොමද කියලා. හොඳේ. එතකොට ඉරිච්ච ඇඳුම් වගේ තිබිලා තියෙන ඇගේ සමහර තැන්වල තුවාලේ ඒ තුවාලවල පණුව ඉඳලා තියෙනවා. ඉතින් මේ කියන ප්‍රේතයා තමන්ගේ පැත්තට එනව වගේ දැනෙන තැනකදී මේ දරුවට ලොකු බයක් ඇති වෙලා පයින් එකක් ගහන්න උත්සාහ කරනවා ළඟට එනකොට. ඊට පස්සේ මේ ප්‍රේතයා තවදුරටත් කිසිම මේ වග විභාගයක් නැතුව ලං වෙනවා දැනෙනකොට මේ ළමයා එතන තිබිච්ච මේ ඒ කොරිඩෝවක ඉඳලා තියෙන කොරිඩෝවේ වහල කෑල්ලක් තිබිලා තියෙනවා එතන කෙළවරේ. මෙයා කොරිඩෝව අවසානින් පස්සේ වහලට පැන ගන්නවා. එතකොට ඒ වහලට යට තට්ටුවේ හිටපු කට්ටියක් එළියට ඇවිල්ලා බලනකොට මේ වහලේ උඩ නැගලා ළමෙක් කෑ ගහනවා. ඊට පස්සේ ඒ කට්ටි ඉක්මනට උඩ තට්ටුවට දුවගෙන ගිහිල්ලා මේ ළමයා ළඟට යනකොට මෙයා කියලා තියෙනවා මේ මනුෂ්‍යය කෙනාර ඒ ප්‍රේත කෙනා එතනින් එහාට ටිකක් ගිහින් තියෙනවා ඒ කොරිඩෝව එකේ එහා කෙළවරට කට්ටි එනවා දකිනකොටම. එතකොට දැන් මේ ළමයා පෙන්න ගිහිල්ලා තියෙනවා අන්න අරයා මගේ ළඟට ආවා කියලා. නමුත් වෙන කිසි කෙනෙකුට පේන්නේ නැහැ. මේක ළමයෙකුට විතරයි මේක පේන්නේ. ඊට පස්සේ මෙයා යටතට්ටුවට ගිහිල්ලා කොරිඩෝ එක දිහා බලනකොට එයාට පේනවලු කොරිඩෝ එකේ අතත් ගහගෙන ඉන්නා මෙයා දිහා බලාගෙන. ඔය සිද්ධිය මාත් එක්ක කියනවා එදා රාත්‍රියේම මේ දරුවා. ඒ වෙලාවේ අපි සාමාන්‍යයෙන් පින්වත්නි දැන් ඔහොම දෙයක් වුණ ගමන් කරන්නේ පිරිට් ටිකක් කියමු කියලා ඉක්මනට ඔය අමනුෂ්‍යාව පන්න ගමු කියලානේ එන්නේ. නමුත් පිරිත් කියන එක කරන්න ඕනේ කියමු. හැබැයි මේ අමනුෂ්‍යයෝ කෙරෙහි ඊට වඩා කරන්න ඕන දෙයක් තියෙනවා. මනුෂ්‍යය දැක්කොත් බයක් ඇති වුණොත් කරන්න ඕනේ පිරිත් කියන එක කරන්න. පිරිතටත් කලින් තමන්ගේ හිත කොයි වගේ තැනකට ගේන්න ඕනේද කියන එක ගැන වෙනම කතිකාවක් තියෙනවා පින්වත්නි විශේෂ. ඔන්න ඕක වර්තමානයේ බොහෝ මේ අමනුෂ්‍යයන් දකින හොල්මන් දකිනවා කියලා කියන අය අමතක කරන දෙයක්. ඒ තමයි මෛත්‍රිය ඇති කරගන්න. ඒ දැකපු කෙනා කෙරෙහි, ඒ දැකපු ප්‍රේතයා කෙරෙහි, දැකපු අමනුෂ්‍යයා කෙරෙහි මෛත්‍රිය ඇති කරගන්න එක තමයි ඉස්සෙල්ලම කරන්න ඕන දේ. ඕක කොහොමද කරන්නේ? අන්න එතන තමයි වැදගත්ම තැන. මොකද මේ මෛත්‍රිය තියෙන ආනිසංසවල තියෙන අමනුස්සානම් පියෝ හෝති. අමනුෂ්‍යයන්ට ප්‍රිය ඇති වෙන්නේ මෛත්‍රියෙන්මයි. ඒතර යම් අමනුෂ්‍යෙක් තමන් එක ගැටීමකින් තමන්ට හානියක් කරන්න එනවා නම් ඒ අමනුෂ්‍යයා කෙරෙහි මෛත්‍රී සිත ඇති කරගත්තේ නැත්තම් පින්වත්නි කිසිසේත් මේ අමනුෂ්‍යාව ප්‍රියමනාපව තමන්ට කන්ට්‍රෝල් කරගන්න අමාරුයි. දැන් ප්‍රිය වුණා කියන එකේ තේරුම අමනුෂ්‍යානම් පියෝ හෝති. හරි, අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා මෛත්‍රී කරන කෙනාව. ඒකෙ තේරුම ප්‍රිය වෙනවහම මෙතන ඇවිල්ලා තමන්ගේ අස්සේ ලැගගෙන ඉන්න හදනවා කියන එක නෙමෙයි. ප්‍රිය කෙනා කියන එක කරනවනේ පින්වත්නි. දැන් ඔය ඇත්ත හිතන්න, ඔය ඇත්තන්ට ඉස්කෝලේ ටීචර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. එක ටීචර් කෙනෙක් ඔබට ප්‍රියයි, අනෙක් ටීචර් ඔබට ප්‍රිය නැහැ. එතකොට දැන් ප්‍රිය වෙච්ච ටීචර් කියන ඕන දෙයක් කරන්න ලෑස්තිද නැද්ද? තමන්ට ප්‍රිය නැති ටීචර් කියන එක කරන්න තමන් අකමැති නැද්ද? අර ඒ වගේ තමයි අමනුෂ්‍යෙක් වුණත් ප්‍රිය නම් ඒ අමනුෂ්‍යයා ඔබ කියන එක කරන්න ලෑසි. මෙතන ඉන්න එපා කියලා ඔබට සිතක් තියෙනවා නම් ඉන්නේ නැහැ ඒ ප්‍රිය නිසා. හැබැයි අප්‍රිය තැන එහෙම නැහැ පින්වත්. දැන් අමනුෂ්‍ය කියනකොට ඔතන දෙවියොත් අයිති වෙනවා. අමනුෂ්‍යානම් පියෝ හොති කියදී දෙවියුරුත් අයිති, ප්‍රේතයොත් අයිති, ඔක්කොම අයිති. තිරිසන් සත්තු කොපවා කොටින්ම කිව්වොත් අයිති වෙනවා. තිරිසන් සත් එක් වුණත් මෛත්‍රී කරන කෙනාට කැමතිනේ. ද්වේෂයෙන් ඉන්න කෙනාට තිරිසන් සතා වුණත් කැමතිනේ. එතකොට මේ අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා කියද්දී ප්‍රේතයන්ට උනත් තමන්ගේ ප්‍රියමනාපකම ඇති වෙන්නේ මෛත්‍රී සිතක් ඇති කරගත්තොත්. මෙත්තානිසංස සූත්‍රෙම ඕක තියෙනවා. ඊළඟට කරණීය මෙත්ත සූත්‍රය කරන්න හේතු වෙච්ච සිද්ධියම බලන්නකෝ පින්වත්. දිව්‍ය ආත්මවල ඉපදිච්ච පිරිසක් බුමාට දෙවරු විදියට ඉඳලා ස්වාමීන් වහන්සේලාව බය කරනවා. කැලේ ඉන්න භාවනානුයෝගී භික්ෂුන් වහන්සේලා උන්වහන්සේලා බය වෙලා තැති අරගෙන දින ගාණක් තිස්සේ අර බීතියෙන් ජීවත් වෙලා කෘෂ වෙවි ශරීර විකෘති වෙන්න ගත්තා. එක ස්වාමීන් වහන්සේ නමක් තව ස්වාමීන් වහන්සේ නමකට තමන් දැකපු දේ කියන්නේ නැහැ. මොකද අනිත් සන්නසලත් බය වෙයි කියලා. හැබැයි ඔක්කොගෙම ශරීර කෘෂ වෙවි වෙනස් වෙවි යන්න ගත්තට පස්සේ තමයි මේ ඔක්කොම ස්වාමීන් වහන්සේලා එකතු වෙලා කතා වුණේ මොකද්ද අපිට මේ වෙලා තියෙන්නේ කියලා. අන්න එතෙන්දි තමයි දැනගන්නේ මේ තමන් දකින දේ හැම කෙනාම දැකලා තියෙනවා කියලා. ඊට පස්සේ ගිහිල්ලා බුදුරජාණන්සට විස්තරය කිව්වම දැනගන්නවා මේ කැලේ ඉන්න අමනුෂ්‍ය ටිකක් තමයි මේ බය කරලා තියෙන විවිධ ස්වරූප මවාගෙන ඇවිල්ලා. ඒ වගේ අපි දකින සමහර හොල්මන් කියලා දකින දේවල් පිටිපස්සේ පින්වත්නි පෙරේතාත්මවල විතරක් නෙමෙයි බෝමාට දෙවිවරු උනත් ඇතැම් බිය කිරීම වගේ දේවල් කරන්න ඉඩ තියෙනවා. ඒකට හොඳම උදාහරණේ කරණීය මෙත්ත සූත්‍ර නිදාන කතාව. ඒතරේ හැම තැනකදීම ඒක දමණය කරගන්න තියෙන මෛත්‍රියෙන්. ඒ නිසා තමයි බුදුරජාණන්සේ කරණීය මෙත්ත සූත්‍රය දේශනා කරේ. මෛත්‍රී කරලම ඒ කැලේ හිටපු බෝමාට දෙවරු ටික දමණය කරගත්. ඉතින් ඔතනදී තේරුම් ගන්න ඔය ඇත්තන්ට අමනුෂ්‍ය කරදරයක් විපත්තියක් තියෙනවා නම් ඒ විපත්තිය කරන අමනුෂ්‍යයා මේ අනන්ත සසරේ අපේ අම්මා වෙච්ච කෙනෙක්, තාත්තා වෙච්ච කෙනෙක් කියන උත්තම මෛත්‍රී සිත ඇති කරගෙන ඒ කෙනා කෙරෙහි කරුණාවක් ඇති කරගෙන ඒ මෛත්‍රී සිතින්ම ප්‍රියමනාප කරගත්තොත් ඔබ කැමති දේ කරන්න උනත් ලෑසි පිංවත් මේ අමනුෂ්‍යයා. විශේෂයෙන්ම අමනුෂ්‍යයන්ගේ ස්වરૂපය තමයි ඔවුන්ට ආදරය කරුණාව කියන එක නැහැ. කෙනෙකුගෙන් අර ද්වේෂසහගතව ඕනම කෙනෙක්ගේ පිංවත් ද්වේෂෙන් අපි දෙයක් කියලා කරගන්නට වඩා ආදරෙන් කියලා දෙයක් කරගන්න ලේසි වගේ තමයි අමනුෂ්‍යයන්ට උනත්. මෛත්‍රිය කරොත් ඒක මෛත්‍රිය කියන එක හදවත ඇතුලෙන් එන්න ඕනේ. මං අර මුට්ටියක් කොළුවේ දාගෙන පණුව උතුරන සිද්ධිය ගැන ඒ කියපු දරුවට කිව්වේ පුතේ ඔයා හිතන්න මොන දුකක් විඳිනවද ඔය විදියට පණුවෝ නලියන ඔළුවක් එක්ක තුවාල පිරිච්ච ඇඟක් එක්ක ඉරිච්ච ඇඳුම් ඇඳගෙන මේ පෙරේතාත්ම ඉපදිලා ඉන්නේ කවදාහරි කොතනහරි මේ මනුස්ස ලෝකේ සමහරලාට අපි නොහිතුවට අපි අතර හිටපු කෙනෙක්, අපිත් එක්ක හිටපු කෙනෙක්, සමහරලාට හොඳට කාලා බීලා මේ මිනිස්සුත් එක්ක සතුටින් හිටපු කෙනෙක්. අද අර වගේ තැනක සමහරලාට ඒ දුක කියාගන්න කාත් කවුරුත් නැති වෙන්න පුළුවන්. ඒ අනුකම්පා සිතින් පොඩ්ඩක් හිතන්න ඔය කෙනා ගැන. පව් නේද අද ඒ දුක කියන්න කෙනෙක්වත් නැතුව ඇති නේද? කරපු කර්මවල විපාක ගෙවනකොට මොනතරම් දැන් පසුතැවීමක් ඇද්ද? අනේ එදා මට ඒ කර්මය නොකර ඉන්න තිබ්බේ කියලා හිතනවා ඇති නේද? ඒ අමනුෂ්‍යෙක් විඳින දුකේ අමනුෂ්‍යයාගේ හිතින් ඒ ඇහින් බලන්න ඕනේ. අපි ඒ කෙනා වුණා නම් හිතින් මොහොතකට, එයා මම නම් අත්තානං උපමං කත්වා බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙමනේ. තමන් උපමා කරගන්න ඕන සත්වයෙක් කෙරෙහි ඒ විඳින දුක දකින්න ඕනේ තමන් උපමා කරගෙන. මම නම් ඔය දුක විඳින කෙනා, මට මොන තරම් වේදනාවක් එයිද කියන්න කෙනෙක්වත් නැතුව පාළුවෙන් තනිකමින් තනියම මේ දුක ඉවසගෙන උහුලගෙන ඉන්නකොට මොන තරම් ඒක පීඩනයක් ඇද්ද? අන්න ඒක තමයි පරදුක්ඛ හදයන් කම්පතිති කරුණා කියන්නේ. කරුණාවක් ඇතිවෙන්න අනුන්ගේ දුක ගැන හදවත කම්පා වෙන්න පුළුවන් හිතක් තමයි කරුණාබර හිතක් කියන්නේ. පින්වත්නි, පෙත්ති විෂේ ඉන්න පෙරේතයෝ සැප නෙමෙයිනේ විඳින්නේ, දුකනේ. එතකොට මේ විඳින දුක් ගැන අපිට පින්වත්නි ඔය වගේ එයාලගේ ඇහින් මම එයා වුණා නම් කියන හිතින් තමන් හිතලා කොච්චර කරුණාවක් ඇති කරගන්න පුළුවන්ද? මේ මෛත්‍රී භාවනාව, කරුණා භාවනාව, මේවා අමනුෂ්‍යොත් එක්ක තමන්ගේ හිතේ හදාගන්නකොට අමනුෂ්‍යයන්ගෙන් කරදර වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න මේක. ඔය අමනුෂ්‍යයන්ගෙන් කරදර වෙන්නෙම ද්වේෂයෙන් ඉන්න අයට. ද්වේෂය කියන සිදුර තියෙනවා නම් තමයි ඇඟට වුණත් අමනුෂ්‍යෙක් ඉක්මනට එන්න ලේසි. ද්වේෂ කියන සිදුරෙන් හරියට තරහ යන අයට බොහොම ඉක්මනට ඕනෙලාවක අමනුෂ්‍යෙක් වැහෙන්න අවස්ථා තියෙනවා. පින්වත්නි, ඔබ කැමතිද ඔබේ ඇඟට අමනුෂ්‍යෙක් වැහිලා ඔබ අප්‍රමාණ බොහෝ දුක් විඳින කෙනෙක් වෙන්න? අමනුෂ්‍යෙක් ඇඟට වැහෙන්න අමනුෂ්‍යයාට දොරක් තියෙන්න ඕනේ. ඒ රිංග ගන්න දොර තමයි ගොඩක් වෙලාවට දේශසිත. ද්වේෂසිතක් තියෙන අයගේ ඇඟට ටග් ගාලා ඉක්මනට වැහෙන්න පුළුවන්. මෛත්‍රී සිත තියෙන කෙනාට පින්වත්නි අමනුෂ්‍යෝ කරදර කරන්න ආවොත් ඒ අමනුෂ්‍යයමයි පිච්චිලා විනාශ වෙලා යන. හොඳට මතක තියාගන්න. මේකට ලස්සන උපමාවක් බුදුරජාණන් වහන්සේ කිනිස්සක් උපමා කරලා. කිනිස්සේ තලයේ දෙපැත්තම කැපෙනවානේ. කවුරු හරි කෙනෙක් කිනිස්සේ තලයේ තද කරලා ඇල්ලුවොත් මොකද වෙන්නේ? තද කරලා කිනිස්සේ තලයේ අල්ලනකොට අල්ලන කෙනා තද කරන තරමට අල්ලපු අත විනාශ වෙනවා මිසක්, ඒ අල්ලන අත කැපිලා යනවා මිසක්, කිනිස්සේ තලයේ කැඩෙනවද, තලයේ හානි වෙනවද, තලයට මොකුත් බලපෑමක් වෙනවද? නෑ. අල්ලන කෙනා කියන්නේ තලයට හානියක් කරනවා කියලා හිතාගෙන, තලේ නවනවා, තලේ කඩනවා කියලා හිතාගෙන තලේ තද කරන තරමට අල්ලන අත තමයි විනාශ වෙන්නේ. මෙන්න මේ වගේ තමයි කියනවා අමනුෂ්‍ය අල්ලන අත වගේ කරදර කරන්නේ අමනුෂ්‍යයා. කාට කරදර කරන්නේ නැද? හොඳට මෛත්‍රී සිතක් වඩන කෙනෙක්ට කරදර කරන්නේ නැ අමනුෂ්‍යයයි අල්ලන අත වගේ. මෛත්‍රී සිත වඩන කෙනා පින්වත්නි බුදුරජාණන් සවදාලර කිනිසේ තලේ වගේ. එතකොට ඔය ඇත්ත අමනුෂ්‍යයාටම මෛත්‍රී කරන තරමට ඔබ දකින ප්‍රේතයට, ඔබ දකින හොල්මනට, ඔබ දකින ඒ අමනුෂ්‍ය ආත්මයට, හරිද, ඔබට පුළුවන් නම් ඔවුන් විඳින දුක ගැන සිහි කරලා, අනන්ත සසරේ අම්මා තාත්තා වෙච්ච හැටි සිහි කරලා මෛත්‍රී සිත ඇති කරගන්න. එතකොට පින්වත්නි ඒ කෙනා ඔබට කරදර කරන්න හිතනවා කියනකොට කිනිස්සට කරදර කරන්න එනවා වගේ. ඔබ කිනිස්සක් වෙලා ඉවරයි. ඔන්න බලන්න මෛත්‍රී සිත ඇති කරගත්තම තියෙන ආනිසංස. එතකොට ඔබ කරුණාවෙන් ඒ කෙනා දිහා බලනවා මිසක් ඒ කෙනාව පන්න ගන්න, එලව ගන්න කියන සිතින් නෙමෙයි පින්වත්නි එතන බලන්නේ, මෛත්‍රියෙන්මයි. ඒ මෛත්‍රියෙන් ජය ගන්න පුළුවන් ජය ගැනීමල, ද්වේෂෙන් ජය ගන්න බෑ කවදාවත්. සමහරලට කොච්චර ගහලා පෙන්වුවත් ආයෙ එනවනะ මිනිස්සු. ඒ හොඳට මතක තියාගන්න මේකෙදි ඔය දුක ගැන දැකලා හදවත කම්පා වෙන කරුණාවක් ඇති වෙනවා වගේ මේකේ අනිත් පැත්ත තමයි අනේ ආව මේ දුකෙන් මුදව ගන්න නැත්තම් කියන මුදිතාසිත කියලා කියන එක. මුදිතාසිතින් කරන්නේ අර දුකෙන් ගලවන්න උත්සාහ කරන එක. එතකොට දැන් මේක ඥාතීන්ට පින් දෙනකොට ඔබ පින් දෙන්නේ මොකටද? ඉදම් මේ ඥාතීනම් හොතු සුඛිතා හොතු ඥාතවේ. ඒකේ නා එතන සැපවත් වෙන්න, සුවපත් වෙන්න. ඉතින් ඥාතියා සැපවත් කරන්න, සුවපත් කරන්න පින් දෙනවා කියනකොටම මුදිතාවනේ පින්වත්නි. මොකද එයා ඒ උපන්නා වූ තැන සැපවත් කරලා සුවපත් කරලා ඔබට ඕනේ ඒ කෙනාට එතන දුකෙන් ගලව ගන්න. ඒක මුදිතාසිතා. ඉතින් ඒක ලස්සන මුදිතා භාවනාවක් විදිහට කරන්න පුළුවන්. අනේ ඥාතියා මේ පින් අරගෙන සැපවත් වෙන්න ඕනේ, සුවපත් වෙන්න ඕනේ කියන සිතුවිල්ලම මුදිතාසහගත භාවනාවකට හරවත හැකි. ඒතර උපේක්ඛා භාවනාව කියන තැනදී කර්ම විපාක දැකලා කර්මයේ දායාද කරගෙන ඉන්න හැටි දැකීම ඇතුළේ තමයි ඒ උපේක්ෂාසිත ඇති වෙන්නේ. ඉතින් ප්‍රතිවිෂයක් කියන්නේම කර්ම දායාදයක් උරුම කරගෙන තමයි එතන දුක විඳින්නේම. ප්‍රේතාත්මේ ඉපදිලා තියෙන්නේම මොනවා හරි කරපු අකුසල කර්මයක් කියවන්න. ඒ අකුසල කර්මය සිහිපත් කරලා කර්මයේ දායාද කරගෙන ඉන්න හැටි සිහි කරලා ඒ කර්මය විපාක විඳින හැටි දුක දැකලා ඒකට පින්වත්නි අකමැති වෙලා ඒ දුකෙන් ගලව ගන්න මුදිතාවක් ඇති කරගන්නවා කියන සිතුවිලි ටික ඇතුලේ මෙත්තක් තියෙනවා, කරුණක් තියෙනවා, මුදිතක් තියෙනවා, උපේක්ඛක් තියෙනවා. ඔන්න පින්වත්නි ඔබට මියගේ ඥාතීන්ට පින්කම් සුපුරුදු විදියට වෙනදා වගේ ඔබ සිද්ධ කරයි. ඒ මොන පින්කම් සිද්ධ කරද්දිත් වෙනදා දානමය චේතනාවෙන් එහාට ඔබ නොයන්න ඇති සමහර විට. මේ කියපු මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ඇතුලේ ඉඳලා ඔබ ඔය පින්කම කළොත් ඔබට පින්වත්නි ජීවිතේ වෙන කිසිම දායක කරාට වඩා මේගේ ඥාතීන්ට පින් දීම කියන එක භාවනාවක් විදියට කරන්න පුළුවන්. බ්‍රහ්ම විහරණ භාවනාවක් විදියට මේගේ ඥාතීන්ට පින් දීලා ඒ මේගේ ඥාතීන්ට පින් දෙන එක ඔබටත් ඔබේ සසර ගමන සැනසෙල්ලක් ඇති කරගන්න කුසලයක් පිනිස ඔබේ හිත යොමු කරගන්න. මරුණත් බ්‍රහ්ම ජීවිතයක් ලැබෙන තරම් මහා බලවත් කුසලයක් ඒ තුල ඔබට රැස් කරගන්න පින්වත්නි මේක හේතුවක් වෙනවා. අනිත් එක තමයි මේ වගේ සිතුවිලි පුරුද්දක් විදිහට ඔබ ඔබේ හිත ඇතුලේ පුරුදු කරන්න පටන් ගත්තොත් ඒ තුල ඔබ මෙලවම ආනිසංස ලබනවා. මෙලවම පුණ්‍ය විපාකයක් විදිහට හිතේ සැනසෙල්ලෙන් 1000ක් නැති නිවුණු දිය ධාරාවක් හිතේ ගලාගෙන යනවා වගේ සාන්ත හැඟීමකින් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. එකිනෙකාගේ මෛත්‍රී සිතින් ඒ කරුණා සිතින් ඔබ කාගෙත් හිත දිනා ගන්නවා. ඔබ කාගෙත් ප්‍රියමනාප කෙනෙක් බවට පත් වෙනවා. ඔබ කැමති නැද්ද පින්වත්නි එහෙම හැම කෙනාගේම මේ ප්‍රිය වූ තා කාටත් දැකීමට පවා ප්‍රිය වූ කෙනෙක් බවට පත් වෙන්න කවුද කැමති? ඔබ කාගෙත් ප්‍රිය කෙනෙක් වෙනවා කියන්නේ ප්‍රිය කියන වචනෙම ජනප්‍රිය ජනයාට ප්‍රිය මිනිසුන් ජනප්‍රිය වෙන්න කැමතිනේ. ජනයාට ප්‍රිය වෙන්න නම් පේන ජනයා නොපෙනෙන ජනයා කියන සියලු ජනයා මනුස්ස ජනයා අමනුස්ස ජනයා සියලු ජනයාට ප්‍රිය වෙන්න නම් පින්වත්නි මෛත්‍රිය තමයි හොඳම වේත. එහෙනම් ජනප්‍රිය වෙන්නේ මෛත්‍රියෙන් කරුණාවෙන් මුදිතාවෙන් උපේක්ෂාවෙන්. ඔය ජනප්‍රිය වෙන බොහෝ දිනාට ප්‍රිය වෙනවා. ඔබ හැම දිනාටම පින්වත්නි අද දවසේ විශේෂ වැඩසටහනක් මේ සිද්ධ කළේ අමනුෂ්‍යයන්ට පින් දීම පෙත්ති විශේෂ ඉන්න මීගේ ඥාතියෙකුට පින් දීම කොහොමද භාවනාවකට හරවගන්නේ කියලා තමයි ඔන්න මෙච්චර වෙලා මේ පැහැදිලි කරලා දුන්නේ. බ්‍රහ්ම විහරණ භාවනාවක් වැඩෙන විදියට ඔබේ උතුම් සුවපත් සිතකින් මේ පින්කම් කරන්න වෙනම වටපිටාවක් ඔබේ හිත ඇතුලේ හදාගන්න පුළුවන් වෙනස්ම දැක්මක් ඔන්න අද අපි ඉගෙන ගත්තා. හැම දිනාටම මේ දේශනාව ඔබේ පින්කම මහත්ඵල මහානිසංස කිරීමටම හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ පින්වත්නි වැලිමඩ බඹරපාන හොරතොට හුණු කැටි ලන්ද නිවසේ පදිංචි WM විමලාවති මහත්මිය සහ RM ප්‍රියන්ති රේණුකා මෙතිණිය ඇතුළු පවුලේ පින්නතුන් විසින්. එයත් ඉතාම ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා මීට වසර 22කට පෙර පරලෝ සැපත් වෙච්ච RM ගුණපාල පියාණන්ට, වසර 11කට පෙර පරලෝ සැපත් වෙච්ච WM අප්පුහාමි පියාණන්ට, වසර 9කට පෙර පරලෝ සැපත් වෙච්ච WM දීපා චන්දුලතා නංගිට, මාසකට පෙර පරලෝ සැපත් වෙච්ච PM පුංචි මණිකා මෑණියන්ට පින් දෙන්න. ඉතින් මේ සියලුම මීගේ ඥාතීන් වගේම ඔබ හැම දෙනාගෙමත් සංසාරගත සිහිපත් වෙන නොවන සියලු මීගේ ඥාතියෝ මේ පිනෙන් පරලෝ සැනසෙත්වා සෝපත්වෙත්වා කියලා කවුරුත් සාදු කියන්න. සාදු සාදු සාදු. ඒ වගේම මේ වෙලාවේ මේ දේශනාවෙන් රැස් වෙච්ච සියලුම පින් සුජීවත්ව සිටින RM ගුණසේකර, WM විමලාවති, RM බණ්ඩාර මණිකා යන අයට නිදුක් නිරෝගී භව පිණිස, RM පෙමුදිත මිහිරංග, RM තොසිරු ලක්දිනු මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ සුජීවත්ව සිටින පවුලේ ඥාති හිතයිසී සියලු දෙනාටත් යහපත සැපත සැනසෙල්ල වේවා. net fm සභාපතිතුමන්ට, ප්‍රධාන විධායක නිලධාරිතුමන්ට, අපේ වරුණ එදිරිසිංහ මහත්මයා ඇතුළු සියලු ආගමිකංශයේ සහ net කාර්ය මණ්ඩලයට, ඒ වගේම දායකත්ව දරපු WM විමලාවති මෙතිනියට, RM ප්‍රියන්ති රේණුකා මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් සියලු දෙනාටත් මේ පින හේතු වේවා. ධර්ම ශ්‍රවණය කළ ධම්මකාමී පින්වත් හැම දෙනාටමත් මේ පින් හේතු වේවා. සියලු දෙනාට මෙලොව හිතසුව පිණිස, පරලොව සුගතිය පිණිස මේ පින හේතු වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන් කර ගැනීමටම සියලු පින් හේතු වාසනාම වෙත්වා කියලා අපි මෙත්සිතින් ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං, චිරං රක්칸තු දේශනං, චිරං රක්칸තු ත්වං සදාති.
1: සාධු සාධු සාධු. සෙනසුරාද සිත්නේ තසපුව ධර්ම දේශනාවයි ඔබ ශ්‍රවණය කළේ. ඉතින් මේ වගේ උතුම් දහම් කාරණා තුළින් තවදුරටත් අපි දැනුවත් වෙමු, ඔබේ ජීවිතයට ධර්මය ලංකර ගනිමු. ඒ සඳහා ඔබට සිටින කල්යාණ මිත්‍රයා තමයි Net FM රේඩියෝව. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාව. මේ වැඩසටහන, මේ දේශනාව නැවත අහන්නට ප්‍රිය ඔබට අපි ආරාධනා කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා Net FM වන වැඩසටහන ඔස්සේ ඒ දේශනාව නැවත අහන්නට. ඒ උතුම් දේශනාව පැවැත්වූ අපේ අතිපූජනීය වන්දනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උතුම් ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් විරාමයකට ගිහිල් ඊට පසුව ධර්ම සාකච්ඡාව සමගින් තවත් දාම් කාරණා සාකච්ඡා කරන්නට අපේක්ෂා කරනවා. විරාමයට යන වෙලාවේ ඔබට මතක් කරනවා සෙනසුරාදා සිත්නේ තසපෝ දේශනාව ඇතුළු කොටගත් Net Radio විකාශය වන ධර්ම දේශනාවල ධර්ම දායකත්වය දරන්න ඔබට පුළුවන්. ඔබේ ඕනෑම අරමුණක් හිතේ තබාගෙන මියගිය ඥාතීන්ට පින් දෙන්න, සුජීවත් වෙන්න අයට ආශිර්වාද කරන්න, උපන් දිනයක් වෙනුවෙන් ධර්ම දානය ලබා දෙන්න, ඒ වගේම විශේෂ අවස්ථාවකදී, විවාහ සංවත්සරයකදී, මේ ඕනෑම අවස්ථාවකදී ධර්ම දානය ලබා දෙන්නට ඔබේ හිතේ අදහසක් තිබෙනවා නම් Net Radio වේ මේ ධර්ම දේශනාවල ධර්ම දායකත්වය ඔබට දරන්න පුළුවන්. ඒ සඳහා 0774252014 අංකයට කතා කරලා තමන්ගේ අවස්ථාව උදා කරගන්නයි ආරාධනා කරමින් කෙටි විරාමයක් ලබනවා සෙනසුරාදා සිත්නේ තසපුවෙන්. හැම දිනාටම තෙරුවන් සරණයි.
2: Net Asapur. Net Asapur.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වසර විසි එකක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු නෙත් නිවුස් ශක්තිමත්ව ඉදිරියට. අලුත් ට්‍රෙන්ඩ්ස් අලුත් ස්ටයිල් එක විලාසිතා ලෝකය කලවන්න ෆැෂන් බග් අලුත්ම ශාකාව දැන් ගාල්ලට. අගෝස්තු පළමුවෙනිදා අලුත්ම මුහුණුවරකින් විවෘත වන ෆැෂන් බග් ගාල්ල ශාකාවට ඔබත් එන්න. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන්ස් රසක් අතරින් හිතේ හැටියට විලාසිතා තෝරා ගන්න. අගෝස්තු 1 සහ 2 යන දෙදින තුල සියලුම භාණ්ඩ සඳහා 10%ක වට්ටමක් සහ netfm කණ්ඩායම සමග එක්වි තෑගි දිනා ගැනීමටත් අවස්ථා. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
1: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
0: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්හලෙන් දැන් ලබා ගන්න 0703013936.
1: ඔමිල් කොහොඹ සබන් ස්වභාවික කොහොඹ තෙල් සාරයෙන් විස බීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් වෙනුමකට ඔමිල් කොහොඹ සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය.
2: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.

0: Sit mit Assapur. Mit Assapur.
1: අයිබවන් සුබ සන්ධ්‍යාවක් සෙනසුනාද සිටින තසපුව ධර්මදේශනාවෙන් පස්සේ අපේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අද ධර්ම දේශනාවෙන් පසුව හැරමින මේ ධර්ම සාකච්ඡාවත් ඔබට ඔබේ ජීවිතය තුළ ධර්මය කොහොමද ජීවිතයේ විවිධ දේවල් ඔස්සේ දහම අවබෝධයට පමණක් නොවෙයි ලෞකික ජීවිතය තුළ අපි නොයෙක් දේවල් සමග කටයුතු කිරීමේදී උපයෝගී කරගන්නේ කොහොමද කියලා අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් මේ පැය පුරාවට සාකච්ඡාවක් ඔස්සේ ඔබට සමීප කරවන්න බලාපොරොත්තු වෙනවා. ඔබ ගෞරවයෙන් අපේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ සෙනසුරාදා සිටින තසපූමි ධර්ම සාකච්ඡාව වෙනුවෙන් නැවත වාරයක් নমස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අවසර අපි හැමදෙරනේ නේත්‍රාලෝක YouTube නාලිකාවට ඔබට පිවිසිලා මේ වැඩසටහන නැවත අහන්නට පුළුවන්. ඔබ බොහොම ආදරයෙන් ගෞරවයෙන් ඔබට ඒ සඳහා ආරාධනාත් කරනවා. අපි ස්වාමීන් වහන්සේ දැන් ධර්මය කියනකොට අර්ථ ගැන්වෙන විශේෂයෙන්ම ජීවිතේ මේ සංසාර දුකින් එතර වෙන්න තමයි නිවන් දකින්න තමයි බුදුදහම තියෙන්නේ කියන කාරණේ. ඒක තමයි පරම නිස්ඨාව නිවන ධර්මයේ පදනම. එතකොට ඊට මෙපිට ඉඳලා කියන්නේ ධර්මයේ පරම නිස්ඨාව නිවන කියන තැනට අපි යා යුතුමයි. ඊට මෙහා ධර්මයේ උපයෝගී කරගන්න ආකාරය පිළිබඳ අද දවසේ ඔබ වහන්සේගෙන් යම් යම් කාරණා ටිකක් දැනගත්තොත් හොතයි කියලා මා හිතනවා. ඒ අතර විශේෂයෙන්ම අපේ රටේ බැලුවාම නිවිවිධ මානසික තත්වයන් වලට හේතු වෙලා තිබෙනවා ඒ තමන්ගේ එදිනෙදා දෛනික ජීවිතේ කටයුතු. 60කට 69කට වගේ ආසන්න සංඛ්‍යාවක් ලාංකීය ජනතාව අතර ඩිප්‍රෙෂන් තත්ත්වයකට, දෙඩි ආතතියකින් පෙළෙන තත්ත්වයකට පත් වෙලා ඉන්නවා කියන කාරණේ ප්‍රකටයි. ඒ පමණක් නෙමෙයි, දැන් තව ඊට සමගාමී විවිධ දේවල් හිත් තුළ ආර්ථික වශයෙන් ඇතැම් වෙලාවට කඩා වැටෙන අවස්ථාවල් තිබෙනවා. ඒ වගේ තත්ත්වයක් තරා ගන්න පෙරුව සමාජීය වශයෙන් සහ විවිධ අධ්‍යාපනික වශයෙන් මේ හැම පැත්තකදීම මිනිසුන්ගේ දියුණුවක් වගේම කඩා වැටීමකුත් පේනවා. අතලොස්සක් දියුණු වෙනකොට බහුතරයක් කඩා වැටෙන ස්වරූපයන් පෙන්වන්න කරනවා. අපි රටක් විදිහට බැලුවත් අපේ හාමුදුරනේ දියුණුවට වැඩිය යම් වැටුණාදෝ කියන තත්ත්වයක තියෙනවාද කියලා තමයි බොහෝ දෙනා කතා කරන්නේ. ඒ නිසා මේ සියලු දේවල් එක්ක අපිට ධර්මයෙන් මොන වගේ පිළිසරණක් ඒ වෙනුවෙන් ලබා ගන්නට, ලෞකික ජීවිතය වෙනුවෙන් ලබා ගන්නට පුළුවන්ද කියන කාරණය අපිට මතු කරගන්න පුළුවන් නම් ධර්මාවබෝධය කරා යන ගමන සඳහාත් එය ලුකුලක් වේවි කියලා මම හිතනවා. මොකද ප්‍රශ්න තියෙනකොට අපිට ධර්මයට මානසික අවබෝධය කරා, ධර්මය අවබෝධය කරගෙන මානසික සුවතාවය නැතුව යන්න පුළුවන්ද කියන ප්‍රශ්නකුත් තියෙනවා. ඇත්තටම අපි එදිනදා ජීවිතයට ධර්මය ගලපා ගත යුත්තේ කොහොමද? අතර විශේෂයෙන්ම මනසට ධර්මය අවශ්‍ය වෙන්නේ මොන වගේ හේතු නිසාද? මේ පීඩාවන් වලට සහනයක් සැනසීමක් ගේන්නට ධර්මය තුළ තිබෙන හැකියාව කොහොමද? මොකද සමහර විට උපදේශනය තුළදී ධර්මය නොයදාගෙන විවිධ මනෝවෛද්‍ය උපදේශාත්මක කටයුතු සිදු වෙන අවස්ථාත් අපි දකිනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය මනසට සුවගෙන දෙනවායි කියන කාරණය ප්‍රකටයි. ඒක අත්දකින්නේ කොහොමද අපි? ඒක අපි ජීවිතවලට ලං කරගන්නේ කොහොමද කියන කාරණය අපිට අද වැඩසටහන තුළ පහදලා දෙන්න අපේ හැමදෙරෝනේ.
2: හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. වරුණ, අපේ සිත්නෙත් අසපුවත් එක්ක අපේ ජීවිතේ අපිට අත්දකින්න හම්බෙච්ච සමහර අත්දැකීම් මැසුරේ අපි දැකලා තියෙනවා නෙත්‍රාවක ශ්‍රාවිකාවෝ සාමාන්‍ය වාණිජ රූපවාහිනී ගුවන්විදුලියේ නාලිකා ශ්‍රවණය කරන නරඹන අය අතරේ ලොකු වෙනසක් තියෙනවා නෙත් අහන අයට. මොකද ඒගොල්ලෝ ධර්මයෙන් ලොකු සැනසීමක් අත්විඳිනවා. සමහර වෙලාවට ඔවුන් පුරුදු වෙච්ච ඒ ධර්මදේශන අහන වෙලාවල් එනකම් බලාගෙන ඉන්න වෙලාවල් තියෙනවා. මේක මේ මොහොතේ අපි කියනකොට අනේ මමත් එහෙම කෙනෙක් කියන එක අහන් ඉන්න අය අතර ඕනතරම් හිතට සිතුවිල්ලක් ඇතිලා නැගෙයි ඇත්තමයි කියන හැඟීම. ඉතින් අපේ සමහර අවස්ථාවලදී මේ ලෝකේ අපිට අර හොඳට හයිය හත්තිය තියෙන කාලවලවල ඔය ලබන්න තියෙන සැනසෙල්ල වරණ කවුරු හරි කෙනෙකුට විඳින්න අවස්ථාවක් කාගෙන්වත් බාධාවක් නැතුව තියෙද්දිත් ඒකට අවස්ථාව ඕනතරම් අපිට සුවසේ පරිසරය හදාගන්න අවශ්‍ය නම් පුළුවන්කම තියෙද්දිත් නමුත් සමහරු ඉන්නවා මේ චාන්ස් එක අතහැරගන්න, මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් නොගෙන ඔහේ කාලය නාස්ති කරගන්න. අන්න එවැනි බොහෝ දෙනා පස්සේ පසුතැවෙනවා, සමහර වෙලාවට පස්සේ අසරණ වෙනවා. ඒ වගේ අසරණ වෙන සමහරු වරුණ මේ වෙලාවේ අපි කරුණාපාරාදීසය තුළ අපේ රැකවරණය යටතේ අද ඔවුන් ජීවත් වෙනවා. එහෙම අසරණ වෙච්ච අයගේ ජීවිත යම් කිසි විදිහක ඔවුන්ට පිහිටක් ලැබෙන පරිසරයක් ලැබුණට පස්සේ අද අපි මේ විඳින සැනසිල්ල, මේ ධර්මයෙන් විඳින සැනසිල්ල ඇයි අපිට එදා

0: කාලෙ සහ තමන්ට දෙයක් කරන්න පුළුවන් කාලයක් තියෙනවානේ. ඔන්න ඔය පුළුවන් කාලෙ ඔවුන් අතිශය කාර්යබහුලව ධර්මයට හිත නැඹුරු නැති පරිසරයක් එක්ක තමන්ගේ ජීවිතයේ අනිකුත් වැඩ කටයුතු සියල්ලට කාලෙ වෙන් කරගෙන කටයුතු කරනවා. දැන් අපි සමහරලාට රස්සාවේ කටයුතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ මොන හරි බිස්නස් කටයුත්තක් වෙන්න පුළුවන්. තමන්ගේ අරමුණු කරගත්ත ජීවිතයේ දිනෙදා වෙන කටයුතු වෙන්න පුළුවන්. ඒව වෙනුවෙන්ම කාලෙ වෙන් කරගෙන ධර්මයට කාලයක් වෙන් කරගත්තේ නැත්. ධර්මයට කාලයක් වෙන් කරනවා කියලා ඇත්තටම වරුණ මේකේ මේ ඔක්කොම වැඩ පැත්තකින් තියලා කරනවා කියලා කියන එකක්ම නෙමෙයි. තමන්ට ධර්මයට කාලය වෙන් කරනවා කියන එක මනසේ කාලය වෙන් කෙරිල්ල. එතකොට ඒ මනස වෙන ඕනම දෙයකට යොදවනවා ධර්මයට ඇරෙන්න. අන්න එහෙම ජීවත් වෙන මිනිස්සු ජීවිතේ අන්තිම කාලේ සෑහෙන දුක් විඳිනවා, පසුතැවෙනවා. එහෙම පසුතැවෙන සමහර අය ඇයි අපිට ඒ කාලේ මේ ධර්මය හම්බුනේ නැත්තේ කියලා පසුතැවෙන අය මං කිව්ව එකයි කරුණාපාරාදීසෙත් අපිට සමහරලාට හම්බෙනවා කියලා. එතකොට දැන් ඔය අපි උත්සාහ කරනවා කරුණාපාරාදීසෙ ඉන්න මේ රෝගීන්ට පුළුවන් තරම් ධර්මයෙන් සැනසෙල්ල රැකවරණය දෙන්න. ඒකදී අපි අර තේමාවක් විදියට රෝගියා යෝගියා කරනවා කියන තැන. හරි, ඒ කියන්නේ අපිට මේ හොඳයි නේද වචනේ වරුණ?
1: ඒක තමයි හොඳට රයිම් වෙලා ඉන වචනයක්. රෝගියා යෝගියා.
0: ඔව්, රෝගියා යෝගියා කරන්න. හරි, ඇත්තටම ඔවුන් කයින් රෝගියෙක් වුණාට මනසින් අපිට පුළුවන් නම් ඕන්න යෝගියෙක් කරන්න. ඇත්තටම ඒ කායික තියෙන රෝගවල පීඩන සියල්ලම ඔවුන්ට අර මානසිකව ලබන යෝගියෙක් බවට පත් වෙන එක ඇතුළේ ඔවුන් කමටහනක් පුරුදු කරන තැනකට පත් වෙනකොට ඔවුන්ගේ හිතට ලොකු එක වෙනසක් වෙනවා. අර තමන් ලෙඩෙක් කියන එක පවා අමතක වෙනවා. ඒ තරම් ධර්මයෙන් සැනසෙල්ලක් ලබන්න ඔවුන්ට පුළුවන් වෙනවා. එතකොට දැන් ඔය රෝගීන් අතර වරුණ සමහර වෙලාවට හරිම දුක හිතෙන රෝග තියෙනවා. ඒ අතරේ එකක් අපි දැන් පහුගිය කාලේ ඔබට මතක ඇති ට්‍රීමෑන් සින්ඩ්‍රෝම් හැදිච්ච ළමෙක් ගැන එහෙම අපි කතා වුණා. වරුණ මේ ඊයේ පෙරේද ඔබ දැක්කද දන්නේ කරුණාපාරාදීසේ මාමා කෙනෙක් අතුරු දහන් වෙලා අපේ හොයනවා. හරි, ගෙනල්ලා පැය 24ක් නැහැ අපි ආයතනෙට ඒ තාත්තව. එතකොට ඒ කියන්නේ අපි ගෙනත් පැය 23කට විතර පස්සේ තමයි මේ තාත්තා ආයතනෙන් අතුරු දහන් වුණේ. ඉතින් ගෙනාවේ කොහෙන්ද? මිනි කනත්තක ඉඳලා. හරි, එතකොට මේ මිනි කනත්තේ මිනි එක්ක කට්ට කළුවරේ රාත්‍රියේ දින ගණන් නිදියගත්ත මේ තාත්තා ජීවිතේ ගොඩාක් තැන්වල වගේ ඇවිද ඇවිද විවිධ තැන්වල නිදිය ගනිමින් කැලෑවල් වල පාරවල් වල කිසිම කෙනෙකුගේ හවුහරණක් නැතුව කාලෙ ගෙවපු තාත්තා කෙනෙක්. අවුරුදු 80 ගාන, බිරිඳ මිය ගිහිල්ලා, දරුවෝ නැහැ. හරිද? කාත් කවුරුත් නැහැ. මම නිකන් ඇහුවම දැන් බිරිඳත් මැරිලා, එතකොට දරුවෝ ඔහොමත් නැහැ. ඊළඟට එයාගේ ජීවිතේ සහෝදර සහෝදරියනද කියලා අයියා කෙනෙක් ඉඳලා තිනු, අයියාත් මැරිලා. එතකොට ඔබ නිකන් හිතන්න වරුණ, මේ මිනිස්සු වෙනුවෙන් කාත් කවුරුත් නැහැ. එතකොට දැන් මේ සොහොනේ ඉඳපු ජීවිතෙන් පස්සේ අපි එයාට බොහෝම සුවපහසු පරිසරයක් කරුණාපාරාදේශය ඇතුළේ ගොඩනගලා දුන්නා. ඊට පස්සේ අපි ගෙනාවු ගමම්ම අපේ හෙද නිලධාරිනියක් ඉන්නවා ආයතන ඇතුළෙම අනුයුක්තව. ඇය ලව්වා මේ තාත්තගේ ප්‍රෙෂර් චෙක් කරලා ඒ තාත්තට අවශ්‍ය මේ වෛද්‍ය පහසුකම් වෛද්‍ය උපදේශ අරගෙන අපේ ඩොක්ටර් වෙනම ඉන්නවා. ඩොක්ටර් දුරකථනයෙන් සම්බන්ධ වෙලා අපේ නර්ස් නෝනත් එක්ක ඒ විදියට මේ තාත්තට ඕන කරන කායික සුවපත්භාවයට අර වෛද්‍ය ප්‍රතිකාර පැත්තෙන් කරන්න ඕන ටිකත් සලස්සලා දෙනවා. ඒ ඔක්කොම ටික ඔය කියන පැය 23 ඇතුළේ සිද්ධ වෙනවා. හරි, හැම පහසුකමක්ම දීලා වෛද්‍යවරු බලලා කොටින්ම කිව්වොත් මේ තාත්තට හරියට හතිය තියෙනවා. එතකොට නෙබියුලයිස් කරලා, මේක ඇතුළෙම නෙබියුලයිස් එකක් තියෙනවා, නෙබියුලයිස් කරලා මේ විදියට පහසුකම් සියල්ලක් දීලා තියෙද්දි මේ තාත්තා එකපාරට අතුරුදහන් දැන්. හරි, හිතන්නක දැන් කට්ට කළුවරක මහ මේ කනත්තක නිදාගත්ත මිනිස්සෙකුට සුවපහසු කාමරයක් හොඳට ඇඳ කොට්ට මෙට්ට සියල්ල හම්බුනාට පස්සේ පැනල යනවද වරුණ? හරිද? දැන් ඇත්තට මේක පැනල යාමක් නෙමෙයි. මොකද හේතුව මෙයාගේ බෑග් එක සියල් අර අපි ගෙනාපු යාගේ බෙහෙත් ටික, ඇඳුම් ටික, කොටින්ම කකුලට දාන්න තියෙන අලුත් බාට සෙරප්පු දෙයක් කරන් දීලා තිබුණා ඒ හිට් කනත්ත ගාව මේ

0: ගම ගමේ ළමෙක් ඒ බාට සෙරප්පු දෙකේ ඉඳලා සියල්ලම කාමරය ඇතුලේ. හරිද? නැත්තේ මේ මාමයි මාමගේ සරංකැලලක විතරයි. ඇඳන් හිටපු සරමයි මාමයි ඇරෙන්න අනිත් සියල්ල තියෙනවා. ඒ කියන්නේ උඩටවත් ඇඳුමක් නැතුව තමයි දැන් මේ අතුරුදහන් වෙලා තියෙන්නේ. සෙරප්පු දෙකක් නැතුව. ඒ අතුරුදහන් වෙලා තියෙන විදිහත් එක මට තේරුණා මුත්‍රා කරන්න එළියට යන්නේ නැති. හරිද? දැන් මෙතන නානකාමරේ තියෙනවද? මෙයන් නානකාමරේ තියෙන තැනවත් හොයාගන්න බැරුව කොහේ හරි කැලෑවක් හොයාගෙන යන්නේ නැති පුරුද්දට මුත්‍රා කරන්න. නානකාමරවල පුරුදු නැණි වරුණ. එතකොට ඒ නිසා ඔය කැලයක් හොයන් පුරුද්දට ගිහිල්ලා ඊට පස්සේ ආපහු හිටපු තැන අමතක වෙන්නේ නැති එන්න ඒ නිසා කොහේ හරි කැලෑවක ඇති කියලා අපි දැන් එල්ලි වෙනකන් අපේ ළමයි හැම තැනම හොයනවා. පොලිසියේ එන්ට්‍රි එක දාන්න වෙනම දෙන්නෙක් ගිහිල්ලා ඒ එන්ට්‍රි එකක් දැම්මා. ඊට පස්සේ වරුණ දැන් සියලු තැන්වල හොයලා හොයලා අන්තිමට අපිට හොයාගන්න පාන්දර 4-5 වෙනකන් හෙව්වා හොයාගන්න බැරුණා. අන්තිමට මේ අපේ කරුණාපාරාදීසේ බවුන් පැලස්සේ වටපිටාවේ හිසිඩං ගොඩාක් තියෙනවනේ පොල් වතු වගේ. එතකොට එක පොල් වත්තක ඒ වත්ත බලාගන්න මේ මොරකාර මහත්තයා අපිට පණිවිඩයක් කියවනවා මෙහෙම යාගේ වත්තේ කෙනෙක් ඉන්නවා කියලා. ඊළ බලනකොට වරණ කටුගාලක් ගාව ගුලි වෙලා නිදි. මේ කියන්නේ හිතන්න දැන් මෙයාගේ සම්පූර්ණ අර මුත්‍රා කරන්න එළියට ගියා එන එන්ඩායි දන්නේ නැහැ. කියන්නේ ඒ තැන අමතකයි. ඉච්චරටම මේ දැන් එළියට බහින කාමරේ මතක නැහැ වරණ. ආයෙ එන්න. ඒ මතක නැතිවීමේ මෙයාට ඩිමෙන්ෂියා තියෙනවා. එතකොට ඒ මතක නැතිවීම කියන එකේ විපාක විදියට හිතන්න සොහොනක රාත්‍රී ගෙවගෙව හිටපු මිනිස්සෙකුට අපි ගෙනාපු දවසේ රාත්‍රිය හරි සුවපහසු ඇඳක සුවපහසුෙන් කාමරයක හොඳට කොට්ට මෙට් එක පොරව ගන්න එක ලස්සනට පහසුකම් ටික හම්බෙන එක රැය. ඊට පස්සේ රාත්‍රිය බලන්නකො ආපහු සැරයක් කටු කැලේක සීතලේ ෂර්ට් එකක්වත් නැතුව ආයි නිදා ගන්න සිද්ධ වෙනවා කොහොම? හරිද? අච්චර පහසු කණ්ඩික හම්බෙලා කියන මේක කර්මයේද කියලා හිතෙනවා. හරි. ඊට පස්සේ මම දැන් හොයාගත්තට පස්සේ හොයාගත්ත දවසේ දවාලේ අපේ මේ තරුණ දරුව දෙන්නෙක් විවාහ වෙලා අවුරුද්ද පිරිච්ච එක නිමිති කරගෙන දානෙ අරගෙන ඇවිල්ලා ඉතින් ගොඩාක් ආහාර පාන වර්ග අයිස්ක්‍රීම් නොයෙකුත් දේවල් මේ තාත්තට දැන් හැමදේම ඔන්න දැන් සංග්‍රහ කරලා ආහාර පානවල. ඊට පස්සේ මං ඇහුවා ඈ තාත්තා දැන් මේ අපිට බැරි වෙලා හරි හම්බුන් නැත්තම් අර කටු කැලේ හිටියානම් දැන් මොනවද ඇත්තට මේ වෙලාවේ කන්නේ කියලා මං ඇහුවා. ඒක තමයි නේ සවන්නාස කියලා. ඊට පස්සේ මං දැන් අද රෑත් ඒ වගේ කටු කැලේ නිදා ගන්න යන්න කර්මේ තියෙයිද දන්නේ නැහැ නේද කියලා. මේ අම්බෝ අමාරුයි කියලා දැන් යාඩම තේරෙනවා ඒක දුකක් කියලා. හරිද? වරුණ මේ මිනිස්සුන්ගේ ජීවිතවල දැන් අපිට හිතෙන්නේ මේක කර්මයක් ගෙවනවා වගේනේ. හැබැයි ඒක කර්මයක් තියෙන්න පුළුවන් පිටිපස්සේ. මේක මං කියන්නේ කර්මයට වඩා වරුණ මේකේ තියෙන ධර්මය පුළුවන් කාලේ හිතට නොදීමේ විපාක. මේ වචනේ හොඳට ඔලුවට ගන්න. කර්මයට වඩා පුළුවන් කාලේ ධර්මය හිතට නොදීමේ විපාක. ඇත්තටම කර්මය කිව්වත් ඒත් කියන්න තියෙන ඕකමනේ. ධර්මය පුළුවන් කාලේ නොදීමේ විපාක. ඒ නිසානේ කර්මය. නැත්තම් කර්මයක් විපාක විඳින්න නැහැනේ ධර්මයත් එක්ක හිටියනම්. එතකොට කොතනින් ගත්තා ධර්මය ඈත් කරගෙන ධර්මය නැති හිතක් පවත්වන එකේ විපාක තමයි වරුණ මේ මිනිස්සු හැමතැනම දුකක් විදියට විඳිනවා නම් විඳින්නේ. කනත්තක හිටපු තැන බැලුවොත් එහෙම මෙහෙම මේ කාන්තා මිනි දෙකක් තියෙනවා. ඒ මිනි දෙකත් එක්කම ඒ කියන්නේ මෙයා හිටියේ වරුණ අර මේ මිනිහක් ගෙනහිල්ලා තියෙන ශාලාවක් තියෙනවනේ කනත්තේ. ඔන්න ඔය ශාලාවේ බිත්තියක් අයිනේ. ඒ බිත්තියටම අල්ලපු එළියෙන් ඒ බිත්තිය ආසන්නේම මිනි දෙකක් වලලා තියෙනවා. හරිද? එතකොට මෙයත් එතන නිදාගෙන ඉන්නකොට නිකන් මිනි දෙකත් එක්කම තුන් දෙනාම එකට පේලියට ගානට ඉන්නවා වගේ. හරි? එක පේලියට ඉන්නවා වගේ අර තාප්පෙක් චූටි කොට තාප්ප කෑල්ලෙන් විතරයි වෙන් වෙලා තියෙන්නේ හරියට බැලුවට පස්සේ. එතකොට හිතන්න ආලෝකයක්වත් නැතුව කට්ට කලුවරේ මේ වගේ ජීවිතයක් ගෙවනවා. ඉතින් මෙයා ඉස්සර පොල් කඩන රස්සාව කරලා තියෙනවා. එතකොට තමන්ට පුළුවන් කාලේ බීලා කරලා තියෙනවා. හරිද? එතකොට ධර්මයත් එක්ක ජීවිතයක් ගෙවලා නැහැ. ලෝකේ පිරිසක් ධර්මයත් එක්ක සිල්වත් කාලෙ ගෙවද්දි ඔන්න සාමාන්‍ය ජීවිතය ගෙවාගෙන පොල් කඩන රස්සාවක් කරගෙන එකිනෙකා එක්ක සමහර වෙලාවට බිව්වා කියන්නේ වරුණ බණ භාවනා නෙමෙයි වෙන්නේ. අඩදම්බර සිද්ධ වෙනවා නේද? අඩදම්බර සමහර වෙලාවට අසභ්‍ය වචන මේ වගේ දේවල්නේ ගොඩක් වෙලාවට බීපු කෙනෙක්ගේ අපේ කටින් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඔය වගේ ජීවිත පුළුවන් කාලේ ගත කරාම අවසානේ බැරි වෙනකොට ඔබ හිතන්න වරුණ ඔන්න ඔයගේ තමන් ඉන්න තැන මතක නැහැ, මොකද්ද කරන්න කියලා මතක නැහැ. මේ ශනිකව මේ කියපු දේ මේ අමතක වෙන විදිහේ ඩිමෙන්ෂියා රෝග හැදිලා අන්ත අසරණ වෙනවා, දුක් විඳිනවා. එතකොට මේ කරුණාපාරාදීසෙම ඉන්නවා, ඒ වයසෙම හොඳට සිල්වත්ත ධර්මය අහගෙන හිටපු අය ඉන්නවා, ඒගොල්ලෝ හොඳ සිහිකල්පනාවෙන් ඉන්නවා, ඒ වයස සමානයි. හරි, එයාලා සීල රැකපු එකේ ආනිසංස විදියට සිහිකල්පනාව හොඳට පවතින අය. මට අර කරුණාපාරාදීසෙ ඇතුලේ පුළුවන් කාලේ ධර්මය හොඳට පුරුදු කරපු අයගේ සුවසේ සිහිය පවත්වන විදිහ, ධර්මයකින් තොරව ධර්මයේ පුරුදු කරන්න පුළුවන් කාලේ ධර්මයෙන් බැහැරව ගත කරපු හිත් අද අසිහියෙන් දුක් විඳින විදිහ දෙකම පේනව වරුණ එක ආයතනයක් ඇතුලේ. ඊළඟට මං කියුවේ දැන් පොල් කඩන රස්සාව කරපු කෙනයි, ඒ වගේම මේ ආයතන ඇතුලේ ඉන්න හොඳට ඉහළ රැකියා සිද්ධ කරපු උගත් මිනිස්සු. හරිද? සමහරලාට රෝද පුටුවල අපිත් එක්ක ඉන්නවා එහෙම උගත් අය. හැබැයි ඒ අර එදා හොඳ උගත් කොහේ හරි ප්‍රකට ආයතනවල ප්‍රකට රැකියා කරපු කෙනෙකුත් පොල් කඩපු කෙනෙකුත් අද එකම ආයතනේ සමහරලාට එක කාමරයකට ඉන්න තැනට පත් වෙලා තියෙනවා. හරිද? මේ ඔක්කොම එකට කන බොන එක මේ වැසිකිලි පාවිච්චි කරන තැනට උගද්ද නූගද්ද ભેදයක් නැතුව වුණ මට පේනවා දැන්. දැන් මේ හැම දෙනාගේම ජීවිතවල මේ පේන ස්වභාවෙත් එක්ක ඒ කාගේත් හිතවල තත්ත්වේ, ඔවුන් එදා කොහොම හිටියත් මොන වගේ පිරිස ඇසුරු කළත්, හරිද? අද වරුණ ඔවුන්ට මොන වගේ තත්ත්වකද ඇසුරු කරන්න තියෙන්නේ, මොන වගේ තත්ත්වකද ඔවුන්ට ජීවිතේ වර්තමානයේ අවසාන කාලේ ගෙවන්න තියෙන්නේ කියලා හිතනකොට තේරෙනවා තව ටික කාලෙකින් මේ ජීවිත ඔය ආවිෂ ටිකත් අවසන් කළාට පස්සේ එතනින් එහාට කොහේ කවුරු වෙලා කොයි වගේ ජීවිතවලට යයිද මේ අය. ඒකයි අපි කිව්වේ රෝගියා යෝගියා කරන්න ඕනේ කියලා. ඔවුන්ට මරණින් පස්සේ වරුණ ධර්මයේ දැන් මෙතෙක්කල් ධර්මයෙන් බැහැරව ගෙවපු කෙනෙකුට තවදුරටත් ඒ අසරණකම මේ මොහොතේ අත්විඳින එක තවත් එහාටත් ගෙනියන්න වෙනවනම්, මෙතෙක් ආවෙත් ධර්මයෙන් තොරවනම් ඒකේ ප්‍රතිඵලය විදිහට ඔවුන් අසරණයි නම් ඔවුන්ට ඒ අසරණකම තවදුරටත් පවතිනවා, තවදුරටත් ධර්මයෙන් බැහැර වෙනකොට.
1: අවහන්ස කියන්නේ දැන් අපි සාමාන්‍ය කියනවා හයිකාරකම් කරන අය ඉන්නවනේ, එක ඒ අය කියනවා මේ ඕ ධර්මය වැඩන්නේ නැහැ, මේ ජොලි කරලා ජීවිතේ එහෙම තමයි ගෙවන්න ඕන කියලා. ඒ අය වුණත් රජෙක් වුණත් ලෙඩෙක් වෙනව නේද සමිනාස?
0: රජා ලෙඩා වෙනවා. ඒ ඔවරුණ ඒ වගේම කියන්නට ඕනේ සමහර වෙලාවට ඇතැම්ම හිතනවා දැන් අපේ ළඟ ඉන්න පිරිසම මට මේ හැම දෙයකටම බණක් වෙලා. හරිද? මේක ඉන්නවා අවිවාහකයත් ඉන්නවා විවාහකයත් ඉන්නවා. එතකොට ඔබ හිතන්න වරුණ මෙතන දරුවෝ ඇති අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා. හොඳේ. එතකොට සමහර වෙලාවට අවිවාහක කෙනා ගැන සමාජ මතයක් තියෙනවා මේ බැරි වෙන කාලෙක අන්තිමට ළමෙක්වත් නැහනේ අසරණ වෙනවනේ කියලා කියනවා අවිවාහක කෙනාට. හරිද? දැන් අපිට එහෙම අවිවාහකව අසරණ වෙච්ච අයත් අපි අතර ඉන්නවා. එතකොට ඒක එකම සාධකය කියන්න බැරි, විවාහකව අසරණ වෙච්ච අයත් අපි අතර ඉන්නවා. සමහරවිට විවාහක ඇතැම් අයට මිනිස්සු කියනවා දරුවෙක්වත් හදාගනින්න පුළුවන් ඉක්මනට මේ නැත්තම් බැරි වෙන කාලෙක බලන්න කෙනෙක් නැති වෙනවායි කියනවා. බැඳලා ඉන්න අයට කියනවා සමහර උපදේශක් විදියට. එතකොට අපි දන්නවා මෙතන අපි ගාව දරුවෝ ඉද්දි අසරණ වෙච්ච අය ඉන්නවා. එක අම්මා කෙනෙක් ඉන්නවා, ඒ අම්මාගේ නිවස මේ අම්මා ඒ කියන්නේ එයාගේ මේ ස්වාමි පුරුෂයා සතුව තිබිලා අද ඒ අම්මාට ලැබෙච්ච නිවාස දෙකක් තියෙනවා. මේ දෙකෙන් එකක් දුවට සම්පූර්ණ සින්නක් කර ලියලා දීලා අනිත් ගෙදර මේ අම්මට ජීවිත භුක්ති තියාගෙන ලියලා දීලා තියෙනවා. දුව ඉන්නේ රට, එකම දුව. වරුණ දන්නවද මේ ගෙවල් දෙකේම යතුරු අරගෙන ගෙවල් දෙකම ලොක් කරලා දාගෙන දුව යතුරු අරන් ගිහිල්ලා රට. හරි, දැන් ඒ කියන්නේ ජීවිත භුක්ති තියෙන ගෙදරත් ලොක් කරලා දාලා යතුරු රටගෙන ගිහිල්ලා. ඒ නීතියට අනුව තහනම් වැඩක් මේ. මොකද ජීවිත භුක්තිය තියනවා කියන්නේ මේ අම්මට අයිතිය තියෙන ගෙදරනේ ලොක් කරලා දාලා වහලා දාලා තියෙන්නේ. එතකොට දුවත් එක්ක ගැටෙන්න බැරිකමට මේ අම්මයි ඔක්කොම අතහැරලා දාලා අද අපි ගාව ඉන්නවා. ඉතින් මම මෙතනදී දකිනව වරුණ, දරුවෝ ඇතා නැතා අසරණ වෙන කෙනා අසරණ වෙනවා. හරිද? විවාහ වුණා නැතා අසරණ වෙන කෙනා අසරණ වෙනවා. සමහර වෙලාවට කාත් කවුරුත් ඇති අය විතරක් නැති අය විතරක් නෙමෙයි, කාත් කවුරුත් ඇති අයත් ඕන තරම් අසරණ වෙන වෙලාවට අසරණ වෙනවා. කොසල් රජුරෝ මැරුණේ කොහෙද කියලා කියන්නේ කවරුණ නේ? රජකම් කර කර ඉන්න තමන්ගේ රාජකීය කාල පරිච්ඡේදය ඇතුළෙම ඒ රාජධානියම ගේට්ටුවෙන් එළියේ සීතලේ ගැහි ගැහි මැරෙන්න උන් නැද්ද මහපාරේ කොසල් රජුරවන්ට? එතන මේ කාත් කවුරුත් නැති මිනිස්සේද කොසල් රජුරෝ කියන්නේ? ඈ, බිරිඳක් ස්වාමී කියන්නේ බිරිඳේ වෙනකොට මිය ගිහිලා හිටියට ඒ මිනිස්යාගේ ජීවිතේ තමන්ට හිටපු අන්තපුරද දරුවෝද ඔය මිනිස්සු කවුරුවත් නැද්ද? විඩුඩබල හිටියේ නැද්ද දරුවෝ? ඈ, පවුලේ මිනිස්සු නැද්ද? ඥාති නැද්ද? සේවක සේවිකාව දසදාසු නැද්ද? යාන වාහන නැද්ද? මේ සියල්ල තියෙද්දී එතරනම් රජුරවන්ට බලපෑවේ කර්මය, සාරිපුත්ත මුගලන් මහරහතන් වහන්සේලාට කරපු කර්මය. එතකොට අර ඒ වගේ අපි දන්නේ දැන් එතනදී නම් ditta dhamma vedaniye කර්මයක් බලපෑවා. මිනිස්සේ කොච්චර කවුරු පිරිවරාගෙන හිටියත් වරුණ එයාට මොනවා හරි කර්මයක් බලපාලා ජීවිතේ අන්තිම කාලේ කොසල් රජුරෝගේ අසරණ වෙන්නත් පුළුවන්. හරිද? එතනදී තේරුම් ගන්න තියෙන දේ තමයි දැන් බිම්බිසාර රජතුමාත් අසරණ වෙනවා, ජේල් එකේ නේ මැරෙන්නේ හිරගෙදර. හැබැයි හිතන්න රජුරෝ බාහිරින් අසරණ පරිසරයක් යාට තිබුණට රාජධානී සෝපාසු සිරියහන් ගබඩා නැතුව අර මහ පොළවේ කන්න බොණ්ඩවත් හරි නැති පරිසරයක හිරගේ ඇතුලේ දුක් විඳට බිම්බිසාර රජතුමා ධර්මය නිසා සැනසෙල්ලක් විඳ නැද්ද හිරගේ ඇතුලේ? නේ, එයා අවබෝධ කරපු පටිච්ච සමුප්පාදය සිහිපත් කරමින් එයා ධර්මය තුලින් සැනසෙල්ලක් අත්විඳිනවා වරුණ හිරගේ ඇතුලේ. අද මාතෘකාවම ධර්මයේ ලබන සැනසෙල්ලනේ. එතකොට මං කියන්නේ කෙනෙක් කොච්චර අසරණ වුණත්, කෙනෙක් කොච්චර රෝගී වුණත්, කාත් කවුරුත් නැති වුණත් එයාට ධර්මයේ තිබ්බොත් මං හිතන්නේ එයාට අසරණකමක් දැනනවා කියලා. ඒකයි රෝගියා යෝගියා කරන්න ඕනේ කියන්නේ. අපි මේ ජීවිතයේ ඇතුලේ මේ කරුණාපාරාදීසයේ පටන් ගත්ත අරමුණ අපේ ඇත්තටම අභ්‍යන්තරේ අපි කතා කරන ධර්මය එක්ක ගලපලා හදලා තියෙන එකක් මිසක් ඒක කරුණා කියන වචනෙතෙන්ට දාලා තියෙන්නේ. මම මීට පෙර මාසකටත් උඩදී ඔය කරුණා වර්ග දෙකක් ගැන, මුදිතා වර්ග දෙකක් ගැන සඳහන් කළා. හරිද? ඒක අපේ සමාජ මාධ්‍යත් අපි ලිපියක් විදියට පළ කළා. කියන්නේ එක කරුණාවක් අපිට තියෙන්න ඕනේ වරුණ. කරුණාව කියන්නේම පරදුක්කේ හදයන් කම්පතිති කරුණානේ. දුකේදී හදවත කම්පා වෙන එකට තමයි කරුණාව කියන්නේ. එතකොට මේ මිනිස්සුන්ගේ දුක දකිනකොට ඒ දුක පේන්නෝනේ දෙවිදිහකට. මොකද්ද? එක දුකක් තමයි අපිට පේන්නෝනේ සාමාන්‍යයෙන් ඒ මිනිසයා කන්න නැති නිසා දුක් විඳින, අඳින්න පළඳින්න ඉන්න හිටින්න තැනක් නැති නිසා විඳින දුක, බේත් හේට් ටිකක් නැති නිසා විඳින දුක පේන එක, ඒක එක දුකක්. හරිද? ඒ බාහිරින් අපිට පේන සාමාන්‍ය දුක. ඕන කෙනෙකුට අසරණ මිනිස්සේ දැක්කට පස්සේ පේන ඔය දුක විතරයි වරණ. හැබැයි මං කියන්නේ දුක් දෙකක් දකින්න ඕනේ කිව්වනේ. මොකද්ද දෙවෙනි දුක? දෙවෙනි දුක තමයි ඒ පුද්ගලයා කර්මය නිසා විඳින දුක. අන්න ඒ දුක බලන්න ඕනේ. සමහරට ඒ දුක දිහා බලනකොට වරණ පේනවා මේ විඳින දුක මේ ජීවිතේට විතරක් සීමා වෙච්ච නැති එකක් වෙන්න පුළුවන්. මේක ආත්ම ගානක් තිස්සේ විඳින එකක් වෙන්න පුළුවන්. මේක කෙලවරක් නැති සසරේ මේ කොපමණ කාලයක් තිස්සේ මෙයා මේක විඳවනවද කියලා බැලුවොත් එහෙම ආත්ම ගාන තිස්සේ මේක විඳෝ වෙනව වෙන්නේ නැති කියලා හිතනකොට ඒ කර්මයේ පැත්තෙන් විඳින දුක දැක්කට පස්සේ තේරෙනවා ඒ දුක වරණ මේ ඛණ්ඩ ටිකක් නැති, බොණ්ඩ ටිකක් නැති, බේට් ටිකක් නැති, ඉන්න හිටින්න තරන්න නැති දුකට වඩා අන්තසරණ දුක කර්මය නිසා විඳින දුක. එතකොට ධර්මයේ නැතිකම හින්දා විඳින දුක දකින්න එක දෙවෙනි දුකම. උතන ඇත්තරම ප්‍රබලව දකින්න ඕන දුකක් තමයි ඔය දෙවෙනියට කියපු දුක. නමුත් අර සමාජයේ සාමාන්‍ය මිනිස්සු දකින්නේ වරුණ පළවෙනි දුක විතරයි, කන්න ටිකක් නැති දුක. ඒ නිසා බලන්නේ කැම ටිකක් දෙන්න විතරයි. හරි, දැන් සමහර වෙලාවට මම දැකලා තියෙනවා ඇතැම් ඔය සමාජ මාධ්‍ය තුල වීඩියෝ එකක් දාගන්න සමහර අය ඉන්නවා. මේ ඔය සමාජ කවුරු හරි ඉන්න අසරණ කෙනෙකුට මොහොතකට කියලා කැම එකක් දෙනවා, පොඩ්ඩක් නාවලා එක්ක අතට කීයක් හරි දීලා ඒ මිනිස්සයාට සැලකුවා කියලා පෙන්වන්න උත්සාහ කරනවා. නමුත් මට කරුණාපාරාදීසේ පටන් ගන්න එක ඇතුළෙම මගේ අරමුණ තිබේ මේ මිනිස්සෙකුට අපි මොහොතකට කෑම එකක් දුන්න අය මොහොතකට ගිහිල්ලා යාට අතට කීයක් හරි දුන්නා එහෙම නැත්නම් ගිහිල්ලා එකපාරක් නාවලා වය කියලා ඒ මිනිස්සයාට පිළිසරණක් ලැබෙනවද ජීවිත කාලෙට වරුණ හරිද ඒ කෑම එකකින් මේ අතට කීයක් හරි දෙන මුදලකින් ඒ මිනිස්සයා ජීවිත කාලේ පිළිසරණක් ලබන්නේ නැහැ හරිද අපි ඒ මොහොතකට පොඩ්ඩක් ඇවිල්ලා සතුටක් දුන්නා කියලා හැබැයි අද කරුණාපාරාදීසි ඉන්න අය හොඳට සුවපහසුවෙන් නිදා ගන්නවා සුවපහසුවෙන් ඒගොල්ලන්ට වෛද්‍ය පහසුකම් සතියකට සැරයක් ඩොක්ටර් ඇවිල්ලා ළඟටම ඇවිල්ලා කාමරෙටම ඇවිල්ලා පරීක්ෂා කරලා යනවා වරුණ. එතකොට හෙදියක් වෙනම ඉන්නවා. බෙහෙත් එක තමන් අතට අරන් බොන්න ඕනේ නැහැ. මේ පුද්ගලික රෝහලක ඉන්නා වගේ වුන්ට ඒ නර්ස් තමයි සම්පූර්ණ වේලාවට ගිහිල්ලා බෙහෙත් එක හැම කෙනාටම දෙන්නේ. හොඳේ එතකොට මේ කිසිම කෙනෙකුට ඔවුන් වෙනුවෙන් වෙනම වෛද්‍ය වාර්තා හදලා ඒ හැම කෙනෙකුටම අර හිත කියන්නේ සාමාන්‍යයෙන් මේ මහපාරෙන් ගෙනල්ලා කණ්ඩ බොණ්ඩ ටිකක් දෙනවට වඩා ඔවුන්ට හිතන්වත් බැරි තරම් මහා වටිනා පහසුකමක් ලැබිලා තියෙනවා එක පැත්තකින්. ඒ අර පළවෙනි අපි කරුණාව දක්වපු එකට ප්‍රතිඋපකාර කියන්නේ ඒ කරුණාව වෙනුවෙන් ඒ පළවෙනි එක හරිද? දෙක තමයි අර කර්මයේ පැත්ත බලනවා කියපු කරුණාව. අන්න එතෙන්දි තමයි ඔය රෝගියා යෝගියා කරන්න ඕනේ කියලා කියන්නේ. එතනදී ඔවුන්ට ධර්මයේ සැනසෙල්ල නොදුන්නොත් වරුණ සසරේ ඔවුන්ට ආපහු මේ කර්මෙම විඳවන්න වෙනවා. එතකොට ආපහු කරුණාපාරාදීස දෙන්න කවුරුත් නැහැනේ හැමතිස්සෙම හැම ආත්මෙම. ඒ නිසා අපි කරන්න ඕනේ ඔවුන්ට පුළුවන් තරම් කණ්ඩ බොණ්ඩ දෙන එකම විතරක් නෙමෙයි. මේ අපි ජීවිතයේ අපිට පුළුවන් කාලේ මම භික්ෂුවක් විදියට මම මේ මිනිසුන්ට කණ්ඩ බොණ්ඩ දෙන එක විතරක් බලනව නම් වරුණ භික්ෂූත්වයෙන් ඇති වැඩක් නැහනේ. හරිද? මේ මිනිසුන්ට මේ බෙහෙට්ටියක් විතරක් දෙන ඒකටද හාමුදුරු කෙනෙක් ඉන්න ඕනේ. බෙහෙත් ටිකක් කෑම ටිකක් දෙන්න ඕන කෙනෙක්ට පුළුවන් වරුණ. හැබැයි අපිට මේ ධර්මයෙන් මේ මිනිසුන්ට රැකවරණයක් දෙන එක තමයි ලොකුම වෙන්න ඕන දේ. මම මේ වෙනකොට මේ වෙනමම ඒ වෙනුවෙන් අපේ පැවිදි වෙන්න ඉන්න දරුවෙක් පත් කරලා තියෙනවා. හැමදාම හවසට මේ අයට සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙන හැටි, පංච උපාදානස්කන්ධය අවබෝධ කරන හැටි, මේ වටිනා ගම්භීර ධර්මය කියලා දෙන්න වෙනම අපේ පැවිදි වෙන්න ඉන්න පුතෙක්ව පත් කරලා තියෙනවා. එතකොට ඒ පුතා මට කියනවා සන්නහස මම පංච උපාදානස්කන්ධ මොකද්ද කියලා අහනකොට මේගොල්ලෝ ආයතන ගැන කියනවලු. හරිද? ඒ වගේ හරියට දැනුමක්වත් නැති පිරිස සමහර ලාවට මෙතන හිටියේ. කියන්නේ ධර්මය අහන අය ගැනත් මම මේ කියන්නේ. අපි අතරේ කරුණාපාරාදීසී ඉන්න දිගටම බණ අහන අය. හැබැයි ඒගොල්ලෝ පංච උපාදානස්කන්ධ මොකද්ද කියලා හැමෝම අසකරණාසේ දේවකය කියනවා. ඉතින් ඒ වගේ දහම් දැනුමක්වත් හරියට නැති පිරිසකට අද වෙනකොට කරුණාපාරාදීසය තුළ හැමදාම හවසට ගැඹුරු ධර්මයේ සාකච්ඡා කරන්න අපේ වෙනම මේ ස්වාමින්වහන්සේ නමකුත් මේ පැවිදි වෙන්න ඉන්න පොතෙක් වේවිනුවෙන් කරලා තියෙනවා. අද එතන අපේ ඉන්න කතෝලික අය ඉන්නව වරුණ සමහර වෙලාවට මේ කරුණාපාරාදීසය රැකවරණ ලැබෙන ඒ අය පවා පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද, සක්කාය දිට්ඨිය නිදහස් වෙන්නේ කොහොමද, මේ ගැඹුරු ධර්මයේ දැන් ටික ටික තේරුම් ගනිමින් යනවා. හරිද? මේකේ හිතකට ලැබෙන සැනසිල්ල කෑම බීම ටිකක් ලැබෙන කෙනුත් ලැබෙනවා තමයි නෑ කියන්නේ. හැබැයි ධර්මයේ ලැබෙනකොට ඒකෙන් ලැබෙන සැනසිල්ල මේ ජීවිතේට විතරක් නෙමෙයි මේක සසරටම බලපානවා. ඒ බලපාන විදිහ කොච්චර කොහොම ලැබෙනවද කියලා අපිට කරුණාපාරාදීසය ඇතුලේ අත්දකින්න පුළුවන්. හැබැයි වරුණ මම මේවා මේ රස කරලා කියනකොට වැඩේ තියෙන ප්‍රශ්නේ තමයි වරුණ මේක අහගත්ත අයගෙන් විශාල පිරිසක් ඊට පස්සේ ඊළඟ සෙන්සුරාද වෙනකන් කරුණාපාරාදීසය හොයාගෙන එනවා. හරිද? මේක කියන්න ඕනේ.
1: අපිටත් කතා කරලා ගොඩක් අය කියනවා එහෙම.
0: ඔව්, මේ කතා කරාට පස්සේ වරුණ ඇත්තටම දැන් සමහර අය ගෙවල් වල හරියට තනියම දුක් විඳිනා ඉන්නවා, පීඩනෙ විඳිනා. මේ අපේ සිත්නෙත් අසපු අහන අය අතරෙම වරුණ ඔබ දන්නවද, සිත්නෙත් අසපු අහන අයකින් ඉන්නවා වෙනම කරුණාපාරාදීසයක් හදන්න ඕනේ. ඒ තරම් සමහර අහිංසක අසරණ අම්මලා ඉන්නවා, කාත් කවුරුත් නැතුව මේ සිත්නෙත් අසපු අහගෙන ඉන්න දුක් විඳින මිනිස්සු ඉන්නවා. හරිද? ඒ අය අනේ හොයාගෙන එනවා ඊට පස්සේ වරුණ. දැන් මට සමහරලාට උදේට මම අවදි වෙලා එළියට යනකොට සමහරලාට මට ඇත්තටම වරුණ සවිනාස මෙහෙම තුන් ගොල්ලක් ඇවිල්ලා ඉන්නවා, එක කට්ටියක් මෙහේ ඉඳලා තව කට්ටියක් මෙහේ ඉඳලා, ඒ ඊට පස්සේ දැන් ඒ කට්ටිය එක කතා කරන්න ගන්න වරුණ. ඒ සමහරලාට ඒ කතා කර ඉන්න අතරේ ඔන්න තව කට්ටිය ඇවිල්ලා මට අතනින් නැගිටින්න නෑ. ඇතැම් දවස් ගෙවිලා තියෙනවා මම බාහිර වැඩසටහන් වලට යන්නේ නැති දවසක් තිබුණොත් එහෙම දවසම මට කතා කරන්න සිද්ධ වෙච්ච තැන් තියෙනවා. මේක මේ මේ මේ කියන ටික අහනව කරුණාපාරාදීසි අය. හරිද? එතකොට මම මේ කියන්නේ බොරුවක් නම් කරුණාපාරාදීසි ඉන්න අය කියයි මේ වෙලාවේ මේක අහගෙන ඉන්නකොට කියයි හාමුදුරු බොරු කියනවනේ කියලා. හරිද? ඇතුලේ ඉන්න මිනිස්සුන්ට මම බොරු කියනවා කියන හැඟීමක් ඇති වෙන්න ඉඩක් තියන්නේ නැහැ. මේ කියන්නේ සත්‍යයි. ඒ තරම් පිරිස සමහරලාට හොයාගෙන යන වරුණ එක කට්ටියක් යනකොට තව කට්ටියක් එන දවස් තියෙනවා.
1: කියන්නේ අය ගැන පොඩ සැලකිලිමත් වෙන්න ඕන මේ මොහොතේම අපි කියන්න ඕනේ ඉතින්.
0: නෑ කියන්න ඕනේ මෙච්චරයි. මම මේ මොහොතේ මේ කරුණාපාරාදීස රැකවරණ ලබන පිරිස ගැන කියනවානේ. හැබැයි කිව්වා කියලා මේක අහන් ඉන්න ඔබට හිතෙනවා නම් අනේ මමත් කරුණාපාරාදීසට යන්න ඕනේ කියලා කරුණාවෙන් කියන්න තියෙන එක තමයි. හරි කරුණාවෙන්. හොඳද? කියන්න තියෙන එක තමයි ඉඩක් නෑ. හරිද? ඒක තමයි කියන්න තියෙන එක. ඉඩ නෑ. ඒ කියන්නේ අරන් ඉවරයි.
1: ඉඩ නෑ.
0: ඔව් අරුණ අරන් ඉවරයි.
1: මගිනුත් බොහෝ දෙනා විමසනවා අපේ හාමුදුරනේ. සමහරු කතා කරලා කියනවා අපේ දන්න කෙනෙක් ඉන්නවා ඇතුල් කරගන්න බැයිද? අර අඳුරුන් කමට එහෙම කතා කරලා බලනවානේ සමහරලාට. මේ මම ආව දන්න මාව දන්න සමහර අය කතා කරලා කියනවා. ඒ තිර නෑ.
0: අපි වරුණ බවුන් පැලැස්සේ ඇත්තටම පහසුකම් හදනකොට මං ඇත්ත කතාව කියන්නම් අපේ සම්පූර්ණ පහසුකම් ටික ගැන. ඇඳන් දෙක ගානේ තියෙන කාමර 8ක් තියෙනවා. හරිද? ඇඳන් දෙක ගානේ තියෙන කාමර 8ක්. ඒ 8ෙන් 4ක් පිරිමි 4ක් කාන්තාව විදියට වෙන් වෙන්ව තියෙන. හොඳද? එතකොට හිතන්න දැන් මේකේ 4ක් කාන්තා කියනකොට ඒ 4ේ ඇඳන් දෙක ගානේ හින්දා 8 දෙනෙකුට අවස්ථාව තියෙනවා කාන්තා. හොඳද? එතකොට පිරිමි කාමර 4ෙත් ඒ විදිහටම 8 දෙනෙකුට අවස්ථාව තියෙනවා ඇඳන් දෙක ගානේ තියෙන නිසා. එතකොට ඒ ඇඳන් ඇත්තටම අර උඩ තට්ටු ඒ කියන්නේ මේ ඩබල් ඇඳන් වරුණ තට්ටු දෙකේ ඇඳන් හොඳ හයිය ලී ඇඳන් ඈ නිකන් යකඩ වෙන ඇඳන් නෙමෙයි මං ඇඳගෙන මේ වෙලාව විශේෂ කොට කියන්නේ net fm සිඩ්නි තසපු අහන අය නිසාමයි ඇඳම් පවා හැදුවේ හරි ඒ කියන්නේ ඒ දවස්වල අපි ඔබට මතක ඇති මේ බවුන් පැලස්ස ගොඩනගනකොට මේ ඇඳක මිල කිව්වට පස්සේ ඒ ඇඳම් පවා බාරගත්තේ සිඩ්නි තසපු අහන අය හරි එතකොට මේ අද ඔවුන් රෝගියා විදිහට යෝගියා විදිහට උපස්ථාන සලසා ගනිමින් ගිලාන උපස්ථානය කරන බොහෝ දෙනාට පිනත් රැස් කරමින් අද බොහෝ දෙනා පහසුකම් ලබලා තියෙන්නේ ඒ ඇඳන්වල උපකාරයත් ඇතුව. එතකොට දැන් අර උඩ ඇඳට අපිට දාන්න බෑනේ මේ රෝගී වයෝවෘද්ධ අය වරුණ. ඒ නිසා අපි හැමතිස්සෙම යට ඇඳ විතරයි පාවිච්චි කරන්නේ. නැත්තම් මේ ඉන්නෝගේ දෙගුණයක් අපිට මේ කාමර වලට තව එකතු කරන්න පුළුවන්. වැඩේ තියෙන්නේ දැනට කාන්තා 8යි පිරිමි 8යි එතනින් වරුණ ඉන්නවා 16 දෙනෙක්. හරිද? ඊළඟට තව කාමර 4ක් තියෙනවා තනි ඇඳ ගානේ තියෙන. ඔන්න ඔය 4 දෙනත් එක්ක 20යි. ඒකයි මම හැමදාම කියන්නේ කරුණාපාරාදීසී අපිට 20කට විතරයි පහසුකම් තියෙන්නේ. එතකොට ස්ටාෆ් එකට තව තියෙනවා වරුණ අර වගේම තව කාමර 4ක් ඒකත් අර වගේ ඇඳන් 8ක් තියෙන. හරිද? ඉතින් මේ පහසුකම් ටික තමයි එදා අපි බවුන් පැලැස්සේ ගොඩ නැගුවේ. එතකොට ඒ බවුන් පැලැස්සේ පහසුකම් ටික අද මේ විදිහට කරුණාපාරාදීසයට ලැබිලා දැන් ඒ 20ට ආසන්න පිරිස මේ වෙද්දි පිරිලා ඉවරයි. ඉතින් තව කොච්චර හොයාගෙන ආවත් මට ඉඩ දෙන්න විදිහක් නැහැ මේක ඇතුලේ. ඒ නිසා දැන් ඉදිරි අපි මේකේ ඔබට මතක ඇති වරුණ අර මුලින් අපි මතකද සීල භාවනා වැඩසටහනක් පැවැත්තුව මේ අපේ කාපාක්කයකට ගත්ත හිස ඉඩමේ ලොකු අර පැරබොලික් කට්ටයක් ගහලා
1: කාපාක්කයක පහත ඇතුල් වෙන තැනම තියෙන්නේ.
0: ඔව් පැරබොලික් කට්ටයක් ගහලා අපි මේ දෙසැම්බර් පොය දවසක සීල භාවනා වැඩසටහනක් පැවැත්තුවනේ. එදා වරුණ මේ net fm සවිත පූජා පොය වැඩසටහන ඊට පස්සේ එතන අර ඔබට මතක ඇති පිරිත් මණ්ඩපයක් පවා ගහලා අපි පිරිත් සර්වරාත්‍රික පිරිතත්තේ පිට්ටනියේ සිද්ධ කළා. ඔය කියන්නේ ධාතුන් වහන්සේලා වන්දනාවත් එක්ක ඕපනින් එක. ඒ කියන්නේ මේකේ සමාරම්භක පින්කමටත් කලින් සමාරම්භක පින්කම කළේ පෙබරවාරිනේ. අපි කියන්නේ ඊට දෙසැම්බර් පොයට කලින් පොයකට පෙර පොය. ඒතර අපි යතන කරා. අන්නේ ඒ මේ පිට්ටනිය වගේ කොටස අපිට හිස් ඉඩමක් විදියට අදටත් ඉතුරුයි. ඇත්තටම අපි කතාවෙමින් ඉන්නවා ශාලා දෙකක් විතර කෙනෙක් තට්ටු දෙකක විතර අපිට ශාලා දෙකක් හදාගත්ත නම් වරුණ අපි උතන කාන් කියන්නේ ඒකේ දෙපැත්තකින් එන්න පුළුවන් විදියට අර කන්දන එතන කන්දත් එක්ක නිසා උඩ තට්ටුවට උඩ පොළවෙන් එන්න පුළුවන් ග්‍රවුන්ඩ් ෆ්ලෝ බිල්ඩින් එකක් වගේ දැනෙන විදියට ඒ වගේම මේ යට තට්ටුවට යට පොළවෙන් එන්න පුළුවන් කියන්නේ පොළව ලෙවල් දෙකක්. හරිද? පොළව ලෙවල් දෙකක් නිසා තනි තට්ටු වගේ දැනෙන විදියට ශාලා දෙකක් තට්ටු දෙකකට අපිට එතෙන්ට යන්න පුළුවන්. ඒ ගියොත් එහෙම කාන්තා එක කට්ටියකටත් පිරිමි එක කට්ටියකටත් ඉදිරිය අපිට ওই ශාලා දෙක තියාගන්න පුළුවන්. ඉතින් අනාගතේ අපේ ගෞතම මේ පොන්නේ බාරය හරහා මෙතෙක් කරපු කටයුතු වලදී අපිට මේක එච්චර අභියෝගයක් නෙමෙයි. ඔක ඉක්මනට අපි පටන් ගත්තොත් ඉවර කරගන්න පුළුවන්. එතකොට මේ එතෙන්දි වරුණ අනාගතයේ පහසුකම් ටික ඔය විදිහට හැදිලා net එකේම කියන කාලෙක net ශ්‍රාවකයන්ට මුල් තැන දීලා අනිවාර්යෙන් ඔය අවස්ථාව හොයාගෙන ණයට අපි එතනදී ඉඩ දෙනවා. අනේ දැනට හොයන් එන්න එපා. අර දුර ඇවිල්ලා අපරාදේ කාලය නාස්ති කරගෙන ආපහු හැරිලා යන්න වෙනවා කියන එකත් මේ වෙලාවේ කියන. එතකොට වරුණ නිකාර අපිට තියෙන හිතේ කරුණාවත් එක්ක සමහර සංවේදී සිදුවීම් ඇහෙන අය හම්බෙනවා. මට පහුගිය දවසක එක කෙනෙක් කතා කරන වරුණ මේ ජීවිත කාලේ හැදෙලා තියෙන්නේ කුකුල් කූඩුවක. හරිද? අයියයි මල්ලී දෙන්නා කුකුල් කූඩුවක හැදෙනවා අම්මයි තාත්තයි දෙන්නම නැතුව. ඔබ දන්නවද එහෙම මිනිස්සු ජීවත් වෙනවා? හරිද? මේ තරුණයා මට කියනවා සයන්හන්ස මම අවුරුදු 5යි ගානක් ජාතික රෝහලේ මහපාරේ අවුරුදු 5යි ගානක්. මං කිය මොකද්ද ඒ කතාව? මෙයා දැනටත් මේ මොහොතෙත් ඉන්නේ වරුණ ජාතික රෝහලේ. හරිද? මට කියනවා සයන්හාම්ද්‍රුවනේ මේ මම මහපාරට ගියාට පස්සේ මට නිදාගන්න ඇඳක් නැහැ. මං දවසේ වැඩි හරියක් වාඩි වෙලා ඉන්නේ. වාඩි වෙලාම ඉඳලා මගේ ඒ කියන්නේ පිටුපස ප්‍රදේශේ තුවාල වෙනවා. හරිද? ඉක්මනට තුවාල වෙනවා. ඒ තුවාල අර වරුණ ඔබ දන්න එක දිගට ඇඳගෙන ඉන්නකොට හැදෙන මේ තුවාල තියෙනවානේ. අන්න ඒ වගේ වාඩි වෙලාම එක දිගට ඉන්නකොට හැදෙන තුවාල තියෙනවා. අනික මහපාරේ ඉන්නකොට පිරිසිදුකමත් හරි අඩුවෙනේ වරුණ. ඒ නිසා මෙයාගේ දැන් ඔන්න මහපාරේ ඉන්නකොට තුවාල හැදුන ගමන් ජාතික රෝහලට එනවා. ආවට පස්සේ ජාතික රෝහලේ මෙයා ප්‍රකටයි. ජාතික රෝහලේ තුවාලංශේ හරි ප්‍රසිද්ධ රෝගියෙක්. එතකොට මෙයා දැන් තුවාල ටික වෙනුවෙන් ඔන්න දැන් තව ටික කාලයක් ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබනවා නිවාසිකව. ඊට පස්සේ ආපහු සනීපුණාම මේකව ටිකට් කැපුවට පස්සේ ආයි මහපාරට වරුණ. ඊට පස්සේ මහපාරේ ආපහු ඔන්න ටික කාලයක් කරනකොට ආයි තුවාල හැදෙනවා. ආයි යනවා ජාතික රෝහලට. දැන් අවුරුදු 5යි ගානක් තිස්සේ මේ මිනිස්සයා මේ විදියට එතනින් මෙතෙන්ට මෙතනින් එතෙන්ට. මට කියනවා හාමුදුරනේ මං ඔය දෙතනින් සැපසේ ඉන්නේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබන කාලේ. මොකද මට ඒ කාලේට ඇඳක් හම්බෙනවා හාමුදුරනේ. එයාට ජීවිතේ ඇඳක් හම්බෙන එක හින්දම යාර තුවාලේ හැදෙන එකට ආසයිලු. හරිද? මහපාරට ගියාට පස්සේ එතකොට මං ඇහුවා පුතේ දැන් ඔයාට ඔච්චරට මහපාරට වැටෙන්නේ ඇයි තුවාලේ සනීප කරන් රෝහලෙන් එළියට ගියාට පස්සේ ඉන්න හිටින්න වෙන තැනක් ඇත්තෙම නැති වෙන්නේ කොහොමද? ඔයාට කාත් කවුරුත් නැද්ද? ඊට පස්සේ කිව්වා අම්මයි මල්ලී ඉන්නවයි කිව්වා. ඉතින් මං කෝ ඉතින් එහෙට යන්න පුළුවන්නේ. අපේ හාමුදුරනේ අම්මා අපි පොඩි කාලෙම තාත්තත් එක්ක තරහ වෙලා ඇඟට ගිනි තියාගෙන ඊට පස්සේ තාත්තගෙන් වෙන් වෙලා අවසානයේ අම්මා වෙන විවාහයක් කරගත්තා. දැන් අම්මා එහෙම වෙන විවාහයක් එක්ක වෙනම ජීවිතයක් ගත කරනවා. මට එතනට යන්න පුළුවන් තත්ත්වයක නැහැ. ඊට පස්සේ මල්ලී මමයි හැදුනේ කුකුල් කූඩුවක. අද ඒ වහලා දාපු කුකුල් කූඩුවක. එතකොට අද මල්ලී කසාදයක් බැඳගෙන ඒ කුකුල් කූඩුවෙම ඉන්නවා. ඒ කුකුල් කූඩු අයිති අයට මේ පොඩි රෙන්ට් එකකුත් ගෙවාගෙන ඒ වහලා දාපු කුකුල් කූඩුව තමයි මල්ලිගේ නිවහන වෙලා තියෙන්නේ. හාන්දුරනේ මට දැන් එතෙන්ට යන්න විදියකුත් නැහැ. ඒ නිසා තමයි මම මහපාරේ ඉන්නේ කිව්වා. වරුණ මේ මනුස්සයා මට කතා කරලා ඉල්ලනවා. අපේ හාන්දුරනේ මම දන්නවා කරුණාපාරද්දේශ ඉඩ නැහැ කියලා ඔබ වහන්සේ කියනවා. මට කොහේ හරි ඇඳක් දෙන්න මට ඔය කොහේ හරි කොරිඩෝවක හරි කමන්නේ ඉන්නම් කියලා කියනවා. මං හෙව ඔයා කොහොමද කරුණාපාරාදීස ඉගෙන දන්නේ? හොස්පිටල් එකේ ડોක්ටර් කෙනෙක්ලු විස්තර කිව්වේ ඔයා ආයි මේ හොස්පිටල් එකෙන් දැන් මේ දවස්වල එයා හොස්පිටල් එකේ මේ පීරියඩ් එකන වරුණ සීසන් එක. හරිද? එතකොට දැන් මේ ડોක්ටර් කෙනෙක් කිව්වලු දැන්වත් මේ පාරවත් කරුණාපාරාදීසට යනවා මිසක් මහපාරට ආ යන්න එපා පුතේ කියලා මගේ නම්බර් එක ඒ ડોක්ටර් කෙනෙක් හොයලා දීලා තියෙනේ වරුණ. ඔන්න කතාව. හරිද? දැන් මේ වගේ හරි සංවේදී සමහර සිද්ධිය හෙනකොට මට දුකයි. මං කොහොමද මේ අයට දැන් මට ඉඩ නැහැනේ වරුණ. මම මොකද්ද කරන්නේ කියලා. ඒ කියන්නේ වරුණ හිතන්නක ජීවිත කාලෙම කුකුල් කූඩුවක හැදෙලා අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ සෙනෙහසක්වත් හරියට නැතුව. හරිද? අදටත් දැන් තරුණ ජීවිතයක් ගෙවනවා. අදටත් ඒ මිනිස්සයා විඳින්නේ මාර දුකක්නේ. ඇඳක්වත් නැතුව අර තුවාල හැදි. එතකොට අපි එහෙම සමහර මේ නොහිතන මිනිස්සු අපේ ජීවිත ඇතුළේ මේ කරුණාපාරාදීසය නිසා මට රටවටේම ආරංචි වෙනවා. අනේ වරුණ මම මේ එකක් මොහොතකට මතක් වෙද්දි ෂණිකව කිව්වට දවසකට මේ වගේ සිද්ධි 5ක් 6ක් මට ආරංචි වෙනවා. හරිද? මං නිකන් අතිශෝක්ති කියන්නේ දවසකට 5ක් 6ක් ආරංචි වෙනවා. ඒ වගේ සිදුවීම්. එතකොට මට මතක නැති තරම් වරුණ සතියක එකතු වෙන ප්‍රමාණය. ඒ තරම් සිදුවීම් මට සසර නිදහස් වෙන්න කමටහනකට ආයේ වෙන කිසි දෙයක් ඕනේ නැහැ. මේ ආරංචි වෙන ඒවම ඇති සසර බය දැනෙන්න.
1: ඒ කියන්නේ ජීවිතයේ වෙනසකට, ඒ කියන්නේ ජීවිතය රබහන්ස කිව්වා වගේ ධර්මයට ආවෙම් ඒක දකින්නත් ඔබ වහන්සේට වාසනාව තියෙනවා. සමහර අයට ඒක නැති නිසානේ ඒ වගේ අසරණ වෙන්නේ නැති නිසා.
0: ඇත්තටම වරුණ සමහරලාට දැන් කරුණා මං දෙපැත්තක් කියන කරුණාපාරාදීසෙත් එක දුක සැප කියන දෙකම මට හොද්දට පේන එකක්. ඒ කියන්නේ අපි ජීවිතේ වෙන කිසි කටයුත්තක් කරන්න ගියාට වඩා අද මට කරුණාපාරාදීසෙදී මිනිසුන්ගේ හයියහක්තිය ශක්තිය තියෙනවා. හරිද? වෙනදා මේ භාවනා වැඩසටහන් කරද්දිවත් මිනිස්සු ඇවිල්ලා අපෙන් අහපු නැති විදියට කරුණාපාරාදීසෙදී ඕන තරම් දායකයෝ ඉදිරිපත් වෙන ලෑසි ඕනම උපකාරයක් කරන්න. මම එකයි කිව්වේ ධර්මසා අපි ඔය මේ නේවාසික ශාලා දෙක පටන් ගත්තොත් එහෙම ඕකට ඉදිරිපත් වෙන ඕන තරම් පිරිස බොහොම ඉක්මනට ඕක වැඩ ටික ඉවර කරලා දෙනවා. හරිද? එතකොට මේ ඒකට පහසුකම් දීමේදීත් ඒකයි මං කිව්වේ දැන් ඉතනදීත් මං හැමතිස්සෙම හිතන දෙයක් තමයි මම පැවිදි ජීවිතය ඇතුලේ මේ මිනිස්සු උදව් කරන්න ඉදිරිපත් වෙනවා කියන එකට උනත් මම උපාදානයට වැටෙන්න හොඳ නැහැ. කියන්නේ මේකේ ආ දැන් මට මිනිස්සු ඉන්නවා මට දැන් උදව් කරනවා කියන එකත් වරුණ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා එක්ක පැවිදි ගුණධර්ම හලා ගන්න තරක් වෙනවනේ ඔක. හරි. එතකොට අපි එතෙන්දි සිහිය පිහිටව ගන්න ඕනේ. මොකද මේ ලෝකේ ප්‍රත්‍යපහසුකම් කියන ඒවා මායයට අයිති දේවල්. එතකොට අපි ප්‍රත්‍යපහසුකම් පිරෙනවා නම් ඒ ප්‍රත්‍යපහසුකම් වලට අපි ගොදුරු වුණොත් එතනදිත් මාරයට අහු වෙනවා. ආපහු මේ කරුණාපාරාදීසෙන් අසරණ රෝගියාගේ මගේ වෙනසක් නැති වෙනව වරුණ. හරිද? ඊට පස්සේ මමත් දවසක ඒ ඩිමෙන්ෂියා හැදිලා රෝගියෙක් බවට පත් වෙයි. අපිත් මේ වැඩ කරන කාලේ වැඩ කරලා බැරි වෙනකොට අපිත් ඩිමෙන්ෂියා හැදේ. හරිද? මම දන්න මේ ගම්පහ දිස්ත්‍රික්කයේම වැඩිහිටි නිවාසයක් තියෙනවා හාමුදුරු කෙනෙක් කරන් යන. ඉතින් මට ඔය වැඩිහිටි නිවාසයේ ඉන්න එක රෝගියෙ එතනින් ඉවත් වෙලා අපේ ගාවට එන්න ආව පවුලේ කෙනෙකුත් එක්ක. හරිද? ඇවිල්ලා මට කියනවා හාමුදුරුවනේ මේ හාමුදුරු කෙනෙක් කරන වැඩිහිටි නිවාසයක ඉන්නේ මම මාසෙකට මුදලකුත් ගෙවලා ඉන්නේ. එතකොට මේ ඒ හාමුදුරුව එහෙම අර ඒ ආයතන ඉන්න රෝගීන් ඔක්කොගෙම මුදලක් මාසෙට ගන්නව වරන. අරගෙන දානේ ටිකක් නොමිලේ ගෙනත් දෙද්දි ඔක්කොම හැමදේම නොමිලේ හම්බෙද්දි රෝගීන් ගෙනුත් මාසික මුදලක් ගන්නවා. එහෙම මේ දේවල් කරගෙන හිටපු ඒ හාමුදුරුව අද වෙනකොට හරි සිහි කල්පනාවක් නැති කියන්නේ කරන්නේ මොනවද කියලා තේරෙන්නේ නැති තැනක ඒ හාමුදුරුව අසරණ වෙලා දැන් වෙනම රෝගියෙක් වෙලා මේ වැඩි නිවාසේ පවත්වගෙන ගියපු හාමුදුරුව. හරි. එතකොට මට දැන් ඔය සිද්ධිය ඇවිල්ලා ඔය ඕක ඇතුළෙම රෝගියෙක් කියනවා. හරිද? එතකොට මේම වෙනම කමටහන්. හරිද? මේ ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මේව ඔය ගොඩාක් වැඩිහිටි නිවාසවල සමහරලාට රෝගියාට ගෙනත් දෙන ආධාර උපකාර පාලකයන්ගේ ගෙවල් වල සමහරලාට. හරි. ඒ කියන්නේ ලෙඩ්ඩුන්ට කියලා ගෙනත් දෙනවා පිටි එකයි මොනවා හරි බඩු ටික. ඒව සමහරලාට අර කාර්ය මණ්ඩලයේ ගෙවල් වල ගෙනියන තැන් තියෙනවා. මේවා ප්‍රසිද්ධ රහස්. ආයි හංගන්න දෙයක් නැහැ. හරිද? හරි කාරුණික වැඩිහිටි නිවාස තියෙනවා. හැබැයි තාම අතලොස්සයි වරුණ. බොහෝමයක් තැන්වල සිද්ධ වෙන්නේ අච්චරර රෝගීන්ගේ දුක දැක දැක වරුණ ඒක තේරෙන්නේ තමනුත් අසරණ වෙයි නේද කියලා සසරේ ඒ කරන සමහර අකටයුතුකම් එක. ඉතින් ඒ නිසා මම දකිනවා මෙතන හැම දෙයකම කමටහන් පිරිච්ච තැන ඔබ මාතෘකා කරලේම ධර්මයේ සැනසෙල්ල ඔය ධර්මයේ සැනසෙල්ල අපි අද ලැබිය යුතුම පිරිසක් තෝරගෙන තියෙනවා. ඒ සැනසෙල්ල දෙන්නම ඕන පිරිසක්. ඉතින් සිත්නිතසපෙන් දසක ගානක් තිස්සේ අපි කරෙත් හැමදාම වරුණ ධර්මයේ සැනසෙල්ල මිනිසුන්ට බෙදලා දුන්න එක. හරිද? ධර්මයේ සැනසෙල්ල එදා අපි හඬෙන් විතරක් බෙදලා දුන්නා. අද අපි හඬ කියන්නේ වචන වලින් බෙදලා දෙන එක ඉක්මවා ගිහිල්ලා කායික ක්‍රියාවලිනුත් මිනිසුන්ට ඒ සැනසෙල්ල දෙමින් ධර්මයේ සැනසෙල්ල දෙන්න net නිසා අපිට ඒ ශක්තිය අද ලැබිලා තියෙනවා වරුණ. ඉතින් ආශිර්වාද කරන net ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට මේ හැම කියපු වචනයම කමටහන් කරගන්න හොඳට හයිය ශක්තිය තියෙන කාලේ චණ්ඩි වගේ ඔහේ ගෙවන්න. හැබැයි දවසක ඔබට තේරෙයි චර දරුවෝ හිටියත් චර තැන්වල වැඩ කරත් උගත්කම් තිබ්බත් ධනය තිබ්බත් අපි දන්නේ නැහැ අපිට බැරි වෙනකොට ආයි කවුරු වෙයිද මොනවා වෙයිද කියලා වරුණ එන්නේ. ඒක හොඳට හිතේ තියාගෙන ජීවත් වෙන්න මේ මොහොත ධර්මයත් එක්ක පුළුවන් තරම් ඒ සැනසෙල්ල ලබන්න. ඇයි මෙච්චර නොමිලේ ලබන්න තියෙන සැනසෙල්ල ඒ ධර්මයෙන්? ඇයි ඒක පස්සට දාන්නේ අතහැරගන්නේ?
1: හරි. අපිට අද වැදගත් කාරණා ටිකක් ජීවිතේට ලංකරගත යුතුම කාරණා ටිකක් තමයි සිතින්දසපුෙන් අපිට අපේ ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න අවකාශ ලැබුණේ. අද වැඩසටහන නිමා කරන කාලය ඇවිල්ලා තිබෙන නිසා මම ඔබට බොහොම ආදරයෙන් ඩෙන්ගතු ආරාධනා කරන මේ වැඩසටහන නැවත නැවත අහන්න ජීවිතේ හදාගන්න පුළුවන්. ඒ හදාගන්න උපදේශය තමයි මේ තීනුන් වහන්සේ අධ්‍යක්ෂීම් සමුදායකින් තමයි ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් සමග ගලපා මේවා අනුශාසනා කරන්නේ. කරුණාපාරාදීසයට එන්න හදන අයටත් මතක් කරනවා, දැන් ඊට කඩ නැති නිසා ඒකෙන කලබල වෙන්න එපා. ඉදිරියේදී අවස්ථාවක් ආවොත් අපේ ස්වාමීන් වහන්සේ පොරොන්දු වුණා සිතේ තසපු එනේ පිළිබඳව ඔබව දැනුවත් කරන වග දිනේ පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කරන්න කියන ආරාධනාවත් කරමින් අපිට අදත් ඒ උතුම් දහම් අවවාද සපයන්නට සිතේ තසපුට වැඩමව අදාළ අපේ අති පූජනීය වන්දනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් වැඩසටහන නිමා කරන්නට අපි සූදානම් වෙන්නේ. නේත්‍රාලෝක YouTube නාලිකාවට ඇවිල්ලා ඔබට මේ වැඩසටහන නැවත අහන්න පුළුවන්. ආරාධනාවත් එක්ක වැඩසටහන නිමා කරන වෙලාවේ මතක් කළ යුතු කාරණා කිහිපයක්ම තියෙනවා. මේ සෑම කාරණාවක්ම ධර්මයට බෝලං කරන කාරණා. යතරින් ට්‍රැවල් නෙත් ආයතනය ගැන මුලින්ම කියලා ඉන්න. ට්‍රැවල් නෙත් ආයතනය කියන්නේ මේ අපි මෙච්චර කාලයක් මේ දවස් සති මාස කිහිපයක් සාකච්ඡා කරපු බුදුගුණ පිළිබඳ මෙනෙහි කරන්නට ඔබ වේ ස්ථාන කරාම ගෙනියන ආයතනය. බුද්ධ භූමියට ඔබ ගෙන යන්නේ නිකන් නෙමෙයි, අවබෝධයෙන් යුක්ති අවබෝධයෙන් බුද්ධ භූමියට යන්න කැමති හැම දිනා වෙනුවෙන්ම ඉදිරි වන්දනා ගමන් දැන් තියාම සූදානම් වෙමින් තිබෙනවා. අපට කතා කරලා අපි විස්තර දැනගන්න ආරාධනා කරනවා. මොකද අපි දඹදිව යන්න ඕන, ඒ පිළිබඳ අවබෝධයකින් යුතු කණ්ඩායමක් එක්ක ට්‍රැවල් නිත්‍ය සඳහා සුදුසුයි කියලා මා නිර්දේශ කරන්නේ. ගිහිල්ලා නිකන් වන්දනා ගමනක් චාරිකාවක් බවට පත් කරන්නේ නැහැ. ඔවුන් සැබවින්ම ඔබට ඒ අමූර්තයක් බඳ වූ ධර්මය ලෝකයාගේ අසරණ භාවයෙන් මුදවාලන්නට දේශනා කරපු බුදුපියාණන් වහන්සේ වැඩ හිටපු සිද්ධාස්ථාන කරා ගිහිල්ලා ඒ ගුණ සුවඳ හැඟෙන බුදු ගුණ සුවඳ මිහිරියාවෙන් සිත ප්‍රබෝධමත් කරන මඟ පෙන්වීම ලබා දෙන පමණක් නෙවෙයි, බාහිර කාරණා බොහොමයකුත් තිබෙනවා. මේ වන්දනා ගමනේදී ඉන්දියාව කියන්නේ ටිකක් ශුෂ්ක පැත්තක් නේද, එහෙම අවස්ථාවලදී සුව පහසුව මේ වන්දනාවට එකතු වෙන්න ඕන. ලෙඩ රෝග හදාගෙන බඩි අමාරු හදාගෙන මේ වන්දනාව කරන්න බැහැනේ. ඒ නිසා අපිට සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පානීය ජලය ඕන් ලබා දෙනවා. ඒ වගේම සුව පහසු නින්දක් එහෙම ලබලා සුවසේ ධර්මයට යොමු වෙන නියම යෝනිසෝ මනසිකාරයෙන් ධර්මයට පිබිදෙන්නට හොඳ අවස්ථාවක් උදා කර දෙන්නට ට්‍රැවල් නිත් ආයතනයේ කටයුතු කරනවා. ඒ නිසා සැරෙන් සැරේ මුදල් එකතු කරමින් මේක මුදල් ජාවාරම්භවට පත් කරගන්නේ නැතුව මෙහෙදි කියන මුදල මුළු වන්දනාව පුරාම කළමනාකරණය කරමින් ඔබට අවශ්‍ය පහසුකම් සපයා දෙන්නට ට්‍රැවල් නිත් ආයතනයේ කටයුතු කරනවා. ඉතින් ඒ නිසා ට්‍රැවල් නිත් එක්ක එකතු වෙලා දඹදිව බුද්ධ භූමි කරා යන්න කැමති ඇත්තන්ට මේ දුරකථන අංකෙන් විස්තර දැනගන්න පුළුවන්. 0112863 0112863 එහෙම නැතිනම් 0767163872. මේ පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව මම ඔබට සිහිපත් කරන්නේ ඉදිරියේ පැවැත්වෙන පින්කමක් පිළිබඳව. ඒ පින්කම පැවැත්වෙන්නේ අගෝස්තු මාසයේ, ඒ කියන්නේ මේ මාසයේ 25 වෙනිදා. මේ පින්කම හරිම වැදගත් ඔබට. මයිසේ සඳහන් කරන්නට හේතුව මේ පින්කම තුල ඔබට මහා වටින ධර්මලාභයක් ලැබෙනවා. පින්කම තමයි පဋාණ ධර්මානුශාසනාව. අගෝස්තු 25 වෙනිදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන්නේ අපිට තියෙන විශාලතම සම්මන්ත්‍රණ ශාලාව. ඉතින් මේ වගේ තැනක වටිනාම දායාදීලම් කරන්නට අවස්ථාවක් උදා වෙනවා කියන්නේ හරි භාග්යයක්. ඔයල් සදා ලං වෙනවා කියන්නේ ඔබත් මහ පිනක් කරලා තිබෙන්නේ. ඒ නිසා ඔබට පුළුවන් උදෑසන 9:00 ඉඳලා සන්ධ්‍යාව දක්වා අපේ අති පූජනීය උඩුදුම්බර කාශ්‍යප මහස්වාමීන් වහන්සේ විසින් සිදු කරන පဋාණ ධර්මානුශාසනාව ජීවිතේ සාංශාරික සීමා ඉක්මවා අතික්‍රමණය කරන්නට ධර්ම මාර්ගයේ පාදා දෙන මේ අති වටිනා වූ පින්කමට, ඒ වගේම ධර්ම මඟ පෙන්වීමට එකතු වෙන්නට. ඒ සඳහා 25 වෙනිදා, 8 වෙනි මාසේ 25 වෙනිදා, අගෝස්තු 25 වෙනිදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවට ඒකරාශී වෙන්නට පුළුවන්. එෙහිදී විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕන, ඒ සඳහා ඔබ දැන් තියාම සූදානම් වෙනෝ වගේම ලියාපදිංචි වෙන්න ඕන. අතික්‍රමණ පဋාණ ධර්මානුශාසනාවේ අපේ සංවිධායක මණ්ඩලයට කතා කරලා විස්තර සියල්ල දැනගෙන ලියාපදිංචි වෙන්න ඕන. මම ඔබට බොහොම ආදරෙන් ආරාධනා කරනවා මෙන්න මේ අංකයට කතා කරන්න. 0712519399 0712519399 කතා කරලා අපේ චිත්‍රාංග මහත්මයාට කතා කරලා විස්තර දැනගෙන මේ පින්කමට දැන් තියාම සූදානම් වෙන්න ආරාධනා කරනවා. මේ වස් කාලයේ ගම් නියම් ගම්වල ධර්මදේශනා පින්කම් පැවැත්වෙනවා. තිනේ පින්කම් රටට ලෝකයට කියන්නට තමයි අපි ඉන්නේ. නේත්‍රේඩියෝව, නේත්‍රාලෝක YouTube නාලිකාව. අපිත් එක්ක එකතු වෙලා යුතුම් දහම් පෙළහර ලෝකයට කියන්නට අපි ඔබට ආරාධනා කරනවා. 0747 980 6237 අංකයට කතා කරන්න. ඒ ආරාධනාව කරමින් නේත්‍රාලෝක YouTube නාලිකාවෙන් මේ බණ නැවත අහන්නට ආරාධනා කරමින් අද වැඩසටහන නිම කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
2: Mit Asapur.

0: නිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
1: අලුතෙන කාටම මිලක් කසාගෙන green super ශකා මාතලේ අතුරු ක්‍රිය මුල් ඒරියාව නාරම්මල ගනි මුලකම් පොළ කසාගෙන green super ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගෙන plantation 011 2777 87 කසාගෙන සමුහ ව්‍යාපාරයේ වෙතින්
2: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් විය ඇත children's world කර්ණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 070313
3: आयुर्वेद
4: उसु कैसे समनी कराई
5: मारे ने

0: ශ්‍රී ලාංකේය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: අක්මාවි තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා, සිවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: යටිහිතට භාෂාවක් තියෙනවා. යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප. එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න. ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න. ඉටු වෙනවාමයි. ඉටු වෙනවාමයි.
2: Alpha Studio with Kasuni and Lehansa.
1: සතිය දවස්වල උදේ 6ට. උදේ 6ට.
0: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන් තෙරුවන් සරණයි. නෙතෆම් ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට අපි සූදානම් වන මොහොතේ අපි ඔබට මතක් කරනවා ලෝතුම්ම දානය ධර්මදානය නිසා මේ උතුම් ධර්මානුශාසනා සඳහා ඔබට ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්නට පුළුවන් 0777 75 214 0777 75 214 අංකයට කතා කරලා ඔබේ පින්බර දායකත්වයන් පිළිබඳ විමසීම් කරන්නට පුළුවන්. නෙතෆම් රේඩියෝව නිරන්තරයෙන්ම ඔබට පින්කම් පැවැත්වෙන තැන්. ඒ පින්කම් පිළිබඳ ඔබට මතක් කරනවනේ. ඉතින් අභිධර්මයේ සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස අනන්ත සමන්නාගත පဋාණ ධර්මානුශාසනාවක් පැවැත්වෙනවා. පැවැත්වෙන්නේ අගෝස්තු මාසේ 25 වෙනිදා උදේ 9 ඉඳලා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිසරයේදී. අපි දන්නවා BMICH කිව්වහම ධර්මදේශන සඳහා අත්පත්‍රිකාව දිවාහාරය ඔබේ ආසනේ වෙන් කරවා ගැනීම සඳහා මෙන්න මේ WhatsApp නම්බරයකට අතික්‍රමන හිස්තනක් ඔබේ නම සඳහන් කරලා 0770 666 80 17 0770 666 80 17 අංකයට WhatsApp මැසේජ් එකක් තියන්න. අතික්‍රමන හිස්තනක් ඔබේ නම සඳහන් කරලා පැවැත්වෙන්නේ අගෝස්තු 25 වෙනිදා උදේ 9 ඉඳලා BMICH දී. ඉතින් මේ මතක් කිරීමත් එක්ක අපි සූදානම් උතුම් වූ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට නමස්කාර පූර්වක පාදහභිවන්දනයෙන් ආරාධනා කරනවා පොල්ගස්සෝවිට සියඹලාගොඩ සඳමෙත්තරණ භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක කොළඹ රාජකීය විද්‍යාලයේ ධර්මාචාර්ය වන්දනීය පූජනීය සියඹලාගොඩ ධම්මින්ද ගෞරවනීය ස්වාමින් වහන්සේට උතුම් වූ ධර්මානුශාසනාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
2: සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං

තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් සේකස්ස භික්ඛවේ භික්ඛුනෝ අපමත්තමානස්ස අනුත්තරං යෝගක්ඛේ මම් පත්තය මානස්ස විහෙරතෝ බාහිරං අංගන්ති කරිත්වාන අඤ්ඤං ඒකං ගම්පි සමනුපස්සාමි යං ඒවම් බහූපකාරං යත ඉදම් භික්ඛවේ යෝනිසෝ මනසිකාරෝ යෝනිසෝ භික්ඛවේ භික්ඛු මනසිකරොන්තු අකුසලම් පජහති කුසලං භාවේති ති. ශ්‍රද්ධා බුද්ධි සම්පන්නේ කාරුණික ගුණගරුක පින්නතුනි, නෙතෙෆෙම් ධර්ම දක්ෂිනා ධර්මදේශනාමය පින්කමි අද දායකත්වරන් කටයුතු කරනු ලබන්නේ පිළියන්දල මණ්ඩාවිල තුන්වන මාවත ලිපිනේ පදිංචි කේ.ඩී. පුෂ්පා පෙරේරා රාගම පදිංචි හසන්ති ජයකොඩි අරවින්ද මෙන්ඩිස් රයන් මෙන්ඩිස් සහ ආඛ්‍යා මෙන්ඩිස් නාලිකා හේවගේ කියන පින්වත් පිරිස නෙතෙෆෙම් ධර්ම දක්ෂිනා ධර්මදේශනාමය පින්කමට සම්බන්ධ වෙන්නේ අපේ ගෞරවනීය මහා සංඝරත්නය මෙහෙණින් වහන්සේලා දසසිල් මාතාවන් එවගේම ලංකාවාසී ලෝකවාසී බෞද්ධ අබෞද්ධ පින්නතුනි අද දේශනාවේ මාතෘකා දේශනාව හැටියට පැහැදිලි කළ පාළි පාඨය ඉති උත්තක පාළිය ඒකක නිපාතයට අයිති පඨම සේක කියන සූත්‍ර දේශනාව. මේ සූත්‍රෙහි ප්‍රධානතම අරමුණ තමයි යෝනිසෝ මනසිකාරය පිළිබඳව මනා ධර්ම විග්‍රහයක් ඉදිරිපත් කිරීම. තථාගතයන් වහන්සේ මහා සංඝරත්නය අමතලා දේශනා කරනවා, මහණෙනි, සේකස්ස භික්ඛවේ භික්ඛුනෝ අපමත්ත මානස්ස අනුත්තරං යෝගක්ඛේම. මහණෙනි, රහත් බවට නොපෙමිණි උතුම් නිවන ප්‍රාර්ථනා කරගෙන වාසය කරන සේක භික්ෂුවට තමන්ගේ సంతානයේ ඉපදිච්ච අංගයක් වශයෙන් මේ යෝනිසෝ මනසිකාරය යම්සේ උපකාර වන්නේද? එබඳු අන් එකම අංගයක්වත් මම නුවණසින් දකින්නේ නැහැ. ඒ කියන්නේ ආර්ය ලාභේ අරමුණු කරගත් සේක භික්ෂුවට මෙතනදී සේක කියලා පැහැදිලි කරන්නේ වැරදි අතපසුවීම් සහිතව කටයුතු කරන ගිහි හෝ පැවිද්ද අතින් වැරදි අඩුපාඩුකම් වෙනවා. අනේ වෙන වැරදි අඩුපාඩුකම් නිවැරදි කරගන්නවා කියන අර්ථයෙන් තමයි අපිට මෙතන ධර්මයේ සේක කියන එක පැහැදිලි කරන්නේ. මෙතන ඊළඟ කාරණය තමයි අපේ පිනතුන් තේරුම් කරගන්න ඕනේ සිවණ පිරිසෙහි මූලිකම පිරිස කියන අර්ථයෙන් තමයි භික්ඛු කියලා ආමන්ත්‍රණය වෙන්නේ. භික්ෂුව කියලා ආමන්ත්‍රණය කරද්දී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණ පිරිසම මෙතන අරමුණු වෙනවා. තථාගතයන් වහන්සේ මෙතන පැහැදිලි කරනවා නිවන අරමුණු කරගත්ත නිවන අවබෝධ කරගන්න කැමති වෙච්ච සේක භික්ෂුව එහෙම නැත්නම්

0: එක ගිහියෝ තමන්ගේ సంతානේ ගොඩනගාගත යුතු තමන්ගේ సంతානේ ඇති කරගත යුතු ගුණයන් අතර ප්‍රධානතම ගුණය තමයි මේ කියන යෝනිසෝ මානසිකාරය. මහණෙනි, මම යෝනිසෝ මානසිකාරය තරම් මහණෙනි මම යෝනිසෝ මානසිකාරය වගේ එවැනි ධර්මයක් දකින්නේ නැහැ. ආර්යලාභය වෙනුවෙන් කටයුතු සිද්ධ කරන්නට අවශ්‍ය කියන එකයි මේ තථාගත දේශනාවේ බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ නැවත පැහැදිලි කරනවා, මහණෙනි යෝනිසෝ මනසිකාරයේ යෙදෙන භික්ෂුව අකුසල් දුරු කරනවා, කුසල් වර්ධනය කරනවා. සසර දික්වෙන් අවශ්‍ය කරන අකුසල් දුරු කරලා සසර කෙටි කරන්න අවශ්‍ය කුසල් වර්ධනය කරනවා මේ කියන යෝනිසෝ මනසිකාරය සහිත භික්ෂුව. ඒතමත්තම් භගවා අවෝච තත්තේතං ඉති උච්චති. මේ අර්ථයම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ සූත්‍රයේදී. යෝනිසෝ මනසිකාරෝ ධම්මෝ සේකස්ස භික්ඛුනෝ නත්තඤ්ඤෝ ඒවං බහූපකාරෝ උත්තමත්තස්ස පත්තියා යෝනිසෝ පදහම් භික්ඛු කයන් දුක්ඛස්ස පාපුනේති. යෝනිසෝ මනසිකාරය තරම් වෙච්ච ධර්මය සේක භික්ෂුවට අරිහත්වයට පත්වීම පිණිසම බොහෝසෙයින් උපකාර වෙනවා. එසේ උපකාර වෙන වෙනත් අංගයක් ඇත්තේ නැහැ. භික්ෂුව නුවණින් වීරිය වඩනවා නම් ඒ නුවණින් වීරිය වඩන භික්ෂුවට දුක්ඛ ෂය කරන්න, දුක නැති කරලා නිවනටපත් වෙන්න ඒක අවස්ථාවක් වෙනවා. දැන් අපි ධර්මයේ සේක කියන පුද්ගලයා, සේක කියන පුද්ගල ස්වභාවය මූලිකව පිනතුනේ තේරුම් කර ගන්න ඕනේ. මේකේ සේක කියලා කියන්නේ අර්ථ කිහිපයක් සහිතව. හැබැයි මේ හැම අර්ථයක්ම සාමාන්‍ය භෞතිකය ජයග්‍රහණය කරන්න කියන අර්ථයක් නෙමෙයි. මේ හැම අර්ථයක්ම අපේ ආධ්‍යාත්මික අරමුණ නිවන සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් මිනිස් සිත, මිනිස් ක්‍රියාකාරකම් කෙසේ සකස් වෙන්න ඕනෙද කියන එකයි විස්තර කරන්නේ. අතකෝ අඤ්ඤතරෝ භික්ඛු යේන භගවා තේනුපසං කමියුපසං කමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීති. ඒකමන්තං නිසින්නෝ කෝසෝ භික්ඛු භගවන්තං ඒතද වූච සේකෝ සේකෝති බන්තේ උච්චති කිත්තාවතානුකෝ බන්තේ භික්ඛු සේකෝ හෝතිති. ඉද බික්කු බික්කු සේකාය සම්මාදිට්ඨියා සමන්නාගතෝ. මේ ආදී වශයෙන් මග්ග සංයුත්තේ සංයුත්ත නිකායේ සේක පුද්ගලයා කියලා කියන්නේ කුමන ආකාරයක පුද්ගලයෙක්ද කියන බව එක්තරා ස්වාමීන් වහන්සේ නම. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මෙතන පැහැදික. අතකෝ අඤ්ඤතරා බික්කු යේන භගවා තේන උපසං කමි උපසං කමිත්වා. එක්තරා භික්ෂූන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, සේකෝ සේකෝති බන්තේ උච්චති කිත්තාවතානුකෝ බන්තේ භික්ඛු සේකෝ හෝතු ඉති. සේක සේක කියලා කියනවා, සේකෝ සේකෝ කියලා පැහැදිලි වෙනවා. සේක කියලා කියන්නේ කුමන අර්ථයෙන්ද? සේක භික්ෂුවක් කියලා කියන්නේ කුමන ගුණයන් පූර්ණය කරන ලද භික්ෂුවක්ද? තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා, සේකෝ සේකෝති බන්තේ උච්චති කිත්තාවතානුකෝ බන්තේ බික්කූ සේකෝ හෝති, ඉද බික්කූ බික්කූ සේකාය සම්මාදිට්ඨියා සමන්නාගතෝ හෝති, සේකේන සම්මා සංකප්පේන සමන්නාගතෝ හෝති. ඒ කියන්නේ පින්නතුනේ, තථාගතයන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මේ ශාසනයෙහි සේක ඒ කියන්නේ හික්මෙනවා කියන එක, සේක කියන්නේ මෙතන හික්මෙනවා කියන එක, හික්මෙන මට්ටම ගත්තොත් සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පයෙන් සම්මා වාචාවෙන් සම්මා කම්මන්තයෙන් සම්මා ආජීවයෙන් සම්මා සතියෙන් සම්මා සමාධියෙන් මේ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල යමෙක් හික්මෙනවා නම් ඒ හික්මෙන කෙනා සේකයි. දැන් අපි ධර්මයේ දන්නවා මේ අට වරින් වර අපේ හිතවල පහළ වෙනවා. ඔබ මේ දේශනාව ශ්‍රවණය කරන වෙලාවේ සම්මා වාචාව තියෙනවා, සම්මා වායාමයක් තියෙනවා, යම් ප්‍රමාණයකට සම්මා සතියත් ඇති. ජීවිතේ වරින් වර ගත්තොත් මේ අට වරින් වර ඇති වෙනවා නැති වෙනවා. අපේ ජීවිත ගමනේ අරි අටඟි මගෙන් විවිධ මාර්ග විවිධ අවස්ථාවන් වල ඇති වෙනවා, විවිධ අවස්ථාවන් වල ඒවා ඉවත් වෙනවා. තථාගත දේශනාවේ පැහැදිලි කරනවා මේ අටම එක හිතක එකවර පහළ වෙනවා නම් ඒ පහළ වෙන පළවෙනි වතාව තමයි අපි ධර්මයේ සෝවාන් කියලා කියන්නේ. මේ අටම එක හිතක එකවර පහළ වෙනවා නම් ඒ පහළ වෙන පළවෙනි වතාව අපි ධර්මයේ කියනවා සෝවාන් කියලා. මේ අටම එක හිතක එකවර පහළ වෙනවා, ඒ පහළ වෙන දෙවනි වතාව අපි ධර්මයේ කියනවා සක්‍රුදාගාමි කියලා. මේ අටම එක හිතක එකවර පහළ වෙනවා, ඒ පහළ වෙන්නේ තුන්වෙනි වතාවට නම් අපි ධර්මයේ පැහැදිලි කරනවා අනාගාමි කියලා. ඒක හතරවෙනි වතාවට පහළ වුණොත් අරිහත් වෙනවා. සේක සම්මා දිට්ඨිය, සේක සම්මා වාචාව, ඒ කියන්නේ වචනේ හික්මෙනවා, වෑයමේ හික්මෙනවා, ඊළඟට ආජීවයේ හික්මෙනවා. සේකයි නම් යම් භික්ෂුවක්ද යම් ගිහියෙක්ද ඒ ඇත්ත සේකයි නම් මේ කියන අට ඇතුලේ හික්මෙන්න ඕනි. භික්ෂුව වේවා ගිහියා වේවා මේ මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කිරීම කියන එක අර්ථ ගන්වෙන්නේ මෙන්න මේ කියන ගුණධර්ම අට ඇතුලේ භික්ෂුවක් හෝ ගිහියෙක් හික්මෙනවා නම්. බෙන් සේක පුද්ගලයෙක් කියලා පැහැදිලි කරගන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ ඇත්තෝ හික්මෙනවා. දැන් නැවත මේ තථාගත දේශනාවේ මේ සූත්‍රයේ පැහැදිලි කරනවා සේක පුද්ගලයෝ හත් දෙනෙක් ඉන්නවා. දැන් රතන සූත්‍රයේදී අපිට එක හරි පහසුයි මේක තේරුම් ගන්න. රතන සූත්‍රයේ යේ පුද්ගලා අට්ඨ සතම්ප සත්තා චත්තාරි ඒතානි යුගානි හොಂತಿ තේ දක්ඛි නෙය්‍යා සුගතස්ස ශාවකා ඒතේසු දින්නානි මහප්පලානි. පුද්ගලයෝ හැටියට ගත්තාම අට දෙනයි, යුගල හැටියට ගත්තාම හතර දෙනයි. ඒ යුගල හැටියට ගත්ත හතර පුද්ගලයෝ හැටියට ගත්ත හතෙන් සෝවාන් මාර්ග සෝවාන් ඵල, සක්‍රුදාගාමි මාර්ග සක්‍රුදාගාමි ඵල, අරිහත් අනාගාමි මාර්ග අනාගාමි ඵල, අරිහත් මාර්ග අරිහත් ඵල. මේ තමයි යේ පුද්ගල අට්ඨ සතම්ප සත්තා. මෙතන සේක කියන තැනදී අවසාන රහත් බෝධිය හැර රහත් බෝධි මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙච්ච ඇත්තෝ පවා සලකනවා සේක පුද්ගලයන් හැටියට. දැන් අපි සෝවාන් වුණත් වැරදි අඩුපාඩුකම් වෙනවා. එහෙම වැරදි අඩුපාඩුකම් නොවෙනවා කියන අර්ථයෙන් නෙවෙයි අපි සෝවාන් කියලා කියන්නේ. කතං කරණීයෝ නාපරං ඉත්තත්තායාති, ඒ කියන්නේ කළ යුතු දේ කරලා අවසන් නැවත යමක් කරන්න නැහැ කියන අර්ථයෙන් තමයි රහත් කියලා කියන්නේ. කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාව අබබ්බෝ සෝතස්ස පටිච්චාදාය අබබ්බතාදිත්ත පදස්ස උත්ත. දැන් සෝවාන් වෙච්ච ඇත්තෝ ළඟත් වැරදි අඩුපාඩුකම් තියෙනවා. ඒක තමයි අපි ආයති සංවරය හදාගන්න. සෝවාන් වෙච්ච ඇත්තෝ අතින් වැරදි අඩුපාඩුකම් වුණාට ඒ අය නැවත ඒ වරද ඒ ආකාරයෙන්ම කරන්නේ නැහැ. මං වරදක් කළේ නැහැ, මං වරදක් කරන්නේ නැහැ, මං සරුව සම්පූර්ණ නිවැරදියි කියලා ඒ ඇත්ත කොතනකවත් සාකච්ඡා කරගන්නේ නැහැ. වැරදි අඩුපාඩුකම් හොයාගෙන තේරුම් අරගෙන ඒ වැරදි අඩුපාඩුකම් නොවෙන්න අවශ්‍ය විදියට තමන්ගේ කටයුතු සම්පාදනය කරනවා. රහත් බෝධිය විතරයි අසේක වෙන්නේ. ඒ කියන්නේ රහතන් වහන්සේ අතින් එවැනි ක්‍රියාවන් නිවැරදි වීම කියන ඒවා අවශ්‍ය නැහැ. ඊට මෙහා අපි හැම වෙලාවකම නිවැරදි වීම සකසා ගත යුතුව තියෙනවා. ඒ කියන්නේ අපි අනිත් හැම වෙලාවකම මේ නිවැරදි වීම සකස් කර ගන්න ඕනේ. අනිත් මේ අවස්ථාව රහත් බෝධිය හැරුණාම එහෙම සේක පුද්ගලයන් ඉන්නවා. සේක පුද්ගලයෝ 7 දෙනෙක්. කොට ඒ සේක පුද්ගලයන් 7 දෙනා කියන එක අපි තේරුම් ගන්න වඩාම ලේසි. යේ පුද්ගල අට සතම්ප සත්තා චත්තාරි ඒතානි යුගානි හොಂತಿ. එතන පුද්ගලයෝ 8ක් ඉන්නවා. 8ෙන් සෝවාන් මාර්ගඵල, සක්‍රුදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරිහත් මාර්ගඵලවල අරිහත් ඵලය නෑ, මාර්ගය තියෙනවා. එතකොට ඒ 7 තමයි මෙතන සේක කියලා කියන්නේ. දැන් සේක කෙනෙක් වෙන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හික්මෙන්න ඕනේ. මම මේ දේශනාව ඇතුලේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙහිමයි මෙහිමයි කියලා මේ ඇත්තන්ට පැහැදිලි කරන්නේ නැහැ. අපේ පින්නතුන් ඕනෑ තරම් ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ අවබෝධය හදාගෙන තින අවශ්‍ය වෙන්නේ. අන්නේ ආර්ය මාර්ගය තුල තියෙන ಗುಣධර්ම අපේ ජීවන ප්‍රතිපදාව බවට පත් කරමින් වැරදි නිවැරදි කර ගනිමින් ආයති සංවරය ස්වයං විවේචනයන් හදාගෙන පවත්වාගෙන යාම. අන්නේ පවත්වාගෙන යාමේදී සේක පුද්ගලයෙක් බවට අපිට පත් වෙන්න පුළුවන්. ඒක පළවෙනි එක. සේක කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරනවා කියන හේතුව නිසාම නිවි. පිනතුනි තථාගතයන් වහන්සේ දේශනා කරනවා සික්කතීතිකෝ බික්කු තස්මා සේකෝති උච්චති කිච්ච සික්කති අදි සීලම්පි සික්කති අදි චිත්තම්පි සික්කති අදි පඤ්ඤම්පි සික්කති සික්කතීතිකෝ බික්කු තස්මා සේකෝති උච්චතීති. සේක පුද්ගලයෙක් බවට පත්වෙන්න නම් ඔහු හෝ ඇය භික්ෂුව හෝ භික්ෂුණිය ත්‍රිශික්ෂාවෙන් යුක්ත වෙන්න ඕනේ. මේ සූත්‍ර දේශනාව සේක සූත්‍රය අංගුත්තර නිකාය සමන වර්ගයේ. ඒක කියනවා කෙනෙක් සේක වෙන්නේ ඒ ඇත්තෝ ත්‍රිශික්ෂාවේ හික්මෙනව නම් විතරයි. දැන් මේ සූත්‍රය කියන්නේ අදි සීලම්පි සික්කති අදි චිත්තම්පි සික්කති අදි පඤ්ඤම්පි සික්කති. සීල සමාධි ප්‍රඥා කියන මේ ගුණ ධර්මවල අපි රැකෙන්න ඕනේ. සීල සමාධි කියන මේ ගුණ ධර්මවල අපි පින්නතුනි පවතින්න ඕනේ. සීල සමාධි කියන ගුණ ධර්ම ඇතුලේ අපි කටයුතු කරන්න ඕනේ. දැන් මුල කාරණය ගත්තොත් දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේදී සම්මා දිට්ඨිය සම්මා සංකප්පය කියන දෙක අයිති වෙන්නේ ප්‍රඥා කියන චෛතසිකවලට. ඒක ප්‍රඥා චෛතසිකය. වාචා කම්මන්ත ආජීව කියන එක අයිති වෙන්නේ ඒක විරති චෛතසිකය. අතන ප්‍රඥා චෛතසික කියලා කියන්නේ අපි පවතිනකොට සම්මා දිට්ඨිය හඳුනගන්නේ ආලෝකය කියලා. අපේ ජීවිතවලට ආලෝකය වැදගත් වෙන්නේ ආලෝකය නිසා නොපෙනෙන දේවල් පේන්න පටන් ගන්නවා, පේන දේවල් වල පෙනීම වඩා වර්ධනය වෙනවා, අප්‍රකට දේවල් ප්‍රකට වෙනවා, ප්‍රකට දේවල් වඩ වඩා ප්‍රකට වෙනවා. අවිද්‍යාව දුරු කරපු ජීවිතයක ඕනෑම ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණාම ඒත්තෝ උත්තර හොයන්නේ ධර්මානුකූලව ප්‍රඥා ගෝචරව. මේ සම්මා දිට්ඨියට ප්‍රතිවිරුද්ධ කාරණය තමයි සක්කාය දිට්ඨිය. ඒ සක්කාය දිට්ඨිය ඇතුලේ සසර ගමනේ අපිට ඇතැම් විට භෞතික දියුණුවක් තිබුණට ආධ්‍යාත්මික අරමුණු සාධනය කරගන්න ඒක අවස්ථාවක් නෙවෙයි. සම්මා සංකප්පයත් එහෙමයි. ආකල්ප සිතුම් පැතුම් අපි විසින් හදාගන්න අව්‍යාපාද අවිහිංසා නෙක්ඛම්ම කියන සංකල්පයන් ජීවිත ගමනේ ඕනෑම, ඒ කියන්නේ පින්නතුන්නේ දැන් අපි අතු ගෑවත් ඒක මිදුලේ රටාවෙන් පේන්න ඕනි. අපි පෑනක් කරන් පොතක යමක් ලිව්වත් ලියන තැන පේන්න ඕනි. අඳින ඇඳුම කරන රැකියාව මේවා ඇතුලේ මේ කියන ආකල්ප ප්‍රමාණය යහපත් ආකල්ප ප්‍රමාණය තියෙන්න ඕනේ. දැන් වාචා කම්මන්ත ආජීව කියලා කියන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අපේ වචන අපේ හැසිරීම ජීවන පැවැත්ම කියන එක වඩා නිවැරදි වීම වලට භාජනය කළ යුතුයි. වැරදීම් සිද්ධ වෙනවා. හැබැයි වැරදීම් සිද්ධ වුණාට අපි නිවැරදි තැනට ඒක ගලප ගන්න ඕනේ. කම්මන්තත් එහෙමයි, ආජීවත් එහෙමයි, වායාමත් එහෙමයි, සතියත් එහෙමයි, සමාධියත් එහෙමයි. එතකොට අපි සේක පුද්ගලයෙක් බවට පත් වෙද්දී, අපි සේක පුද්ගලයෙක් බවට පත් වෙනවා නම් මේ තියෙන ගුණයන් අපේ ජීවිතයේ ජීවනාදර්ශය බවට පත් කරගන්න ඕනි. ජීවනාදර්ශය බවට පත් කරගන්න ඕනි. දෙක, සීල සමාධි ප්‍රඥා කියන කේදී මේ සිල්වන්තකම් හදාගෙන සමාධිය හදාගෙන ඒ මත ප්‍රඥාව ගොඩනගන, කියන ආර්ය අෂ්ටාංග මාර්ගය බෙදුවොත් සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන එක ප්‍රඥා, වාචා කම්මන්ත ආජීව කියන එක සීල, වායාම සති සමාධි කියලා කියන්නේ පින්නතුනේ ප්‍රඥාව. මෙන්න මේ ගුණයන් අපේ ඇවතුම් පැවතුම් වල හැසිරීම ඇතුලේ තියෙනවා. බැලුවොත් අපේ ඇත්තෝ වාර්ෂික පෙරහැර මංගල්‍යයන් වලට සම්බන්ධ වෙනවා. පිච්ච මල් පූජා, විවිධ වන මල් පූජා, විවිධාකාරයේ පූජා වර්ගවලට සම්බන්ධ වෙනවා. චෛත්‍ය වන්දනා, විවිධ ස්ථානීය පින්කම් අපි අනන්ත අප්‍රමාණ කරනවා. ඒක එකක්වත් නරක නැහැ. හැබැයි අපේ බෞද්ධය ඇතුලේ සේක කියන පුද්ගලයෙක් නිර්මාණය වෙන්න ඕනේ පින්කම් විතරක්ම කරමින්, කාලයයි ධනයයි ශ්‍රමයයි විතරක්ම කැප කරමින්, අර සාමාන්‍යයෙන් පින්කමක් නොකරන කෙනෙකුටත් වඩා වැරදි අඩුපාඩුකම් බහුල වෙමින්, බුදුහාමුදුරුවෝ සරණ නොයමින්, බුදුහාමුදුරුවෝ පිළිබඳව ඇත්තටම සරණක් නැතුව කටයුතු කළොත් ඒ ඇත්තෝ සේක නෑ, ගිහි වේවා පැවිදි වේවා. අපි මේ දහම සලකන්නේ කුඩයක් කියලා. කුඩය අනිත් හැම වෙලාවකම අතේ තිබුණට වහිනකොට හෝ පායනකොට නැත්තම් එක්කෝ තෙමෙනවා එක්කෝ වේලෙනවා. මේ ධර්මයත් එහෙමයි. අපි අතීතයේ මෙහෙම කළා, 12 වතාවට, 10 වතාවට, 30 වතාවට, 50 වතාවට ගිය අවුරුද්දෙත් එහෙමයි කිය කියා අපි මේ කටයුතු විදල විතරක් යෙදෙමින් ආමිස පූජාවම කරමින් ඒත් අපේ ප්‍රතිපත්තිමය හැටියට, ගුණධර්ම හැටියට අපි පුරුදු කළ යුතු දේ පුරුදු නොකරනවා නම් එතන පින්නතුනි ලොකු හිඩසක්, ලොකු බාධාවක් තියෙනවා. එනිසා සම්මා දිට්ඨියේ ඉඳලා සම්මා සමාධිය දක්වාත්, එවැගේම සීල සමාධි ප්‍රඥා කියන මේ ගුණධර්ම ප්‍රමාණයත් ජීවිතේ පුරුදු කරනවා නම් ඒ ඇත්තෝ තමයි සේක කියලා කියන්නේ. මෙතන ලස්සන වචනයක් තියෙනවා මේ ඇත්තන්ට ඒක පැහැදිලි කරන්න ඕනේ, කල්යාණ පෘථග්ජනයා කියලා. අසුතවා පෘථග්ජනෝ සුතවා අරිය ශාවකෝ. අපි ඇත්ත ඕන තරම් මේ පෘථග්ජන බව, පෘථග්ජන නොවන ආර්ය බව පිළිබඳව විස්තර කරලා තියෙනවා. දැන් මෙතනදී අපි සලකනවා කල්‍යාණ පෘථග්ජනයෙක් හැටියට අපිත් ඔබත් කටයුතු කළ යුතුයි කියලා. මොකද්ද මේ කල්‍යාණ පෘථග්ජන කියලා කියන්නේ? කල්‍යාණ පෘථග්ජනයෙක් කියලා කියන්නේ බුද්ධ දේශනාවේ පැහැදිලි කරනවා ධර්ම මාර්ගය තුල ගමන් කරනවා, හැබැයි මාර්ගඵල අවබෝධ කරගෙන නැහැ. ධර්ම මාර්ගයේ ගමන් කරමින් මාර්ගඵල අවබෝධ කොටගත්තේ නැති යමෙක්ද? ධර්ම මාර්ගයේ ගමන් කරමින් මේ කියන විමුක්ති සාධනය නොකලත් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඒ ධර්ම මාර්ගය ඇතුලේ ගමන් කරනවන්නම් අන්නේ ගමන් කරන ඇත්තෝ ධර්මයේ හඳුන්වනවා මේ කල්යාණ මිත්‍රයෝ කියලා. ඒ කියන්නේ පින්නතුනි කල්යාණ පෘථග්ජන කෙනෙක්. මේ කොහොමත් මේ ශාසනය ගත්තහම මේ ශාසනය පවතින්නේ කල්යාණ මිත්‍රත්වය මත. විමුක්ති සාධනය පවතින්නේ කල්යාණ මිත්‍රත්වය මත. දැන් කල්යාණ පෘථග්ජනෙක් සහ කල්යාණ නොවන පෘථග්ජන කියලා පිරිස් දෙකක් තියෙනවා. ධර්මයේ කල්යාණ පෘථග්ජනයෙක් බවට පත්වීම තමයි බුදුරජාණන් වහන්සේ අනුමත කළේ සහ අගය කළේ. දැන් කල්යාණ පෘථග්ජනයෙක් තුල තියෙන ඕන ලක්ෂණ ප්‍රමාණයක් තියෙනවා. දැන් අපේ පින්නතුන් කල්පනා කරන්න, තමන් කල්යාණ පෘථග්ජනයෙක්ද? එහෙම කල්‍යාණ පෘථග්ජනයෙක් වුණත් ඒ ඇත්තොත් සේකයි. කල්‍යාණ පෘථග්ජනයෙක් වුණත් සේකයි. හැබැයි කල්‍යාණ පෘථග්ජනයේ බවට පත් වෙන්න, සේක කෙනෙක් බවට පත් වෙන්න අවශ්‍ය ගුණයම් ප්‍රමාණයක් තියෙනවා. ඒ කල්‍යාණ පෘථග්ජනයෙක් බවට පත් වෙද්දී, සේක කෙනෙක් බවට පත් වෙද්දී මූලිකවම තියෙන්න ඕන ප්‍රධාන ගුණය තමයි යෝනිසෝ මනසිකාරය. කියන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් ඉවත් වෙලා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා. දැන් එක ධර්මයේ ලස්සන උපමාවක් තියෙනවා මේ යෝනිසෝ මනසිකාරය පිළිබඳව. සූර්යා උදාවීමත් එක්ක දවස උදෑසන උදා වෙලා දවස ආරම්භ වෙනවා යම්සේද ආර්යලාභයේදී මේ යෝනිසෝ මනසිකාරය හරියට සූර්යාවලෝකනය හා සමානයි. කියන්නේ සූර්යාගේ පහළවීම හා සමානයි. නැවත තථාගත දේශනාවේ පෙන්නනවා මී අඹයක් ලැබිච්ච කෙනෙක්, මී අඹ ඇටියක් ලැබිච්ච කෙනෙක්, එයා සාර්ථක ගොවි මහත්තයෙක් නම්. අපිට ගොවිය වර්ග දෙකක් තියෙනවා. සාර්ථක ගොවි මහත්තරී ඉන්නවා, අසාර්ථක ගොවි මහත්තරී ඉන්නවා. සැබෑවටම ගොවිතැන් කරන ඇත්තු ඉන්නවා, ගොවිතැන් කරනවා කියලා පෙන්නන ඇත්තු ඉන්නවා. අතරමැදි ඇත්තු ඉන්නවා, ගොවිතැනට කිසිදු සම්බන්ධයක් නැහැ, හැබැයි ලාභ උපයනවා. මේ ආදී විවිධ කොටස් අපිට සමාජයේ හමු වෙනවා. ඒ කියන්නේ හොඳ ගොවියෙක් නම් තමන්ට ලැබෙන මේ මී අඹ ඇටයේ සරු පොලවකට තියලා පස් යොදලා කුණු රොඩු එකතු කරලා කොම්පෝස්ට් දාලා අඹ පැලයක් දක්වා පරිවර්තනය කරනවා. ඒ වගේ යෝනිසෝ මානසිකාර්ය සහිත කෙනෙක් නම් ඒ ඇත්තෝ තමන්ට ලැබෙන පුංචි අරමුණ පවා තමන්ගේ විමුක්ති සාධනය වෙනුවෙන් යොදවනවා, කුසල් සම්පාදනයට යොදවනවා, අකුසල් ඉවත් කරන්න කටයුතු කරනවා. දැන් චක්කුපාල හාමුදුරුවෝ ඇස් දෙක අන්ධ වෙන වෙලාවේ මානසිකව සිහියෙන් යෝනිසෝ මානසිකාරයෙන් කටයුතු කරපු නිසා තමන් වහන්සේගේ ඇස් දෙක අන්ධ වෙද්දි පවා ආර්ය ලාභය ලබන්න හේතුවක් කරගත්තා. දැන් චුල්ලපන්තක හාමුදුරුවෝ එකම ගාථාව නැවත නැවත කටපාඩම් කරද්දි පවා අමතක වෙනවා. එහෙම අමතක වෙච්ච චුල්ලපන්තක හාමුදුරුවන්ට අරමුණක් දෙනවා, රජෝහරණං රජෝහරණං කියලා තමන්ගේ ඇඟ පිරිමදින්න. හිත එකඟ වෙලා හිත එක අරමුණකට ඇවිල්ලා චුල්ල පන්දක හාමුදුරුවන්ට පුළුවන් වෙනවා මාර්ගඵල අවබෝධයට එන්න. ඒ කියන්නේ මේ යෝනිසෝ මනසිකාරය. එනිසා අර පැණියඹ ඇටයක් අයෝනිසෝ මනසිකාරය සහිත කෙනෙකුට ලැබුණොත් ඒ අයෝනිසෝ මනසිකාරය තියෙන ඇත්තෝ ලැබෙන පුංචි අරමුණ පවා තමන්ට තේරුමක් නැතුව ඔහි ඉබාගාතය අත්හරිනවා. නමුත් යෝනිසෝ මනසිකාරය තියෙන ඇත්තෝ හොඳ ගොවියෙක් හා සමානයි ලැබිච්ච අර මී අඹ ඇටය අඹ පැලයක් දක්වා පරිවර්තනය කරනවා. එනිසා යෝනිසෝ මනසිකාරය අපි ධර්මයේ පැහැදිලි කරනවා ප්‍රබලම අවශ්‍යතාවයක් තථාගතයන් වහන්සේට අනුව. එහෙම නුනොත් මේ ආර්ය ලාභයට පත්වෙන්න, ආර්ය ලාභයට ගමන් කරන්න කෙනෙකුට අවස්ථාව නැති වෙනවා. නැති වෙන්නේ එයා ළඟ යෝනිසෝ මානසිකාර්ය නැති නිසා. දැන් මම පැහැදිලි කළේ කල්‍යාණ පෘථග්ජනයා බවට පත් වුණාම කල්‍යාණ පෘථග්ජනේ කොහොමද හඳුනගන්නේ, තමන් කොහොමද කල්‍යාණ පෘථග්ජනේ බවට පත් වෙන්නේ. එතන ධර්මයේ කියනවා ඔහු සීලය සම්පූර්ණ කරනවා. කල්‍යාණ පෘථග්ජනයා සීලය සම්පූර්ණ කරනවා. දැන් මම මේ කාරණයක් මෙත්තන්ට කියන්න. අතීතයේ දැන් ඉදිරියට එන්නේ වස් සමය. අතීතේ සමහර අම්මලා හිටියා ස්වාමීන් වහන්සේට වස්වසන්න කියලා ආරාධනා කරලා තමනොත් ගෙදරට ගිහිල්ලා වැස් මේ වස් තුන් මාසෙම අටසිල් සමාදන්ව ආරක්ෂා කළා. ඇතැම් හාමුදුරු හිටියා මේ වස්සිවුර වස්සාවාසිකය බාර අරගෙන අදිෂ්ඨාන කළා මම කඨින සිවුරක් බාර ගන්නේ මාර්ගඵල අවබෝධයක් ලැබලා, මාර්ගඵල අවබෝධයකින් තොරව මං කඨින සිවුරක් ගන්නේ නැහැ. ඒ කියන්නේ ගිහි ඇත්ත අදිෂ්ඨාන කරනවා ස්වාමීන් වහන්සේට 228ක් ශික්ෂා සමාදන් කරවල, ඒ කියන්නේ 227යි. ඉමස්මින් විහාරේ ඉමන්තේ මාසං වස්සං උපෙමි දවස්සං උපෙමි කියන වස් ශික්ෂා පදයයි එකතු වුණාම ඔක්කොම 128යි. එනිසා උපාසකම්මල හිතනවා ස්වාමීන් වහන්සේට 128ක් අතිරේක ශික්ෂාවක් සමාදන්ව මේ තුන් මාසෙ ගෙවන්න පුළුවන් නම් අපිත් අවමය අටසිල්වත් සමාදන් වෙන්න ඕනි. යන්නේ සුද්ධි අසුද්ධි පච්චත්තා නාඤ්ඤෝ අඤ්ඤං විසෝදේ. පිරිසිදු බව සහ අපිරිසිදු බව කියන එක තීන්දු වෙන්නේ තමන් නිසා, තමන් කරගන්න කටයුතු නිසා. අත්තනාව කතම් පාපං අත්තනා සංකිලිසති අත්තනා අකතම් පාප අත්තනා විසුජ්ජති. සුද්ධිය සුද්ධි පච්චත්තා නාඤ්ඤමඤ්ඤ විසෝදේ. ඒ කියන්නේ තම තමන් කරන දේ මත තම තමන් පිරිසිදු වෙනවා, තම තමන් කරන දේ මත තම තමන් අපිරිසිදු වෙනවා. පිරිසිදු වීමයි අපිරිසිදු වීමයි කියන එක තීන්දු වෙන්නේ තමන් විසින් කරන ක්‍රියාකාරකම් මත. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ සේක පුද්ගලයා කල්යාණ පෘථග්ජනෙක්. ඒ කල්යාණ පෘථග්ජනයා සේක නිසා, ඒ කල්යාණ පෘථග්ජනයා සේක නිසා ඒ ඇත්තෝ සිල්වන්තව කාලය ගත කරනවා. දැන් අපිට මේ ලෝකේ තියෙන බරපතලම ප්‍රශ්නේ තමයි අපි සේක නොවිච්ච බව මත අඩුපාඩුකම් නිවැරදි කිරීම සිදු නොකිරීම කියන කාරණාව මත අපේ ජීවිත ගමනේ ආර්ය ලාභය අත්පත් කරගෙන අකුසලයෙන් වෙන් වෙලා කුසල් සම්පාදනය කරන්නේ අපිට බාධාවක්. එනිසා සිල්වන්තකම අංගයක්, අවශ්‍යතාවයක්. ගිහි සිල්, පැවිදි ඇත්තන්ගේ සිල්, මේ හැමෝම සිල්වන්ත වීම අත්‍යවශ්‍ය ගුණයක්. එසා සේක පුද්ගලයා සීලය සම්පූර්ණ කරනවා. චූල සීල, මජ්ඣිම සීල, මහා සීල මේ ආදී වශයෙන් ඒත්තෝ සීලය සම්පූර්ණ කරනවා. දෙක, ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තයි. කියන්නේ සේක පුද්ගලයා කියන්නේ කල්යාණ මිත්‍රයා. ඒ කල්යාණ මිත්‍ර ස්වභාවය මත ඉන්ද්‍රිය සංවරය සහිතයි. කියන්නේ සතර ඉරියව් පවත්වනකොට කාටවත් කොතනකවත් හානි වෙන්නේ නැහැ. අපි යමක් කරන්න උත්සාහ කරද්දි සමාජ සමතුලිත බවට හානි පමුණවන්නේ නැහැ. ඊළඟට ව්‍යභිචාරීව හැසිරෙන්නේ නැහැ. විකෘති ප්‍රතිඵල සමාජයේ ඇති වෙන්නේ ඉඩ තියන්නේ නැහැ. ඇයි? ඉන්ද්‍රිය සංවරය සහිතයි. භෝජනෙහි පමණ දැනගන්නවා. ඒ කියන්නේ භෝජනය සාමාන්‍ය අපි ධර්මයේ විස්තර කරනවා. ආහාර නිසා කය විතරක් නෙමේ සසරත් වැඩෙනවා. ඒ කියන්නේ කබලින්කාර ආහාර නිසා වගේම පස් ආහාර, මනෝ සංචේතනික ආහාර, විඥාන ආහාර. මේ ආහාර නිසාත් කය වැඩෙනවා, සසරත් වැඩෙනවා. ආහාරයේ පමණ දැන, ඒ කියන්නේ අධි පරිභෝජනය කියන එක සේක කියන තන තත්වයට ගැලපෙන්නේ නැහැ. ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා අධි පරිභෝජනය සහිතයි නම් ඒ ගිහියාට හෝ ඒ පැවිද්දාට සේක වෙන්න බෑ. එහෙම සේක නොවන කෙනෙක් කල්යාණවන්ත පෘථග්ජනෙක් වෙන්නේ නෑ. දැන් මේ පඨම සේක සූත්‍රයේදී මේ අවධාරණය කරන කල්යාණ පෘථග්ජන බව පරිපූර්ණ එකක් වෙන්නේ ඒ ඇත්තෝ ආහාරයේ පමණ දැනගෙන වාසය කරනවා, වළඳනවා. තුන්වෙනි කාරණය පින්නතුනි ජාගරියානු යෝගය. ජාගරියානු යෝගයක් කියලා කියන්නේ මෙතනදී මධ්‍යම රාත්‍රියේ විතරක් නිදනවා, සැතපෙනවා. අනිත් හැම වෙලාවකදීම අවදියෙන් ඉඳිමින් නිදි වර්ජිතව බණ භාවනාවල යෙදෙනවා. දැන් අද මට පාසලේදී පුතාලා දෙන්නේ හම් වෙලා මගෙන් අහනවා, හාමුදුරේ චිත්ත වීති කියන්නේ මොනවද? මං එතකොට පුතාලා කියනවා, පුතාලා දැන් ඒව කියලා. ඔව් හාමුදුරනේ, අපි රේරුකාණේ චන්දිමල නායක හාමුදුරුවන්ගේ අභිධර්ම මාර්ගයේ කියවනවා. මට ස්ථානෙකුත් කියලා කියනවා. මොරටුවේ මම එක ස්වාමීන් වහන්සේ නමක් භාවනාවට යනවා. මට ඒ චිත්ත වීති ගැන කියලා දෙන්න. ඒතර මම බැලුවා, සාමාන්‍ය පෙළ ලියන්න ඉන්න දරුවෝ විෂය නිර්දේශ එහෙම නැහැ. හැබැයි ඊට ඔබට ගිහිල්ලා තමන්ගේ ජීවිතයේ ඇතුලේ මේ අවබෝධයත් එක්ක තමන්ට යමක් කරගන්න ඕනි කියලා කටිද. මුනි සූත්‍රයේදී භික්ෂුව හංසයාව කටයුතු කරනවාය වේගය එහෙමය කියලා පිරිසුදු බව සංකේතවත් කළ ගිහියා මොනරා හැටියට කියනමුත් සමහර තැනක ඒක වෙනස් වෙන්න පුළුවන්. ඇයි? වස්ත්‍රයේ වෙනස හැර සමහර තැනක එවැනි වෙනසක් නැති වෙන්න පුළුවන්. එන පුද්ගලයා මත එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඇතම් ගිහියේ ඇතම් තැනකදී එවැනි ධර්ම මාර්ගයට පිවිසිලා නම් භික්ෂූන් වහන්සේලා හැටියට අපි ඇත්තට උදව් කරන්න ඕනේ, අනුශාසනා කරන්න ඕනේ. අපි ළඟ තියෙනවා නම් එතරට එළඹුමක් නැති බවක් අපිත් කල්පනා කරන්න ඕනේ. අපිත් යම් මීට වඩා ප්‍රමාණයකින් අපිට එතෙන්ට එළඹෙන්න ඕනේ. ඇයි? මේ ලැබිච්ච මනුස්ස ආත්මය කියලා කියන්නේ මල් පූජා කරමින්, ධාතු වන්දනා කරමින්, පෙරහැර යමින් විතරක්ම ගෙවන්න ඕන එකක් නෙවෙයි. ඒ ආමිසය ඕනේ. ඒ ආමිසය පිළිබඳ විවාදයක් නැහැ. නමුත් අවුරුදු 10ක් අවුරුදු 20ක් ඒ ආමිසය විතරක්ම කරමින් ඉඳලා මේ ධර්මයේ බුදුදහම ජීවන දර්ශනයක් බවට පත් කරගන්න කියලා යෝජනා කරන දර්ශනයක අපි වයසට ගිහිල්ලත් එහෙම නොකරනවා නම් තරුණ වයසේ දරුවොත් ඊට වඩා වැඩි ප්‍රමාණයකින් ධර්ම මාර්ගයේ දර්ශනය තුල ජීවත් වෙන්න උත්සාහ කරනවන් නම් අපි මොකද්ද එතන තේරුම් ගන්න ඕනේ? අපිට අපි ගැන ස්වයං විවේචනයක් හදාගත යුතු නැද්ද? ස්වයං විවේචනයක් හදාගත යුතු වෙනවා. සහ අපි එක පැත්තකින් සතුටු වෙනවා තරුණ දරුවෝ සම්බන්ධයෙන්. දරුවෝ ගැන සමාජයේ වැඩිහිටියෝ කියන සමහර කාරණා දිහා බැලුවහම එහෙම හොඳ යහපත් ගුණධර්ම සහිත තථාගත දේශනාවේ ගැඹුරු වෙච්ච ධර්මය පව අධ්‍යයනය කරන දරුවෝ අපේ සමාජෙ ඉන්නවා. ඒතර හැම දරුවෙක්ම නරකයි, හැම දරුවෙක්ම හොඳයි කියන එක නෙමෙයි. එතනදී හොඳ නරක කියන එක අපේ සමාජවල සාපේක්ෂයි. එතකොට අපි උපරිමයෙන් උත්සාහ කරනවා නම් භාවේති කුසල ධම්මේ ආසේවති වඩ්ඩේ තේතායතාති භාවනා. කුසල ධර්ම වඩන මානසික අභ්‍යාසය භාවනාවයි. දවසට පය දෙකක් තුනක් එවැනි භාවනාවක යෙදෙනවා නම් යමේ එක වැදගත්. තර ජාගරියාණු යෝගී කියන මධ්‍යම රාත්‍රියේ විතරයි සැතපෙන්නේ, අනිත් අවස්ථාවන් වල සැතපෙන්නේ නැහැ. අනිත් අවස්ථාවන් වල නිදි වරාගෙන වැඩ කරනවා. ඒ වැඩ කරන්නේ භෞතිකය හදාගන්න නෙමෙයි. භෞතිකයක් ගිහි ජීවිතයක ඕනේ. හැබැයි ඒ ගිහි ජීවිතයේ යම් ප්‍රමාණයක් යම් කාලයක් මේ ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් ඕනේ. දැන් අපි ලංකාවට වියට්නාමේ පඤ්ඤාකර හාමුදුරු වැඩම කළාම මුණහසක වැඩමවීම අපි අගය කළා. ඇයි? අපිට ස්ථානීය වටිනකමක් කිලෝමීටර් වල තියෙන වටිනකමක් තිබ්බට උන්වහන්සේ කටයුත්තේ යෙදුනේ එකක් දුතාංග සමාදන්ව සිල්වන්තව වීරිය සහිතව සමාධියෙන් යුක්තව සිහියෙන් ඒ ගමන වැඩම කළේ. භෞතිකය ගැන මේ සීක ප්‍රතිපදාව ගැන අවබෝධයක් නැති ඇතැම් ඇත්ත ඒක විවේචනය කරමින් දොස් කියමින් ගිහි පැවිදි ඇතැම් අය ඒක ගැන නිෂේධාත්මක අදහස් ප්‍රකාශ කළාට දහම දන්නේ නැත්තෝ එය අගය කරන්නේ ඒකත් භික්ෂුවකගේ සීක ප්‍රතිපදාවේ කොටසක්. ජාගරියානු යෝගේ කියන්නේ දිවාරෑ වෙහෙසෙන්න ඕනේ, ගොඩනැගිලි හදන්න, ඉදිකිරීම කරන්න, පිළිම නිර්මාණය කරන්නම නෙවෙයි. අපි දිවාරෑ වැඩ කරන්න ඕනේ අපේ ආධ්‍යාත්මය හදාගන්න. කියන්නේ පන්සල් පල්ලි කියලා කියන්නේ ආයතන කියලා කියන්නේ මේ ආගම ව්‍යාප්ත කරන මධ්‍යස්ථාන. ඒක ගැටලුවක් නෑ, ඒක අපිට සුව පහසුව හදාගත්තට ගැටලුවක් නෑ. හැබැයි ඊට සාපේක්ෂව මේ සමාජයේදී සේක පුද්ගලයෝ නිර්මාණය කරන්න ඕනේ පුංචි ගැටලුවකදී පවා. වෙඩි තියන්න, වෙඩි තියා ගන්න, ගහ බැන ගන්න, රණ්ඩු සරුවල් කරන්න, අනවශ්‍ය විදියේ සමාජයේ තමන්ට තත්වයන් නිර්මාණය කරගන්න යාම, එහෙම නිර්මාණය කරන්න යාමේදී ගැටුම් හදාගෙන සමාජයේ තුල ගුණධර්ම හීන නම් කොතරම් ගොඩනැගිලි ඉදි කළත් ඒක තේරුමක් ඇති කටයුත්තක් නෙමෙයි. මොකද ඒක සේක නෙමෙයි. ගිහි සහ පැවිදි මේ දෙපාර්ශ්වයේම අපි ජාගරියානු යෝගයේ කියන්නේ సంతానගත සංවර්ධනය හදාගත් භික්ෂුව සමාජගත සංවර්ධනය හදනවා, సంతానගත සංවර්ධනය හදාගත් ගිහි ඇත්තොත් සමාජගත සංවර්ධනය හදනවා. ඒ සමාජගත සංවර්ධනය හැදීම කල්යාණ පෘථග්ජනයේ යුතුයකමක්. එනිසා අපිම උජ්ජනා කරන්නේ අපේ පින්නතුන් නිරන්තරවම කල්‍යාණ පෘථග්ජනයෙක් බවට පත් වෙන්න ඕනි. ඒ වගේම තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා බෝධිපාක්ෂික ධර්ම පුරුදු කරනවා කල්‍යාණ පෘථග්ජනයෝ අදහෙට මාර්ගඵල ලබනවා කියන බලාපොරොත්තුවෙන් යුතුව කල්ගත කරනවා. එතකොට එහෙම කල්ගත කරන කෙනා මේ ශාසනයෙහි හික්මෙනවා, එහෙම කල්ගත කරන කෙනා මේ ශාසනයේ සේකයි, එහෙම කල්ගත කරන කෙනා තුළ යෝනිසෝ මානසිකාරය තියෙනවා. පින්නතුනි තථාගතයන් වහන්සේගේ දේශනාවේ මේ යෝනිසෝ මානසිකාරය කියන කාරණය ඉතාම පුළුල්ව විස්තර කරනවා. මේ සූත්‍රයේ යෝනිසෝ මානසිකාරය කියන එකෙන් පැහැදිලි කරන්නේ නුවණින් මෙනෙහි කරනවා කියන අර්ථය. නුවණින් මෙනෙහි කරනවා ඒ කියන්නේ අනිත්‍ය දේ අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා, දුක්ඛ සහගත දේ දුකයි කියලා මෙනෙහි කරනවා, අනාත්ම සහගත දේ අනාත්මයි කියලා මෙනෙහි කරනවා, දුක දුක හැටියටත් අනිත්‍ය අනිත්‍ය හැටියටත් අනාත්මය අනාත්මය හැටියටත් දැනගන්නව නම් ඒක තමයි යෝනිසෝ මානසිකාරය. අනිත්‍ය දේ නිත්‍ය කොට, දුක සහගත දේ සුඛ කොට, අනාත්ම සහගත දේ ආත්ම කොට හිතනව නම් ඒක අයෝනිසෝ මානසිකාරය. එනිසා අපි අයෝනිසෝ මානසිකාරයෙන් ඉවත්ව යෝනිසෝ මානසිකාරය තුළ කටයුතු කරන්න ඕනේ. හරියට දක්ෂ දුණු වායෝ කැලෑවට ගිහිල්ලා ඇදවෙච්ච ලී අරගෙන කෙලින් කොට ඊතල නිර්මාණය කරන්න දක්ෂ යම්සේද ඒහා සමානවම අපි දක්ෂ වෙන්න ඕනේ. අවශ්‍යතාවයට අදාළව අපේ කටයුතු සම්පූර්ණ කරද්දී ඒ තියෙන අවබෝධය තමයි මෙතනදී යෝනිසෝ මානසිකාරය කියලා පැහැදිලි කරන්නේ. මේකෙ පින්නතුනේ ඊළඟ කාරණය තමයි මේ දුක්ඛාරය සත්‍යය, මේ දුක්ඛ සමුදයාරය සත්‍යය, මේ දුක්ඛ නිරෝධාරය සත්‍යය, මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියලා චතුරාර්ය සත්‍ය පිළිබඳව දක්වන අවබෝධය. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබීම යෝනිසෝ මානසිකාරය. ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අවබෝධය තමයි මෙතනදී යෝනිසෝ මානසිකාරය කියලා පැහැදිලි කරන්නේ. ඒ වගේම පංච උපාදානස්කන්ධය දුකක්ය, ඒ මත පංච උපාදානස්කන්ධය දුකක් කියලා නුවණින් මෙනෙහි කරමින් විදර්ශනාව වඩනවා නම්, අනේ නුවණින් මෙනෙහි කරමින් විදර්ශනාව වැඩිම පිනතුනි යෝනිසෝ මානසිකාර්ය. පංච උපාදානස්කන්ධ හට ගැනීම, ඒ හට ගැනීමේ හේතුව పూర్ව භව තෘෂ්ණාව කියලා නුවණින් මෙනෙහි කළොත්, අනේ නුවණින් මෙනෙහි කිරීමත් යෝනිසෝ මානසිකාර්යමයි. එකම පංච උපාදානස්කන්ධයත් పూర్ව භව තෘෂ්ණාවත් කියන කාරණා දෙකම නොපවතීමට නම් නුවණින් නොපවතීමට නම් එහෙම නොපවතිනවා නම් ඒක තමයි නිර්වාණය කියලා නුවණින් යමෙක් මෙනෙහි කරනවා නම්, අනේ මෙනෙහි කිරීම පිනතුනි යෝනිසෝ මානසිකාර්ය. එතකොට යෝනිසෝ මානසිකාර්යයේ යෙදෙනකොට, යෝනිසෝ මානසිකාර්යයෙන් යුක්ත වෙනකොට අකුසල් දුරු වෙලා කුසල් මතු වෙනවා. අකුසල් දුරු වෙලා කුසල් මතු වෙනවා කියලා කියන්නේ ඒ විමුක්ති ලාභයට ඔවුන් ළඟා වෙනවා කියන එක. දැන් දහම කියලා කියන්නේ හිත හදන වැඩපිළිවළක්. ඒ හිත හදද්දි විතරයි අපිට මේ ලෝකයට ශාන්තියක් උත්පාදනය කරන්න පුළුවන් වෙන්නේ. හිත හදන්නේ නැතිව වෙන කොතනක හැදුවත්, කොතන හැදුවත් අපිට මේ ධර්මයෙන් අපේක්ෂා කරපු ශාන්තිය අත්පත් කරගන්න පුළුවන් කමක් නැ නිසා මේ සූත්‍රය මම යෝජනා කරනවා අපේ පින්නතුන්ට, ඔබ සේක පුද්ගලයෙක් වෙන්න යෝනිසෝ මානසිකාර්ය සහිතව ඒ පිළිබඳව ජීවිත ගමන ගැන කල්පනා කරන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල හික්මෙන්න, ත්‍රිශික්ෂාවේ හික්මෙන්න, කල්‍යාණ පෘථග්ජනයෙක් බවට පත් වෙන්න. අන්නේ කල්‍යාණ පෘථග්ජනයෙක් බවට පත් වෙන කෙනාට පුළුවනි නිවන නිර්වාණය සාක්ෂාත් කරගන්න කටයුතු සම්පාදනය කරන්න. එහෙම කල්‍යාණ පෘථග්ජනයෙක් නොවන කෙනෙකුට හුදු වන්දනාවකින්, හුදු පූජාවකින්, හුදු නමස්කාරයකින්, හුදු පින්කමකින් ඒ කටයුත්ත සම්පාදනය කරගන්න බෑ. එනිසා ධර්මය ශ්‍රවණය කිරීමේ අරමුණ වෙන්න ඕනේ අපිට අපේ තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ විමුක්ති ලාභය වෙනුවෙන් එක පියවරක්වත් ඉදිරියට තියෙන එක. කියන්නේ 2025 බැරි වෙච්ච පියවර 26 තියන්න ඕනේ. 26 ජනවාරි මාර්තු මාසවල තියන්න බැරි වෙච්ච පියවර මේ අගෝස්තු පළවෙනිදා තියන්න පටන් ගන්න ඕනේ. එහෙම පටන් ගන්නවා කියන එක තමයි තථාගතයන් වහන්සේගේ දේශනාවේ උවමනාව. එනිසා පින්නතුනි පඨම සේක සූත්‍රය වගේම සේක සූත්‍ර කිහිපයක් තියෙනවා. ඒ හැම සූත්‍ර දේශනාවකම තියෙන මේ අර්ථය අපේ ජීවන ප්‍රතිපදාව බවට පත් කර ගැනීම යෝග්‍යයි. දැන් අරියටගි මඟ කියන්නේ පියවරෙන් පියවර පඩි හැටියට එකක් මත එකක් තියෙනවා කියන එක නෙමෙයි. කොහොමත් පඩියකින් පඩිය නගින්නේ එක කකුලක් නවත්වීම ඇතුළේ. මේක සම්මා දිට්ඨියෙන් පටන් ගන්න පුළුවන්, වාචාවෙන් පටන් ගන්න පුළුවන්, කම්මන්තයෙන් පටන් ගන්නත් පුළුවන්, එතකොට ආජීවයෙන් පටන් ගන්නත් පුළුවන්. ඉතින් මම මෙතනට යෝජනා කරනවා අපේ වල්පොල රාහුල නායක හාමුදුරුවන්ගේ භික්ෂුවගේ උරුමය, බුදුන් වදාළ ධර්මය, සත්‍යෝදය වැනි එවැනි කෘතිත් පරිශීලනය කරන්න ඕනේ. ඒවා ඇතුළෙත් අපිට මේ ජීවන දර්ශනය සකස ගන්න පුළුවන් විශාල මඟ පෙන්වීම් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ධර්මය දේශනා කළාට පස්සේ ඒවා තුළ තියෙනව නම් තමන්ට ගත හැකි දෙයක් තමන් පූර්ව නිගමනවල ඉන්නේ නැතුව ඒ තුළ අඩුපාඩුකක් කියලා හිතුණොත් සුත්තේ යතාරේ තබ්බං සූත්‍රවලට ඔබවල බලන්න. භික්ෂුවක් හැටියට මට තියෙන ගෞරවය හෝ ඒ තියෙන පිළිගැනීම මත ධර්මය පිළිගත යුතුයි කියලා දේශනාවේ සඳහන් වෙන්නේ නැහැ. ඒ දේශනාවන් සියල්ල ඔබ විසින් සකස්ගත මාර්ග විමුක්ති මාර්ගයට රුකුලක් කර ගැනීමයි අවශ්‍ය. ධර්මය අල්ල ගන්නත් එපා, ස්වාමීන් වහන්සේ අල්ල ගන්නත් එපා. ධර්මයත් පහුරක්. ධර්මය අල්ල ගන්න ඕනි අර සර්පයාගේ වලිගෙන් අල්ල ගන්න වගේ නෙවෙයි, හිසෙන් අල්ල ගන්න වගේ. හරි තැනින් අල්ල ගත්තොත් ධර්මය කියන්නේ ස්වභාවය, ලෝක ස්වභාවය, කුසල් දහම් වැඩිම තමයි ධර්මය. අන්නේ ලෝක ස්වභාවයත් තේරුම් අරගෙන කුසල් දහම් වඩන්න කටයුතු කරන්න. ඒ සඳහා මේ දහම මහඟෝසුවක් ඖෂධයක් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. විශේෂයෙන්ම අද මේ දේශනාවේ දායකත්වය අරන් කටයුතු කළේ පිළියන්දල මණ්ඩාවිල තුන්වන මාවත ලිපිණේ පදිංචි KD පුෂ්පා පෙරේරා, රාගම පදිංචි හසන්ති ජයකොඩි, අරවින්ද මෙන්ඩිස්, රයන් මෙන්ඩිස් සහ ආක්‍යා මෙන්ඩිස් නාලිකා හේවගේ යන පින්නත් පිරිස. 2025/07/12 වන දින පර්ලෝසපත් වයිලට් කාරිව සම්මෑණියන්ට, 2026/04/27 වන දින පර්ලෝසපත් KD පුෂ්පා පත්මලතා සොහිරියට පින්දීම. පර්ලෝසපත් ආර්යවති කාර්යවසම් මිගේරා මදනායක සරත් මෙන්ඩිස් මයිකල් හේවගේ, විමලදාස ජයකොඩි අගෝස්තිනා දාවරේ යන අයට පින්දීම. සුජීවත්ව සිටින සියලුම දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම, දේශකයන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීම. මේ නම් සඳහන් කළ පින්නතුන් නමින් මිය ගිය සියලු දෙනාමත්, දායකත්වය දරන්ට ඉදුන පින්නතුන් නමින් මිය ගිය හැම කෙනෙක්මත්, සුජීවත්ව කටයුතු කරනේ පින්නත් හැම කෙනෙකුටමත් අපි ආශිර්වාද කරනවා. සසර ගමන සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිරන්තරවම net FM ගුවන් විදුලිය තුලින් මේ දේශනා ශ්‍රවණය කරන ඔබ නමින් මිය ගිය සියලු දෙනාමත් මේ පින් අනුමෝදන් වෙත්තා. මිය ගිය සැමට දෙවියන්ටත් අපි ඔබ හැමට දෙව් මිනිස් සැප කෙලවර උතුම් නිවනින් සැනසීම සඳහා මේ පින් හේතු වාසනා වේවා, පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. මිය ගිය සැමටත් අපි ඔබ හැමටත් මේ උතුම් පින් එකාකාරෝ පීටීමෙන් දෙව් මිනිස් සැප කෙලවර උතුම් නිවන් සම්පත් ලබා ගැනීම සඳහාම මේ පින් හේතු වාසනා වේවා, පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං.
1: සාදු සාදු සාදු. netfm ධර්ම දක්ෂිනා උතුම් වූ ධර්මානුශාසනාවයි එලෙස අවසන් වූයේ පින්වත් දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. අපිවට මතක් කරනවා netfm රේඩියෝව සමග පින් පුරන්නට හැකි හොඳම දවස තමයි පොහෝ දිනය කියන්නේ. ඉතින් ශ්වේත පූජා පින් කම්මාලාව ඔබේ ගමේ විහාරස්ථානයේ ඔබ සංවිධානය කරන්නට කැමතිනම් එකම දිනයකදී දිවෙනේ චිරප්‍රකටම ධර්මදේශකයන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් වැඩම කරවල සිදු කරන මේ උතුම් වූ ශ්වේත පූජා පින්කම් මාලාව ඔබේ ප්‍රදේශයේ සංවිධානය කරන්නට ඔබ කැමති නම් 0774151272 අංකයෙන් අපේ දර්ශනට කතා කරන්න 0774151272 අංකයට. එමනම් ඒ අතරේ අපි මතක් කරනවා උතුම් වූ දඹදිව වන්දනාව සඳහා උතුම් වූ බුද්ධ දේශයේ වන්දනාව සඳහා ඔබට මඟ පෙන්වන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. සියලු පහසුකම් සහිතව විශ්වසනීය ආයතනයක් විදිහට ඔබට මඟ පෙන්වන ට්‍රැවල් නෙත් ආයතනයේ ඉදිරි වන්දනා වාරයන් පිළිබඳ විමසීම් කරන්නට ඔබ කතා කරන්න 0112-863-0706-716-3872 කියන අංකවලට. ධර්මය සුරේ ඔබේ ජීවිතය ගත කරන්න දිගින් දිගටම

දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව

Net FM. Net FM. Spirit Mandebeeld. ආරණ්‍යවාසීව සිල් ගුණ දම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලුව තෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

සම්පජානකාරී හෝතී.

මැසි මතුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nit FM. Nit FM. Spirit Vanderbilt. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Net FM Spirit Vanderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ධන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: NetFM Spirit Mandebeeld.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැති කර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංකේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය උත්තම බුද්ධ

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි මේ.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.